අයිබන් සුබ දැස්සනක් වෙලාවදේ පහයි වෙනඩි 39යි. අද මේ මාසේ 4 වෙනිදා සඳුදා. ඔන්න ටිකක් දීර්ඝ සදයන් දැක අවසන් කරලා ආයෙත් වැඩ පටන් ගන්න තියෙන්නේ. පොඩ්ඩක් ඉතින් කම්මැලි වෙලා හිටියානම් ආයෙවට අවස්ථාවක් නැහැ. අද තුදෙම්ම කොහොම හරි දවසේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක එහෙනම් වැඩ පටන් ගමු අපි. FM 89.6 FM 89.8 City FM අපි තින්න ඔබත් එක්ක. ඒ විතරක් නෙවෙයි www.slbc.lk කියන වෙබ් අඩවියනුත් අපි ඔබ ළඟම ඉන්නවා. අපේ ෆෑන් පේජ් ෆලෝ කරලා තියාගන්න. අපි ගොඩක් දේවල් ඔබට අරගෙන එනවා වෙනද වගේම අදත්. උදේ 5යි විනාඩි 40යි.

0: විද්‍යා කියලා හරිම ලස්සන වටිනා ප්‍රකාශයක් තියෙනවා. මේක වැඩියෙන් වටින්නේ දරුවන්ට. ඒක නිසා දෙමව්පියෝ මේ සංස්කෘත ප්‍රකාශයේ මතක තිබුණත් නොතිබුණත් එහි තියෙන අරුත් දරුවන්ට කියලා දෙන්නට ඕන. කල්පලතා කියලා කියන වචනේ අහලත් ඇති. කප් රුක කියලා නම් අහලා තියෙනවනි. කප් රුක කියන්නේ කල්ප වෘක්ෂය. කල්පලතා කියන්නේ ඒත් ඒකම තමයි. ඒ වගේම අහලා තියෙනවනේ කුම්භය, එමත් නැත්නම් කාමධේනු. ඒ මොනවද දන්නවද? දිව්‍ය ලෝකේ හිතූපතු සම්පත් ලබා දෙනවයි කියලා කියන කල්පිත වස්තු. කිසියම් කුම්භයක් කලයක් තියෙනවා කියලා විශ්වාසයක් තියෙන දිව්‍ය ලෝකේ ළඟට ගිහිල්ලා අත තියපුවාම ප්‍රාර්ථනා කරන දේවල් ලැබෙනවා. කාමධේනු, ඒ ධේනුව නැත්තම් එළදෙන ළඟට ගිහිල්ලා ඕනෑම ඉල්ලන වරමක් ලැබෙන. කල්ප වෘක්ෂය නැත්තම් කප් රුක කියලා කියන්නේ හැම දෙයක්ම තියෙන ගහක්. එතෙන්ට ගිහින් යදින්න පුළුවන්. ඒ යදින යදුම් පළවෙන සඵල වෙන. ඒ වගේම එකක් තමයි කල්පලතා. කල්පලතා කියලා කියන්නේ සිතූ පැතූ සම්පත් ලබා දෙන වැල. කල්පලතා ඉව කියලා කියන්නේ සිතූ පැතූ ඕන දෙයක් හම්බ වෙන කල්පලතාව වැල වගේ එකක් තමයි පුද්ගලයින්ට දරුවන්ට දැනුම කියන්නේ. දර විද්‍යාව කියලා කියන්නේ සයන්ස් කියලා අපි ඉගෙන ගන්න සබ්ජෙක්ට්ස් නෙවෙයි. විද්‍යාව කියන්නේ දැනුම සහ පුහුණුව. යම්කිසි දරුවෙක් දැනුමත් ශික්ෂණයත් ලැබලා තිබෙනවා නම්, ශික්ෂණය කියන එකෙන් මෙතන අදහස් කරන්නේ පුහුණුව. යමෙක් කිසියම් දැනුමක් ලබා තිබේ නම්, යමෙක් කිසියම් පුහුණුවක් ලබා තිබේ නම්, ආන් ඒ පුහුණුව හෝ ආන් ඒ දැනුම හෝ ඒ පුද්ගලයාට, ඒ දරුවාට අනාගතය සාධනය කරගැනීම සඳහා අවශ්‍ය කරන සකල විද මාර්ගදර්ශකය ලබා දෙනවා. වෘත්තියක් ලබා ගැනීම සඳහා පුද්ගලයෙකුට හැකියාවක් තිබෙන්නට ඕන. බොහෝ ශ්‍රී ලාංකේය නූතන දරුවෝ, මම මෙන්න මේ විෂයයන්ගෙන් සාමාන්‍ය පෙළ සමත්, මම මෙන්න මේ විෂයයන්ගෙන් උසස් පෙළ සමත් කියලා තමා පිළිබඳ තක්සේරුවකින් ඉන්නවා කිසියම් ප්‍රමාණයක්. එයගේ දෙමව්පියෝ හිතනවා අපේ ළමයා හොඳට ඉගෙනගෙන තියෙනවා, රැකියාවක් ඕනේ කියලා. බලාපුවාම සාතිශය බහුතරයක් දරුවන්ට ඒ කියන දැනුම් සුදුසුකම, එහෙම නැත්නම් විභාග සුදුසුකම තියෙනවා. අපේ දරුවට හොඳට පරිගණක පුළුවන්, අපේ දරුවට හොඳට ඉංග්‍රීසි පුළුවන්. ඒක නිසා ලොකු තැනක රැකියාවක් තියෙන්නට ඕනේ කියලා. හැබැයි ඇත්ත කතාව තමයි මේ දරුවන්ට මොනවද පුළුවන් කියන එක. විභාගයකින් සමත් වීම අවශ්‍ය මූලික අත්‍යවශ්‍යතාව. ඒක තියෙන්නම ඕන, නැතුව බෑ. හැබැයි එය විසින් ඒ තැනත්තා විශේෂ පුද්ගලයෙක් වන්නේ නැහැ. විශේෂ කියලා කියනකින් අදහස් කරන්නේ විශිෂ්ට වන්නේ නැහැ. දැන් යම්කිසි පුද්ගලයෙක් මොනවා හරි එකක් දන්නවනම්, ඒ එක නිවැරදිව දන්නවනම්, මොනවා හරි එක වැඩක් දන්නවනම් බොහෝ දෙනා නොදන්න ඒ තැනත්තා හෝ තැනැත්තිය විතරක් දන්න, එය නිවැරදිව දන්න, හරියට කරන්නට පුළුවන්කම තිබෙන පුහුණුව සහිත දැනුමක් තිබේ නම් ඒ තැනැත්තා ළඟින් සේවය ලබා ගැනීම අරබයා බොහෝ දෙනෙක් වෙනවා. එතකොට ඔහුට ධනය ලැබෙනවා. ඒ හින්දා කිංකින්න සාධයති කල්පලතේව විද්‍යා, හැමම සිතූ පැතූ සම්පත් ලබා දෙන කල්පලතාවක් වැනි දැනුමක් හා පුහුණුවක් තිබිය යුතුයි. කිංකින් න සාධයති කියලා කියන්නේ මොනවද හම්බ වෙන්නේ නැත්තේ දැනුම හා පුහුණුව තියෙන කෙනෙකුට.
1: සත්කුළු පව්වා.

0: FM 89.6 FM 89.8 Divine Pura
1: බලව දෙපහයි විනාඩි 3යි ඔන්න වාසනාව උදා කරන්න හදන්නේ. ඊ රාත්‍රියේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලය සියලුම ලොතරැයි පාත්‍ර දිනු මැදලා මෙන්න මේ විදිහට තමයි ජයංක අපිට ලබා දෙන්නේ. සංවර්ධන ලොතරැයි කප්‍රුක දිනු වාරය 2328 ජයංක 17 24 33 44 17 24 33 44 ඉංග්‍රීසි අක්ෂරයේ X ඉංග්‍රීසි අක්ෂරයේ X සුප්‍රියංකේ 18 සුප්‍රියංකේ 18 රුපියල් ලක්ෂ 2570ක කප්‍රක පළමු කෝටිපති සුප්‍රේ ජයමාල දිනාගෙන නැහැ. කප්‍රක ලක්ෂ 100 දෙවැනි කෝටිපති ජයමාල වගේම රුපියල් ලක්ෂ 100 කප්‍රක තෙවැනි කෝටිපති ජයමාලත් දිනාගෙන නැහැ. රුපියල් 20 ලක්ෂයේ තෑගි දිනාගෙනත් නැහැ. නමුත් රුපියල් 2 ලක්ෂයේ තෑගි 3ක් පිරිනමා තිබෙනවා. මෙලඟ සුප්‍රේ ජයමාල රුපියල් ලක්ෂ 2577යි ලැබෙන සඳදා කප්‍රක කොළ පැහැදී මුද්‍රිත වූ DLB ස්වේප් හැපරහා ඩිජිටල් ටිකට් පාතුවත් අදම මිලදී ගන්න. වෙන සංවර්ධන ලොතරැය ශනිදා දිනුම් වාරය 5313 ජයංක 23 24 60 69 23 24 60 69 ඉංග්‍රීසි අක්ෂරය G ඉංග්‍රීසි අක්ෂරය G ලකි චන් දිනුම් මැදීම රුපියල් 50,000 මුදල් තෑග සඳහා විශේෂාංකය 95.63 95.63 රුපියල් ලක්ෂ 546ක සුපිරි ජයමාල දිනාගෙන නැහැ. රුපියල් ලක්ෂ 2 තෑගි 2ක් පිරිනමා තිබෙනවා. මෙලඟ සුපිරි ජයමාල රුපියල් ලක්ෂ 548යි ලබන සඳදා ශනිදා ලා නිල් පැහැති මුද්‍රිත වූ DLB ස්වේප් පැපරහා ඩිජිටල් ටිකට් පත් ඔබ අදම මිලදී ගන්න. මෙන්න සංවර්ධන ලොතරැය සුපිරි ධන සම්පත දින වාරය 886 ජයංක 7 6 9 7 2 9 7 6 9 7 2 9 ඉංග්‍රීසි අක්ෂරය Y ඉංග්‍රීසි අක්ෂරය Y රුපියල් ලක්ෂ 275ක සුපිරි ජයමාල දිනාගෙන නැහැ. මීළඟ සුපිරි ජයමාල රුපියල් ලක්ෂ 276යි ලබන සඳදා සුපිරි ධන සම්පත දම් පැහැති මුද්‍රිත වූ DLB ස්වේප පරහා ඩිජිටල් ටිකට් පත් ඔබ අදම මිලදී ගන්න. මෙන්න සංවර්ධන ලොතරැය ජය සම්පත දිනුම් වාරය 360 පිළිවෙලින්

0: අංක 9729 ඉංග්‍රීසි අක්ෂරය Y. අද රුපියල් 250,000 තෑගි එකක් පිරිනමා තිබෙනවා. ඒ වගේම 50,000 තෑගි 23ක් පිරිනමා තිබෙනවා. ලබන සඳුදා ජය සම්පත තැඹිලි පැහැති මුද්‍රිත ටිකට් පත ඔබත් අදම මිලදී ගන්න. වෙන සංවර්ධන ලොතරැය සසිරි දිනුම් වාරයේ 982 ජය අංක 21 22 26. රුපියල් 200,000 තෑගි අතක් පිරිනමා තිබෙනවා. ලබන සඳුදා සසිරිලා නිල් පැහැති මුද්‍රිත හෝඩියල් බී ස්වේ පැපරහා ඩිජිටල් ටිකට් පත ඔබත් අදම මිලදී ගන්න. මෙන සංවර්ධන ලොතරැය අද කෝටිපති ඉදිනුම් වාරය 2978 ජය අංක 221 48 75 221 48 75. ඉංග්‍රීසි අක්ෂරය කේ රුපියල් 1,619 සුපිරි ජයමාල දිනාගෙන නැහැ. රුපියල් 1,02 තෑගි එකක් පිරිනමා තිබෙනවා. මීළඟ සුපිරි ජයමාල රුපියල් 1,623 ලබන සඳදා අද කෝටිපති රතු පැහැති මුද්‍රිත හෝ DLB ස්විපර් පරහා ඩිජිටල් ටිකට් පත ඔබ අදම මිලදී ගන්න. වෙන සංවර්ධන ලොතරැය ලග්න වාසනාව දිනුම් වාරය 4864 ජය අංක 7 11 26 28 7 11 26 28. ලග්න සංකේතය මකර. ලග්න සංකේතය මකර රුපියල් 1,010 තෑගි එකක් පිරිනමා තිබෙනවා. රුපියල් 1,061 සුපිරි ජයමාල දිනාගෙන නැහැ. මීළඟ සුපිරි ජයමාල රුපියල් 1,064 ලබන සඳුදා ලග්න වාසනාව කහ පැහැති මුද්‍රිත හෝ DLB ස්විපර් පරහා ඩිජිටල් ටිකට් පත ඔබ අදම මිලදී ගන්න. මෙන සංවර්ධන ලොතරැය සුපර් බෝල් ජය අංක 2777 2770. ඉංග්‍රීසි අක්ෂරය O. සුපර් කැෂ් දෙනු මැදීම රුපියල් 25,000 මුදල් තෑග සඳහා විශේෂාංකය 36465 36465. රුපියල් 1,112 සුපිරි ජයමාල දිනාගෙන නැහැ. රුපියල් 120 තෑගි එකක් පිරිනමා තිබෙනවා. රුපියල් 102 තෑගි තුනක් පිරිනමා තිබෙනවා. මීළඟ සුපිරි ජයමාල රුපියල් 1,115 ලබන සඳදා සුපර් බෝල් දම් පැහැති මුද්‍රිත ටිකට් පත හෝ DLB ස්විපර් පරහා ඩිජිටල් ටිකට් පත ඔබත් අදම මිලදී ගන්න. මෙන්න ඔය විදිහට තමයි ඉතින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඔබට වාසනාව උදා කරලා දීලා තියෙන්නේ.
1: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා, බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද?
2: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුන වී බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ්පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ඔබේ සුවසිත අපේ පැතුමයි.
3: නොයස් අභිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න. SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.

0: විලව උදෙසනහයයි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි මින් ප්‍රවෘත්ති සංස්කරණය මොහන් පෙරේරා ප්‍රකාශය දිනුෂා විත්තිසිංහ මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී මාලදිවයින් ජනාධිපතිවරයාගේ සහභාගී වන වැඩසටහන් කිහිපයක් හේතුවෙන් දිනේ අවස්ථා කිහිපයකදී විශේෂ රථවාහන සැලැස්මක්. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා කොළඹ ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට අධෙක් වෙයි. ආර්ථික ස්ථාවරකර රජය නව සංවර්ධන වැඩසටහන් ආරම්භ කොට ඇත්තැයි ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ මහතා කියයි. පක්ෂ විපක්ෂ සියලු දෙනා එක්ව පළාත් සභා ඡන්දේ පැවැත්වීමට නීති සකස් කළ යුතු ඇතැයි ප්‍රකාශයක්. ලෝක වෙළඳපළේ සිදුවන තත්ත්වයන්ට අනුව ඉදිරියේදී ඉන්ධන මිල අඩු කිරීමට පැවර. වසරේ පළමු කාර්තුව තුළ ඉන්ධන ආනන්‍ය කිරීමට ඩොලර් මිලියන 1300කට ආසන්න මුදලක් වැය කෙරේ. මීට පෙර බලයේ සිටි අය කඩමින් මුදල් වෙන් කළේ ජනතා සහන වෙනුවෙන් නොව තම පෞද්ගලික ගැටලු විසඳා ගැනීමට බව ඇමති සමන්ත විද්‍යාරත්න මහතා පෙන්වා දෙයි. බලනහා ඉහළ කොට්ටේ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කඩනම් කෙරේ. මත්ද්‍රව්‍ය ජාලේ මහක්මුලකරුවන් නීති හමුවට පමුණන තෙක් අත්තරංගොඩ ගැනීම මෙහොම් අඛණ්ඩව. පළමු කාර්තුවේදී කෘෂිකර්ම අපනයන ආදායම ඩොලර් මිලියන 740ක්මයි. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්දේ ගණන් කිරීම අද. ආසියානු විසිකිරීමේ ශ්‍රුතාවලියේදී නදීෂා ලිකම්ගේට රීති පදක්කම. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා දිවිනට පැමිණි මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහමඩ් මොයිස් මහතා පිළිගැනීමේ නිල උත්සවය අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ. දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වයේ සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ඔහු ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වති. විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීම සඳහා දිරටේ පොදු කැපවීම පිළිබඹ කරමින් අවබෝධතා ගිවිසුම් කිහිපයකට දත්සන් තැබේ. මාලදිවයින ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කොළඹදී විශේෂ ව්‍යාපාරික හමුවකට දෙක් වෙති. මොහමඩ් මොයිස් මහතා බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ කරන පළමු සංචාරය මෙයයි. දිරටේ රාජතාන්ත්‍රික සබන්තාවලට වසර 61ක් පිරෙන අවස්ථාවේ මෙම සංචාරය සිදු කෙරේ. මාලදිවයින ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවයේ හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මකයි. ඒ අනුව NSA වටරවුම ගාලු මැදපාර බැංකුමාවත ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා බස් රථ ඇතුළු බරවාහන ඇතුළු වීම ජනාධිපතිවරයාගේ පැමිණීමට පැය දෙකකට පෙරත් හිටුවේ. ඒ සඳහා විකල්ප මාර්ග හඳුන්වා දී ඇත. මාලදිවයින ජනාධිපතිවරයා දහවල් විහාර මහදේවී උද්‍යානය වෙත ගමන් කරන අතර එම කාලය තුළද රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ. ඒ අතරම පස්වරුවේ ඔහු ජනාධිපති මන්දිරය වෙත යාමට නියමිතයි. එම අවස්ථාවේදීද බැංකුමාවත ජනාධිපති මාවත බැංකුමාවත හන්දිය ජනාධිපති මන්දිරය දක්වා රථවාහන ගමනාගමනය සීමා කෙරේ. රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිස කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නිරීක්ෂණ චාරිකාවක අද නිරත වීමට නියමිතයි. එහිදී දෙරටේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර අවබෝධතා එකඟතාවන්ද එළඹීමට සැලසුම් කර තිබේ. මෙම සංචාරයේදී ඖෂධ සහ වෛද්‍ය උපකරණ වෛද්‍ය විශේෂඥන්ගේ පුහුණුව සහ උසස් අධ්‍යාපන සහයෝගිතා ඇතිකර ගැනීමටද දිරට බලාපොරොත්තු වෙයි. එමින්ම ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ ඩිජිටල්කරණය සහ සංචාරක සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන්ද රුසියානු අමාත්‍යවරයා සාකච්ඡා කිරීමට අපේක්ෂා කරයි. ඒ අතරම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස් මහතා සමගද සාකච්ඡාවක් පැවැත්වෙයි. අමාත්‍ය විජිත හේරත් මහතා සමගද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ශක්තිමත් ආණ්ඩුවක් ලෙස ජාතික ජන බලවේග රජය මෙරට ආර්ථික ස්ථාවරකොට නව සංවර්ධන වැඩසටහන් ආරම්භ කර ඇතැයි ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ මහතා කියයි. එවැනි පසුබිමක විපක්ෂය පදනම් විරහිත ප්‍රකාශ සිදු කරමින් සිටී. එහෙත් ආණ්ඩුව ජනතා විශ්වාසය සමග පැහැදිලි සැලැස්මක් මගින් ඉදිරියට ගමන් කරමින් ඇත. තඹුත්තේකම ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ඔහු මෙම අදහස් පළ කළේය. පක්ෂ විපක්ෂ සියලු දෙනා එක්ව පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීමට නීතියක් සකස් කළ යුතු ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.
1: පළාත් සභා ඡන්දයට අදාළ නීතියක් නැතුව තියෙන දැන් රටේ ලොකු සාකච්ඡාවක් ගෙනල්ලා පළාත් සභා ඡන්දය ක්‍රමයෙන් වෙනස් කරන්න හැදුවා. නමුත් ඒ නීතියේ තියෙන ගැටලුවක් ඉඳලා එතන දැන් පළාත් සභා ඡන්දය තියන්නේ මොන නීතියෙන්ද කියලා ගැටලුවක් ඇවිල්ලා දිනවා. ඒ නිසා අපි තේරීම් ගාර්ක සභාවක් පත් කළා දිනවා. පක්ෂ විපක්ෂ හැමෝටම පුළුවන් ඒකට එකතු වෙලා ඉක්මනටම පළාත් සභා ඡන්දය තියෙන නීතිය හදාගන්න. නීතිය හදාගත්ත වහාම අපි පළාත් සභා ඡන්දය තියන්න සූදානම්. අපිටත් ඕනේ පළාත් සභා ඡන්දය තියන්න තමයි. ඒ නිසා පළමුවෙන්ම කළ යුත්තේ පක්ෂ විපක්ෂ හැමදෙනාම එකතු වෙලා පළාත් සභා ඡන්දය තියන්න නීතියක් හදාගන්න එක.
0: ලෝක වෙළඳපළේ සිදුවන උච්චාවචනයන්ට අනුව ඉදිරියේදී ඉන්ධන මිල අඩු කිරීමට අපේක්ෂා කරන බව ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මැද පෙරදිග කලාපයේ පවතින යුතුමේ තත්ත්වය හේතුවෙන් බොරතෙල් මෙන්ම පිරිපහදු ඉන්ධන මිල කනන්ද නිරන්තරයෙන් උච්චාවචනය වෙමින් පවතී. එම තත්ත්වයේ හමුවේ යම් ප්‍රමාණයකින් ඉන්ධන මිල වැඩි කිරීමට සිදුවේ ඇත. ඉන්ධන මිල ඉහළ දැමීමේ සමස්ත බර ජනතා පිට පැටවීමට රාජ්‍ය ක්‍රියා කරනු මැත. ඒ කොටසක් මහා භාණ්ඩාගාරය සහ සමාගම් මගින් දරන බව හෙතෙම කියා සිටී.
2: අපි බොරතෙල් සඳහා ඇනෝම් නිකුත් කරාම සාමාන්‍යයෙන් ප්‍රමියයකට අමතරව මේ මිල තීන්දුව වෙන්නේ ගොඩබාන දවසට දවස් 2කට කලින් සහ දවස් 2කට පසුව තිබෙන මිලේ ඇවරේජ් එක. ඒක තමයි සාමාන්‍ය සම්මතය. ඒ අනුව තමයි මේ මිල ඉහළ දැමීමට සිදුවන්නේ. කෙසේ නමුත් ඒ සමස්ත මිල ඉහළ දැමීමේ බර ජනතාව මත පටවන්න රජය කටයුතු කරන්නේ නැහැ. මේ සමස්ත මිල වැඩිවීම නොවේ. කොවිඩ් කාලේ වගේ නෙමෙයි, කොවිඩ් කාලේ තිබුණේ ආර්ථිකය වහල් රටිස්සට යන්න, රට පවත්වගෙන යන්න. දැන් තිබෙන්නේ ආර්ථිකය ඉදිරියට යන ගමන්, නිෂ්පාදන කටයුතු සිදුවෙන ගමන්, වෙළඳාම් කටයුතු සිදුවෙන ගමන් මේ මොහොතේදී යම් මිල වැඩිවීමක් කරන්න සිදුවන. හැබැයි භාණ්ඩාගාරයේ ලෝක වෙළඳපොළේ සිදුවන මිල උච්චාවචන දිහා බලලා ඉතාම ඉක්මනට තව තෙල් මිල අඩු කරන්නත් ඉදිරියේදී අපේක්ෂා කරනවා.
0: මේ වර්ෂයේ මාර්තු මාසයේදී ඉන්ධන ආදායන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 630ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. එය ඉකුත් වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 74.7% වැඩිවීමකි. පසුගිය වසරේ මාර්තු මාසයේදී වැය වී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 360.7කි. මේ වසරේ පළමු කාර්තුව තුළ ඉන්ධන ආනයනය කිරීමට ඇමරිකානු ඩොලර් බිලියන 1281.5ක් වැය වී ඇතැයි මහ බැංකු වාර්තා සඳහන් කරයි. එය පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 121.3ක ඉහළ යාමකි. මැද පෙරදිග යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල කණන් සහ ආනයන පරිමාව ඉහළ යාම මීට හේතුවයි. ඉන්ධන ආනයන වියදම මෙරට ආනයන වියදමින් විශාලම ආනයන කොටසය. පසුගිය වසර 10 තුළ එය මුළු ආනයන වලින් 20%ක් පමණ වෙයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. මෑතකදී ඩීසල් මිල ඉහළ ගියත් බස් ගාස්තුව සංශෝධනයක් සිදු නොවන බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව සඳහන් කරයි. බස් ගාස්තු සංශෝධනයක් පිළිබඳව සලකා බලන්නේ ඩීසල් මිල 4%කට වඩා වැඩි වූ පමණි. වත්මන් වැඩිවීම මෙම සීමාවට වඩා අඩු බැවින් පවතින ගාස්තු ව්‍යවහය තවදුරටත් පවත්වා ගැනීමට කොමිසම තීරණය කර ඇත. ජනතාවට ලැබිය යුතු සහන ඉතා කඩිනමින් ලබා දීම වෙනුවෙන් රාජ්‍ය අවශ්‍ය පරිදි මුදල් වෙන් කරන බව ඇමති සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. එහෙත් මීට පෙර බලයේ සිටි අය කඩිනමින් මුදල් වෙන් කළේ ජනතා සහන වෙනුවෙන් නොව තම පෞද්ගලික ගැටලු විසඳා ගැනීමට බව ඔහු කියයි. දිත්වාපදාවෙන් නිවාස අර්ධහානි සිදු වූ පවුල් 531ක් සඳහා වන්දි පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
3: අපි රටේ නාය ආව ගම් වතුර කොයි සැරයක් ආවද? ගේ සුද්ධ කරගන්න 25,000යි, මුළු තැන්ගේ උපර කරන්න ගන්න 50,000යි, අර්ධහානියට 25,00,000 දක්වා උපරිමේ ගේ හදාගන්න 150,000යි දීලා තිබුණේ නැහැ. විපතට පත්වෙච්ච ජනතාව මෙහෙම ලැබෙයි කියලා හිතුවෙත් නැහැ. 150,000ක් මේ රටේ තරාතිරම නොබලා පූර්ණ හානි නම් අපි දෙනවා. 150,000ක් වගේ මුදලක් හම්බුණා නම් මේ රටේ හම්බුනේ දේශපාලඥයෝ. ගෙවල් ගිනි ගහගෙන හරි ගත්තා. අපි පුළුවන් තරම් ජනතාවට සහන ඉක්මනින් දෙන්න බලනවා. අපි ජනතාවට නීත්‍යානුකූල පැත්තෙන් බලලා සහන ටික ලබා දෙමු.
0: දිට්වා ආපතාව හේතුවෙන් දැඩි හානි සිදු වූ උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කොට්ටේ සහ බලන ආපදා ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම කඩිනම් කෙරේ. ඒ සඳහා සේවා දුම්රියක් ප්‍රවේශ කර ගැනීම වෙනුවෙන් රබුක්කන කඩිකමුවේ සිට ඉහළ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම දැන් සිදුවෙමින් පවතී. බලන දුම්රිය ස්ථානයට නුතුරුව ස්ථාන දෙකක්ද ඉහළ කොට්ටේ ස්ථාන දෙකක්ද ඇතුළුව ස්ථාන හතක් දැඩිලි සහනියට පත්ව ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග සහ කර්මාන්ත ආශ්‍රය සිල්පර කොට යොදා තාවකාලිකව මාර්ගයක් සකස් කොට තිබේ. ඒ මතින් සේවා දුම්රියක් ගමන් කිරීමට නියමිතයි. මෙම ප්‍රදේශ ගිරිදුර්ගවලින් සමන්විතය. එබැවින් ස්ථිර දුම්රිය මාර්ග සකස් කිරීමේදී අවශ්‍ය අමුද්‍රව්‍ය යෙදවුම් වැඩි ප්‍රමාණයක් දුම්රිය මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට සිදුව තිබේ. මහාමාර්ගයොස්සේ ප්‍රවේශ විය හැකි බලන දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථානයේ දැඩි අවදානම් ප්‍රදේශය ප්‍රතිසංස්කරණයද කඩිනම් කර ඇත. මෙම වර්ෂ අවසානයේදී හෝ ලබන වසර මුලදී මෙම මාර්ගයේ දුම්රියක් ධාවනය කිරීම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සැලසුමයි. මෝරුන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද ආරම්භයි. මේ සඳහා ලෝපුරා සිටින ඒ පිළිබඳ විශේෂඥයෝ සහභාගී වෙති. වසර 4කට වරක් පැවැත්වෙන මෝරුන් සම්බන්ධ ප්‍රමුඛතම ගෝලීය විද්‍යාත්මක සමුළුව මෙයයි. ලබන 8වැනිදා දක්වා එය පැවැත්වෙයි. ආසියානු රටක මෙම සමුළුව පැවැත්වෙන්නේ ප්‍රථම අවස්ථාවටයි. මිලඟට ප්‍රමුඛ පුවත.
4: ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: අතීතයේදී මෙන් නොව මද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ උත්සාහය ඉතා සංවිධානාත්මකව ක්‍රමානුකූල රාමුවක් කරා ක්‍රියාත්මක බව ආරක්ෂක ලිකම් එයා වශ්මාශ්‍රල් සම්පත්තුයි කොන්තා මහතා පවසයි. මෙම ජාලේ පිටුපස සිටින මහමුලකරුවන් නීති හමුවට පමනුවන තෙක් අත්තටුන්කට ගැනීම මෙහෙම අඛණ්ඩව සිදුවේ. ඉකුද්දා මල්වතුස්කරි මහනායක ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු ඔහු මේ බව කිවේය. මද්‍රව්‍ය ජාවාරම් කරුවන් මීට පෙර දීර්ඝ කාලයක් තිස්සේ රට තුළ නිදහසේ ක්‍රියාත්මක විය. බොහෝ අයට ඇතැම් බලගතු පුද්ගලින්ගේ අනුග්‍රහය ලැබී තිබේ. එවැනි ක්‍රියාවන් දැන් අවසන් වී ඇත. රටින් පලා ගිය මද්‍රව්‍ය ජාවාරම් කරුවන් අත්තරන් කොටගෙන මෙරටට රැගෙන බවද ඔහු කිවේය.
4: ප්‍රමුඛ පුවත්.

0: පෙරසර සංවර්ධනයක පුවත් සම්පිණ්ඩනය සංවර්ධන පුවත්.
1: බුත්තල ප්‍රාදේශ සභාවට අයත් මාලිකාවිල ජල යෝජනා ක්‍රමය වැඩි දියුණු කිරීමට බුත්තල ප්‍රාදේශ සභාව කටයුතු යොදා තිබේ. ජලය ගබඩා කිරීම සඳහා නව ටැංකියක් ඉදිකර ඇති අතර ජලය භාවිත කරන පාරිභෝගිකයන් සංඛ්‍යාව වැඩි කිරීම අරමුණයි. ජල ගබඩා ටැංකිය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 12කට වැඩි මුදලක් වෙන් කර ඇත. මාසයක් ඇතුළත කටයුතු නිම කෙරේ.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමන ටෙක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් අංශය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. එම අංශය සඳහා සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය මාර්තු මාසයේදී 57.1 කගයක් වාර්තා කොට ඇත. නව ඇනවුම් දර්ශකයේ මෙන්ම නව ව්‍යාපෘති දර්ශකයේද ඉහළ මට්ටමක පවතී. රැකියා දර්ශකයේද ඊට පෙර මාසයට වඩා වැඩි අනුපාතයකින් ඉහළ ගොස් තිබේ. කෙසේ වුවත් මැද පෙරදිග ගැටුම්කාරී තත්ත්වය මීට බලපෑමිල්ල කර ඇත. විශේෂයෙන් ඉන්ධන සහ අමුද්‍රව්‍ය හිඟිය අභියෝගාත්මක තත්ත්වයක් නිර්මාණය කර තිබේ.

0: උතුම් උරුමයක ඩිජිටල් පෙරගමන ටේක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්
2: මේ වසරේ පළමු කාර්තුව තුළ කෘෂිකර්ම අපනයන ආදායම ඩොලර් මිලියන 740 ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. එය ඊට පෙර වසරේ එම කාලයට සාපේක්ෂව 4.1% වැඩිවීමකි. කෙසේවත් තේ අපනයන ආදායම මුල් මාස තුනේදී 5.2%කින් අඩු වී ඇත. මැද පෙරදිග යුතේ ඊට බලපා තිබේ. එහෙත් පොල් අනයන ආදායම එහෙත් පොල් අපනයන ආදායම 17.5%කින් වැඩි වී ඇත.
3: අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ කසල්කල ග්‍රීන් සුපර් අලුත් වෙන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012.
2: දිට්වා සුලි කුණාටුව බලපා මාස 5ක කාලයක් ඉක්මවා ඇති නමුත් මීමුරේ ගම්මානය තවදුරටත් පවතින්නේ හුදෙකලා තත්වයක බව වාර්තා වේ. හුන්නස්ගිරියේ සිට කිලෝමීටර් 34ක් දුරින් පිහිටි මෙම ගම්මානයට වාහන පැමිණෙන මාර්ගයේ ස්ථාන ගණනාවක්ම අනාරක්ෂිත තත්වයේ පවතින බව සඳහන් වේ. බර වාහන ගමන් කිරීමට නොහැකි අතර පොදු ප්‍රවාහන සේවාද තවදුරටත් ක්‍රියාත්මක නොවේ. බස් රථ 10 වන්නේ ලුල්වත්ත දක්වා පමණි. ගමට පිවිසෙන මාර්ගයට බාධා වන අයුරින් ඇති විශාල ගල් පර්වතයේ කඩා දැමීමට හෝ ඒ අසලින් මාර්ගයේ පුළුල් කිරීමටද හැකියාවක් ලැබෙන්නු මැත. මේ හේතුවෙන් තමන්ගේ ප්‍රධාන ආදායම් මාර්ග කිහිපයක්ම අඩපණ වී ඇතැයි ගම්වාසීහෝ කියති. විශේෂයෙන් සංචාරක කර්මාන්තය මුළුමනින්ම අඩාල වී ඇතැයි ඔහු පෙන්වා දෙති. එබැවින් මාර්ගය යළි සකස් කොට මීමුරේ ගම්මානයට පොදු ප්‍රවාහන සේවය ආරම්භ කර දෙන්නේ ගම්වාසීහෝ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා
4: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදාකරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011127787.
1: විදෙස් පුවත්
2: හොමු සමුද්‍ර සන්ධිය පසු කිරීමට උත්සාහ කළ නෞකාවකට ඉරානය ප්‍රහාර එල්ල කරයි. ඒ සඳහා ඉරාන කුඩා වේග ප්‍රහාරක යානාත්‍රයකට ආසන්න සංඛ්‍යාවක් එල්ල වී ඇතැයි වාර්තා වේ. ඉරාන හමුදාවේ අවසරයකින් තොරව නෞකාව ගමන් කිරීමට උත්සාහ දරා ඇත. ඒ අතරම ඉරානයේ කරුණු 14කින් යුත් යෝජනාවලියක් ඇමරිකාවට ලබා දී තිබේ. දිරටේ ගැටලු දින 30ක් ඇතුළත විසඳා ගැනීමට ඉන් යෝජනා ඉදිරිපත් කෙරේ. සටන් විරාමය දීර්ඝ කිරීමට වඩා යුද්ධ අවසන් කිරීම පිළිබඳව ඒ කරුණු අන්තර්ගත වී ඇත. කෙසේවුවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එම යෝජනාවලියද ප්‍රතික්ෂේප වීමේ වැඩි ඉඩක් පවතින බව සඳහන් කර තිබේ. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම අද ඇරඹේ. ඒ සඳහා පිහිටුවා ඇති මධ්‍යස්ථාන රැසකටම දැඩි ආරක්ෂක විධිවිධාන යොදා ඇත. මෙවර මැතිවරණයේ සුවිශේෂත්වය වන්නේ ප්‍රධාන දේශපාලන ධාරාවන් වන DMK සහ AIADMK පක්ෂවලට අමතරව නළුවෙක වන විජේගේ නායකත්වයෙන් යුත් පක්ෂයක්ද ප්‍රථම වරට මැතිවරණයට ඉදිරිපත් වීමයි. මූලික ප්‍රතිඵල අද දහවල් වන විට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ. වන විට අවසන් ප්‍රතිඵල ද නිකුත් වනු ඇතැයි බලාපොරොත්තුවයි.
1: ක්‍රීඩා පුවත්
2: කොරියාවේ මැක්පොහි පැවති ආසියානු විසිකිරිමේ ශූරතාවලියේදී හෙල්ල විසිකිරිමේ ක්‍රීඩිකා නදිශන් ලිකම්ගේද රෙදි පදක්කමක් දිනා ගත්තාය. ඇගේ දක්ෂතාව මිට 56.79. ඒ රන් පදක්කම දිනාගත්තේ ජපානයේ එම් උයටා ක්‍රීඩිකාවයි. ඇගේ දක්ෂතාව මිට 58.84. මෙහි පිරිමි ඉසව්වේ රෙදි පදක්කම හිමිවූයේ සුමේද රණසිංහටයි. ඔහුගේ දක්ෂතාව මිට 76.95. එහි රන් පදක්කම උස්බෙකිස්තානයට හිමිවිය. මේ අතර බොට්ස්වානාහි පැවති ලෝක සහාය දිවිමේ ශූරතාවලියේදී මීටර 104 කන්තයි සොව්වේ රන් පදක්කම දිනා ගැනීමට ජමේකව සමත් විය. ඔවුන් තර්ග අවසන් කරේ තත්පර 39.62 ලෙස ලෝක වාර්තාවක්ද තබමිනි. කැනඩාව දෙවන ස්ථානයටත් අමෙරිකාව තුන්වන ස්ථානයටත් පත්ව ඇත.
5: කාලගුණවාර්තාව
2: බස්නහිර සබරකම මධ්‍යම වයඹ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව ගල්ලහා මතර දිස්ත්‍රික්කවලත් පස්වරුවේ ගිගුරුම් සහිත වැස්ස ඇතිවේ. එතෙම් ස්ථානවලට මිලිමීටර් 50 ක්ම වූ තද වැස්ස ඇදහැලේ. දකුණු පළාතේත් කළුතර, කොළඹ සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදැස්සනට වැස්ස ඇතිවීමේ හැකියාව පවතී. ප්‍රවෘත්ති අවසන් කිරීමට මත්තෙන් යලිත් සිරස්තල. මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගෙන මිනිල උත්සවය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී. මාලදිවයින් ජනාධිපතිවරයා සහභාගී වන වැඩසටහන් කිහිපයක් හේතුවෙන් දිනේ අවස්ථා කිහිපයකදී විශේෂ රථවාහන සැලැස්මක්. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා කොළඹ ජාතික රුහලේ නිරීක්ෂණ චාරිකාවකට අධෙක් වේ. ආර්ථික ස්ථාවරකර රජ්‍ය නව සම්වර්ධන වැඩසටහන් ආරම්භ කොට ඇතැයි ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ මහතා කියයි. පක්ෂ විපක්ෂ සියලු දෙනා එක්ව පළාත් සභා ඡන්දය පැවැත්වීමට නීති සකස් කළ යුතු ඇතැයි ප්‍රකාශයක්. ලෝක වෙළඳපළේ සිදුවන තත්ත්වයන් අනුව ඉදිරියේදී ඉන්ධන මිල අඩු කිරීමට පියවර. වසරේ පළමු කාර්තුව තුළ ඉන්ධන ආනයන කිරීමට ඩොලර් මිලියන 1300කට ආසන්න මුදලක් වැය කෙරේ. මීට පෙර බලයේ සිටි අය කඩනමින් මුදල් වෙන් කළේ ජනතා සහන වෙනුවෙන් නොව තම පෞද්ගලික ගැටලු විසඳා ගැනීමට බව ඇමති සමන්ත විද්‍යාරත්න මහතා පෙන්වා දෙයි. බලන හා ඉහළකෝට්ටේ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කඩිනම් කෙරේ. මද්‍රවිචාලේ මහ මුලකරුවන් නීති හමුවට පමුණන තෙක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව. පළමු කාර්තුවේදී කෘෂිකර්ම අපනයන ආදායම ඩොලර් මිලියන 740ක්මයි. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම අද. ආසියානු විසිකිරිමේ ශ්‍රුතවලේදී නදිශා ලිකම්ගේට රීති පදක්කම. උදැස්සන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සමප්තයි. අපගේ මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න දවල් 12:45. දැන් අග්නි විශේෂාංගය.

0: සත්‍යවාදී ගුවන් තරංග වියමන.
1: අද මැයි මස 4 වෙනිදාය. මෙයට දින 3කට පෙර ලෝකයට සුවිශේෂී දිනයක් කෙළඹුණි. එය නම් ලෝක කම්කරු දිනයයි. වැඩ කරන ජනතාවගේ දිනේ වශයෙන්ුත් එදින සැලකේ. මෙවර මැයි දිනය ශ්‍රී ලංකාවට වැදගත් වූයේ එදිනම අදිවෙසක් පොහොය දිනයත් යෙදී තිබුණු බැවිනි. පොහොයත් මැයි දිනයත් එකට යෙදීම මෙරට විපක්ෂයේ සමහර කණ්ඩායම් වලට දෙවියෝ බැලුවා වැනි ආශිර්වාදයක් විය. මෙකී තත්වය විශේෂ ආශිර්වාදයක් වූයේ එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණට බව පෙනේ. එක්සත් ජාතික පක්ෂයේ සහ පොදු ජන පෙරමුණේ නායකයෝ පොහොයට මුවා වී සිය නොහැකියාව වසාගත්. තමන් මැයි දිනයට TB ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපහාර දක්වන බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ කීවේය. පුෂ්පෝපහාර දක්වන්නේ මුල අමතක නොකරන පක්ෂයක් වශයෙන් එතුමා කම්කරුවන් වෙනුවෙන් කළ සේවය ඇගීමට බවත් කීවේය. මින් පෙර කිසි දිනක රාජපක්ෂලාට මැයි දිනයේ හෝ වෙනත් දිනක හෝ TB ඉලංගරත්න සිහි වූ බවක් අපේ මතකයේ නැත. පොදුජන පෙරමුණට මුලමතක් වී ඇත්තේ කර කියා ගන්නට කිසිවක් නොමැති වූ කල්හිය. ඔවුන්ගේ පාලන කාලය තුළ DA රාජපක්ෂ සිහි කළේය. ඔහු සහ බිරිය වෙනුවෙන් ජනතාවගේ මුදලින් ප්‍රතිමා සහ කෞතුකාගාර ඉදි කළේය. TB ඉලංගරත්න නමින් අතුරු පාරක්වත් නම් කරන්නට එදා රාජපක්ෂවරුන්ට සිහි වූයේ නැත. උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ යනු කියන නිසාදෝ පොහොට්ටුව කැලණි විහාරයේ පින්කමක්ද සංවිධාන කර තිබුණි. මැයි රැලිය හේතුවෙන් වඩාත්ම අසරණ වූ පුද්ගලයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව කීවාට කම් නැත. තමන්ගේ මැයි රැලියට එකතු වන ලෙස සමගි ජනබලවේගය එක්සත් ජාතික පක්ෂයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප විය. එය මෙවර මැයි රැලියේ සජිත් ප්‍රේමදාස ලැබූ පළමු පරාජය වශයෙන් සලකන්නට සිදුවේ. එකතුව වෙනුවට ලැබී තිබුණේ රනිල්ගේ සුබපැතුමක් පමණි. සජිත්ගේ රැලියට සහභාගී වනවා වෙනුවට එක්සත් ජාතික පක්ෂය පිරිත් පින්කමක් කර දන්සලක් දුන්නේය. බුරියානි දන්සල සංවිධානය කළේ පිරිත් පින්කමට සෙනඟ ගෙන්වා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් වන්නටද පුළුවන්. මට මහලු වයසේ බැරිය වෙන ගායනා පෙරසේ යන වග රනිල් වික්‍රමසිංහ වටහාගත් බව මැයි රැලිය වෙනුවට පින්කමක් තෝරා ගැනීමෙන් වැටහේ. ඕනෑම උත්සව සභාවක වඩාත්ම ආකර්ෂණීය අංගය ප්‍රධාන කතිකයා සභාව ඇමතීමයි. සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ප්‍රවෘත්ති නාලිකාවක දර්ශනවල දැක්වෙන ආකාරයට සමගි ජනබල වේගයේ මෙවර මැයි රැලියේදී ඒ සංකල්පය කණපිට පෙරළී ගොස් තිබේ. සජිත් ප්‍රේමදාස කතාව ආරම්භ කළ විගස ජනතාව සභාවෙන් නැගිට යන්නට පටන් ගත්තහ. කොළඹ දිස්ත්‍රික්කයේ සමගි ජනබල වේගයේ ප්‍රබලයෙකු සභාවෙන් පිටතින්ද අපි එළියේ යයි ජංගම දුරකථනයට පිළිතුරු දෙන ආකාරයකුත් මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණි. අනේ එක්වෙමු කියා ආයාචනා කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාලට මේ මැයි දිනයේ සිදුවිය. ඔවුන් අසරණ වී සිටින තරම ඒ වචනවලින් පෙනේ. ජනපති අනුර නුවර එළියේ මහා ජන රාශියකට ආමන්ත්‍රණය කළේය. ඉතිහාසයේ උඩරට දැවැන්ත මැයි රැලි සංවිධාන කළ තැනැත්තන් කාර්යාල ඇතුලේ මැයි දිනය සැමරුවේය. මෙවර මාලිමාවේ මැයි දින පාඨය ජන රජයට ජන බලයක් යන්නයි. ජන බලය ඇත්තේ ජන රජය සමග බව මෙවර මැයි දිනයේදී වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔප්පු විය. පිටපත අනුරකේ ඉදිරි සූරිය ඉදිරිපත් කිරීම දිනුක මාලිබඩ.

0: සුරේෂ් මොකද පරක්කු?
1: දන්නේ නැද්ද බොස් ඉතින් බස් වල කෝච් වල එනකොට
0: හැමදාම ඔය වැඩේ කරන්න බැහැනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවානේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා.
2: පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසම සම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය.
3: KD Rice ලංකාවේ අපේ දෙයක්.
4: Good morning boss. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝ නැ. බස් ගස්සුත් ඉතුරුයි.
3: KD Rice
5: 0773523535.
6: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිනිඳ සමට හෙළ ඔසු රැකවරණය.
7: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත FM 89.6 FM 89.8 දිවයින පුරා
8: බලවු දෙහය වෙනාඩි 28යි.

0: පායන ඉරන් බලන් මලේ සුවඳ විඳන් සුබ දවසක් උදා කරගමු ලස්සන උදෑසන අහන්.
1: FM 89.8 FM 89.6 දිවයින පුරා

වෙලාව උදේ 6:37. අද මේ මාසේ 4 වෙනිදානේ. අද වගේ දවසක පෙර එක දවසක මොනව වෙන්න ඇතිද? ඔන්න අපි අද මේ 4 වෙනිදා, අද තමයි අතරම ජාත්‍යන්තර ගිනිනිවන බටයන්ගේ දිනය. ජාත්‍යන්තර ගිනිනිවන බටයන්ගේ දිනය ඔස්ට්‍රේලියාවේ ඇතිවුණු එක්තරා ගින්නක් නිසා ගිනිනිවන බටයන් 5 දෙනෙක් ඛේදජනකාරයෙන් මරණයට පත්වීමේ හේතුවෙන් තමයි 1999 ජනවාරි 4 වෙනිදා මේ දිනය ප්‍රකාශයට පත් කරන්නේ. එක්දහස් නවසය නවේදී ජේෂ්ඨ ගුවන්විදුලි නිවේදකයෙකු සහ ග්‍රන්ථ රචකයෙකු වගේම ගුවන්විදුලියේ ප්‍රථම ස්ථිර සිංහල නිවේදක වූ DM කොළඹගේ මහත්මයාගේ උපන්දිනය අදට යෙදෙනවා. ගුවන්විදුලි සංස්ථාවේ සිංහල නිවේදක තනතුරට බඳවාගත් ප්‍රථම ස්ථිර නිවේදකයා බවට පත්වෙන්නේ තුමා 1938 ජනවාරි මාසේ 1 වෙනිදා සිංහල නිවේදක ලෙස එතුමා වැඩභාර ගන්නවා. අවුරුදු 13ක් විතර මේ තනතුරේ සේවය කරනවා. කොළඹ ඉඳලා කතා කරමි. මේ කොළඹ ගුවන්විදුලි සේවය යනුවෙන් තමයි කොළඹ සිට කතා කරමි. මේ කොළඹ ගුවන්විදුලි සේවයයි කියලයි ඔහු සාමාන්‍යයෙන් අසන්නව ආමන්ත්‍රණය කළේ. ඉතින් පහුගිය පසු කාලෙකදී වරිෂ්ඨ නිෂ්පාදකවරයෙක් විදිහටත් එතුමා ප්‍රචලිත වෙනවා. 1969 දී විශ්‍රාම යන අවස්ථාව වන විට සිංහලංශයේ සංවිධායක ලෙසයි එතුමා සේවයෙන් නික්ම යන්නේ. ගුවන්විදුලි වංශය එවගේම ගුවන්විදුලියයි මමයි ඔහු ලියු ග්‍රන්ථ අතර ප්‍රමුඛ වෙනවා. ඒත් එක්කම 1931 දොනමෝර ආණ්ඩුක්‍රමය යටතේ තමයි පළමුවෙනි රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා නාමයෝජනා පත්‍ර භාර ගැනීම අද වැනි දිනක සිද්ධ වෙන්නේ. මේ යටතේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මංගල සභාව රැසීමේ මේ මූලික රැසීම ජූලි මාසේ 7 වෙනිදා පැවැත්වුවා කියලා තමයි කියන්නේ. 1952 රාජ වහබ් කාශ්මීර් සහ ඒ බාස්කර් රාජ් අධ්‍යක්ෂණය කළ මෙරට නිෂ්පාදිත ප්‍රථම සිංහල චිත්‍රපටය වන බණ්ඩා නගරයට පැමිණීම ප්‍රථම වරට තිරගතවීම සිද්ධ වුණා. එවගේම ගුණසේන ගලප්පති මහත්මයා අධ්‍යක්ෂණය කළ මුහුදු පුත වේදිකා නාට්‍ය ලුම්බිණි රංගහලේදී ප්‍රථම වරට වේදිකා ගත වෙනවා 1962. මුල්ම සරසවි චිත්‍රපට උළෙල කොළඹ වේල්ස් කුමර මාවතේ අසෝකා සිනමා ශාලාවේ 1964 පැවැතුණි. 1984 කින්ස්ලේ දිසානායක මහත්මයා අධ්‍යක්ෂණය කළ බිනරී සහ සුදු බණ්ඩා චිත්‍රපටය ප්‍රථම වතාවට ප්‍රදර්ශනය කිරීම සිද්ධ වුණා. ප්‍රවීණ ගීත රචකයෙක් වගේම චිත්‍රපට දෙබස් හා තිර රචකයෙකු වූ උපාලි ධනවල විතාන මහත්මයාගේ අභාවය 1988 අද වගේ දිනක සිද්ධ වෙන්නේ. එවගේම ප්‍රවීණ ගීත රචකයෙක් වගේම නිවේදකයෙක් ගුවන්විදුලි හිටපු සිංහල සේවා අධ්‍යක්ෂ චිත්‍රනන්ද අබේසේකර මහත්මයාගේ අභාවයත් සිද්ධ වෙන්නේ අද වගේ දවසේ 1992 වර්ෂයේදී. හිටපු අග්‍රාමාත්‍ය විජයනන්ද දහනායක මහත්මයාගේ අභාවයත් 1997 මැයි මාසේ 4 වෙනිදා දිනක සිද්ධ වෙන්නේ. ඒත් එක්කම වෙල් 2013 තායිලන්තේ බැංකොක් නගරයේදී පවත්වන ආසියාතික මල්ල ක්‍රීඩාවලදී හෙල්ල විසකිරීමේ කාන්තා ඉසව්වෙන් නදිකා ලක්මාලි ක්‍රීඩිකාව ප්‍රථම ස්ථානය ලබා ගැනීම සිද්ධ වුණා. ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක් වන ප්‍රභා රණතුංග මහත්මියගේ අභාවයත් අදට යෙදෙන්නේ ඒ 2017 අවුරුද්දේදී. ජනප්‍රිය ගායිකා රංගන ශිල්පිනියක් වුණු නිමල අතපත්තු මහත්මියගේ උපන්දිනය අදට යෙදෙන්නේ සිතක පෙම්බර එවගේම ලෝකපාලන දෙවිදේ රන්වන් කරලින් මාහිස රන්දනා පවමගේ හිනහුණා වගේ මෙන්න මේ වගේ ගීත ගණනාවක් එතුමිය අතින් ගායනය කරනවා. ඒත් එක්කම ජනප්‍රිය ගායක මයිකල් පීරිස් මහත්මයාගේ උපන්දිනයත් අද ගුණගේ වරුසා කවාලා විලඳ ජාති සංසාර භවේ දැස් නොපෙනුනත් පෑ ආදරේ හඳපාන හැංගුණා මේ වගේ ගීතත් එතුමා අතින් ගායනා වුණා. අපි යමු එහෙනම් මේ මාසේ 4 වෙනිදා එතර මොනවද වුනේ කියලා බලන්න. 1494 ක්‍රිස්තුප කොළඹස් විසින් බටහිර ඉන්දිය දූපත් අතරින් ජමේකාව ගවේෂණය කිරීම අද වැනි දිනක සිද්ධ වෙන්නේ. සුප්‍රකට බ්‍රිතාන ජාතික සත්ව විද්‍යාඥයෙකු වූ තෝමස් හෙන්රි
හක්ස්ලි ලන්ඩනී දියපත ලැබීම එක්දහස් අටසේ විසි පහේදී. එතක මෙක්දහස් නවසය හතරදී සුප්‍රකට රෝල්ස් රොයිස් වර්ගේ වාහන ප්‍රථම වතාවට වෙළඳපොළට නිකුත් කිරීම ආරම්භ වෙනවා. ඔය ලන්ඩනී වාහන සමාගමක හිමිකරුවෙකුණු චාල්ස් රෝල්ස් සහ ඇමරිකාවේ විදුලි ඉංජිනේරුවරයෙකුණු හෙන්රි රොයිස් තමයි මෙදින ඇතිකරගත් ඒකාබද්ධ ගිවිසුමකට අනුව මේ රෝල්ස් රොයිස් වර්ගේ සුප්‍රකට වාහන උන ප්‍රථම වතාවට වෙළඳපොළට නිකුත් වෙන්නේ. නම් දෙක හැදිච්ච හැටි දැන් තේරෙනවනේ නේද? මේ දෙන්නගේ සර්නේම්ස් එකෙන් තමයි ඔක හැදෙන්නේ. පැනමා ඇලේ ඉදිකිරීම ආරම්භය 1904 අද වැනි දිනක සිද්ධ වෙන්නේ. ඇමරිකානු නවකතාකරුවෙකු අර්න්ස් හෙමින්වේ පොලිස්ටර් සම්මානයෙන් පිදුම් ලැබීම සිද්ධ වෙනවා. මහල්ලා සහ මුහුද නවකතා වෙනුවෙන් මේ සම්මානයට පාත්‍ර වෙන්නේ 1953. ප්‍රථම වතාවට පිරිසක් කාන්තාවන් පිරිසක් අඩි 8000ක් උස කන්දක් තරණය කිරීම 1974 සිද්ධ වෙනවා. ඒ ජපන් ජාතික කාන්තාවන් වීම විශේෂත්වයක්. ප්‍රථම වතාවට භූගෝලීය මිනුම් අතිශයින්ම නිවැරදි ලෙස ලබාගත් ලාගෝස් චන්ද්‍රිකාව ගුවන්ගත කිරීම 1976 අදවැනි දිනක සිද්ධ වෙන්නේ. මාග්‍රට් තැච්චර් අපේ යකඩ ගැහැණිය විදිහට හඳුන්වන්නේ යුරෝපයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ඇය. බ්‍රිතාන්‍යයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බවට පත්වනවා 1979. එවගේම ජර්මන් ජාතිකයෙකු සහ හමුදා නිලධාරියෙක වුණු කාල් ෆෝන් ගේ අභාවය සිද්ධ වෙන්නේ අද දේවගේ දවසක. නිරායුධකරණය සාධාරණීකරණය කරමින් විවිධ ලිපි ඔහු අතින් ලියවෙනවා. ඔහු නොබෙල් සාමත්‍යාගෙන් ඔහු නොබෙල් සම්මානයනුත් ඔහු පිදුම් ලබනවා. ඉතින් පළමියෝක යුද්ධයේදී හමුදාවට බැඳිලා ඔහු සේවය කරන්නේ නොමෝ වෝ සංවිධානය ප්‍රථම වතාවට යුද්ධයෙන් පස්සේ බිහි කරන්නේ ඔහුගේ මැදිහත්වීමෙන්. සාමය මනුෂ්‍ය වර්ගයාට යහපත පිණිස වෙනුවෙන් ඔහුට මේ නොබෙල් සම්මානයත් හිමි වුණේ. ඉතින් ওই විදිහට තමයි ඔන්න ගොඩක් දේවල් ලෝකේ අද වගේ දවසක සිද්ධ වෙලා තියෙන්නේ. උදේ 6:45 වෙලාව.

0: හිරු කෙරණින් පිපිදෙන මල් සුවඳින් නැහැවෙන කුරුළු නදින් රවුදෙන ලස්සන උදෑසන
1: FM 89.6 FM 89.8 දිවයින පුරා

0: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහ ආර් එස් වානේ කම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේ කම්බි
1: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
3: මෙමයි පොත් සමග මම තේජානී විජයසිංහ. මෙරට උපාය මාර්ගික පිහිටීම ප්‍රායෝගික කරගනිමින් දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජාත්‍යන්තරයට හඳුන්වා දීමේ ගෝලීය සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙයි. ඒ සඳහා ගෝලීය ඉන්දියානු ව්‍යාපාරික සංසදයේ සහයද මෙරටට ලැබෙයි. රටවල් 25ක පමණ නියෝජිතයින් මීට සහභාගී වීමට නියමිතයි. ඔවුන් තම රටවල පවතින ආයෝජන අවස්ථා මෙරටට දැනුම් දෙනු ඇත. වෙළඳාම රාජතාන්ත්‍රික භවය හමුවන තැන යන තේමාව යටතේ අගෝස්තු 20 වනදා සිට 22 වනදා දක්වා එය කොළඹදී පැවැත්වෙයි. ප්‍රමුඛ පෙළේ සමාගම් 500කට වැඩි සංඛ්‍යාවක් මෙම වැඩසටහනට එක්වීමට නියමිතයි. අමරිකාව හොමුස් සමුද්‍ර සන්ධිය අවහිර කර ඇතත් ඉරානයට සිය වෙළඳාම් අඛණ්ඩව සිදුකර ගැනීමේ හැකියාව උදා වී තිබෙයි. චීනය ඉරානය හා මධ්‍යම ආසියානු රටවල් සම්බන්ධ කර ගනිමින් ඉදිකර ඇති කිලෝමීටර් 10400ක් දිග දුම්රිය මාර්ගය මෙසඳහා යොදා ගැනේ. ඒ අනුව ගොඩබිම් හරහා වෙළඳාම සිදුවේ. මෙවැනි නිකුත් මාසයාගදී පකිස්තානය ගොඩබිම් මාර්ග 6ක් විවෘත කළේය. මේ ඔස්සේ ඉරානයේ සිට චීනයට, රුසියාවට සහ තවත් රටවල් රැසකට කන්ටේනර් රථ 3000ක් පමණ ඉක්උදා ප්‍රවාහනය කෙරුණි. ඉරානයේ වටා ඇති රටවල් 7ක් සහ කැස්පියන් මුහුද හරහාද ඔවුන්ට තම අවශ්‍යතා සපුරා ගැනීමට හැකිව තිබේ. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී පංජාබ් කිංග්ස් කණ්ඩායම හමුවේ ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 4ක ජයක් වාර්තා කළේය. තරගයේ ජයග්‍රහණය ගුජරාත් පිලට ලකුණු 164 ඉලක්කයක් එල්ල විය. පඳුවර 19:05දී ලකුණු 167ක් ලබා ගනිමින් ගුජරාත් පිල ජය ගත්තේය. එහිදී සයි සුදර්ශන් ලකුණු 57ක් රැස් කළේය. පෙරවරු 7:55ට අපගේ මීළඟ පැයේ ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න.
0: RS වානේ කම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි.
4: මම ජොයනා. IHS හි හෙද උපාධි ධාරණියක්. IHS අපිට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දුන් අතර අපට හරි මඟ පෙන්වන කථිකාචාර්යවරුන් සහ ශක්තිමත් ප්‍රායෝගික පුහුණුවක් ලබා දුන්නා. ආත්ම විශ්වාසයෙන් යුත් වෘත්තීය හෙදියක් ීමට අපිව සූදානම් කළ ආයතනය කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්.
1: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk.
5: සුබ දවසක්.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා.
6: තෑගි වැඩි වෙලා.
5: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
6: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.

0: සිටිය FM. මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා ඉවරයි.
1: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
2: FM 89.6 FM

0: සුසර කරන්න 89.6 89.8 දිවයින පුරා
1: සිටි FM.
2: දිනෙන් දින අලුත් වෙන ලෝකේ අලුත් තොරතුරුත් එක්ක ජීවිතේම සිටි
3: ලඩකි බියුටිෆුල් කර ගයි
4: එන යන ගමන් අහන්න මුද්‍රිත අකුරු විද්‍යුත් වචන බවට පත් කරන පත්ත

0: අයිබෝවන් සුබදැස්සනක්. අද මයි මාසේ හතරවැනිදා. කවද්ද දිනේෂ්?
1: හොඳයි. නරකක් නෑ.
0: දිග්ග නිවාඩුවක ඉන්න.
1: යහපත්. මොකද දිග නිවාඩුව?
0: ඒ සිකුරාදා ඉඳන්ම නිවාඩුවනි කට්ටිය.
1: දවස් 3ක්.
0: ඔව් ඉතින් දිගයිනේ.
1: රයිට්. මේ නමුත් ඉතින් කාර්යාලී වැඩනු මැතිව නිවසට වී සිටින ස්වාම් පුරුෂයන්ට නිවාඩුවත් කරදරයක් පායක වෙලාවකට කී පාරකට කියලා කඩේ යන්නද? හරි.
0: තොපි හම්බලා වගේ.
1: බල්ලුණාවන්න. බොස් රූම් වල බිත්ති අතුල්ලන්න. අන්න අර ටැප් එකේ දවසක් කිව්වා වතුර ලීක් වෙනවා කියලා. ඒක ආයේක හදමු. රයිට්. ඒකට ප්‍රශ්න තියෙනවා ඉතින්. රයිට්. ලංකාදීපෙන් පටන් ගමු. අන්තර්ජාලයෙන් වංචා කරලා විදේශිකයන් 120ක් වැලිකඩින් අල්ලයි. ඒ අතර කාන්තාව 31ක්. හරි හරියට. කෝටි 3ක දෙස් විදෙස් මුදල් ඒගොල්ලෝ ගාව තිබිලා තියෙනවා. පරිගණක 202ක් පොලිස් බහරේට. බලනකොට මෙව්ව ලංකාවට ඇවිල්ලාම තියෙන ලංකාවේ දෙකද මේ සයිබර් අපරාධ කරන්න. ගේමක් ගහන්න. ගේමක් ගහලා කීයක් හරි හම්බ කරගන්න ලංකාව ෂෝක් රටාප්පා. අපිත් මේ අපි ගණනය කිරීම කරනකොට සංචාරකයෝ මෙරට පැමිණ කියලා.
0: ඔව්.
1: මේ සංචාරකයෝත් අපි ගණන් කරනවනේ.
0: හරි සංචාරකයෝ නිකවර.
1: බලන්න අපි බලනවා විදේශ විනිමය අපිට ඉතිරි කරලා ඇයි කියලා.
0: මේ විදේශ ටිකට් එකට
1: ගිහලා අපේ නම්බුවත් කාලා නැන්නේ. ලංකාව ආපෝ. සයිබර් වගේ අදහසක් එන්න පුළුවන් නේ.
0: වැලිකඩින්? වැලිකඩින්?
1: ඔව්. ඇයි?
0: වැලිකඩේ කොහමදක් කන්නේ වෙන තැනක්.
1: ඒ වැලිකඩ තියෙන්නේ බේස්ලයින් පාරේ බරල්ල දෙමඩ කොට අතර. මේ වැලිකඩ තියෙන්නේ රාජගිරි.
0: ඔව්.
1: රයිට්. අන්තර්ජාලය උපයෝගී කරගන්නමින් මුදල් වංචාවන් හි නිරත වූ දේශිකයන් 122 දිනක එමෙහි ජාවාරම් වලට යොදාගත් රුපියල් කෝටි 15කට ආසන්න වටිනාකමකින් යුත් උපකරණ සහ දේශීය සහ විදේශීය මුදල් තොගයක්ද සමග පෙරේද රාත්‍රිය අතරම් කොටගත් බව වැලිකඩ පොලිසිය සඳහන් කරනවා. හරිද? කාන්තාව 31 දිනකුත් මේ අතර ඉන්නවා කියලා මේ වැඩිදුර විස්තර වාර්තාවත් මතක් කරලා දෙනවා. ඇත්තටම දැන් පහුගිය කාලේ තමයි දැක්කන 150 ගණක් අල්ලලා විටුවල් කළා දැම්මා. එන්නපා බෝටුවකින්වත් කියලා. හරි. ඊට පස්සේ මේ ඔය අහුවෙච්ච ප්‍රමාණය විතරයි. ඔය වැලිකඩින් අහුවෙච්ච ටික. ඊට පස්සේ තව තැනකින් අහුවෙලා තිබ්බා. තව කණ්ඩායමක් අහුවෙලා
0: තිබ්බා. සීන ජාතිකයට. ඔව්.
1: ඒගොල්ලෝ මේක අපාර්ට්මන්ට් එකක්. අරක ගෙයක් නරගෙන. ඊට පස්සේ කියනවා මේ වීසා බලපත්‍ර නැතිව ලංකාවේ රැඳී සිටීම සඳහා විදේශිකයන්ට කවුරු හරි Tamange ස්ථාන දෙනවා නම් ඒ කට්ටියට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරනවායි කියලා. ඇත්ත. අපි මොකක් කරේ ගන්න ගියාම තමයි මහත්ය අපි ඉස්සර ඇනෙක්සියක් හරි තනක් ගන්න ගියා. මතකෝ ජොබ් එක.
0: ග්‍රාමසේවක සාධකය අර මේ ඔක්කොම
1: ඔය දෙන්න කසාද වැදලා කසාද සාධක පෙන්නන ඒ ඔක්කොමත් එක්ක මේ හදිසියේ කෝල් කරන කාගෙර අංකයක් එහෙම තියෙනවා ඔක්කොම විස්තර අරගෙන තමයි බල්ලෝ එහෙම ඉන්නවද ගේන්න බෑක බල්ලෙක් නඩති මේ පේනවනේ බලු වල කරන සෙට් එකක්ම
0: එකපාර දීලා
1: මේ එහිඳ එහෙම නීතියකුත් එයි කියලා කියන ඇත්ත ඒක හොඳයි තමන්ගේ නිවසක් දෙනකොට ඉස්සර තිබුණානේ ඔය යුද්ධය පවතින කාලවක වಾಣුවේදී කාටවත් නිවසක් දෙනු නම් අපට පොලිසිය දැනුවත් කරන්න ඒගොල්ලන්ගේ හැඳුනුම්පත් ඡායාපිටපත් එහෙම ඔක්කොම ටික ගෙනලා පොලිසියට බාර දෙන්න ඒ වගේ දේවල් තිබුණා එහිඳ මේකත් ඉතින් එක්තරා යුද්ධයක් මේ ත්‍රස්තවාදීන් ඇවිල්ලා ඉන්නේ ඒකින්ද ඔබටත් වක්කීමක් තියෙනවා දෙන්නම් කිව්වම දැන් මේ වගේ මිනිස්සු තැනක් ගන්නවම බාගෙන් කරන්නේ නැහැනේ කීයද මෙතරයි දෙන්න එච්චරයි හරිද එහෙම බෑ එහෙනම් සල්ලි දෙයක් එක මං ඇහැ කන වැටෙන්නේ නැතුව මොලේ බුද්ධිය ටික භාවිත කරලා වැඩ කටයුතු කරන්න සිද්ධ වෙයි හරි ඔය පිටර රට ඊළඟක මේ රටයි කුෂ් සිද්ධියේ හිමිවරුන් 23 දෙනා 12 වන දා ක්‍රිමාන් මං කියන්නේ මේ හිමිවරුන් ගිනාගමන් වල මේ හිමිවරු නෙමෙයිනේ අප්පා
0: චීර ධාරි
1: සිවුරු පොරෝණ රයිට් මේ සිවුරු රඳවන මේ එහිඳ මේ ඉතම ඉක්මනින් ඒගොල්ලන්ගේ මහානකම පිළිබඳව තීන්දුවක් ගත යුතුයි හිමිවරුන් ගිනාගමන් වල ගබඩා කරන්න හිමි නමක් බත්තර මුල්ලේ ගයක් කුලියට අරන් හිමි නම කිව්වම දැන් වාරිපුල ශ්‍රී සුබංගල හාමුදු හිමි නම කීදම්ම වගේ ඉතිහාස නම් මේ හිමි නම කියන හාමුදුරුව කියන එක නෙමෙයි භාවිතාවෙන් මේ හාමුදුරුව නෙවෙයිනේ අප්පා ව්‍යාපාරිකයෙක් 150,000ක් තියලා අන්න යා විසල අල්ල ගන්න හරි මේ බත්තර මුල්ලේ ගයක් ඒගොල්ල කුලියට අරගෙන තියාගෙන දෙනවා ගෙනාව බඩු ටික පැක් කළා තියාගන්න හිතන්නකෝ ඉතින් බෑග් එක බෑග් එක කිලෝ 5 ගානේ විතර බෑග් 22ක බඩුනේ ඕගෙනලා කුට්ටි පිටින් නෙමෙයි ලංකාවේ විකිනේ මීම් හිච්චි කැලේට කැඩෙන්නත් දෙපේ ඒවා 1G 10G ද කියලා නේ අහන්නේ ජී කියලා කියන්නේ ග්‍රෑම් කේජී කියලා කියන්නේ කිලෝග්‍රෑම් විතර වලට විතරකුත් නෙවෙයි.
0: නෙවෙයි.
1: ගෝණ යන මිලටගත් සිද්ධිය. මහින්ද පියංකර අල්ලස් කොමිසමට. මහින්දට අල්ලස් කොමිසමට එන්න කියලා නැහැ. නොතීසි එන්නත් කලින් ආණ්ඩුව ප්‍රකාශනකුත් කරලා හිටපු ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරය කරන චෝදනාවකුත් තියෙනවා. එතකොට ඔකට නලින්ද ජයදිස් අමාත්‍යවරයා උත්තරයකුත් දීලා තිබුණා. ගුවන් යානා මිලදී ගන්නකොට කපිල චන්ද්‍රසේනගෙන් තමයි මුලින්ම අත්අඩංගුව කර ගත්තේ. කපිල චන්ද්‍රසේන මේ දවස්වලත් එයාට ඉතින් අවුරුදුත් නෑ, මම හිතන්නේ වේසකුත් නෑ, ඈ මේ පොසොනුත් නැති වෙයි. එහෙනම් මහලට කල්පනා කළොත් එහෙම මම විතරක් තනියෙන් පරිප්පු කන්න කියලා හිතුනොත්
0: තව එයාට ක්‍රිස්මසුත් නැති වෙයි.
1: ඊයක සැරේ රයිට් මේ මහින්දානන්ද දුම්රිය ඉදමක හැදූ තෙමහල් ගොඩනැගිල්ලට සීල්. අම්මා අප්පගේ බූදලිය වගේ සමහර වැඩ කළා. ගානවතන් තට්ටු දුන්නේ දෙයක්. මේ මොන හරි අම්බලා ගන්න. රයිට්. අර රාජසභාව කඩලා ඉවරලා මතකද කුරුණෑගල පැත්තේ. මේ මගේ නගරාධිපතිට මයිල් ගහකට රත තිබ්බොත්. එහෙම තියන්න ඕනුන් නෑ මේ එයා ගියා අනිත් පැත්තට.
0: අපි බිල්ඩින්ග් එකක් හදන්න ගියාම 10ක් ජාති ඉන්නවා. හිතන.
1: අපිට තියෙන ඇරියස් පියව ගන්න මේක එක නිවුස් එක අපිට තියෙන පොඩි පොඩි ඇරියස්. හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහින්දානන්ද අලුත්ගමගේ සංවර්ධන පදනම සඳහා ඕනම ඇමති කෙනෙක් දේශපාලනට ආපු ගමන් කරන්නේ පදනම් පිහිටව ගන්න. ඒගොල්ලන් ස්ථිරසාර පදනමක් හදාගන්න. නාවලපිටිය නගරයේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉතා වටිනා ඉඩමක්. නාවලපිටිය ටවුන් එක කියලා කියන්නේ සෙල්පොට නෑනේ, දුම්රිය දෙපාර්තමේන්තුවට නෑනේ මේ මේ මේ රේල් පාර යාබදව තියෙන ඉඩන්නේ ගොඩක් කලවට තියෙන රිසර්වේෂන් කරපු. හරි. ඒවා වටින ඉඩම්. දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉතා වටිනා ඉඩමක් අයථා පරිහරණය කළේ යන චෝදනාව මත එම ඉඩම යලි දුම්රිය දෙපාර්තමේන්තුව බාහිරට ගෙන එහි තෙමහල් ගොඩනැගිල්ලට පෙරේදා මුද්‍රා තැබීය කියලා වර්තාවක තියෙනවා. අර අර කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනය කළා බඩි අපිල් එක ඉන්න අතරතුරේදී මේ වගේ දේවල් ආවම නිකන් කොහොමද නීතිය දෙවගෙන ඉන්න රට තියාගෙන ඉන්නේ. අනේ අනේ මහින්දානන්ද පොඩි පොඩි බ්‍රේක් එකක් දෙනවක මිනිස්සු අපිට
0: එකක් ඉන්නකොට තව එකක්
1: නේද අපේ තරහින් කිරලා කිරලා එපා වෙනවානේ. සීනි කිරනවා වගේ මේ නඩු සිල්ලර් කඩවල සීනි කිරනවා වගේ දැන් නඩු ඊ තරමට නීතිය දේවගෙන දෙපාල ඇදීනේ.
0: මේ පරණ නඩුත් දැන් ගහනව නේද?
1: ඒ කියන්නේ
0: පරෝණේ ඉතිහාසෙ තිබ්බේ
1: මොනවද?
0: ඔය නිකන් ඉඩන් නඩු හැම ආය ඇදලා අහනෝනේ.
1: නයි ඉඩන් නඩුවත් දන්නේ මෙයා මේ පටහන්න
0: නෑ. ඔය මොකක් ඉඩන් නඩුව?
1: ඉඩන් නඩුවක් හම්බුනා කියලා කියන්නේ. ෂා පරම්පරාවටම ඇති. පරම්පරාවකටම ඇති. මෙන්න පුතා මගේ දායාද එන්න මගේ ඇඟිලි තුඩේ ඉල්ලිලා ඔබට ඔබ එක්ක ගැන අලුත් කඩේ තෙල් මිලි අල්ලි නැකි ෂේප් එක ගියේ මේ පාර පලෙන් දතුන්නේ ඇයි පලෙන් දන්නේ? පෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 12කින් වැඩි වුණා, ඔක්ටේන් 95 රුපියල් 15කින් වැඩි වුණා, ඩීසල් රුපියල් 10කින්, සුපිර ඩීසල් රුපියල් 15කින්, බුම්තිල් රුපියල් 10කින්. අන්න මේ පාරම සිනුපෙක් මේ නම් ඒගොල්ලෝ කිව්වා අපි වැඩි කරන්නේ දෙකයි කියලා.
0: දෙකයි කියලා.
1: කොමන් එක වැඩි කරලා තිබ්බා, 92 එක වැඩි කරලා තිබ්බා. ඕක තමයි වෙන්න ඕනේ නේ. ඒ කියන්නේ තරඟකාරී එන්න අපේ එකට. ඇයිත් මේ බඩු අරගෙන යන්න කියලා. මගේ ගමන් දැකම ළඟදී ලස්සන මේ ප්‍රොමෝෂන් එකක්. මේ මිනි පෙට්ටි සාපෝ මිනි පෙට්ටි කන තියෙන්නේ දෙන්නෙක්ව ඉස්සර දැන් තියෙනවනේ. දැන් මොනහරි ප්‍රොමෝෂන් කරන්න ගියාම කාටුන් කැරක්ටර්ස් වලට අඳලා රහුලන් ගහන පම්බේ ඕලඟලලා එක එක දේවල් දැන් ඩීජේ දාලා කොල්ල බෙදලා එක එක දේවල් දැන් මිනි පෙට්ටි සාපෝ කඩ දෙකෙන් ඉස්සරහා මිනි පෙට්ටි දෙකක් තියලා ඒකේ මෙහෙම බාවලා තියෙනවා මිනි දෙකක් පාරනසුර එන්න නියම බඩු කවදාවත් මේ ඇන ඇනෙන්නෙත් නෑ. හොඳ තේක්කලේ කියලා අඹලීනේ මේ හොඳ තේක්කලේ එනවා වඩු ගන්න. ඒක පොඩි මේ නාට්‍යයක්.
0: නාට්‍යයක්. මේ අඩි 6ට මොන තේක්කද?
1: ඔන්න පොලි පාංගඩේ කොතල දාලා දැම්මලා ඉවරයි නේද?
0: ඔන්න අඹලෑල්ලක් දෙන්න.
1: හරි හරි. හපමාරතරානි සින්දුවක්
0: මහලුනේ. අතේ මරි 21යි නේ.
1: අඩි හයක් කියලා කිව්වේ
0: නෑ මං කිය සාමාන්‍ය ගාන. ආසන්න ගාන වටේ
1: දොඩංගෙට දෙකක් තරම් උසනේ අඩියයි කතා.
0: ඔව් එයාගෙන හිටලා කිව්වා.
1: ආ අපි මරන්න තමයි ලෑස්ති වෙන කට්ටිය.
0: ගාන අපි සින්දුවත් වෙන.
1: අපි ඔය අල්ලන්න තමයි ලෑස්ති වෙන්නේ නේ. අඹලැලිවල දාලා. ආ ආ ඔහොමයි.

0: ஐயோ
1: TVS Sport 110 EFI engine traction in petrol liter ekata kilometer 80 ekata padiye duwanna nan meka thamai
0: meka bohoda ne onne
2: ඔන්න මේ මයි මාසේ ඔබේ සුබ සිහිනස බෑ කරගන්න සුබ දවසක් ලොතරයින් වැඩි වැඩියෙන් ඔබට පුළුවන් ජයග්‍රහණ හිමි කරගන්න. දැන් පහුගිය අවුරුද්දේ විතරක් සුබ සිහින දිනාගෙනමින් අලුත් පන්නේ මෝටර රථ එවාගේ මිලියනපති ජයග්‍රහකින් 7 දෙනෙක් වගේම ලක්ෂ 5 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි දිනාගත් ජයග්‍රහකයන් වැඩි වැඩියෙන් බිහි කරපු ලොතරැයියා. ඉතින් හරිම කෙටි කාලයක් තුළ ජයග්‍රහකයෝ වැඩි පිරිසක් බිහි කරපු හින්දා දැන් ඔබට බය නැතුව දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලයෙන් අරගන්න පුළුවන් ඔබ වගේම රටේ දියුණුවට දායකත්වය දෙන ලොතරැයියක් සුබ දවසක් කියන්නේ. ඉතින් TVS කියන්නේ ඔන්න ඔබට මුදල් ඉතිරි කරන නිධානයක් වගේ. TVS කියනවා ඔබ මේ ඉලෙක්ට්‍රික් බයික් එකක් පදිනවා කියලා නිකම් මේ ප්ලාස්ටික් සෙල්ලම් බඩු පදින්න ලෑස්ති වෙන්න එපාලු. ලෝකෙටම බයික් හදන TVS ලංකා IQ ඉලෙක්ට්‍රික් බයික් එකක් පැදලා ඒ ආරක්ෂාව, ඒ නියම ඇඟට දැනෙන පහසුව, හිතට දැනෙන පහසුව හැමදේම දැනගන්න ඉලෙක්ට්‍රික් බයික් වෙළඳපොලේ සාධාරණ මිල ප්‍රමිතිය තියෙන්නේ දැන් TVS ලංකා IQ ඉලෙක්ට්‍රික් බයික් එකේ විතරයි. උසස්ම ඉලෙක්ට්‍රික් බයික් එක නම් TVS ම තමයි. යන්න ළඟම TVS අලෙවි නියෝජිත ළඟට. මේ කාලේ විෂ රසායන ද්‍රව්‍ය නැතුව නියම විදිහට පොල් තෙල් ගැන කතා කරනවා නම් ඉතින් 100% සුපිරිසිදු නැවුම් පිරිසිදු පොල් තෙල් නම් BCC ලංකා පොල් තෙල්ම තමයි. ඔබේ පවුලේ සෞඛ්‍ය, රසය, ගුණය මේ හැමදේම එකම විදිහට දෙන්න පුළුවන් BCC රාජ්‍ය ආයතනයක් විදිහට වගකීමෙන් සියවසක අභිමානයත් එක්ක ඔබට හම්බ වෙන්නේ. Unlimited ස්ට්‍රීම් කරන්න, බෆවෙන් නැතුව, ලැග්වෙන් නැතුව ගේම්ස් ගහන්න, ලිමිට් නැතුව ඩවුන්ලෝඩ් කරන්න. දැන් SLT මොබිටෙල් 5 තියෙනවා ඔබට. ෆයිබර් වෙතින් අල්ට්‍රා ෆාස්ට් වේගයත් එක්ක සාවර සබදතාවක්, ගේමිං, ස්ට්‍රීමිං මේ ඔක්කොම ස්මූත් බිස්නස් කෝල්ස් වලට අන්ලිමිටෙඩ් පැකේජස් කීපයක්ම තියෙනවා. SLT මොබිටෙල් 5 අන්ලිමිටෙඩ් ප්ලෑන්ස් රුපියල් 5900 ඉඳලා. ඒ විතරක් නෙවෙයි, එනි ටයිම් ඩේටා ප්ලෑන්ස් තියෙනවා රුපියල් 2690 ඉඳලා. මෙගා හීටර්ස් මෙන්න, මෙගා හීටර්ස් ඔබට මතක් කරනවා ඔබේ කර්මාන්ත ශාලාවට අවශ්‍ය කරන හීටර්ස් වර්ග, ඒ ආශ්‍රිත නිෂ්පාදන වර්ග. දැන් ලෝකෙ ප්‍රථම වතාවට සුපිරි වෙළඳ සංකීර්ණයක අත්දැකීම එක ඔබට කැමති විදිහට ඔබේ රෙස්ටෝරන්ට් එකට, ගෙදරට, මුලතැන්ගෙට ඕන කරන රයිස් ස්ටීමර්ස්, ගෑස් කුකර්ස්, මික්ෂර්ස් ඇතුළු සියලුම උපකරණ මිලදී ගන්න යන්න කොට්ටාව මෙගා හීටර්ස් මා ගෙදරට 077-3711 727ට කෝල් එකක් දෙන්න.
3: මදුරු විෂ භයානකයි. මදුරු වදින් මිදෙන්න සිද්ධාලේප මොසවේ සම මත පිට හෝ ඇඳුම් මත පිට ස්ප්‍රේ කරන්න සමට අයිතකර නැත. සෑම වෙළඳසැලකම ඇත. ස්වාභාවික මදුරු ආරක්ෂණය සිද්ධාලේප මොසවේ.
4: හැම තත්පරේම සිදුවන මුළු විස්තරේම අරගෙන පත්තරේ
2: උදේ 7:37 වෙලාව.
5: හරි. දිනවිනේ ප්‍රධාන ශීර්ෂය තියෙන්නේ තියාබස් ගනුදෙනුව මහින්දට, පියංකරට නොතීසි. දොළසුණු දාල්ලා සමිසමට වුණ කැඳවලා තියෙනවා. චමල්ගේ පුත් ශමීන්ද්‍රට ජාත්‍යන්තර වරෙන්තු. කාපු ගෑලි අම්මුණු හවුණු තින් රටෙත් ඉන්න බැගල හින්දත් තියෙන. මේ ඉතින් සමහර රාජපක්ෂල දැන් එකිනෙකිනවර පුටුවෙන් වැටිලා. ගහෙන් වැටිලා කුල්ලෙන් වාලා තාමත් දොයි වගේ පුටුවෙන් වැටිච්ච එකිනෙක ඉන්නවනේ.
2: චමල්ගේ
5: පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ එයාට ජාත්‍යන්තර වරෙන්තු. එතකොට බැසිල් රාජපක්ෂ අර නඩුවකට එන්න කියලා කියනවා. එන්න විදියක් ඇත්තෙම වැටිලා පුටුවකින් වැටිල්ලා හරි යටතාම ඉන්න විදියක් නෑ. ඉතින් මේ වගේ දේවල් අනේ මන්දම් මොකෙනාවෙන් ඉනාවෙන්න එපා. ඉවතක් කළා තියෙන්නේ පුටුවෙන් වැටලා මනුස්සෙක් එතකොට මේ දිනමින පත්‍රයේ තව ශීර්ෂයක්. අවුරුදු 25ක්ම මහින්දානන්ද පදනම තිබුණේ දුම්රියේ ඉඩමක. බදු කිවිසුම කැඩු නිසා දේපල සියල්ල පවරා ගනී කියලා වාර්තා කරනවා. ඉන්ධන මිල ඉහළට පිසලකෝ ගණන් හිලව් එක්ක. හැබැයි මේ තවයේ බස් ගාස්තු සංශෝධනයක් නැහැ කියලා බස් ගැමුණු කියන අතර දිදී බස් ගැමුණු කියලා දෙනවා. එනවා ඊළඟ එක ඉන්නේ ජූනි මාසේ. අපිට එච්චර කල් නම් ඉන්න බෑ. බලමුකෝ මේ බලමුගල ඉතින් අපි පයින් යන්නේ මට්ටු කරන්නේ අර බිස්කට් කම්පැනි නම් ඒ දවස්වල අපි මට්ටු කරා කන්න බිස්කට් ඔය බැස්වි ගණන් ලස්සන්ට සමහර ප්‍රයිවට් කම්පැනි පැකේජස් වැඩි කරා බලන් ඉඳින්න ඕන දාන්න පැකේජ් එක
2: අපි පිටිකර බොන්න එපා කියපු ගම මොකද උනේ
5: ඩොක්ටර්
2: නැති වුණා ඈ ඩොක්ටර් නැති වුණා
5: හරි ඒ වගේ දේවල් වෙන්න පුළුවන් මේ ඉතින් බස්කස් මේවස්ථාව වෙන සංශෝධනයක් වෙන්නේ නැහැ කියලා කියනවා ඒතකොට හැබැයි අර පාසල් දරුවන් ප්‍රවාහනය කරන වැන්රත් හිමියන්ගේ සංගමය ඒගොල්ලෝ කිලිතිව දෙමෝපියොත් එක්ක කතා කරලා යම් ගාණක් අපිට වැඩි කරගන්න සිද්ධ වෙනවා කියලා හරිද ඒත් පත්‍රයක තිබුණා දිවෙන පත්‍රයද කොහෙද ඒගොල්ලෝ 112කින් ගාස්තු වැඩි කරනවා කියලා ඇත්තටම අර නිවාඩු කාලේට දෙන්න නරකයි ගණන්
2: ඔව්
5: ළමයි ඉස්කෝලේ යන කාලේට මොකටද දප්ප කියව
2: ඔව් අනිත් මාසවල වැඩි
5: තෙල් වැඩි වෙනකොටත් වැඩි වෙනවනම් අරවත් වෙනවනම් මෙවත් වෙනවනම් මේ මේ මේ ඉවෙන්ට් කාල ට්‍රිප් යන්න අරව කරන්න මේව කරන්න
2: ඔව්
5: අපි එහෙම කිව්වට ඉතින් මිනිසුන් මොනවද ප්‍රශ්නකුත් ඇතිනේ ඒ කාලේට මොකද කරන්න ඇත්තටම
2: ඒ කාලේ ට්‍රිප් යන එක තමයි කරන්නේ
5: එහෙමද
2: ඔව්
5: ගත්තොතේ ඉන්නේ මෙන් කියවලි සල්ලි තමනු අරෙන් ට්‍රිප් එකක් යනවා ඔව් හයර් තියෙනවා වාහන වලට
2: ඕන තරම් තියෙන
5: රයිට් ඒ කාලේට මේ මේ ඇප් එකක් දාගෙන දුව පාඩු නෑනේ නේ
2: ඔව් බලවන්
5: මේ ළඟදී ඇප් එකක් දැම්මා මේ දැම්ම වාහනයක් එලා හරි පීක් වෙලාව ඒ ගොඩක් මේ ඩ්‍රයිවර්ස්ලා පිටින්නම් එන කට්ටිය නේ කොළඹ කට්ටියත් නෙවෙයි බලනකොට ඉතින් නිවාඩු දවස්වල කොළඹ මේ මේ මේ එහෙම දුවන මේ වාහන හරි අඩුයි දැන් ඒගොල්ලන්ට ගාණක් දීලා තියෙනවා ඔබට මෙන්න මෙච්චරක් ඔබට කැමති ගාණක් වැඩි කළා රුපියල් 701ක් වැඩිපුර වැටෙනවා මට
2: ඔව් බිඩ් කරලා යන්න පුළුවන්
5: ඕන සෙල්ලන්නේ
2: නෑ
5: මේ මේ මේ ඉව කර කර ඉන්න වෙලාවේ හයරකක් දුවා ගත්තා ඉවරයි අප්පා. ඔය කියන්නේ මේ උදේ පාන්දර කොළඹ පාරට වාහනේ දැම්මනම්
2: ඈ හයි නේද
5: වැඩි කළා දුවන්න පුළුවන් රයිට් ඔව් හදිසියකට මේ කවරේ මේ කොළඹ කොළඹ කොළඹ කියලා කිව්වට අපි මේ හරි වාහනයක් හොයාගන්න නැහැ සමහල්ලා වල ත්‍රීල් එකක් දාලා කාර් එකක් දාලා බැරුණම් බයික් එකක් දාලා බයික් එකත් එන්නේ පැය භාගයකට පස්සේ
2: ඒක නම් ඇත්ත.
5: ඔව්. වත්තම බයික් වල.
2: බයික් වල යන්නේ.
5: ආ. මම බැලුවේ නැහැ නැත්නම් ඔය බයික් වල මල්ලිලා බ්‍රේක් චෙක් කරන්න පටන් ගන්නවා. හරි. දිනවෙන පත්‍රේ රාජගිරි මහපරිමාණ සයිබර් අපරාධ පොලක් වටලයි. හරි. මහබණ්ඩාගාර සයිබර් අපරාධය. තාක්ෂණික වර්තාව අද හරි හෙට හරි එනවයි කියලා තියෙනවා. ඒකත් එක්කම යාබදෝ වර්තා කරනවා. මහබණ්ඩාගාර විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂකගේ මරණ පරීක්ෂණය. වැඩ තහනම් කිරීමෙන් පවුලට වන ලැජ්ජාව ගැන ඔහු කලකිරීමෙන් හිටියා. පවුලේ ඥාතීන් තමයි සඳහන් කරලා තියෙන්නේ. යමක් සිද්ධ වුණාම සිද්ධ වෙන්නේ අදාළ අංශේ නම් චෝදනාව තියෙන්නේ. රාජ්‍ය සේවයක තමයි විදිය. මුලින් වැඩ තහනමට ලක් කරනවා. ඊට පස්සේ තමයි පරීක්ෂණ පැවැත්වෙන්නේ. රයිට්. ඉතින් ඔක සරල දෙයක්. ඔච්චරම හිත රිද්දව ගන්න මේ මෙහෙමයි ඉතින් අහල පහල මිනිස්සු අහල පහල කියලා කවර ඥාති එහෙම අය වාහනවල ගියාට පේනවනේ ඈ ඉඩම් කඩන් තියන් හිටියට පේනවනේ කරලා එහෙමනේ පටන් ගන්න මේ ඒ වගේ මට තවත් තැනක ආරංචියක් තිබුණා මේ ගමේ අපට වටපිටාවේ කට්ටියත් ඇහැලා යම් කිසි විදිහකින් යම් විරෝධයක් පළ කළා වගේ දෙයක් ඔහු සම්බන්ධයෙන් එහෙම වුණොත් මතක තියාගන්නේ ඒ මහත්වරුන් වුණවරුනේ ඔබ හැමදෙනාම මේ මනුෂ්‍ය ජීවිතය අහිමි වීමේ කතාවේ වග උත්තරකරුවෝ. නීති ඉස්සරහම වෙන්න පුළුවන්. හැබැයි අර්ධ සාක්ෂිය කියලා එකක් තියෙනවානේ.
2: ඔව්.
5: හරිද? ඒ වගේ දේවල් ඉස්සරහ ඔබටත් වග කියන්න
2: වෙනවා.
5: හරිද? අනේවන්ත දැන් ඇත්තටම දැන් මගේ මිත්‍රයෙක් හිටියා. ඔහුගේ වැඩ තහනම් වෙලා පොඩි ප්‍රශ්න ටිකක් හිටියේ. ඇත්තටම සමහරවිට මිනිස්සුන්ට අපි කොච්චර කිව්වත් ඒක දරා ගන්න අමාරුයි. වෙන මොනවත් නෙමෙයි. ආර්ථික වශයෙන් සිද්ධ වෙන අනම්මනක් නෙමෙයි. මිනිස්සුන්ට මුහුණ දෙන්න ගොන් මිනිස්සු මොනවා කියන වැද්ද?
2: තමන්ගේ ආත්ම ගෞරවය
5: අපේ. එතකොට මිනිස්සෙක් හොඳට ඇවිල්ලා කතා කරත් වෙනදන්නේ දැන් සමහරවිට ඔහුට ප්‍රශ්නයක් කින්දා වෙන කෙනෙක් හිතේ යහපත් සිතුවිලි පෙර දැර කරගෙන ඉන්නවා. හරි. අර මිනිස්සයා මේ ලෑ ප්‍රශ්නයක නෙන්නේ. වෙනද වගේ දැක්කේ නෑ වගේ යන්න හොඳ නෑ. ආ කොහොමද ඉතින් මේ දවස්වල මොකක් කරේ? අන්කන හිතට ගන්න කොහොමදන්න වෙනදට කතා කරන්න දෙක අද කතා කරලා ගියත් මට රිද්දන්න වෙන්නේ
2: නැති වෙන්නේ නැති
5: එහෙම වෙන එහෙම වෙනවා මිනිස්සුන්ට හරිද මානසික මට්ටම වෙනස් වෙනවා ඔන්න ඔය කාලේ තමයි හොඳ මිත්‍රයෝ ටිකක් දැන් අපි ඊට පස්සේ නිතරම ඉතින් ඔහුත් එක්කයි යනවා කනවා බොනවා නිතර කෝල් කර කර ඉන්නවා මොකද වෙන්නේ මොනා කරන්න කියලා නිතරම මේ ගෙදර යට පොඩ්ඩක් කියනවා පොඩ්ඩක් වෙලා බලන්න තනින් යන්න දෙන්න එපා එහෙම පොඩි පොඩි දේවල් කරගෙන බොහොම අමාරුවෙන් පරිස්සම් කරගත්තා. අපරාධ කියන්නේ බෑ මොනසේ දැන් අපි අපේ වුණොත් බලන්නේ. ඒ වෙන කතාවක්. ඒක වෙන කතාවක්.
2: ඒක සාමාන්‍ය දෙයක්.
5: ඔව් සිද්ධ වෙන්න ඕන අපිට. අපිට හොඳ වැඩේ. මේ පෞලට වෙන ලැජ්ජාව ගැන ඔහු කලකිරීමෙන් හිටියා කියලා. අපරාධේ. ඔහුට ඊට රදේවල් හිතන්න තිබුණා. ප්‍රධානම දේ තමයි මේ මරණය නිමිති කරගෙන සමහර දේශපාලන පාපන් දුවක් කරගන්න හදනවා. සමහර කියනවා මේක වැඩ තහනම් කරලා අරගොල්ලෝ මේගොල්ලෝ මේව කරපු හින්දා ඒක එක පැත්තකින් ආණ්ඩුව පැත්තට දාන්න හදනවා. තවත් ඉතර ආණ්ඩුව පැත්තෙන් කියවෙනවා මුදල් මණ්ඩලයට එන්න කියලා. කොහෙද මුදල් කමිටුව ඉදිරියට එන්න කියලා පාර්ලිමේන්තුවේ අනවශ්‍ය ඉදිරිය බලපෑම් කළා විපක්ෂයේ කණ්ඩායම්. ඔවුන් තමයි මේ මරණයට වග කියන්න ඕනේ. ඔයයි කතා. අනේ ඉතින් දැන් ඒ මනුස්සයාගේ ආත්මීයටවත් නිදහසක් හම්බෙන්න ඔව විධිමත් පරීක්ෂණ සිද්ධ සියල්ල සිද්ධ කරලා ඒක සියදිවි හානි කරගෙන මකායම කියලා කතා ඉවර වෙනවනම් හොඳයි. එහෙම නැත්නම් ඔගොල්ලෝ තමයි වක් කියන්න ඕනේ. පිස්සුද අපි මොකටද ඔගොල්ලෝ තමයි වක් කියන්න ඕනේ කියලා මේ මරණය හාර හාර ගොඩ ගන්න ගියාම ඒ මනුස්සයාගේ ආත්මීයටවත් දහසක් හම්බෙන්නේ නැහැ. කබ්‍රාල්ට එරෙහි ග්‍රීක බැඳුම් කරන නඩුව විභාගයට ත්‍රිපුද්ගල මහාධිකරණයක්. හරිද? මේ අනේ මන්ද ඕක දැන් තිබුණ නේද මේ කොන්දේසි සහිත විසඳ ගන්න අර කෝටි ගාණක් ගෙවනවා නම් ওই කතන්දරට
2: උත්තර දැන් අන්තිමට නිවුස් එක හරි වගේ
5: මොකද්ද
2: නිදොස් කොට
5: එහෙම වෙයිද දන්නෙත් නෑ මේ කිවරක් වෙන්නේ
2: මේ යන විදිය
5: හරිද මේක පේනවා මේ අර අර මේ යන කෝච්චියට දුවල ගිල්ල බෙල්ල තියන්නේ දැන් ග්‍රීක කියලා කියන්නේ දවස නලදත වගේ හිට මේ මේ වැටෙන්න ඕන මෙන්න වගේ තිබුණ දතනේ හරිද දන්නවා මේ එන්න දත එකක් කොම ග්‍රීක කියලා කියන්නේ කොහෙල හරි මේ දත වැටෙනවා ඒක කිල්ල ආයෝජනය කරන්නේ හරි ඉතින් දැන දැනම රටේ මුදල් කාබාසිනය කිරීම සම්බන්ධයෙන් තමයි මේ චෝදනාව තියෙන්නේ හැබැයි තාම දැන් ඕක සිද්ධ වෙලත් කොච්චර කල්ද තාම මේක ඉවරනේ මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න ත්‍රිපුද්ගල මහාධිකරණ මහාධිකරණයක් පත් කරලා තියෙනවා බලමු මේකින්වත් මේ මේ නඩුව මේ අව නඩුව ඉවරයක් වෙයිද කියලා තව අව නඩුවක් තියෙනවා ඉවර කරන්න ලෑස්ති වෙනවා එක්නෙලිගොඩ නඩුවේ ත්‍රිපුද්ගල මහාධිකරණ විභාග කටයුතු සක්‍රිය කරයි. ඊයේ මාධ්‍ය නිදහස් නිදහස් මාධ්‍ය දිනයේ ඊයේ මේ ඊට නිදහස් මාධ්‍ය දිනේනේ සජබ මෛරලින් මාධ්‍යවේදී හුදොට්ට කව කරන දින නැහැ කියලා පොඩි චෝදනාවක් තුන කැමරමල්ල යවල ඩෝටේ ඉන්නවනම් ඉන්නවර පිටි පස්සටම වෙලා ගන්නවා ෆොටෝ ඕන තැනක ඉඳන් එතන ඉඳන් එන්න පයිසරාට වගේ කතාවක් සමහර මාධ්‍ය වලට
2: ඉස්සරහ පුරු නැගිටලා යනවා
5: එතර පිටිපස්සේ යට තමයි හොඳටම පේන්නේ.
2: ඔව් ඉතින් ඒ තමයි නැගිටලා යනකොට ෂොට් එක වදින්න ඕන.
5: ඒක. ෂොට් එක වැදිලා තියෙන මේකට කස්තියට මේ නෑ මේ හවස් වෙලා. ඒ කියන්නේ බස් වල කට්ටිය යන්න ඕනේ. නෑ ඉතින් දේශපාලනේ ඕවා නම් ඉතින්
2: වැඩි හිතන්න එපා.
5: ඕ.
2: දී හිතන්න එපා.
5: අර චර්චිල් මහත්තයා කතාව වගේ තමයි.
2: වැඩි හිතන්න එපා. TVS iQube electric bike එකක් ගන්නවා.
5: නේ අර චර්චිල් මහත්තයාගේ කතාවට චර්චිල් කතාව මම ඔය ගන්න තියලා තියෙන. අනේ චර්චිල් යකාට ගියාවේ. හවසෙදි වෙරි බැහැගෙන ඉද්දි තමයි මිනිස්සුන්ට සීයේ ඉන්න සමහරවට යන් යන් අලෝ යන්න කියලා නැගිටලාවත් දන්නෙත් නෑ. හැබැයි කොයි හැටි වෙතත් ඉතින් මේ විෂුවල් තිබුණා. එච්චර හවසලත් නෑ කියලා විෂුවල් එකේ ගිනි දවල් වගේ පොඩි එළියකුත් තිබුණා. වැඩ බදු සංශෝධන ගැසට්ටුව ඒ කියලා තද වර්තාවක් තියෙනවා. මාලදිවෙන් ජනාධිපති මෙරටට
2: ආවා.
5: ඒ තරන්නේ බංග්ලාදේශ ජනාධිපති ආවා. ඒ විතරක් නෙවෙයි රුසියාවේ සෞඛ්‍ය මැතිත් ආවා.
2: ඔක්කොම එන්න.
5: ට්‍රම්ප් විතරයි එන්නේ.
2: ඉන්දන වෙලි හල ගියා කියලා දැන් අඳන්න ඕනේ TVS iQube electric bike එකක් තියෙනවා නම් ඉතින් වැඩි මොනවාද ආරක්ෂාවත් හොඳයි ඉස්සරහට ඩිස්ප්ලේ එක තියෙන හින්දා පාඩුවේ ගමන යන්න පුළුවන්.

0: FM 89.2 FM 89.8 දිවයින පුරා
1: එක පෙට්‍රෝල් ලීටරයක් ගහලා ඇති වෙන්න ගමන යන්න කිලෝමීටර් 80ක් දුරට ඔබට යන්න පුළුවන්. ඊටත් වැඩියෙන් පුළුවන් කියලා කියන්නේ TVS 110 ස්පෝට් බයික් එකක් මාර ගන්න.
2: තෙල් ටිකක් ගහමුද? නෑ ඕන්නෑ. දැන් තෙල් ටිකක් ගහමුද? නෑ ඕන්නෑ.

0: ano.
1: Yore.
2: TBS Sport 1K EFI engine tachine petrol liter ekata kilometer 80 ekata padiye duwanna nan meka thamai
1: meka bohoda ne onne
3: mahajana hisa palandu kirulai
4: adasiya wasak pura jatiya vishwasaya debu lotarai love kirula mahajana sampada dan satiye dina hatema mahajana sampada ratatama sampada
5: NLP hadahana ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
6: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහය
7: ආර්.එස්. ස්වාමී කම්බි SLS සහතිකේ සමග පීකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. ස්වාමී කම්බි
8: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk
9: මේ පැයුවත් සමග මම තේජානී විජේසිංහ. රාගම ශික්ෂණ රෝහලේ ගැටළු රැසකට විසඳුම් ලැබේ. ඒ අනුව මහාචාර්ය ඒකක ගොඩනැගිල්ල නැවත සැලසුම් කෙරෙයි. කාර්ය මණ්ඩල නවාතැන් සහිත ගිලන් රථ උද්‍යානයක් ඉදිකිරීමට නියමිතයි. මලප්ප වහන පද්ධතිය ප්‍රතිසංස්කරණය කෙරෙයි. ප්‍රධාන සංවර්ධන සැලැස්මක්ද සංශෝධනය කිරීමට අපේක්ෂිතයි. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා ඇතුළු පිරිසක් එම රෝහලේ කළමනාකරණ කමිටු රැස්වීමට සහභාගී වූහ. මේ වර්ෂයේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අනුව යටිතල පහසුකම් සංවර්ධනය, මානව සම්පත් කළමනාකරණය, ඖෂධ හා උපකරණ සම්ප්‍රදාය වැනි උපකරණ ප්‍රසම්පාදනය වැනි කරුණු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි. මැද පෙරදිග පවතින උණුසුම් වාතාවරණය සලකිල්ලටගෙන සමිත රටවල් සඳහා නවීනතම මිසයිල ආරක්ෂණ පද්ධතිය ලබා දීමට ඇමරිකාව තීරණය කරයි. ඉරානය සමග යුද්ධය තාවකාලික වන අතර වී තිබුණත් තම මිත්‍ර රටවලට ඉහළ අවදානමක් ඇතැයි ඇමරිකාව පෙන්වා දෙයි. $90 බිලියන 9ක පමණ අවිගිවිසුම් එම රටවල් සමග අත්සන් කිරීමට ඇමරිකාව බලාපොරොත්තු වෙයි. ජාතික සුපර් ලීග් සිවුතින ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගය කොළඹ ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආද ආරම්භයි. දබුල් හා කොළඹ කණ්ඩායම් ඊට තරගවදී. දබොල කණ්ඩායම දරංජයද සිල්වා මෙහෙවන අතර කොළඹ කණ්ඩායම මෙහෙවනු ලබ

0: නීචරිත ශ්‍රී වෙසෙනි. පෙරවරටයි 55ට අපගේ මීළඟ පැය ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න.
1: RS වානේ කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්පී ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්පී දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්පී.

0: ayúdame.
1: TVS Sport 110 EFI engine traction in petrol liter ekata kilometer 80 ekata padien duwanna nan meka thamai
0: vega boda na onne
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත මුද්‍රිත අකුරු විද්‍යුත් වචන බවට පත් කරන පත්තරේ
3: උදේ 8යි විනාඩි 3යි දැන් වෙලාව
4: හරි මේ දිවෙන පත්තරේ අර දැන් පත්තරවල තියෙනවානේ පත්තරේ නම දිවයින ලංකාදීප එහෙම ලොකු අකුරෙන් තිබුණා දෙපැත්ත දැන් ගොඩක් කියලා හදන්නේ කමර්ෂල් එක. මේකේ වෙළඳ දැන්වීම වෙනවනේ.
3: රයිට්.
4: මම දැන් බැලුවා වෙළඳ දැන්වීමක් වගේ තියෙන බෆලුත් දාලා මිලාඩු කළා බෆල් විකිනීමට තිබෙ මොකක් කර වෙන්නේ නැති කියලා. එහෙම හැඩ ඒක දැක්කම මං හිතුනේ එහෙම. බෆල් ඇතුලේ සංගවාගෙන ගජරාමිට මත්කුඩු විකුණලා. ඒක බෆල් සෙට් එකක් දාලා තමයි මේ නිවුස් එක දාලා තියෙන්නේ. දුටු පමණින් හිතුවේ ඇත්තටම
3: බෆල් ඇදක් කියලා.
4: කෝටි දෙකක බඩුත් එක දෙදිනක් අත්තරංගුයි. ඔය අකුඩු එහෙම අංගගෙන ඉඳලා නෑ නේද?
3: මට බෆල්ස් නෑ.
4: ඔයාට බෆල් ඕනේ නෑ. මේකයි මේ කියන්නේ ඇසි. ඔයාට මොකටද බෆල්?
3: මට බෆල් නෑ.
4: ලවුඩ් ස්පීකර් ගස් බඳින්න ඕනේ නෑ තේජාන. තේජාන ස්ටේජ් එකක් ගන්න හැම සවුන්ඩ් සිස්ටම් නතර වුණත් මොකෝ.
3: මම එච්චර ලොකුර ගන්ටාර තම පූජා කළානේ.
4: පාටි බොක්ස් ගලවන පොලිසියෙන් දැක්කා.
3: අයියෝ දැන් මීට පස්සේ ගලවන්න පුළුවන් පාටි බොක්ස් ගේන්න හොඳේ.
4: ආ ඉතින්නේ
3: ගලවන්න බැරි වගේ නෙමෙයි.
4: මේ මෙහෙම
3: එනකොට ස්කෘප්පුණිය නක් කොක්කමරයි
4: එක කාලයකට පුදුමාකාර යහපතක් වැඩදිකෙක් යතර මයික් එක යන තාක්කල් පාටි බොක්ස් එක කියන්න හොඳ
3: මොබලමක්
4: ඉන්නවා එකෙක් යතරට යනවා හන්නේ අම්මි
3: විශාල කරදරේ
4: කියන වගේ නියනක් ඒ වගේ දේ කරන් යන්න
3: අරයි යන්න
4: නෑ ඒක සින්දුව කියනෝ නියන අතර දිලා කියන්නේ අනපන් අපිට ඔය ඩ්‍රෝන්
3: එකපාර
4: මමරන් ඉතලෙසි හැකර් කොල්ලේ හොයන්න FBI සහයත් ගනි. මුරුගේ ජාත්‍යන්තර සිද්ධෙච්ච වැඩක් නේ. ඒකින්ද
3: ජාත්‍යන්තරව
4: කට්ටියගෙන් උදව් ගන්න සිද්ධ වෙනවා. මෙහෙමයි ඉතින්. දැන් ඔය පාස්කු ප්‍රහාරය සිද්ධ වුණාම ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය ආවා. ලෝකේ මොකද බොහෝ විදේශික 45ක් විතර ඔය සිද්ධියේදී ජීවිතක්ෂයට පත් වුණානේ. එතකොට ඒ AI රටවල් වලින් ස්වාධීන පරීක්ෂණ ඉල්ලුවා. ඒගොල්ලොත් ඔවුන්ගේ කණ්ඩායම එව්වා. ඇත්තටම අපේ මිනිස්සු මැරුණේ ඇයි? මේකන හොයලා බලන්න කියලා. ගහපු ගේම කියලා කියන්නේ ඒ ගොඩක් කට්ටියට හොයා ගන්න බැරි වුණා. ඉතින් හිතන් හිටියා මේක අල්ලයි. දැන් ආපෝ තේරෙනෝ නෑ නෑ නිකන් වැඩේ මොකක් හරි. ඉතින් ඒකින්ද පොත් එනවා, මාධ්‍ය ප්‍රකාශ එනවා, එක එක දේවල් පටන් ගන්නවා. රටවල් නවයකින් නැවිත් ලංකාවේ හැංගිලා කෝටි ගණන් මුදල් ගරලා මේ අන්තර්ජාල මුල් වංචා කළ විදේශික 157ක් වලානට මාට්ටු. චීන කිව්වට චීනු විතරක්ම නෙමෙයි, තව එක එක අයලත්
3: ඇවිල්ලා
4: තියෙනවා. මහා සංගරත්නයට එරෙහිව සිදුවන සමාජ මාධ්‍ය අවභාවිතාව බලවත් සිත්තැවුලක්. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය කියන්නේ ගිහි පාර්ශවයේ මේ බෞද්ධයන් වෙනුවෙන් තිබෙන ලංකාවේ ප්‍රධානතම ආයතනයක් තමයි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය කියලා කියන්නේ. අපිට මේ යහපැත්තෙන් තියෙන බෞද්ධ ලෝක වෙසක් කලාපේ සංවිධානය කරන්න ඕන. මේ රටේ බෞද්ධ කටයුතු වෙන්නේ සෑහෙන මැදිහත්වීමක්
3: කරන්නේ.
4: ඒතරෝ ගැතුලෙන් තමයි සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනය
3: තියෙන්නේ.
4: 45 ලක්ෂයක් වන බෞද්ධ ශිෂ්‍යයන් වෙනුවෙන් වන පෙනී ඉඳීම්. ඒ කාලේ නම් අපිත් ගිල පෝස්ටර් ගෙවුවා. ඉරිදට පොයට ටියුෂන් තහනම් කරව. අත්සන් දසලක්ෂයක් එක්කව කරා අපි පාරවල් ගානට. කොඩි දිනේ කරන කාලෙදි හතර වටේ ගිල්ල කොඩි විකුණලා ඒ වෙන් තමයි පෝස්ටර් ගහන්නේ, අරව කරන්න, මේව කරන්න. නමුත් එච්ච දෙයක් නම් නැති වුණා. තාම එහෙම ටියුෂන් අතර
3: වෙලම නැන්නේ.
4: මේ ඉතින් මේ ඔවුන් තමන්ගේ විරෝධය පළ කරන හැබැයි බලවත් සිත්තැවුලක් කියලා කියනවා. හැබැයි මෙහෙමයි. භික්ෂූන්ට දැන් අර කියනවනේ ගැහණියට වලකපන්න ගැහණියක්මයි කියලා. මොකද ඉතින් සාසනයට විරුද්ධව, චීවරයට විරුද්ධව, භික්ෂුන් වහන්සේලාට විරුද්ධව සිද්ධ වෙන කාරණා සිද්ධ වෙන්නේ කාගේ අතින්ද? උන්වහන්සේලා තිබ්බ නොවේද?
3: මම මේ කියන්නේ උපාසකම්මලා තියෙන්නේ.
4: උපාසකම්ම පොඩ පැතලයින්. මේක බැරි කරත්. හරි. මේ ඉතින් ඇත්තටම මේ සිද්ද වෙමින් පවතින දේවල් දිහා බැලුවම අපි නරන කලකට පෙර රතුව කියලා තියෙනවා සංගායනාවක් වගේ දෙයක් තිබ්බත් කමක් නැහැ නේද වගේ අදහසක්. මේ මහා සංගරත්නයේ රේව සිදුවන සමාජ මාධ්‍ය අවභාවිතා. මොකද සමාජ මාධ්‍ය ඇතුලේ මියුසිකල් බෑන්ඩ් එක ඇවිල්ලා සිවුරඳගෙන මේ සින්දු කියන්නේ නේ සින්දු කියන්නේ අනවුන්ස් කරන්න. දැන් අපිට ජොබ් එක නැති වෙනවා නප්පා. එහෙම ගියාම අපිට ඉතින් බණකට වඩින්න තමයි වෙන්නේ නේ. ඇයි මේ මියුසිකල් ෂෝ වල YouTube වල ගත්තොත් බලනකොට උන්වහන්සේලාගේ සින්දුත් ලියන කවන්න සින්දු නම් කවන්න කියලා කියමුකෝ. මේ මේ කොච්චර දේවල් නම් සිද්ධ
3: වෙනවා. කොච්චර දේවල්ද?
4: අර කුණහරප කියනවා. අපේ අතින් මොකක් හරි එකක් අපි යාළු සෙට්ලයින් අතරතුර වීඩියෝ එකක් කරනවා. ඒ අතරතුර කහගෙන අතින් නරක වචනයක් කියනවා. ඒ ඔක ඩිලීට් කරන්න ඩිලීට් කරන්න. ඔකෙන් කරන්න. සමහරවිට ඒ ග්ලාස් එක බැවුනා ඔක ඔය වීඩියෝ දාන්න එපා. එහෙම පොඩි සදාචාරයක් තියෙනවනේ. දැන් උන්වහන්සේලා සමහර අය ඒ සදාචාරවත් නැහැනේ. හරි. ඉතින් මේ මහා සංග්‍රහත්නයේ එරෙහිව සිදුවන සමාජ මාධ්‍ය අවභාවිතාව බලවත් සිත්තැවුලක් ඇත. හැබැයි ඔකට වක කියන්නට ඕනේ වැඩිපුරම ගිහි පාර්ශවයේද පැවිදි පාර්ශවයේද කියලා තමයි ඉතින් ওই ප්‍රශ්නේ නිතරම කියන්න තියෝ. අපව කියන්නේ සිද්ද වෙන එකෙත් තියෙනවා පවුලක්. හරි. වෙසක් දන්සල් ලියාපදිංචි අද සිට. දන්සලක් කියම දෙන්න බලාපොරොත්තුවක් නැහැ.
3: අපි දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා කියන්නම් ඉස්සරහදී.
4: බොරු බයිලා කියන්නේ.
3: මෙහෙ මෙහෙ මෙහෙ
4: මෙහෙ. දැන්ටම plan කරන්නේ අතන තියෙනවා අරදන්සල මෙතන තියෙනවා මේ දන්සල ඒකෙන් කාලා මේකෙන් බීලා අරහි ගිහිල්ලා මෙහෙ ගිහිල්ලා ඊට පස්සේ දැන් social media දාන්නත් එපේ. මේ 13 වෙනි දන්සල. ගිය හැම දන්සලක මේව දානවා. මඤ්ඤොක් අතනින් කෑවා, කඩලා කවපෙ මෙතනින් කෑවා, මෙතනින් රණවරා දුන්න බොන්න. ඒ ඔක්කොම දාන්න එපේ social media. දැන් එහෙම එකක් තියෙනවනේ. රයිට් කමන්නේ. කොහොම වුණත් ලියාපදිංචි නොකරපවත්තන සියලු දන්සල් තහනම් කරනවා. PHI සංගමයේ කියන්නේ. අද කාලේ වගේ හින්න හොඳයි. අපි දන්සල් කරන කාලේ වගේ එහෙම වුණා නම් එහෙම කොරන්ට හම්බෙන්නේ
3: නැහැ. ඉවරයි.
4: මහා සිසිල්පෙන් දන්සල. සිසිල්පෙන් දා මුලින්ම තින් ඔක්කොම ටික දානවා. ওই රාජගිරිය පැත්තේ තමයි තියෙන ඉස්සර තියෙන බීම ෆැක්ටරි කියලා. ඕකෙන් කියනවා අර බීම ලොකු පැකට්. ඒවා ඉතින් එකට පහක් හයක් විතර වතුර ඇඩ් කරන්න පුළුවන්.
3: පුළුවන්.
4: නමුත් එකට පහ මොන කොහොමද ගත්ත සල්ලි වලට මිනිසුන්ට ගොඩක් කියලා දෙන්නත් එපා. මුල් බීම එක හරි රහයි ප්‍රණීතයි. දරල් ගිවර වේගනේදී දානවා අයිස්. දානවා කලරින්. දානවා සීනි ටික.
3: සීනි ටික.
4: ලයිමෝල් ටිකුත් දානවා පොඩක් අපේ අමුල් රහෙන්න. ආපහු කරකවන. ඔන්න දෙනවා. එතකොට අර කස කස ඇට එහෙම නැහැ. එතකොට සිල්පෙන් දන්සල ඒව නැහැ. ඊට පස්සේ ආපහු රෑ 12 එක විතර වෙද්දී අයියේ බඩු ඉවර වේගනේ එන්නේ. දාපන් අයිස්. දාපන් කලරින්. බීම නැහැ. ධනවා සීනි ධනවා දෙහි දෙකට හරි ලයිමෝල් ටිකක් කර ආපෝ කරකෝනො සදහැ සිතින් එන වැතිමතුන්ට දෙනවා. ඉතින් ගමේ දුන්න මිනිස්සුන්ට ඊළඟම අවුරුද්ද එකතු කරන්න ගියාම දැක්කනේ අපි ගිය පාර පාන්දර දෙක වෙනකන් දුන්න මහා සිසිල් පැන් දන්සල ඔබතා බිව්වා එනකොට නම් වතුර එකක් බීගෙන ආවේ ගොල්ලන්ගේ යනකොට නම් එකක් බීගෙන ගියා පුතා. ඒ කිල්ල ගිල්ල ගෝල් ෆේස් කියලා රොමක් ගහලා එනකම නම් හොඳ වතුර කූල් වතුර එකක් තිබ්බා ගොල්ලන්ගේ.
3: පොඩ පාට විතරේ වෙනස්.
4: කවන්නේ ඉතින්
3: කවන්නේ මොන හරි කරානේ
4: කෝපේම හොදනවා ඉතින් අපි ඒ කාලේ.
3: ඒ කියන්නේ දන්සල් හරියට ලියාපදිංචි කරන මේ පාර
4: නේ. ඒක තමයි කියන්නේ ඔය තරුණ කමඩ කරනකොට. දැන් මෙහෙමයි වැඩ බෙදා ගන්න ඕනේ. ඕන කෙනෙක් කැමති බීම අල්ලන වැඩේට තමයි. ගාලා තොප්පි දාලා සංග්ලාස් දාලා කොඩි වනන්න කැමති
3: ලස්සන නංගිලට.
4: ඕ නංගිලට යන්න දෙන්නේ නැහැ. බීම එකක් නොබී යන්න දෙන්නේ නැහැ. කොයි යන්නද? බෞද්ධ කොඩි බෙල්ට දාලා ඇදගෙන ඉන්නේ. ඒ හිඳ දැන් අර ඇතුලේ වැඩ වලට ඉන්න ඕනේ කවුරුත් කැමති නැහැ. බද්දන්සලක් කරන්න එක්කිනට දුන්නම ඔයා ලන්සීට් දාන්න කවුරුත් බාර ගන්න කැමති ජොබ් නෙමෙයි. ඒකට ඔක්කොම තරුණයෝ ටික බද්දන්සලේ හට් එක ඇතුලේ නංගිලට පරිප්පු ඉල්ලන්නෙත් නෑ බෙදනවා. මේ හාල් මැස්ස කන්න හැකට හොඳයි නංගි. රයිට්. එහිඳ වෙසක් දන්සල් ලියාපදිංචි අද සිට ඇතර එනවා. PHI මහතුර එනවා. දන්සල් එල්ල බල්ල කරලා යනවා ඒගොල්ල. බොහොම හොඳ වැඩ කටයුත්තක්. ඒක වෙන්න ඕනේ එකක්. විනය බාර ගුරුතුමිය වාර විභාගයේ එළිමෙන් සිටි සිසුන්ගේ කොණ්ඩ කපලා. ෂා. අයියෝ කියන්න එපා. කොණ්ඩයක් කපන්න අද ගියාම කීයද?
3: හයදායම් පටන් ගන්න.
4: හයදායම් පටන් ගන්න. නෑ නෑ අපි ඒවට යන්නේ.
3: නේද?
4: ඔළු වටින්නෙත් නෑ එච්චර. හරි. ඔක මේ
3: මං ඊතවර 6000
4: අපේ කොණ්ඩෙත් දිනවලු. 6000 කුද්දිල වරෙන් ලබු. හරිද? මේ අපි නම් ওই ලාබෙට ඉලක්කම් තුනකින් කපාගෙන යනවා තාම. කොයි හැටි වෙතත්. ඉතින් එහෙම වුණත් බලන්න පුද. පොඩි ගානද ශිෂ්‍යෝ කීප දිනකේ කොණ්ඩ කපනවා කියලා කියන්නේ. විභාගේ ලියලි ඉන්න කොට. මම පුතාලා ඔළු අවුල් කරගන්න එපා. ඔළු එක්තෙන් කරගෙන.
3: එක්තෙන් කරගෙන.
4: ඔව්. මේ කොණ්ඩේ වදයක් නේ පුතා ඔළු එක්තෙන් කරගෙන ඉමේදී. මං කිව්වේ එහෙම ටීචර්ස්ලා
3: තියෙනවා.
4: එහෙම එහෙම සලකන්න නරකය. අම්මලා තාත්තලාට වුණනම් කියලා. මෙන්න මේ ළමයා කොණ්ඩේ කපලා එවන්න කියලා. මෙහෙමයි. කොල්ලොන්ඩ කොල්ලොන් එහෙම හැදුනේ නැත්නම් මුන් වැද්දෝ වගේ එන්නම නැත්නම් මුන් ඉස්කෝලේ නම් සමන් ලෙනින්න
3: වගේ.
4: මෙහෙම බූසි වහගෙන එන්නේ.
3: ලසිත මාලිංග.
4: හරිද? එහෙනම් විනය කියන එක තියෙන්න ඕනේ. අපේ කාලේ නම් තිබ්බේ අපි හැම ලොකුවට වැවිනේ. පොඩි පෙම් රැල්ලක් වගේ එකක්
3: ඒක.
4: කට්ටිය එහෙම කවුට් පහන්ති ටීචර්ස්ල නැතිලාට හංගලා තියෙන පෙම් රැලි. මෙම කොණ්ඩෙ මැදින් දිය බෙදුම් වගේ පෑන් ඉරක් හදිනවා. පෑන් ඉර ඇතුලෙන් අර පෙම් රැල්ල හංගනවා. ඊට පස්සේ මෙහෙම එක්කව කරලා වහලා
3: තියනවා.
4: වියට්කොන් ගරිල්ලෝ වගේ. උමම් මාර්ගවල තියෙන්නේ අපේ මේ පෙම් රැල්ල. ඉතින් හයියෙන් උලක කැල්ලේම ටීචර් අහුවෙච්ච දවසර ඕක කපලා දානවා. ඒක හරි. මේ ටීචර් නැතිලාට එක්කෙනෙක් පෙම් රැල්ලේ පේනවනේ මේ නහය ගෑගෙනවා. අන්ත ගන්න ඒ මේ දැන් දත්තලින් අල්ලන්න බෑ. අනිත් එක මෙහෙම නිකට ගාව. සමහරවගේ මේ පපුව ගහවට හරි. පෙම් රැලි බවලා. ඔය වගේ දේවල් තිබ්බා. ඉතින් ඒවා මුරණ්ඩු ඒවා මෙච්චල් කරන්න ඕනේ තමයි.
3: ඒ රැලි වගේ නෙමෙයි මේවා.
4: දෙපැත්ත සුදු වෙන්න බාලා. ඉස්කෝලේ යනකොට සපත්තු පොලිෂ් සපත්තු විතරක් නෙමෙයි ගා.
3: මට මතකයි ඉස්සර අපේ අයියලා අඟුරු ගානවා. ස්කූල් යන එක ඊට පස්සේ.
4: ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ওই වයසේදී ළමයින්ව ඕවා ඉතින් ඒ ළමයින්ගේ වයසේ සිද්ධ වෙන්න පුළුවන් දේවල්. මහා දරුණුවක්. කේද වාචක සමාජ අපරාධ නෙමෙයි. ඒව විසඳන්නත් මේ විනය බාර ගුරුතුමේ විභාගයේ වාර විභාගයේ ලියමින් සිටි සිසුන්ගේ කොණ්ඩ කපලා දෙමාපියන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි නීති විවරත් ගැනීමට කටයුතු. ළමයින්ට ළමයින්ට වගේ සලකන්න අප්පා. හැම නිතරම කියන්න තියෙන්නේ ඕක තමයි. ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරකවරුන් පත්කිරීම හරහා රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය ජනපති ලේකම්ට දන්වයි කියලා කියනවා. අඩු ආදායම්ලාභී පවුල් 500කට රුවන්වැලි සෑපොදබිමේ ආධාර රුපියල් 50 පොහොර ගාස්තු රුපියල් 300ට නගල ගොවින්ගෙන් චෝදනාවක් තියෙනවා. මේ දෙවනදා තෙල් මිල වැඩි කිරීම උප්පර වැට්ටියක් කියලා තමයි අද මේ කවුද ෆ්‍රී ලෝයර්ස් කැඳවුම් කරු ජනාධිපති නීතිඥ මෛත්‍රීගුණරත්න මහත්මයා චෝදනාවක් කියනවා. තව එකක් කියනවා එන මාසේ තියෙන නඩු තීන්දුව දැන්ම කියන්නේ කොහොමද? ඒ කියන්නේ තීන්දුව විදිහට ප්‍රකාශයට පත් වෙනවද? එහෙම එකකුත් තියෙනවද? රයිට්. ඕව තමයි අද නිවුස් මේ මේ තව ප්‍රධාන නිවුස් එකක් තිබ්බා. මොකද දන්නවද මේ දිනමින පත්තරවල ඡායාරූප වර්තාව. පොඩි ළමයි අම්මලා ඒ ගොඩක් දෙනෙක් කැවිලා රේල් පාරේ වාඩි වෙලා කෝච්චියක් ඈතන එකක් නතර කරලා තියෙනවා. මොකද්ද අප්පා මේ සිද්ධිය කියලා බැලුවා. දුම්රිය ගේට්ටු කරවෝ හුණුගල් දුම්රිය නවත්වති. එහෙම කිව්වට ඇත්තට එතන ඉන්නේ පවුලේ දරුවෝ බිරින්දෑවරු දුම්රිය ගේට්ටු කරවෝ පව්. ඒගොල්ලන්ට කියවන්නේ තමයි සොච්චම් මුදල. විශාල වගකීමක්. ජීවිත රසක් ඒගොල්ලන් ගතේ තියෙන්නේ. නේ? එන වෙලාවට හරියට දුම්රිය ගේට්ටු වහලා පිළිවෙලට මේ වැඩේ කළ යුතුව තියෙනවා. හැබැයි ඇත්තට මේගොල්ලන්ගේ රාජකාරී සම්බන්ධයෙන් සමහරවල් තියෙන ඇගෙයි මේ පිළිබඳව පොඩි ප්‍රශ්නයක්
3: තියෙනවා.
4: ඉතින් මිනිස්සුන්ට සාධාරණයක් වෙනවා නම් හොඳයි.

0: එල්පී හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. එල්පී හඳහන ඔබත් අදම එල්පී හඳහට බලාගන්න.
1: තෙල් ටිකක් ගහමුද? නෑ ඕන්න. දැන් තෙල් ටිකක් ගහමුද? නෑ ඕන්නෑ.

0: යනවා
1: ඉවරය.
2: TBS Sport 1 10 EFI engine තාක්ෂණයේ පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
1: මේක බොහොමද? නෑ ඕනේ.
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: තෙල් ටිකක් ගහමුද?
0: නෑ ඕන්න.
1: දැන් තෙල් ටිකක් ගහමුද?
0: නෑ ඕන්නෑ.

0: يلا كيني سبورت وانكن اي اف اي انجن تاكشنين بترولي تريك كيلومتر اسو وقت هدي دوان نان ميكا تماي
1: ديگا بول نيوني
2: iQube electric bike එකත් ඉතින් ආයේ ගන්නවා කියන්නේ TVS එකෙන් ඔය අනම්මනම් සෙල්ලම් බඩු පදිනවා වගේ නෙවෙයි පොඩ්ඩක් දැනෙන්න හොඳ ආරක්ෂාවකුත් එක්ක ඉස්සරහට ඩිස්ප්ලේ එක එහෙම තියෙනවා ඒ හින්දා මේ කිසි පෙට්‍රල් වලට වියදමකුත් නැතුව කිලෝමීටරයකට රුපියලක් විතරක් වැය කරන ගමන් යන්න තියෙන්නේ ඉතින් පැදලම
3: හැම තත්පරේම සිදුවන මුළු විස්තරේම අරගෙන පත්තරේ
2: දැන් 8 විනාඩි 21යි.
4: හරි. අපේ ගැල්ලොමිට බංග්ලාදේශ ගියානේ. T20 තරඟ තුනම ජයග්‍රහණය කළා. සතුටේ. චමරි අර අන්තිම ඕවරේ බෝල් කරන අරගෙන තමත්ම කියන්නේ. එයානේ මේ කණ්ඩායම වෙන දක්ෂතම පන්දිය වන්නේ. හැබැයි තමයි අත්දැකීම් සහිත ක්‍රීඩිකාව. ඔව්. ඒ තමත්ම හොඳින් මේ ඒ තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය අරගෙන දුන්නා. මොකද මේ ලොකු ලකුණු සංඛ්‍යාවන් තිබුණේ නැහැ. පොඩි ලකුණු සංඛ්‍යාවන් වලින් තරඟය එහෙම වුණේ. ලකුණු තුනකින් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟයේ ජයග්‍රහණය කළා. මේ සැහැණ හොඳ තරඟ මාලාවක්. මොකද මේවා රේටින් වලටත් යන දේවල්. ඒ හින්දා වර්ල්ඩ් කප් යන්න
2: ඩිරෙක්ට්
4: කොලිෆයි යන්න පුළුවන් විදියක් හදාගන්න පුළුවන්කම හම්බ වෙයි. එතකොට නවසීලන්ත කිලෝග්‍රෑම් 85ට වඩා අඩු බර පන්තියේ ක්‍රීඩකයන් ඉන්න කණ්ඩායමත් එක්ක ශ්‍රී ලංකා දෙවන රග්බි තරඟයේ පැවැත්වුණා. ඔවුන් ශ්‍රී ලංකාවට ආව දෙවන වතාවට පළවෙනි තරඟයේ පැවැත්වුණා. තුරංග තරඟ පිටියේදී රේස් කෝස් එකේදී ලකුණු 25ට 16ක් වශයෙන් තරඟයේ මුල් 15ට 26ක් වශයෙන් මුල් තරඟයේ පරාජයට පත් වුණේ. දැන් දෙවන තරඟයේ ඊයේ නිමාව දුටුවා පල්ලේ මේ කොහෙද කියන්
2: ගාලෙද ඔය කියන්නේ මේකද ආ නර්කවද මේ නිත්ත වෙල
4: ඔය මයිකි වාලි
2: මම මේ ක්‍රිකට් ටීම් එක බාට රග්බි ආහම් පැටලුණා
4: ඇහුවත් ස්පෝට් මී
2: නිත්ත වෙල
4: අපි රග්බි ටීම් එකට යන්න කලින් තව මැච්චයක් ගහන්න කියමු. ගාලි ගහමුක.
2: නෑ නෑ අර කින්නලා මේකට මේක වඩන්න
4: නෙමෙයි. එක කරන්න ඕනේ මේ ට්‍රයි එක කන්වර්ට් කරන්න ඕනේ කෙලින්ම ගාලු කොටුවේ අර තියෙන ආච් එක තියෙන්නේ. ලොකු ආච් එක
2: තියෙන්නේ. නිත් වෙල.
4: ඒක මැද්දෙන් යන්න ගහන්න. සමල්ල ක්‍රීඩාංගණයට වැටෙන්න ගහන්න ඕනේ. ඒකත් හොඳයි.
2: පොඩ්ඩයි වරදින්න ඕනේ.
4: චූට්ටක් කරන්න මැති.
2: ඉවරයි.
4: සුළු වරදකින් දරුවෙක් සිටි. එන්න වරදින උන වරදින උන පොට්ට විශේෂයෙන් ගැල්ලම හරි පරිස්සමින්. එක වචනයක් ඇති ඔයගොල්ලන්ට. හරි. ශ්‍රී ලංකා කන්නම දෙවන තරගයේ පරාජයට පත් වුණා. මේ ලකුණු 15කින් ජයග්‍රහණය කරන උන් සමත් වුණා. මේ ශ්‍රී ලංකාව ලකුණු 10යි වර්තා කළේ. ඕල් බ්ලැක්ස් ලකුණු 25ක් වර්තා කළා.
2: ඔයා කිව්වේ පල්ලේ කැලේ කියලා.
4: මොකද්ද?
2: මේක ආයතන ඉතල අමතකුණා
4: මට අමතකෙන්න මං ඇහුවේ කොහෙද කියලා
2: ඔව් ඉතින් හරි මාට එක පාට
4: උදවට ඉන්න මොන සගාලෙගෙන පල්ලේ ගැලේ ළඟ හැරි කියන්නේ
2: නෑ මම හිටියේ ක්‍රිකට්
4: වල හරි හරි වෙච්ච දේ වුණා වෙච්ච දේ
2: ඕකේ ඕකේ වුණා වුණා
4: ඉවරයි ඔය පයින් ගහුවේ ලාවුළු ගෙඩියකට නෙමෙයි ඔය ඒක තේරුම් ගත්තම ඇති ඒක පිළිගත්තම ඇති රයිට් ශ්‍රී ලංකා කණ්ඩායම ජූනි මාසයේදී කොදෙව් දේශයේ බල අපිටත් වෙනවා මාසයක් පුරා තරංග මාලාව පැවැත් වෙනවා පරිවර්තිත මොකද පරිවර්තන කමිටුව
2: පරිවර්තන කමිටුව
4: සමගින් පැවැත්වෙන පළමු
2: තරඟය
4: අන්න
2: ඇයි අලු කෝච් එක
4: ඕ ගැරි
2: ගැරි
4: මොකද කරන්නේ කියලා බලමු මේ මේ මන්දන ස්මිත්‍රි මන්දන අන්න කෙල්ල හෙට බඳින්න දිදී අද කසාද කඩාගෙන වැටුණා
2: ටුවස් රෙකෝඩ්ස් තියලා
4: මැච් එක කරගෙන ගියා ගිල්ල ප්‍රැක්ටිස් කරා අන්න කෙල්ලෝ
2: ඔව්
4: හරිද ආදර්ශන ගන්න වැලපි වැලපි හොටු පෙර පෙර ඉන්නවා වෙනුවට රයිට් මේ ළඟදී ගෙයක් හදලා හදන්න මෙච්චර කල් ඇඳලා තියෙන කුලි නිවසක දැන් ජීවිතේ පටන් ගන්න තිබුණේ ක්‍රිකට් ජීවිතේ පටන් ගන්නවට තියෙන කුලි නිවසක අම්මා තාත්තට වෙච්ච පොරොන්දුවක් තිබිලා
2: තියෙනවා
4: කවදාද දවසක මම හදනවා මාලිගාවක් වගේ ගෙයක් කියලා මහල් නිවාස දෙකක් එකට එකහු කරලා ඉන්දියන් රුපියල් කෝටි 32ක් විතර වටින ගෙයක් හදලා කොහොමද
2: මොලේ තියෙන කෙල්ලේ
4: අන්න කෙල්ලෝ මර දැන් අර අර අර බෑ කීප කොල්ලා පොළොවේ පස් කරනවා ඉතින්
2: නෑ නෑ හොඳයි හොඳයි
4: මොකද්ද
2: එහෙම යන්නේ
4: යන්න ඕනේ මතක තියාගන්න ඕනේ ඊටම හොඳ දේ තමයි ඇගේ නිවසේ පෞද්ගලිකව ක්‍රීඩා කරන්න පුළුවන්ගේ පොඩි ක්‍රිකට් පිටියක් විශේෂ තනතිරුවක්
2: අන්න
4: අපේ අයලා ලොකු බාර් එකක්
2: ඔව් ඉතලමන
4: ඉන්දියාවේ කාන්තා ක්‍රිකට් ආයි ස්මිත් මන්දනාට ටීම් එකේ ඇතුලේ ඉන්නවද කියන එක දැන් ප්‍රශ්නයක් නැති තරම ස්ථිර සමාජිකාව ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි තවදුරටත් යා ප්‍රැක්ටිස් කරන්න දැන් කෙනෙක්ට දෙන්න පුළුවන් ගයක් හදන්න මුළු ජීවිතේටම. ස්මිත් මන්දනා මේ හැර මිටින් යනකොට ක්‍රිකට් ගහන්නේ නැහනේ. හැබැයි මේ ඉන්න කාලේ ක්‍රිකට් ගහන්න. ඇයි මේ ඉන්න ටිකේ ගේ ඇතුලේ ඉඩක් හදාගෙන අපේ අයලට අර බ්‍රේන් සෙන්ටර්, හයි පර්ෆෝමන්ස් සෙන්ටර්, අර සයිඩ් විකට් හතාට කොල්ලු නැවිලිනවා සමහර කාලවල. ජිම් එක.
2: අප එහෙම කියන්නේ බාර් එක තියෙනවනේ.
4: ඔව්. බාර් එක සේසින් කරන්නේ. ඉතින් ආරංචි වෙච්ච දේ අපේ දැන් ඉන්දියාවේ මේ වගේ දේවල් ආරංචි වෙනවා. ලංකාවේ 19 15 කොල්ලු වොෂ්රූම් ඇතුළට කැමරා දාලා ඩොක්ටර්ස්ලා නානවා.
2: මේක මට ආරංචි වුණා. මම ඒකට අදාළ විඳිතයන් දන්නව පෞද්ගලිකව. මේ මොකද එතන ඉන්නා ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ඩිජිටල් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්, ડોක්ටර් කෙනෙක් වෙච්ච. ඒ සිද්ධිය මොකක් හෝ හේතුවක් මත යට යනවා වගේ කතාවක් තියෙනවා.
4: කොල්ලා
2: අදාළ පාර්ශවවලට නිසි දඩුවම් ලැබෙන්නේ නැහැ කියලා. පැමිණිල්ල ලියාගන්න ගියාමත් සෑහෙන කාලේ නාස්ති කරා කියලා.
4: නියපොත්තෙන් කඩා ගන්න තියෙන දේවල් කඩාගත්තේ නැත්නම් අනාගතයේ දේවල් පොරවෙන්වත් කපන්න බැරි වෙනවා.
2: මේ වෙද්දි එක්තරා සයිට් එකකට අප්ලෝඩ් කරලත් ඉවරයි. ඩිලීට් කරා කියලා කිව්වට.
4: පිරිමියේ නානවත් වීඩියෝ කරලා තියෙනවලුනේ.
2: ඔව් දෙගොල්ලම.
4: මම මොන જાති අපේ ශ්‍රී ලංකා අපේ ක්‍රිකට් අනාගතය ගැන.
2: අයියෝ.
4: ඔය භගවන්.
5: මේ පැයි නැගල යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්.

0: ජපන් වාහනයක් ගන්න එක සිහිනයක්ද? ජපන් වාහන සිහිනය සැබෑවක් කරගන්න ලක්ස්රෝ ඔටෝ හෝස් වෙත එන්න. සියලුම වර්ගයේ ජපන් වාහන ගෙන්වන්නෝ සහ පෙදාහරින්නෝ. ලක්ස්රෝ ඔටෝ හෝස් 511/3 අවිස්සාවේල පාර කඩුවෙල 071-1-666-444 071-1-666-444 ලක්ස්රෝ ඔටෝ හෝස්. ජපන් වාහන ගැන දැනගන්න ලක්ස්රෝ ඔටෝ හෝස් ෆේස්බුක් පේජ් එකට පිවිසෙන්න.
1: බෆවෙන් නැතුව රෑපුරාම ස්ට්‍රීම් කරන්න, ලැග්වෙන් නැතුව ගේම්ස් ගහන්න, ලිමිට් නැතුව ඩවුන්ලෝඩ් කරන්න. දැන් ඔබට පුළුවන් SLT මොබිටෙල් ෆයිබර් ඔබේ ලයිෆ් එකට ගැලපෙන වේගවත්ම සහ සාවරම ඉන්ටර්නෙට් අත්දැකීම් විඳින්න. අල්ට්‍රා ෆාස්ට් වේගයත් එක්කයි මේ සාවර සම්බන්ධතාව ලැබෙන්නේ. ඉතින් SLT මොබිටෙල් ෆයිබර් අන්ලිමිටඩ් ප්ලෑන්ස් තියෙන රුපියල් 5900 ඉඳලා, ඒ විතරක් නෙවෙයි එනි ටයිම් ඩේටා ප්ලෑන්ස් දැන් තියෙනවා රුපියල් 2690 ඉඳන්. ඔබේ ප්‍රදේශයටම ඇවිල්ලා SLT මොබිටෙල් කාර්යමණ්ඩල එක කතා කරලා ඔබට ගැලපෙන ෆයිබර් පැකේජ් එක තෝරගන්න. සුපිරිම ඉන්ටර්නෙට් අත්දැකීම SLT ෆයිබර් එක අදමත් වෙදින්න. TVS iQube electric bike එක ආයිතින් සල්ලි ඉතුරු කරන නිදානයක් වගේ කියලායි කියන්නේ. දැන් ඔබට පුළුවන් iQube electric bike එකෙන් ඉස්සරහට ඩිස්ප්‍රේක් තියෙන හින්දා ආරක්ෂාවත් හරිම හොඳයි. අනිත් ඉලෙක්ට්‍රික් බයික් වගේ නෙවෙයි, දෙන්නෙකුත් දාගෙන තවත් ඕන බරක් ඇදගෙන ස්මාර්ට් එකේ වැඩට යන්න, ගෙදර දොරේ වැඩ කරගන්න දැන් ඔබට හරිම පහසුයි කියලායි කියන්නේ.
2: අපි DCC පුවත් සේවය. වසරේ හොඳම ගෘහණී ඔබ නේද?
3: රසට කෑම හදන්න නම් DCC පොල් තෙන්න තමයි.
4: DCC පරම්පරා ගානකටම හොඳම දේනි දුන්නේ.
5: 100% දේශීය පොල් තෙල් නිෂ්පාදනයේ ප්‍රමුඛයා DCC.
6: මුද්‍රිත අකුරු විද්‍යුත් වචන බවට පත් කරන පත්තරේ.
1: 8:34
7: කරුණ දෙක බලමු.
1: බලමු.
7: රයිට්. පංගරින්දගේ සරදම්. තෙල්මිලා ඇයත් වැඩි කරලා. දැන් කාගේවත් සාකොට කොමිස් එකක් යන්නේ නැත්තම් මොකටද දන්නේ වැඩි කරන්නේ කියලා තමයි ලංකාදීප අද මුල් පිටුවේ කාටුන් එක තියෙන්නේ. අතුල් පිටු වලටත් කියලා බලමුකෝ. එතකොට තෙල් සංස්ථාවේ ලාංඡනය මොකද්ද? නිරෝධි මිනිස්සු පන්දමක් කරන් දුවන එකද? එයා නැගලා මිනිස්සයාගේ අඟුලට නාස් මහයට දාලා නාස්ලනු දෙකුත් අපිව දැක්කගෙන යනවා කියලා තමයි අද මේ කාටුන් එක ඇඳලා තියෙන්නේ. සුවරිස් කාටුන් එක දාස හපොලානගේ ජනාධිපතිතුමා දේශපාලන වේදිකාවේදී කියනවා මේ හොරු හිරේ යන වසරයි කියලා. ආණ්ඩුව ඇත් ඉන්නවද? ආණ්ඩුව උනත් හොරුණම් යා යුතුයි. රයිට්. හරි. ඒව තමයි ලංකාදීපේ කාටුන් එක. එතකොට ජරත් වික්‍රමසිංහගේ ෆේක් බුක් එක අද දිවයින පත්තරේ මුල් පිටුවේ තියෙන්නේ. පොළොන්නරුවේ රාජනායකයා සරත් කියනවා NPP මේදින රැස්වීම දිස්ත්‍රික්ක 26ක තියෙනවා කියලා. දිස්ත්‍රික්ක 26ක්? බලේ ඔළුවට ගහලා මොලේ කුරුවල්ලා වෙන්න ඇති කියලා තමයි ඔය කියන්නේ. 26 වෙනි දිස්ත්‍රික්කය මොකද්ද?
1: එහෙම එකක් තියෙනවා.
7: රයිට්. අංජනගේ කාටුන්. වත්කම් බරකම් හරියට දෙන්න මහින්දර තව දවස් 1000ක් තව දවස් 14ක් දීලා. එතකොට රටේ මිනිස්සු කියනවා අපිට නම් ඕකට යන්නේ තප්පර ගානයි. ඒ කියන්නේ අපේ වත්කම් බරකම් මිත්‍රයි කියලා කියනද මහින්ද මාත්‍යගේ වත්කම් බරකම් මිත්‍රයි කියලා කියන්නේ? අපේ වෙන්නේ නැතිනේ.
1: අපේ වෙන්නේ
7: නැහැ. අපිට ඉතින් මේ තියෙන්නේ මෙච්චර තමයි කියලා ඉතින් ඇඳිවත පිටින් මෙහෙම ඉතින් මෙච්චර තමයි ඉතින්.
1: මෙච්චර තමයි ඉතින් වෙන මොනවා?
7: මිනිස්සු ඉන්නේ ගෙවල් කොළි ගෙවල් සමහරු. ඈ Tamanta කියලා ගියාම ගෙදර වාඩිවෙන කොටුවක් නැහැ. එහෙම මිනිස්සු ජීවත් වෙන රටක තමයි ඉතින් සමහරුන්ට වත්කම් බරකම් ප්‍රකාශ දෙන්න කියලා ගොම මාස ගණන් කල් ඉල්ලන්නේ. කොහොමද වංගුවක් ගහන්න කියලා කල්පනා කරන එක? නැත්තම් Tamanta තීනේ ඔක්කොම කියලා දාන්න. ආරක තියෙනවා, මේක තියෙනවා, මේක තියෙනවා, මේක තියෙනවා, මෙච්චර. ඒක නෙවෙයි නේද? තීන සමහරව කියන්න බෑනේ. ඉතින් මාස ගණන් වංගු ගහන්න ඉතින් සෑහෙන කල්පනා කරන්න ඕනේ. ඔය ඉතින් සෑහෙන හිතන්න ඕනේ ප්‍රශ්න.
1: විනාඩි 36.
7: හෙට උදේ තෙන්නද?
1: එන්න එන්න. එන්න ගත්තහනව තව.

0: මේ ලාවිවෙන්තේ ගියාද?
1: නෑ යන්න ඉන්නේ. ඇයි?
0: බලාගෙන. ලාවිවෙන්තේ යන්නේ හොඳේ?
1: ඒ මොකද?
0: ගැලවීමක් නෑ.
1: ඒ මොකද?
0: ඇබ්බැහි වෙනවා. ලාවිවෙන්තේ නැතුවම බැරි වෙනවා.
2: ඔය ඇස් දෙක බොහොම ආදරෙන් පරිස්සම් කරගන්න. දැන් ඔබ සියලුම අක්ෂිරෝගවලට තමයි සෙත් ආයුර්වේද මධ්‍යස්ථානයේ තියෙන්නේ. ඔබට යන්න පුළුවන් මාතර ඇස්පද මහත්තයා ඔබ එනකම් බලාගෙන ඉන්නවා. කරන්න තියෙන්නේ හරි පුංචි දෙයයි කියලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් අපි මේ ඇස් ගැන කියනකොට ඇස්වලටනේ ගොඩක් කලාවට බේත් කරන්නේ. හැබැයි මේ අතට බේත් බැඳලා තමයි ඇස්වලට වැදගම් කරන්න යන්නේ. ඒ හින්දා බොහොම පරිස්සමින් ඒ ගැන අත්දැකීම් තියෙන හරි විදිහට අපේ දේශීය පාරම්පරික ඒ වෛද්‍ය පාරම්පරික රහස් හරියටම අඳුනගෙන වැඩ කටයුතු කරන වයවෙද මහත්තයෙක්. ඉතින් ඔබට පුළුවන් මේ අත්දැකීමත් විඳින්න යන්න. මාතර ඇස්වෙද මහත්තයා ඔබ එනකම් බලාගෙන ඉන්නවා ඔබට හරිම විදිහට ප්‍රතිකාර කරන්න. ඒත් එක්කම මේ කාලේ ඔන්න ප්‍රියස් මහගෙදරින්, කළුතර ප්‍රියස් මහගෙදර කිව්වම ආයෙ ඉතින් මොනවදනේ, කළුතර ප්‍රියස් මහගෙදරින් ඔන්න දැන් ඔබට මතක් කරනවා ඔබ කැමැතිම වාහනයක් මිලදී ගන්න, ඔබ කැමැතිම වාහනය විකුණන්න, ඒ වගේම ඔබට හරිම විදිහට වාහනයක් ගෙන්න ගන්න. ඒ ඔක්කොටම දැන් කළුතර ප්‍රියස් මහගෙදර බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට උදව් කරන්න. බොහොම විශ්වාසයෙන් අවුරුදු ගාණක් පුරා කවුරුත් දන්න ඒ කාලේ ඉතින් ওই ප්‍රේස් වාහනේම ආපු කාලේ කෙලින්ම ගියේ කළුතරට තමයි. දැන් ප්‍රේස් විතරක් නෙමෙයි අනිත් ඕනම වාහනයක් විකුණ ගන්න පුළුවන් කළුතර ප්‍රියස් මහගෙදරට ගියොත්. මේ දවස්වල සුබ දවසක් ලොතරැයි ඔබට මතක් කරන්නේ ගෙවුණු අවුරුද්දෙත් ඔබේ සුබ සිහින දිනා ගන්න ඔබට උදව් කළා වගේම මේ වසරෙත් මෝටර ජයග්‍රාහකයන්, මිලියනපතියන්, ලක්ෂ පහේ ඉලෙක්ට්‍රික් යාත්‍රපති ජයග්‍රාහකයන් තව තවත් බිහි කරන්න සුබ දවසක් ඔබේ සිහින සබෑ කරන්න. දවස සුබයි, සිහින දිගයි. ඔබේ සුබ දවසක් ඔබේ හින හැබෑ කරන්න බලාගෙන ඉන්නවා. TVS iQube electric bike එක වගේම තමයි ඉතින් 110 sport bike එක කියන්නේත්. ඉතින් මොනවාද පදිනව පදිනව ඉවරයක් නැහැ. මොකද කිලෝමීටර 80ක් යන්න පුළුවන්ලු එක පෙට්‍රල් ලීටරේකින්.

0: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලෝව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල්වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී
1: සුබදවස
2: අලුත් වෙලා
1: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබදවස
1: දවස සුබයි සීන දිනයි සුබදවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
0: හා හා ලස්සන වෙන්න දැන් කැරට් කන්න ඕනෙම නෑ කැරට් වලින් ලැබෙන විටමින් ඒ දැන් කැප්සූලයක් ලෙසින් ඔබට බයෝ බියුටි ලංකා වෙතින් දිදුලන සමකට දිදුලන දැසකට කැරට් සාරයෙන්ම නිෂ්පාදිත බයෝ බියුටි ලංකා කැරට් කැප්සුවල්
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: Good morning
5: සතටින්ම දවස පටන් ගන්න ජීවිතේම සිටී

වෙලාව උදේ 8 විනාඩි 47යි දැන් වෙලාව. අනේ 48යි. එහෙනම් මට යන්න වෙලාව ඇවිල්ලා. අපේ අමිලත් එක්ක මං හිතන්නේ මිත්සලාද ඉන්නේ. උදේ 9ට ඔබට යූටර්න් අහන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්න. සතරින් පරිස්සමින් ඉන්න. හෙට උදේ 7ට අපි අනිවාර්යෙන්ම හම්බෙමු. මම තේජානේ.

0: City FM.
1: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහය ආර් එස් වානේකම්හි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේකම්හි
2: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk.
3: මේ පැයේ පුවත් සමග මම තේජානී විජේසිංහ. නොවුඩ් හලුවල්ල ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව මැණික්ග රෝසකකරුවන් 7 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අවුරුදු 24-43 අතර පසුවන නොවුඩ් හා රත්නපුර ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මැණික් ගැරීමට යොදාගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත. අර්ජන්ටිනාවේ සිට කේප් වර්ඩ් බලා යමින් තිබූ ක්‍රිස් නෞකාවක වෛරසයක් පැතිර යමින් පුද්ගලයෝ 3 දෙනෙක් මිය ඇති. පළමුමිය ගොස් ඇත්තේ 70 වරදී අයකු බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. ඔහුගේ බිරිඳ ද අනතුරුව මිය ගොස් තිබේ. එම දෙදෙනාම නෙදල් අන්තර්ජාතිකයෝ වෙති. බ්‍රිතාන්‍ය ජාතිකයෙකුටද වෛරසය වැළඳී ඇති අතර ඔහු දකුණු අප්‍රිකාවේ රෝහලකට ඇතුළත් කර ඇත. හැන්ටා ලෙස හැඳුන්වන මෙම වෛරසය මියන්ගෙන් බෝවෙයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෑතකදී පැවති ජාත්‍යන්තර තරගවලදී ඉහළ දක්ෂතා දක්වා ඇතැයි ක්‍රිකට් නායිකා චමර යතපත්තු කියයි. විශේෂයෙන් ප්‍රබල කණ්ඩායම් කිහිපයක් හමුවේ ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ ලෝක කුසලානයට ශක්තිමත් ලෙස අවතීර්ණ වීමට මහඟු පිරිවහලකි. පෙරවරු 9:55ට අපගේ මීළඟ පැය ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න.
1: RS වානේ කම්හි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි.
4: ඔබගේ උසස් අධ්‍යාපනයේ IHEC ආරම්භ කර ඔස්ට්‍රේලියාවේ දේකින් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා ගන්න ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රමුඛයා වන IHS මල්ටිව සිටිහි ඩිප්ලෝමා ඉන් හෙල්ත් වසරක පාඨමාලාවට එක්වන්න දේකින් විශ්වවිද්‍යාල Bachelor of Nutrition, Sports and Exercise Science, Psychology ආදී උපාධින් හැදෑරීමේ අවස්ථාව ලබා ගන්න.
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk.

0: විවිධ ලෝකයට අභියෝග කළ හැකි එකම ප්‍රාග්ධනය. කිසිම වියදමක් නැතුව ඔබේ කරගන්න.
1: ජීවිතේ හැරවුම් ලක්ෂය සිටි FM U-turn.
0: මෙන්න වෙලාව ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න. සතියේ දින පහේම උදේ 10ට සිටි FM අහන්න.
1: ජීවිතේ හැරවුම් ලක්ෂය සිටි FM U-turn.
2: අයිබන් සුබදසනක් කදේ නවය විනාඩි දෙකයි සුබදසනක් මිත්සලා.
3: අයිබුවන් අයිබෝන් සුබම සුබදසනක් වෙන්න ඕනේ අමිල.
2: කවුද ඉතින් දෙකු නිවාඩුවක්නේ?
3: ඒකනේ පළවෙනිදා දෙවෙනිදා තුන්වෙනිදා දවස් තුනම මේ ටිකක් දිග නිවාඩුවකින් පස්සේ වැඩ කරන දවසක් වුණ පටන් අරන් තියෙනවා.
2: කොහොමද සිරිපාද ගමන?
3: නියමයි.
2: හොඳ මම හිතන්නේ අමාරුයි සිරිපා කරුණා කරන්න.
3: ඇත්තනේ ඒක වෙනම වයිබ් එකක්.
2: වෙනම වයිබ් එකක් ලබන්න නම් අමාරුයි සිරිපා කරුණා කරන්න ඕනේ. කොහොම හරි සිරිපා කරුණා කරලා ප්‍රාර්ථනා කළාද මොකක් කරේ? දැනුම සතුට වින්දනය පිරි පැය තුනක් ගත කරන්නට පුරුදු විදිහටම අපි ළඟින් ඉන්න අනුග්‍රහක අවසරයත් එක්ක නේද?
3: අනිවාර්යෙන්ම ජීවිතේ ටර්න් එකක් ගන්න දවසක් වෙන්න ඕනේ අද දවස. එහෙමනම් ඉතින් මේ පැතර ටර්න් වෙන්න FMසුන වේදශුමහා FMසුන වේදශුමාට අමිල මේ ඇස් දෙක නම් පරිස්සම් කරගන්න ඕනේ.
2: අනිවාර්යෙන්ම මොකෝ ඉතින් ඇස් නැති වුණොත් එහෙම ඉතින් මුළු ජීවිතේම වැඩක් නැහැ කියලා හිතනවා. මොකෝ පෙනීම තියලා නොපෙනී යනවා කියන්නේ ඒක වෙනම එකක්.
3: එනිසා තමයි අපි කියන්නේ අක්ෂි රෝග සම්බන්ධයෙන් ඔබත් පීඩා විඳින කෙනෙක් නම් අදම මාතර ඇස් වෙද මහත්තයව හම්බෙන්න ඕනේ. හරිද? පාරම්පරික වෛද්‍ය කුෂා නමරසේකර ඇස් වෙද මහත්තයා කියලා කියන්නේ අක්ෂි රෝග සම්බන්ධයෙන් යන්න ඕන හරිම කෙනෙක් තමයි. නිවර්දිම ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් විශ්වාසනීය එකම තැන තමයි සක්‍යා පාරම්පරික ආයුර්වේද ගෝහල මාතර තමයි තියෙන්නේ. මෙන්න මේ දුරකථන අංකය සටහන් කරගන්න 0719 6097, එහෙම නැතිනම් 0421 22 44 933.
2: ඒ වගේම තමයි ඉතින් ඔන්න ලස්සනට ඉන්න කැමති අපේ යුවතියන් වගේම තරුණයන් හැම දිනාටම පැහැපත් ගෝල්ඩන් ස්කින් එකක් ලබා ගන්න කැමති නම් ඔන්න වැල්මි ස්කින් ග්ලෝවින් පැක් එක තියෙන බයෝ බියුටි නිෂ්පාදනයක් විදිහට ලස්සන රන්වන් පැහැති හමක් ඔබත් බලාපොරොත්තු වෙනවා නම් බයෝ බියුටි ලංකා වැල්මි ස්කින් ග්ලෝවින් පැක් එක ඔබත් අදම මිලදී ගන්න. බස්රාහිර වයඹ මධ්‍යම පළාත්වල සියලුම සුපර් මාකට් සහ ෆාමසි වලින් මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම මෙන්න මේ කියන WhatsApp අංකයට දැන්ම WhatsApp මෙසේජ් එකක් තිබ්බොත් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. මෙන්න WhatsApp අංකය 0765211646 තමයි WhatsApp අංකය.
3: එතකම මිල දැන් ඔය හිතේ තියෙන බලාපොරොත්තු කියලා කිව්වහම හැමදාම බස් එක ඇවිල්ලා එපා වෙනවනේ. පැක් වෙලා තැලිලා පොඩි වෙලානේ.
2: වෙලාවට යන්න බෑ. මාංශී මේ ඔක්කොම එකතෙන් අපි යන ස්ට්‍රෙස් එකක් පිට බීම් එකට කොහමද?
3: ඒකනේ. ওই දේවල් ඉතින් දරාගෙන අපි ඉස්සරහට යනකොට වාහනයක් ගන්න සිහිනේ නම් ඉතින් සබාවක් වෙනවනම් ඒක මාරම ඉස්තරම් දෙයක් සැනසීමක් වලට. කලුතර ප්‍රියස් මහගෙදරට තමයි ඉතින් එහෙමනම් ඔයා යන්න ඕනේ. මොකද තැන් තැන් වල ගිහලා රස්තියාදු වෙන්නේ එපා. එහෙම වුණොත් එහෙම කාලය අපරාධේ. ඔයා මහන්සියෙන් හම්බ කරගන්න මුදල් වලින් ලබා ගන්න දේ අපරාධේ. දැන් ওই කලුතර ප්‍රියස් මහගෙදරට න හැම කෙනෙක්ටම රජෙකුට වගේ තමයි සලකන්නේ. ඒ කියන්නේ පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි මේ බිස්නස් එක අප් වෙලා තියෙන්නේ. සියලුම වර්ගයේ වාහන ගෙන්වීම, බෙදා හැරීම, විකිණීම, මිලදී ගැනීමට ලංකාවේ තියෙන හොඳම තැන කලුතර ප්‍රියස් මහගෙදර.
2: දැන් ඉතින් වාහනයක් ගන්නවා නම් අතේ මිටි හරියට සල්ලි තියෙන්න බෑ. එහෙමනම් ඉතින් අතේ මිටි සල්ලි හොයනවා නම් මේ මේ මාසයේ සුබ සිහින සබය කරගන්න සුබ දවසක් ලොතරැය වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා තමයි කියන්නේ. මොකද මේ මාස කියලා කියන්නේ බොහොම පිංවත් මාසයක්. ඒ නිසා ඒ පෙර කර පිං සමහර වෙලාවට ඔබ අතට එන්න පුළුවන්. ඒ නිසා ඉතින් ගෙවුණු වසරේ සුබ සිහින දිනා ගනිමින් නවීන පන්නේ මෝටර් රථ ජයග්‍රහකෙක් මිලියනයක ජයග්‍රහකයන් 7 දෙනෙක් මිලියනපති ජයග්‍රහණය 7 දෙනෙක් සහ ලක්ෂ 5 ඉලෙක්ට්‍රික් යතුරුපති ජයග්‍රහකයන් රසක් බොහෝවා වගේම තමයි මේ සුබ දවසක් ලොතරැය මේ මාසයේ ඔබට ජයගෙන එන්න පුළුවන්. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔබට දෙන්නේ.
3: දැන් ඉතින් මේ එහෙම කිව්වහම පස්සේ අමිල මගේ බර්ත්ඩේ එකත් මේ මාසෙනේ පින්වන්ත මාසයක්
2: එහෙම. ඔව්. කොයි දවස්වල විතරද?
3: මේ 12 දවස්.
2: හරි. 12 කියන්නේ ගස්සන් දුද්ද දවසක්ද?
3: සඳතද බලන්න ඕනේ මේ ටික.
2: එන අපිට කේක් කෑල්ලක් කතාවක්.
3: ඒක තමයි. මේ එක නෙමෙයි මේ කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ අඩුම මිලක් යටතේ අලුත් තැනකින් ඔන්න දැන් බඩමුට්ටු ගන්න පුළුවන්.
2: දැන් ඔයාගේ බර්ත්ඩේ එකට ගන්න ප්‍රසන්ට් උනත් ඉතින් අනිවාර්යයෙන්ම කට්ටියට කසාගල ග්‍රීන් සුපර් එකට ගිහින් ගන්න පුළුවන්. ඔයා අපිට ගේන දේ උනත් හැම දෙයක් මෙතෙන් තියෙනවා කසාගල ග්‍රීන් සුපර්
3: එකේ. අනේ කෛලස් චාද වෙන දෙයක් නැහැ. ඒත් එක්කම දැන් රුපියල් 25,000කට වැඩි බිල්පත් වලට ප්‍රවාහනීය නොමිලේ අද මෙන්න කසාගල ග්‍රීන් සුපර් වෙත 0112 864 12.
2: හරි, මෙන්න මේ කට්ටියත් එක්ක විජය නිෂ්පාදන අපි ළඟින් ඉන්නවා. වස විස නැති දේශීය සන්නාමයක් නම් මේ ඉති විජය නිෂ්පාදන අදත් අපි ළඟින් ඉන්න ආදරණීය හිතවතුන්. මේ කට්ටියත් එක්ක අදත් අපි ප්‍රශ්නාවලි හතරක් එක්ක සිටි යූටර්න්. ඔබ කැමති ප්‍රශ්නාවලිය තෝරගෙන ජය කරා ඔබව රැගෙන යන ලෑස්ති. කැමති ප්‍රශ්නාවලිය තෝර ගැනීමට ගීත හතරක් තියෙනවා. ඒ ගී හතරෙන් කැමති ගීතය තෝරලා ඔබ අපට කෝල් එකක් දෙන්න විතරයි තියෙන්නේ. එතකොට මේ තෝරන ගීතේ වචන අතර තියෙන පදයකින් තමයි ඔබේ ප්‍රශ්නාවලිය පළවෙනි ප්‍රශ්නේ ගොඩනගන්නේ. ඊට පස්සේ පිළිවෙලට ওই විදිහට චේන් එකක් විදිහට ප්‍රශ්න ටික යනවා. අමාරු උත්තරේ හොයාගන්න අපහසු ප්‍රශ්න තුනකදී උදව් කරන්න අපි ලෑස්ති නේද?
3: අපි තනි කරන්නේ කොයි වෙලේවත්. අපි ආගේ තනි නොතනියට ඉන්නවා. එහෙමනම් ඉතින් ඉක්මනට එන්න මේ ගීත හතර මතක් කරමු. දාමින කොහොමද?
2: කියන්න.
3: දුවිල්ලෙන් වත්සුණු තවඩා ගීතේ තියෙනවා මොරිස් විජේසිංහ ගායනා කරන. ඒ වගේම කොළුන්තොටින් නැවුනක්ගා ගීතේ තියෙනවා ප්‍රදීපා ධර්මදාස ගායනා කරන. මතකයන් නොබේ චාමර වීරසිංහගේ ගීතේ වගේම ආදරය සුන්දර වඩතකේ කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන ගීතයත් අද තියෙනවා ප්‍රශ්නාවලිය අතරට.
2: ඔන්න ගීත හතර ආයි මතක් කරමු. කොළුන්තොටින් නැවුනක්ගා ප්‍රදීපා ධර්මදාස මහත්මියගේ ගීතය, දුවිල්ලෙන් වත්සුණු තවඩා මොරිස් විජේසිංහගේ ගීතය, මතකයන් නොබේ චාමර වීරසිංහයන්ගේ ගීතයත් එක්ක ආදරය සුන්දර වරදකේ. කැමති ගීතය තෝරලා ඉක්මනින්ම කෝල් කරන්න අපිට. මතකනේ දුරකථන අංකය මෙන්න
3: 0112 69 92
2: 2 2 69 92 අමතක නොවන දුරකථන අංකයට දැම්ම අපිට කෝල් එකක් දෙන්න.

0: සුසර කරන්න. 89.6 89.8 දිවයින පුරා
1: City FM.
2: කසාකල ග්‍රීන් සුපර් අලුත් තැන අඩුම මිල ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසාකල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012
3: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
4: අලුත්තර ප්‍රියස් මහගෙදර සිනුව වාහන ගින්වීම බෙදාහැරීම විකිණීම මිලදී ගැනීම 482-1 ගාලුපාර කලුතර 0775 400 500.
3: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
5: මේ TVS Sport 110 petrol heater එක ගැව්වාම යනවා
6: ඉවරයි.
7: TVS Sport 110 petrol heater එකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
8: නියපොත්තට බෙහෙත් බඳ සියලු අක්ෂිරෝග සෝකරන මාතර ඇස්වැද මහතා පාරම්පරික වෛද්‍ය කුෂාන් අමරසේකර සක්‍යා පාරම්පරික ආයුර්වේද රෝහල මාතර
9: 071-9-6097.
10: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම
11: බයෝ බියුටි ලංකා නිෂ්පාදන දැන් බස්නාහිර මධ්‍යම වයඹ මේ සියලුම පළාත්වල ෆාමසි වලින් ලබා ගත හැකි 07.0.517.1046.
12: සතුටින්ම දවස පටන් ගන්න. Good morning, Jeevitema City.
13: සතියේ දින පහම උදෑසන 7ට
8: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.

0: 89.6 89.8 දිවයින පුරා
1: City FM ජීවිතේ හැරවුම් ලක්ෂය City Future Father stupid man
2: අපි වෙලාව කියමු 9:19 යන්න හදන්නේ උඩු ගම්පල පැත්තට.
3: අයිබෝවන් යමු නේද? අයිබෝවන්.
4: අයිබෝවන්.
2: කවුද මේ අපේ මිතුරා?
4: මයුරපාල ප්‍රකාශනි.
2: මයුරපාල කොහොමද ඉතින් ජීවිතේ?
3: එනං ඉතින් එච්චරයි, හොඳින් තමයි ඉන්න ඕනේ, හිත පරිස්සම් කරන්නේ නේද? ඒක තමයි.
2: ඉතින් හද තෝරන ගීතය කියනකෝ මයුරපාල මහත්මයා.
4: ප්‍රතිපාදාරක
2: මහත්මයා ගැන කොම්පෙන් නැවුනක අපේ රටේ මනුස්සකම, ඇත්තටම අපේ රටේ මනුස්සකම එහෙම නැවුනකල ගිහිල්ලාද මයුරපාල මහත්මයා? හැබැයි ඉතින් මනුස්සකම් තියෙන සමහර මිනිස්සුත් අතරින් පතර ඉන්නවා නේද ඔය අතර, බෝසත් ගුණ ඇති පිරිස? ටික දෙනෙක් ඉන්නවා. අපි ඒ නිසා බෝසත් ගුණ මේ මැයි මාසේ සාමාන්‍යයෙන් හොඳ මාසයක් භාග්‍යවතුන්ගේ මාසයෙන් පස්සේ ලැබිලා තියෙන, අපි බෝසත් ගුණ ප්‍රගුණ කරමු නේද? තෝරගත්ත ගීතයත් එක්ක අපි නැවුනක් ගා කියන තැනින් ප්‍රශ්නේ පටන් ගන්න ලෑස්ති. නැව් නවත්තන තැන, එහෙම නැත්නම් නැව් ගාල් කරන තැන මොන නමින්ද තනි වචනයෙන් හඳුන්වන්නේ?
4: වරාය.
2: වරාය නිවැරදි පිළිතුර. වරායට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද?
4: බේ
2: කියන්නේ බොක්ක කියන එක. බේ බොක්ක. වරායට ඉංග්‍රීසියෙන් කියන්නේ උදව්වක් ගන්නවද? හරි, අපි මෙහෙම කියන්නම්කෝ. ගුවන් තොටුපළට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? නෑ, ගුවන් එයා මොකක් කියලාද කියන්නේ? දැන් ඔය වරාය නගරය කියලා කොළඹ ඉදිකලා කියන්නේ මේ වරාය පෝට් සිටි කියලා කියන්නේ නේද? පෝට් POR පෝට් කියලා තමයි වරායට ඉංග්‍රීසියෙන් කියලා කියන්නේ. එතකොට ට්‍රාන්ස්පෝර්ට් කියන වචනේ සිංහල තේරුම මොකද්ද?
4: ප්‍රවාහනය.
2: නිවැරදි පිළිතුර. හතරවෙනි ප්‍රශ්නය. අතීතයේදී අපේ ඔය විවිධ ප්‍රවාහන ක්‍රම තිබුණා නේ මයුරපාල මහත්මයා. අතීතයේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ගොනුන්ගේ පිට උඩ, එක ගොනෙක්ගේ පිට උඩ සමබරව දෙපැත්ත බැලන්ස් වෙන විදිහට, අර තරාදිය විදිහට ගෝණි හරි මොනවා හරි යොදලා සමබරව බර පටවාගෙන යාමේ සාම්ප්‍රදායික ක්‍රමයක් තිබුණා. මේ ක්‍රමය කියන්නේ එක ගොනෙක් ඉන්න ගොනු රැළක් ඉන්නවා, එක ගොනෙක්ගේ සමබරව දෙපැත්තට බැලන්ස් වෙන විදිහට බඩු දෙපැත්තට මේ දාගෙන ඉවර වෙලා සමබරව බර පටවාගෙන යාමේ මේ සාම්ප්‍රදායික ක්‍රමය හඳුන්වන නම මොකද්ද? ගැල් කියලා කියන්නේ කරත්ත. ඒකටත් උදව්වක් ගන්නවද? දෙවන උදව්ව. හරි, ඔය මේ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව පැත්තේ තියෙනවා මේ නමින් ගමක්. ඡන්දේ දිහම මේ මෙන්න මේ මැතිවරණේ බල ප්‍රදේශය කියලාත් කියනවා. තවලම් ක්‍රමය එව නැත්තම් තවලම ගොනුන්ගේ පිට උඩ සමබරව බාණ්ඩ තබාගෙන බර පටවාගෙන යාමේ සාම්ප්‍රදායික ක්‍රමය තවලම කියලා තමයි හැඳින්වුවේ. තව කියන වචනේට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? තව ටිකක් මට ඕනේ. තව කියන එකට
3: තව
2: එක දවසක් ඔයගේ සින්දු තියෙනවනේ.
3: තව චුට්ටක්.
2: තව චුට්ටක් උදව් කරන්න බෑ. දැන් අපි ඉස්සර ප්‍රශ්නෙට උදව් කරා.
3: එක ළඟ උපකාරක අවස්ථාවන් දෙකක් ගන්න බෑ.
2: තව
4: නද
2: නෙවෙයි. තව නෑ. නිවරුදු පිළිතුර නෙවෙයි. ආය දවසක හමු වෙමු.
3: තව දවසක
2: තව මොහොතක අපි මුණ ගැහෙමු. එහෙමනම් ඉතින් සමුත් දෙනවා අපේ මයුරපාල මහත්මයාට කැමති නම් ඔන්න කොළම් තොටින් ගීතේ තෝරගෙන ඉදිරියට යන්න අවස්ථාව තියෙනවා. තව ගීත තුනක් තියෙනවා නේද මේ මිච්චලා?
3: ඔව් තියෙනවා. දුවිල්ලෙන් වත්සුණු තවඩා තියෙනවා, මොරිස් විජේසිංහ ගායනා කරන ගීතය. ඒ වගේ මතකයන් ඔබේ තියෙනවා චාමර වීරසිංහගේ ගීතය වගේම ආදරය සුන්දර වරදකේ කරුණාරත්න දියුල්ගනේ ගායනා කරන ගීතයත් ඔන්න අද තියෙනවා. ඒත් එක්කම කොළම් තොටින් නැවුනක් ගා ප්‍රදීපා ධර්මදාස මහත්මිය ගායනා කරන ගීතයක් තියෙනවා. ඉක්මනින්ම මේ පැත්තට එන්න.
2: 011269192 තමයි අපේ සිටි යුටෙන් දුරකතර අංකය. තම කෝල් එකක් දීලා අපිට නම ගම විස්තරත් එක්ක කතා කරොත් ඔබවත් හද තරගේ ජයග්‍රහණය කරා රැගෙන යන පිලාසෙයි. අය කිමුදුරකතර අංකය
3: 011269192.

0: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව්ව වෙතක දර නිෂ්පාතනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සැල්වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී.
1: පැය ගානක් ඩ්‍රයිව් කරලා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. ටක්කාල වේදනාවට සහනය. හෑන්ඩ් බෑග් එකටත් ෆිට් සිද්ධාලේප. පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
2: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීප්තේ නියම පාරට ටර්න් වෙන්න.
3: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
2: සතිය දින පහේම උදේ 9ට
3: City U-turn. ඔබ වෙත ගෙන එන්නේ
0: අක්ෂ රෝග සම්බන්ධයෙන් ඔබත් පීඩා විඳින්නෙක්ද? අදම මාතර ඇස්විද මහතා හමුවන්න. පාරම්පරික වෛද්‍ය කුෂා නමරසේකර 0719 6097.
2: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීප්තේ නියම පාරට ටර්න් වෙන්න.
3: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
2: සතිය දින පහේම උදේ 9ට
3: City U-turn. ඔබ වෙත ගෙන එන්නේ කළුතර ප්‍රියස් මහගෙදර සිනුව වාහන ගින්වීම බෙදාහැරීම විකිණීම මිලදී ගැනීම 482-1 ගාලු පාර කළුතර 0775 400 500.
4: NSBI මිතුරු මිතුරු account එක ගෝ එකක් තියෙන යොත් එකට ලයිෆ් එකේ change එකට නියමිත සෙට් වෙන බැංක් account එක තමයි NSBI මිතුරු මිතුරු account එක කියලා කියන්නේ. ඉතින් තරුණින් ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඉතින් අස්පනා පිටම තරුණේ හින හැබෑ කරගන්න කැමැත්තක් තියෙනවා නම් දැම්ම යන්න NSBI බැංකුවට. NSBI බැංකුවට කියලා NSBI මිතුරු මිතුරු account එකක් open කරන්න. ලයිෆ් එකට ප්ලෑන් එකක් NSBI මිතුරු මිතුරු.
5: සුබ දවසක්.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා.
6: තෑගි
5: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
6: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: එතික මිදින් ඇස් දෙක හොඳට පරිස්සම් කරගන්න ඕනේ. ඒ නිසාම තමයි අපි කියන්නේ අක්ෂි රෝග සම්බන්ධයෙන් පීඩා විඳිනවා නම් නියපොත්තට බෙහෙත් බඳලා මේ වෙදකම් කරන පාරම්පරික වෛද්‍ය කුෂා නමරසේකර මාතර ඇස්වෙද මහත්තයා කියලා කියවහම මේ දවස්වල හරි ජනප්‍රියයි, ජනයාට ප්‍රියයි. ඇස් රෝග සම්බන්ධයෙන් උණු පීඩා විඳින කෙනෙක් නම් අනිවාර්යෙන්ම පාරම්පරික වෛද්‍ය කුෂා නමරසේකර මාතර ඇස්වෙද මහත්තයා වුණ ගැහෙන්න යන්න කලින් මෙන්න මේ දුරකථන අංකයට ඇමතුමක් දෙන්න 0719 6097, එහෙම නැත්නම් 0412-42-43.
7: වාව්, ඔයාගේ ලස්සන මාරම යම් ලුක් එකක් තියෙන්නේ. එක සැරයක් නෙවෙයි, දෙසරයක් හැරිලා බලන්න හිතෙනවා. මොකක්ද අනේ රහස?
8: රහසද? රහස තමයි බයෝ බියුටි ලංකා කොලජන් කැප්සුවල් එක.
7: අපෝ, කැප්සුවල්ද? තරුණුණා වගේ නෙවෙයි සයිඩ් ඉෆෙක්ට්ස් එනකොට.
8: ආහා, ඒ වෙන ඒවා. මේ බයෝ බියුටි ලංකා කොලජන් කැප්සුවල් එකෙන් සයිඩ් ඉෆෙක්ට් නෑ. ආයුර්වේද ක්‍රමවේදයට අනුව සෞඛ්‍යයට හිතකර විදියටයි හදලා තියෙන්නේ. ඔයත් තරම් බලන්නකෝ. බයෝ බියුටි ලංකා කොලජන් කැප්සුවල්.
0: එතකම ඉතින් ගෙදරට අවශ්‍ය කියන බඩමුට්ටු ගන්නකොට අඩුම මිලටත් වඩා අඩුවෙන් ගන්න තැනක් තියෙනවා නම් ඒ තමයි ඉතින් ජාතියේ මිල තීරක ලංකා සතස. දන්නවනේ දැන් සුදු කැකුළු කිලෝ එකක් 199යි වෙන්නේ, සුදු සීනි කිලෝ එක 209යි, මුංගට කිලෝ එකක් ගන්නව නම් 875යි, රතු පරිප්පු කිලෝ එක 279යි, ලොකු ලුණු කිලෝ එක 149යි, රතු ලුණු කිලෝ එක 320යි, අර්ථාපල් කිලෝ එක 259යි. අත්‍යවශ්‍ය භාණ්ඩවලට අඩුම මිලටත් වඩා අඩුවෙන් ගන්න උවමනාවක් තියෙනවා නම් ඉතින් ජාතියේ මිල තීරක ලංකා සතස ලංකම තියෙන ලංකා සතසට ඔබත් යන්න.
9: මෙතෙරින් එතෙරට යන පාර කියන්නයි කියන පාරේ ගොස් අවුල් නොවෙන්නයි, පවුලේ කාටත් සතුට ගෙනෙන්නයි, සිකුරාදාරෑ අප හමු වෙන්නයි.
10: ශ්‍රම ශක්තියේ සුරකුම් මතින් දයට විනිමය කැඳවන සමූහ යාත්‍රිකයෝ
9: විගමනික නවෝදය
10: රාත්‍රී 10ට සිටි FM මතින්. ඔබේ ප්‍රශ්න, යෝජනා, මේ සියල්ල අපිට කියන්න. අපි ඔබට සවන් දෙන්නම්.
9: රටට වටින රන්දහදිය හෙළන ඔබ වෙනුවෙන්මයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය.
11: ජොබිට
3: ජීවිතේ හැරවුම් ලක්ෂය සිටි යුටර්න්
8: මේ පැයි නැගල යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්.

0: ඔරිජිනල් ජපන් වාහනයක් ගන්න යන්න ලක්රෝ ඔටෝ හෝස් වෙතට. හොන්ඩ වෙසල්ස්, සුසුකි ඇල්ටෝ හයිබ්‍රිඩ්, නන් හයිබ්‍රිඩ්, සුසුකි වැගන්නාර්, ඩයිහට්සු මීරා, ටොයෝටා යාරිස් මේ සියලුම ජපන් වාහන ලක්රෝ ඔටෝ හෝස් වෙතින් වසර දෙකක වගකීම හෝ කිලෝමීටර් ලක්ෂයක ධාවන සහතිකය, ලීසින් පහසුකම්, රක්ෂණ එකම වාහනයක් යටින්. ලක්රෝ ඔටෝ හෝස් 511/3 අවිස්සා වේලපාර කඩුවෙල. ලක්රෝ ඔටෝ හෝස් 071-0666-444.
1: ජීවිතේ හැරවුම් ලක්ෂය සිටි FM U-turn සුසර කරන්න 89.6 89.8 දිවයින පුරා සිටි FM
2: වලව මිත්‍සලා 9:37 අපි මේ අපිට සුවිනීතා කොළොන්නාවෙන් කතා කරලා චෝදනාවක් කළා. මම එක දවසකුත් ගත්ත මට අංශ මේ කතා කරේ නැහැ කියලා. අද මම ගත්තා දැන් දෙපාරක් දුරගතන මාර්ගයේ කා මේ බිසි
3: දැන් ඉතින් මක්කේ කරන්නේ.
2: ඔව් අපි ඒ නිසාම නිෂාන් නෑ අමිත් ඉන්නවා බින්කිරියෙන්. අයිබෝන් සුබදේශන කමිත්.
4: අයිබෝන්
2: කොහොමද ඉතින්?
3: කොහොමද?
4: හොඳයි හොඳින්
3: ඉන්නවා. හොඳින් ඉන්නවා නම් ඉතින් එච්චරයි.
2: මොනවද මේ වෙලාවේ කරන්නේ නිෂාන්?
4: අපේනේ වැඩ මේ වැඩ කරන ගමන් ඉන්න කට්ටිය.
2: ආහා
4: හා. කවුද කරන්නේ? අරගන් ඉන්න දීදානේ.
2: මොනවද කරන්නේ?
4: අපි කරන්නේ පොල් එලි ගන්න එක.
2: හොඳයි කොච්චර හොඳයිද තමන්ගේ කියන්නේ කාටවත් බරක් නොවී ගොඩක් දේවල් කරන අතරතුරේ ඔබ තවත් බොහෝ සේවාම ලිස්ටසත කරන්නේ අහගෙන ඉන්න ගමන් ඉතින් වැඩත් කරනවානේ.
4: ඔව්
2: හරි අද තෝරගන්න ගීතේ කියන්නකෝ නිෂාන්. ගීතේ මොකද්ද කැමති අපි තෝරගත්ත ගීතේ? සුනිල් ඉදිරිසිංහ නෙවෙයි දියුල්ගනේ
3: ගියාදේ සුන්දරගේ
2: ප්‍රශ්න අහන්න ගියාට පස්සේ නිකන් ගීතේ තමතක වුණානේ.
3: හරි එහෙනම් සූදානම් නේද? සූදානම් නේද?
2: ප්‍රශ්න අහන්න ලෑස්ති අපි ඔහෙන් උත්තර දෙන්න ලෑස්ති නේද? එහෙනම් ටග්ගාලහම
3: අහමු. ඒක තමයි ආදරයට සමාන පදයක් මට කියන්න බලන්න.
4: ආදරයට සමාන පදයක්?
3: ආදරයට සමාන පදයක්.
4: ඒ කියන්නේ මොනියම් පැත්තකින් හෝ සමාන පදයක් කොහොමද කමන්නේ?
2: කමන්නේ ආදරයට සමාන පදයක්.
4: ඉන්ද්‍රාණි
2: විජය බණ්ඩාර ශිල්පිනිය සමග මේ ගීතය ගැයුව ශිල්පියා කවුද? මේ ගීතය ගොළු හදවත චිත්‍රපටය වෙනුවෙන් කළ ගීතයක්. හැබැයි චිත්‍රපටයට මේ ගීතය එන්නේ නැහැ. කවුද
3: ගායනා කළේ?
2: ඉන්ද්‍රාණි විජය බණ්ඩාර මැතිනියගේ ස්වාමි පුරුෂයා කියලා අපි උදව් කරන්නම්කෝ. ජයග්‍රහණය කරා යමු. අහගෙන ඉන්න පිරිස ඉතින් දන්නවා නම් උත්තරේ. කතා කරන්න පුළුවන් ආදරේ සුන්දර වර්ධකී ගීතය තෝරගන්න පුළුවන්. දැන් ඔන්න චිත්‍රපට ගැනත් අපි කතා කරන්නේ. අද විශේෂ දවසක් මේ 4 වෙනිදා උපාලි දනවල විතාන කියලා කියන්නේ ශ්‍රී ලාංකීය ගීපද රචනා කලාව තුළ නවමු ගී ආරක් එක්ක ශ්‍රී ලාංකීය ගීතක් ශ්‍රේෂ්ඨ දැවන්ත මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කර චරිතයක්. එතුමාගේ අභාවය සිදුවන්නේ අද වැනි දවසක නේද මිත්සලා?
3: ඔව් අමිලා, අපි ඒ කතාව මේ මතක් කරන්න ඕනේ. උපාලි දනවල විතාන මහත්මා එතුමා පැතූ සැනසීම දුර නොවේවා කියන කාරණාව. ඒත් එක්කම අපිට මතකයි රක්තා චිත්‍රපටයේ තේමා ගීතය වන අරුණවලා දොහලීරා ගීතය, වලායිමින් නිහා ඇතැදීලා වික්‍රමරත්නායකන් ගායනා කරන ගීතය, ප්‍රතිකෝමන චිත්‍රපටයේ තේමා ගීතය මල්තලාවේ රෝවලාවේ, එතකොට මිහිඳුම් සිහින චිත්‍රපටයේ තේමා ගීතය රන්නකුරෙන් ලියවෙන්න පුතේ නේද, ඒ වගේ ගණනාවක් නිර්මාණ සිද්ධ කරන චිත්‍රපට සියයකට ආසන්න ප්‍රමාණයකට ගීත රචනා කරලා තියෙනවා. ඒත් එක්කම චිත්‍රපටවල දෙබස් රචනය තිර රචනයද සිද්ධ කරලා තියෙනවා. ඔය ඔබටයි ප්‍රිය ආදර චිත්‍රපටයේ තිර රචකයා වුණෙත් ඔහු.
2: එහෙමනම් ඉතින් උපාලි දනවල විතාන මහතා අර මිත්සලා කියව විදිහටම පැතූ සැනසීම ඒ පැතූ නිවන වැඩි ඈතක නොවේවායි ප්‍රාර්ථනා කරමින් එතුමා ගුණානුස්මරණය කරන දවසේ අපි එතුමාගේ ගීතයක් මෙලෙස අහන්න ලෑස්ති. අපිට කතා කරනවා නම් 0112 69 92 දැම්ම අර ගී 4 කැමති ගීතය තෝරලා කෝල් එකක් දෙන්න.

0: සුසාරකන් 89.6 89.8 දිවයින පුරා
1: සිටි FM සිටි යූටර්න්
2: අපි මෙලසින් සීපුවත් සේවේ වසරේ හොඳම ගෘහණී ඔබ නේද? රසට කැම හදන්න නම් BCC පොල් තෙන්න තමයි. BCC પરંપરા ගානකටම හොඳම දේනි දුන්නේ.
3: 100% දේශීය පොල් තෙල් නිෂ්පාදනයේ ප්‍රමුඛයා BCC.
4: අක්ම ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව වෙදකතර නිෂ්පාදනය. කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැක. ලිවෝස් බී.
5: නුනවතින ගැස්මකට හිත ඉල්ලන ගීත එක හදවතට දැනෙන්නම.
6: Excuse me, to please.
7: ප්‍රේමී අරවින්දයක් වෙලා
1: සුවඳ. සීටි හાર્ට් බීට්.
5: හදවතට දැනෙන්නම. සතිය දින පහම හවස එකට.
0: FM 89.6 FM 89.8 දිවයින පුරා සිටි FM.
8: හිතේ හැටියට ෆැෂන් කරන්න ඔබත් අදම පියනගන්න ලාවෙවෙන්තේ නොම්බර 908 පන්නිපිටිය පාර පළවත්ත 0112826303.
9: රුපියල් ලක්ෂයක් තියෙනවා නම් අමිල මේ වැඩේ ගොඩදා ගන්න පුළුවන්. හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කළ ලංකාවට විදේශ විනිමය ගෙනෙන මුළුමනින්ම දේශීය ව්‍යාපාරයක් විදිහට අපි දන්නවා කසාගල සමූහ ව්‍යාපාරය. කසාගල සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය වගේම විදේශීය ශ්‍රී ලාංකිකයන්ටත් උනදෙන් සම්බන්ධ වෙන අවස්ථාව තියෙනවා. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වග ආයෝජන අවස්ථාව උදා කරගෙන මාසිකව හැම මාසයකටම අමතර ප්‍රතිලාභයක් උපයන්න ඔබට පුළුවන්. වැඩිපුර විස්තර දැනගන්න පුළුවන් මෙන්න මේ දුරකථන අංකයට ඇමතුමන් දුන්නොත්. 0112 772 787 කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන තමයි මේ මතක් කිරීම.
10: කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන හිම මතක් කරාම දැන් ඉතින් ඔන්න ලෙඩ නොවීන එක හැම දිනකටම හරි වාසීම කෝ නිරෝගීම සම්පත තමයි උතුම්බ සම්පත. ඔන්න අක්මාවයි කොලෙස්ටරෝල් හිම තියෙනවා නම් ඒවා දිය කර හරින්න හොඳම දේශීය බෙහෙතක් තියෙනවා ලිවර් කෙයා කැප්සූල් බයෝ බියුටි ලංකාව ඉදින් තමයි ඔබට ගෙන එන්නේ. අක්මාවයි තෙල් ඉවත් කරනවා, දියවැඩියා පාලනය කරනවා, අර්ශස් රෝගිය සඳහාත් ගුණදායකයි, සිංගමාලයත් සුව කරනවා. ඉතින් ඔබට පුළුවන් ලිවර් කෙයා කැප්සූල් එකක් අරගෙන මේ ලෙඩ රෝග ඔක්කොම හොඳ කරගන්න බස්නාහිර වයඹ මධ්‍යම පළාතුල සීලු සුපර් මාකට් වලින් සහ ෆාමසි වලින් මිලදී ගැනීම කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මෙන්න මේ කියන WhatsApp අංකයට දැම්ම මැසේජ් එකක් තිබ්බනම් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. 0712 512 761 646 තමයි ඒ කියපු WhatsApp අංකයේ WhatsApp අංකයට ඔන්න ඔබට මැසේජ් එකක් තිබ්බනම් ගෙදරටම ගෙන්න ගන්න අවස්ථාව තියෙනවා.
9: S2 වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ කියලා කිව්වට
10: වාසනාවනේ දන්නේ කියලා තමයි අහන්නේ.
9: කොහොම නමුත් ඉතින් ඔය කවුරු කොහොම හිටියත් ජීවිතේ S2 නම් පරිස්සම් කරගන්න ඕනේ. කවුරු ගියත් S2ට අපිට යන්න දෙන්න බෑ පෙනීමට. ඒ නිසා තමයි කියන්නේ උන අදම මොන හරි S සම්බන්ධ රෝගී තත්ත්වයන් තියෙනවා නම් මාතර S වෙද මහත්තයා හම්බෙන්න පාරම්පරික වෛද්‍ය කුෂා නමරසේකර S වෙද මහත්තයා අක්ෂි රෝග සම්බන්ධයෙන් ඥායිතු නිවැරදි ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් විශ්වාසවන්ත හොඳම තැන තමයි සක්‍යා පාරම්පරික ආයුර්වේද රෝහල මාතර 0719 6097 0412 224 933.
10: කළුතර පැත්ත යනවනේ. ඉතින් කට්ටියම දැන් ඉතින් ප්‍රියස් මහගෙදරට තමයි යන්නේ. මොකෝ තමන්ගේ හිතේ තියෙන වාහනේ හිතේ හැටියට දවසක් ඇතුළත සියලුම ડોකියුමන්ට් ෆිල් කළා. අපිට වාසි වෙන විදිහට ගන්න කැමති හැම දිනාම ඔන්න ප්‍රියස් මහගෙදරට යනවා. ලංකාව පුරාම බොහෝ දිනක යන තැන බවට ප්‍රියස් මහගෙදර පත් වෙලා තියෙනවා. දැන් ඔබත් යන්න ඔබේ වාහන හිණ හැබෑ කරගන්න ප්‍රියස් මහගෙදරට. කළුතර ප්‍රියස් මහගෙදර එක්කම යන හැම දිනාටම ඔන්න ඔබට පුළුවන් සිළු මාර්ගයේ වාහන ගෙන්වීම, බෙදා හැරීම, විකිණීම, බෙලදී ගැනීම සඳහා ලංකාවේ හොඳම තැන ප්‍රියස් මහගෙදරට ගිහිල්ලා ඔබේ වාහන හිණ විශ්වාසයෙන් යුතුව සපුරා ගන්න. 482 එක ගාරු පාර කළුතර තමයි ඔවුන්ගේ ඇඩ්‍රස් එක. දුරකථනය කතා කරනවා නම් 0775 400 500 එහෙම නැත්නම් 0715 400 500.
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: ළමා ලෝකයේ සුදුරු ගිමන්හල ගුරුගේ නේචපාක වැලිගම්පිටිය ඡායල.
9: ගුරුගේ නේචපාක දැන් වේලාව උදැසන 9:00 විනාඩි 49යි.
12: සතුට විනෝදයේ සපිරි සුන්දර තැනක ඔබේ දරුවන් සමග ගත කරන්න හොඳම තැන ගුරුගේ නේචපාක. කිංග්ස් ටවර්, ජුරාසික් පාර්ක්, ගේම් සෙන්ටර්, ෆ්ලයින් චෙයාර්ස්, එයාක්‍රාෆ්ට්, බෝට් රයිඩ්ස්, ස්වැද්දාස් විලේජ් සහ තවත් ළමා සිත් ඇඳ බැඳ තබන විවිධ අංග. මේ සියල්ලම ගුරුගේ නේචපාක් වෙතින් පමනයි. පාසල් ළමයින් සඳහා විශේෂයි සහනදායී අයකිරීම. ළමා ලෝකයේ සඳුරු ගිමන්හල ගුරුගේ නේචපාක් ඇන් මායන් වෝටර් පාර්ක් වැලිගම්පිටිය ජයල.
9: අක්ෂ රෝග සම්බන්ධයෙන් ඔබත් පීඩා විඳින්නෙක්ද? අදම මාතර ඇස්විද මහතා හමුවන්න. පාරම්පරික වෛද්‍ය කුෂා නමරසේකර 0719 6097.
13: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද?
8: මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
1: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
8: සතිය දින පහේම උදේ 9ට
1: City U-turn ඔබ වෙත ගෙන එන්නේ.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා.
13: තැගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
1: ජීවිතේ හැරවුම් ලක්ෂය. City FM U-turn.

0: City FM.
1: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහ ආර් එස් ස්වාමී කම්පනි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් ස්වාමී කම්පනි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 6673 පිවිසෙන්න www.ihs.edu.lk.
3: සිටිය ෆිල්ම්මි පේපුවත් සමගින් මම මිත්සලා නිම්නදී. මුලිම දේශය පුවත. ශ්‍රී ලංකා නාවික හමුදාව වෙරලාරක්ෂක දෙපාර්තමේන්තුව සහ දිවන හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව පසුගේ මස 17 වැනිදා සිට 30 වැනිදා දක්වා දේශීය ජලතීරය ආවරණය වන පරිදි සිදු කළ මෙහෙයුම්වලදී නීති විරෝධී දිවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 77 දෙනෙකු සිය බහරයට ගෙන තිබේ. ඩිංගි යාත්‍රා 17ක් ට්‍රැක්ටර් රථ 6ක් සහ වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගයක්ද නීතිය රැහැනට හසු කර ගැනීමට එහිදී කටයුතු කෙරිණි. නැගෙනහිර, උතුර සහ වයඹ නාවික විධාන මෙම මෙහෙයුමට සහභාගී විය. විදෙස් පුවත. ඉරාන ගැටුම මැදේ ජපානය, චීනය, දකුණු කොරියාව යන රටවල මුදල් අමාත්‍යවරු සහ මහ බැංකු අධිපතිවරු මෙන්ම අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමේ සමාජිකයෝ කලාපීය සමගිය සහ සහයෝගීතාවේ වැදගත්කම අවධාරණය කරති. උස්බෙකිස්තානයේ ඊයේ පැවති රැස්වීමකදී ඔහු මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළහ. ජපාන මුදල් අමාත්‍ය කටයාමා සට්සුකි මහත්මිය සහ පිලිපීන නියෝජිතයා එම රැස්වීමේ සමමූලිකත්වය දැරූහ. මෙපෙයි ක්‍රීඩා පුවත. ජාතික සුපර් ලීග් සිවුතර ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල සහ කොළඹ කණ්ඩායම් අතර අවසන් මහතරගයේ තව ස්වල්ප වේලාවකින් ආරම්භ වීමට නියමිතයි. තරගයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. සිටි එෆ්එම් මෙපෙයි පුවත් එපමණයි.
1: ආර් එස් ස්වාමී කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකේ සමග ආර් එස් ආර්

වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්බි.

0: City FM.
1: City U-turn.
2: ලස්සනම ලස්සන සිංදුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
1: ජීවිතේ හැරවුම් ලක්ෂය. City FM U-turn.

0: ජීවිතේ හැරවුම් ලක්ෂය සිටි ෆියුචර් වලවදායි වෙනා ඩී දෙකයි දැන් මේ අපේ ආලෝකයක් ඉන්නවා ටිකක් උසයි කළුයි චුට්ටක් තට්ට පෑදෙනාගේ ඇවිල්ලා තියෙනවා හැබැයි හරි හොඳ හිත හොඳ කොල්ලා
1: හිත හොඳ කොල්ලා නේ
0: ඒ හිත හොඳ කොල්ලා පිළිම තලාව පැත්ත ගිහිල්ලා
1: ආහහ
0: මොකද දන්නේ يعني සාමාන්‍ය පිළිම තලාව කිව්වහම ওই වාතු වැඩ වලට එහෙම නිකන් ඒ වගේනේ
1: ඒකනේ
0: ලාක්ෂා කර්මාන්තයට සම්බන්ධ ඒ වගේ
1: වැඩ වලට මොකද මේ කාරණාව
0: කියනවා පිටතල වාතු වැඩ වලට එහෙම යන කොහම හරි පිළිම තලාවේ හෙළපොජුන් හලට ගිහිල්ලා තියෙනවා හොඳ කැම කාලා තියෙනවා පිළිම තලාවේ අපි කවිෂේ මේ පැත්ත ගිහිල්ලා තියෙනවා කියලා ආරංචි පිළිම තලාවේ හෙලෝ බුජුන් හලේ මස්නායක මහතාතුළු පිරිවරමුද ඇඟොන්ට සද්දටම සිටි එෆ් මහනවා කියලා තමයි අපිට ආරංචි. ඉතින් අපිත් පිළිම තලාව පැත්තට ආවොත් එහෙම අපිටත් හොඳට සංග්‍රහ කරන්න.
1: අපි තනිව අරගෙන යමුනේ.
0: කවිෂට සංග්‍රහ කළා වගේ නෙමෙයි කවිෂට මොන විදිහට දන්නේ නැහැ සංග්‍රහ කළේ.
1: ඒකනේ.
0: හරි අපි ලංකාව පුරා අහගෙන ඉන්න කැටිවත් ඔන්න මතක් කරමු ඉන්න සිටි යූටර්න් දෙවන පැය තමයි මේ විදිහට පටන් ගන්න සූදානම් වෙන්නේ. මේ පැයේ ඉතින් අපිත් එක්ක ඉන්න විජය නිෂ්පාදන වසවිස නැති දේශීය සන්නාමයක් නම් ඉතින් විජය නිෂ්පාදන තමයි මිරිස්කුඩු තුරුභාකුඩු කහකුඩු ඇතුළු හෙලෝ බුජුන් හලා ඇතුළු ඕනම ඔන්න හොඳම කෑම වේලක් රහට හදනවා නම් විජය නිෂ්පාදන තමයි දැන් ඉතින් වෙසක් පොහොය එනවනේ අද වෙසක් නැතිකොට දන්සල් තියෙන කාලේ ඉතින් නූඩ්ස් දන්සලක් එහෙම දෙන්න හිතාගෙන ඉන්නවා නම් 1000කට 2000කට නූඩ්ස් හදනකොට බෙරි වෙන්න ඉඩ තියෙන ප්‍රමාණය වැඩි ඒ නිසා ඉතින් බෙරි නොවි රහට යුරෝපියන් ක්වොලිටි එකේ නූඩ්ස් එකක් හදනවා නම් ගන්න WP ලාංඡනේ නෙන විජය නූඩ්ස් ගන්නකොට WP ලාංඡනේ බලලම ගන්න
1: එතකම මේ S2 නම් පරිසං කර ගන්න ඔය ෆෝන් බල බල ඉන්නවා ස්ක්‍රීන් එකට වැඩි ස්ක්‍රීන් ටයිම් එක දැන් වැඩි වෙලා තියෙනවනේ ගොඩාක් පුංචි දරුවන්ගේ නම් දැන් S කණ්ණාඩි දානවා ගොඩක්
0: අය මට ඇත්තටම ඊ දවස් ගෙදර ඉඳපු නිසා මම ටිකක් වැඩිපුර කිව්ව විදිහට ෆෝන් එකේ ඉඳියා S බර් වෙලා ගියා බොද වෙලාම ගියා
1: අන්න ඒක තමයි ඒ නිසා ඔන්න බොද වෙන්න දෙන්න එපා S එහෙම වුණොත් එහෙම අපේ සිහිනත් ගොඩක් බොද වෙන්න පුළුවන් නේ අක්ෂර රෝග සම්බන්ධයෙන් පීඩා විඳින කෙනෙක් නම් මේ මැසේජ් එක වාර හරි වටිනව අදම යන්න මාතර S වේද මහත්තයා බය වෙන්න කාරණාවක් නැහැ මොකද නියපොතට බෙහෙත් බඳලා තමයි සියලුම අක්ෂර රෝග ටික හොඳ කරන්නේ පාරම්පරික වෛද්‍ය කුෂාන අමරසේකර S වේද මහත්තයාට දැම්ම දුරකථන නැමැතුමක් දෙන්න 0141 22 44
0: මාතලේ කඩුවෙල අතුරුගිරිය ග්‍රීන් සුපර් එකට යන ඔබට රුපියල් 25000කට වැඩි බිල්පත් සඳහා ප්‍රවාහනයේ නොබිලේ ලබා දෙන්නත් ඔන්න සූදානම් අදම කසාගල ග්‍රීන් සුපර් එකට කතා කරන්න කියලා තමයි අපි කියන්නේ වැඩි විස්තර සඳහා මෙන්න දුරකථන අංකය 0112864012 තමයි දුරකථන අංකය බවට පත්වන්නේ
1: ඒත් එකම ඉතින් මේ මාසේ සුබසිහින සබෑ කරගන්න නම් ඉතින් හැම දවසක්ම සුබ දවසක් කරගන්න නම් ආවිල සුබ දවසක් ලොතරැයිපත් තමයි වැඩි වැඩියෙන් මිල දී ගන්න ඕනේ ඔබේ රටේ සුබසිහින සබෑ කරගන්න මේ සුබ නව වසරේ නේද සුබ මුහුතින් ඔබත් අදම අලුත් වුණු පහසු වුණු තෑගි වැඩි වුණු සුබ දවසක් ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
0: දැන් ඉතින් රුධිරගත සීනි මට්ටම වැඩි වෙලා නම් දිය වැඩි වගේ තත්ත්ව තියෙනවා නම් රසකෑම කන්න බෑ අයියෝ බල බල ඉන්න තමයි වෙන්නේ දුටු සතුටු විතරයි කියලා හිතන්නේ එහෙම වෙන්නේ නැහැ මානන්තික දිය වැඩියාව සදහටම නැති කරන්න ඔන්න බයෝ බියුටි ලංකාවේ ඉතින් තෙබු කැප්සූල් එක ඔබට ලබා දෙනවා තෙබු කියලා කියන්නේ හොඳ සීනි මට්ටම අඩු කරන හොඳම දෙයක් බවට පත් වෙලා තියෙනවා තෙබු කැප්සූල් එකක් විදිහට ඔබට දැන් ඔබ අතට එනවා දිය වැඩියාව පාලනය කරනවා කොලෙස්ටරෝල් මට්ටම අඩු කරනවා ඒ වගේම තමයි ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමේ හැකියාව තියෙන තෙබු කැප්සූල් එක බයෝ බියුටි ලංකාවේ ඉතින් බස්නාහිර වයඹ මධ්‍යම පළාතුල සියලුම සුපර් මාකට් වලින් සහ ෆාමසි වලින් මිලදී ගැනීම කරන්න පුළුවන් මෙන්න මේ කියන WhatsApp අංකයට දැම්ම මැසේජ් එකක් තිබ්බනම් ගෙදරටම තෙබු කැප්සූල් බන්ඩල් එකක්ම ගෙන්නලා දෙන්න ගෙනත් දෙන්නලා ඇස වෙලා ඉන්නවා 0712 51 71 646 තමයි ඔවුන්ගේ දුරකථන අංකය බවට පත්වන්නේ WhatsApp අංකය සමාවෙන්න
1: WhatsApp අංකය
0: බවට පත්වෙන්නේ කළුතර පැතර යා
1: කළුතර පැතර යමුනේ කළුතර පැතර යනවා නම් ඉතින් ඔන්න හරිම දේ හරියට පිළිවෙලට විශ්වාසවන්තව වගකීමක් ඇතිව තියෙනවා නම් කරනවා නම් කස්ටමර්ස් ළම ඔයාලගේ බිස්නස් එක අප් කරනවා ඒක තමයි ඇත්ත කතාව දැන් ඔයා බිස්නස් එකක් කරනවා නම් එහෙම පාරිභෝගික විශ්වාසය යලි යලි තහවුරු කරන්න හොඳ කස්ටමර් සර්විස් එකක් දෙන්න අනිවාර්යෙන් වැඩේ ගොඩ දා ගන්න පුළුවන් එහෙම තැනක් තමයි ඉතින් කළුතර ප්‍රියස් මහගෙදර කියලා කියන්නේ සිලම්බර්ගේ වාහන ගෙන්වීම බෙදා හැරීම විකිණීම මිලදී ගැනීමට තියෙන හොඳම තැන කළුතර ප්‍රියස් මහගෙදර 482-1 ගාලුපාර කළුතර තමයි ලිපිණය කතා කරන්න 0775 400-500.
0: දැන් ඔක්කොම ගැන කියව නේද අපි?
1: කියවනේ.
0: කට්ටියම ගැන කියව.
1: කියවම කිව්වා.
0: ඔන්න ඔය කට්ටියත් එක තමයි සිටි යුටන් දෙවන පෑය මේ විදිහට පටන් ගන්න මේ පෑය දිත්තේ තෙන් ගීත හතරක් එක්ක ප්‍රශ්නාවලිය හතරක් තියෙනවා. කැමති ප්‍රශ්නාවලිය තෝරගෙන ඉදිරියටම ගිහින් අද සිටි යුටන් ජය ඔබ කරා ළඟා කරගන්න පුළුවන්. කැමති ප්‍රශ්නාවලිය තෝරගන්න අපි කියන ගී හතරෙන් කැමති ගීතය තෝරලා අපිට කියන්න. එතකොට ඒ ඔබ කියන ගීතේ වචන අතර තියෙන පදයකින් තමයි ප්‍රශ්නාවලිය පළවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. ඊට ලැබෙන නිවැරදි පිළිතුර දෙවන ප්‍රශ්න මුල බවට පත් කළා. මේ විදිහට ප්‍රශ්න 10යි අමාරු උත්තරේ හොයාගන්න අපහසු ප්‍රශ්න තුනකදී අපි උදව් කරන්න ලෑසි උදව් ඉල්ලුසනින් පුංචි පුංචි හින්ට්ස් ඔස්සේ
1: එක ළඟ නෙමෙයි
0: නෑ නෑ මොනවද ගීත තියෙන්නේ?
1: දුවිලි වත්සන තවරා ගීතේ තියෙන මොරිස් විජේසිංහ ගායනා කරන කොළොන්තොටින් නැවුනෙක්ගා ප්‍රදීප ධර්මදාස මහත්මිය ගායනා කරන ගීතේ මතකයන් නොබේ චාමර වීරසිංහගේ ගීතේ වගේම ආදරේ සුන්දර වරතකේ කරුණාරත්න දිවලකනි ගායනා කරන ගීතයත් අද ගීත ගොන්නේ තියෙනවා.
0: ඔබ කැමති දූවිල්ලෙන් වත්සුණු තවරා ගීතයටද එහෙම නැත්නම් කොළොන්තොටින් නැවනග්ගා ගීතයටද මතකයන් ඔබේ ගීතයටද ආදරය සුන්දර වර්ධකී ගීතයටද කැමති ගීතය තෝරන්න දැන්ම අපිට කෝල් එකක් දෙන්න මෙන්න මේ දුරකථන අංකයට 0112 1 1 2 6 9 9 9 9
1: ඉක්මනට මේ පැත්තට එන්න අපි බලාගෙන ඉන්නේ.

உணரவும் லட்சியம் சிட்டி எஃப்எம் யூடர்ன். சிட்டி யூடர்ன்.

0: ජීවිතේ හැරවුම් ලක්ෂය City FM U-turn.
1: කුසුමාසන දේවී හොයාගෙන තමන් දැන් අපි පදවි පැත්තට යන්න හදන්නේ.
2: කවුද මේ?
1: අචිනේ ඉන්නවා. අයිබෝන් සුබදාසන කචිනේ.
2: අයිබෝවන් අයිබෝවන්.
1: සද්දට කතා කරන්න වෙනවා අචිනේ.
3: හෙලෝ.
1: හා අයිබෝවන්.
2: අපිට ඇහෙනවා අචිනේව.
1: එසේම වේවා. මොනවද කරන්නේ අචිනි පදවියට වෙලා?
3: මම කියන්නේ ජොබ් එකද? මම ටීචින් කරනවා. අද චුට්ටක් අසනීපු වෙලා නිවාඩුවක් දාලා තමයි ඉන්නේ ගෙදර.
1: කොහෙද ඉස්කෝලේ?
3: ඉස්කෝලේ පදවිය.
1: මොනවද ගන්න සබ්ජෙක්ට්?
3: මම ICT තොරතුරු හා සංවේදන සාක්ෂණේ උගන්වනවා.
1: හොඳයි හොඳයි හොඳයි. ඉතින් අද නිවාඩු දාලා ඉන්න අතරතුර සිටි යූටර්න් අහගෙනනේ.
2: උත්තර කියන තමයි තියෙන්නේ.
1: හරි, තවද ගීතේ දුවිලෙන් වත්සන් තවරානේ. හරි, මේ ගීතේ තියෙන මොනර කිරිල්ලී කියලා, මොනර කියන වචනයට සමාන වචනයක් කියන්නකෝ. මයුර මයුර කියනවා සිකි කියනවා නේද? මොන විදිහට නම් ගොඩක් තියෙනවා. මයුර ගිරා පරවි කෝකිල සැලලිහිනි තිසර සැවුල්. මේ නම් ටික කිව්වහම ඔයාලට මතක් වෙන්නේ මොනවද? මයුර ගිරා පරවි කෝකිල සැලලිහිනි තිසර සැවුල් මොනවද මතක් වෙන්නේ? ඈ සන්දේශ කාව්‍ය, ලංකාවේ ලියවුණු සන්දේශ කාව්‍ය, නීලකොබෝ සන්දේශය වගේ සන්දේශත් තිබුණා. ලෝකේ ප්‍රථම සන්දේශ කාව්‍ය මොකක්ද එතකොට මේ අචිනි? ප්‍රථම සන්දේශ කාව්‍ය මේක ඉන්දියාවේ තමයි බිහි වෙන්නේ. ඈ උදව කරනවා නම් කාලිදාස තමයි මේ සන්දේශ කාව්‍ය ලියන්නේ. ඔය යක්ෂයෙක්ව සිරගෙදරක, ඒ කියන්නේ සිරමැදිරියක සිර කරනවා. එතකොට ඒ යක්ෂයා තමන්ගේ ආදරවන්තියට මේ ජම මේඝදූතය නිවැරදි පිළිතුර වැහි බලාවක් අතේ තමයි පණිවිඩය යවන්නේ. අර එන්න මද නලේ පවසන්න දුක මගේ ගීතයත් ඒ විදිහට තමයි දියවිලා තියෙනවා. මේඝදූතේ පාදක කියන ඒ වගේ අදහසක් ඇති කළා. හරි, මේඝදූතය තමයි නිවැරදි පිළිතුර. මේඝලතා සහ විජ්ජුලතා, විජ්ජුලතා සහ මේඝලතා කියන දෙන්නම අපිට මුණ ගැහෙන්නේ කොහෙට ගියාමද?
3: විජ්ජුලතා
1: සහ මේඝලතා. මේ සෙනරත් පරණවිතාර මහතා තමයි මේ දෙන්නා මේ කියන්නේ දැන් යම් දෙයක් දැකලා ඉවරලා, යම් ස්ට්‍රීම් දෙදෙනෙක් දැකලා ඉවර වෙලා මේ විජ්ජුලතා සහ මේඝලතා කියන මතය ගොඩ නැගුවේ සෙනරත් පරණවිතාර. එතකොට මේ දෙන්නා ඉන්නේ කොහෙද?
2: මේඝලතායි විජ්ජුලතායි කොහෙද ඉන්නේ?
1: ඔව්, මේඝලතා කියන්නේ වලාකුළු වගේ, විජ්ජු කියන්නේ විදුලිය වගේ. පරණ විතානයන් තමයි ඔය. අපි මෙහෙම උදව් කරන්න බෑනේ. ඉස්සෙල්ලා ප්‍රශ්නෙටත් උදව් කරන්නේ නේ. එකලංග උදව් දෙකක් දෙන්නේ නැහැ. පරණ විතානයන් තමයි මේ දෙන්න, මේ ඉන්නේ මේ දෙන්න කියලා කියන්නේ.
2: ඒකනේ එන උත්තරේ අපිට හරි සමීපයි.
1: ඔව්. ඈ කොයිද? සීගිරි චිත්‍රවලද කියලා ආයි ප්‍රශ්න පෙරලා අහන්නේ. පා සීගිරිය තමයි. ඔය සීගිරියේ කාන්තාවන් කියන්නේ එක වර්ණ දෙකකින් ඉන්නවනේ, නිල් පාටින් සහ රන්වන් පහටින් ඉන්නවා. එතකොට විජ්ජුලතා සහ මේඝලතා කියලා තමයි කියන්නේ. ඊගොල්ල ප්‍රශ්නේ සීගිරියට සමාන චිත්‍ර තියෙන තව ස්ථානයක් තියෙනවා ඉන්දියාවේ. කොහේද මේ? ඕ, මේ සීගිරිට කියන්නේ සමාන චිත්‍ර තියෙන ඉන්දියාවේ ලෙනක් මේක.
2: කාල වේලාවත් එක්ක අපිට උත්තරේ කියන්න ඕනේ නේද?
1: මේක ලෙනක්. වේලාව අපිට සද්දයක් එනවනේ. නිකන් ටික් ටික් ගාන එක මොනවා හරි ඔබනවා වගේ සද්දයක්. හරි, වෙලාව කලාව ඉවරයි, ආයි දවසක හමු වෙන්න වෙනවා නේද? ආයි දවසක මුණ ගහලා ජයග්‍රහණය කරා යමු. දූවිල්ලෙන් වත්සුණු තවරා ගීතේ තමයි ප්‍රශ්නාවලිය තියෙන්නේ. ගීතයත් එක්ක තව ගීත තුනක් තියෙනවා නේද මේ මිත්සලා?
2: ඔව්, කොළන්තරින් නැවෙනක් ගා ගීතේ තියෙනවා. ප්‍රදීපා ධර්මදාස මහත්මිය ගායනා කරන මතකයන් ඔබේ ගීතේ චාමර වීරසිංහගේ, ඒ වගේම ආදරය සුන්දර වර්ධකේ කරුණාරත්න දිල්ගනේ මහත්මිය ගායනා කරන ගීතයක් තියෙනවා. ඉක්මනට මේ පැත්තට එන්න.
1: ගීත
2: 12 වෙනකම් වෙලාව තියෙනවා.
1: ගීත හතරෙන් කැමති ගීතේ තෝරලා ඉක්මනින් අපිට කෝල් කරන්න මෙන්න දුරකථන අංකය 0112 69 92 92 තමයි අපේ දුරකථන අංකය.

0: අලුත්තර ප්‍රියස් මහගෙදර වාහන ලුවේ රාජකීය නාමය සිනුව වාහන ගින්වීම බෙදාහැරීම විකිණීම මිලදී ගැනීම විශ්වාසවන්තව පිළිවෙලට වගකීමක් සහිතව කරනවා නම් අලුත්තර ප්‍රියස් මහගෙදර තමයි මිරා වැගන් ආර් යාරිස් ප්‍රියස් විසල් මේ ඕනම වාහනයක් අලුත්තර ප්‍රියස් මහගෙදරට ආවා ගත්තා ගියා තමයි විශ්වාසයෙන් යුතුව අදම යන්න ඔබේ වාහන සිහිනය සැබෑ කරගන්න 482-1 ගාලුපාර අලුත්තර 0775 400500
1: කසල්කල ග්‍රීන් සුපර් අලුත්තන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘප්ව කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 0112 864 012

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස්කුඩු තුනපහකුඩු ගම්රි සහ කහකුඩු
1: ලංකාවෙන් පිටරට තතියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ගෙදර කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස් සුබ දවසක්
2: අලුත් වෙලා
0: පහසු වෙලා තැකි වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
0: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
3: බයෝ බියුටි ලංකා නිෂ්පාදන දැන් බස්නාහිර මධ්‍යම වයඹ මේ සියලුම පළාත්වල ෆාමසි වලින් ලබා ගත හැකි 0700517646
4: එතෙර මෙතෙර ව්‍යාකිරෙන සතියේ සුන්දර දෙහෝරාව NSB රන්මසු රේඩියෝ ෂෝ
5: සෑම සඳදාවකම රෑ 10 සිට මධ්‍යම රාත්‍රී 12 වනතුරු
4: බැංකු කරණියේ නැවුම් තොරතුරු මියුරු ගී වසපිරි කතන්දර දැනුම හා විනෝදය එක්තැන් කෙරෙන වින්දනීය ඉසව්ව NSB රන්මසු රේඩියෝ ෂෝ
5: This විදෙස් මිතුරු මිතුරියනි NSB රන්මසු රේඩියෝ ෂෝ ඔබ වෙනුවෙන්මයි
6: කාන්තාව ඔබට NSB ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී විවාහයේදී දරුවපතකදී සහ 25 වන විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ මාසිකට රුපියල් 12,500 පැකේ නැතර කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙයකි දෙරිය ස්ත්‍රී වෙතින් සහනදායි පොලි අනුපාතයන් යටතේ උසස් අධ්‍යාපනික ණය, ව්‍යවසායක ණය, රන් සහන ණය සහ NSP එකෝ ණය දහසක් හැගීම් හඳුනාගත් NSP ස්ත්‍රී
7: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවර්ස් බී අලව්ව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවර්ස් බී
8: ලස්සනට අඳින්න කැමති ඔයා ලාවිවින්තේ නුගේගොඩ ෂොප් එකට තාම ගියේ නැද්ද? ඔයාගේ පෙනුමට ගැළපෙනම දේ ලාවිවින්තේ නුගේගොඩ ෂොප් එකේ තියෙනවා. ගිහින් බලන්න. ලාවිවින්තේ අංක 7 පාගොඩ පාර නුගේගොඩ.
9: ජීවිතේ හැරවුම් ලක්ෂය. සිටි ෆියුචර්.

0: සිටි යුටර්න්. තරුණ කියන්නේ හරිම තැනක හරි විදිහට ආයෝජනය කළා සලස්මක් ඇතුව ජීවිතේ පටන් ගන්න ඕන තැනක්. ඉතින් ඒ නිසා තරුණ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ගෝ එකක් තියෙන යූත් එකට ලයිෆ් එකේ චේන්ජ් එකට නියමිත සෙට් වෙන බැංක් account එකක් ඕපන් කරන්නම ඕනේ. එහෙමනම් ඉතින් NSB බැංකුවට ගිහලා NSB ආම් මිතුරු account එකක් ඕපන් කරන්න. ජීවිතේ හීනවලට හරිපාර කියන නියම account එක තමයි NSB ආම් මිතුරු ජීවිතේට plan එකක්. NSB ආම් මිතුරු
1: අමල දැන් NSB මිතුරු account එකේ රුපියල් ලක්ෂයක් විතර එකතු කරගත්තාම පස්සේ මොකක්ද දන්නවද කරන්න තියෙන්නේ? I think හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කරලා ලංකාවට විදේශ විනිමය ගෙනෙන මේ මුළුමනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල සමූහ ව්‍යාපාරات එක්ක උනත්වල් බැඳ ගන්න පුළුවන්. මොකද මම එහෙම කියන්නේ රුපියල් ලක්ෂයේ ඉඳන් කෘෂි වකා ආයෝජන අවස්ථාව උදා කරගෙන මාසික ප්‍රතිලාභ උපයන්න. හැම මාසෙකම තමන්ගේ වැටුපට අමතරව තව ප්‍රතිලාභයක් එනවා කියන්නේ ඒක ආර්ථිකයටත් හරි ජීවිතයටත් වටිනවා සුවපහසු
0: මෝඩ් එක ෆික්ස් කරගෙන අලුතින් හිතන්න අලුත් අලුත් දේවල් ගැන කල්පනා කරන්න හොඳම තේකක් බනවා නම් විජය තේ WP ලාංඡනේ නේනේ ඩාර්ක් ටී කිව්වොත් ඉතින් විජය ඩාර්ක් ටීම තමයි කහට පාට සුවඳ ඔක්කොම හරි හරියට තියෙන විජය ඩාර්ක් ටී එක තමයි අංක 1. ඒ වගේම තමයි ඇඟ ෂේප් එකේ ලස්සනට තියාගන්න අනවශ්‍ය මහත් ඉවත් කළා තරබාර් බව නැති කරලා මේ දේ ඉවත් කළා ලස්සන සිරුරක් තියාගන්න කැමති නම් ඉතින් අනිවාර්යයෙන්ම විජය ග්‍රීන් ටී එකත් ඔබ ළඟටම තියෙනවා. දැන් ඉතින් ඔබට පුළුවන් පුංචි පැකට් ෂෂේ පැකට් තියෙනවා දැන් ඔබට පොකට් එකේ දාගෙන ගිහිල්ලා ඔෆිස් එකට යන වෙලාව විජය ග්‍රීන් ටී සහ ඩාර්ක් ටී යූස් කරන්න පුළුවන්. WP ලාංඡනයෙන් විජය ඩාර්ක් ටී සහ ග්‍රීන් ටී ඔබට එන්නේ.
1: එතකම දැන් අඩුම මිලටත් වඩා අඩුවෙන් බඩමුට්ටු ගෙදරට අවශ්‍ය කියන දේවල් ගන්නව නම් අමිලි අන්නෝනි තින් ලංකා සතුස ජාතියේ මිල තීරක විදිහට ඒ විශ්වාසයත් එක්ක තමයි ඒ අලෙවි කිරීම ගනුදෙනු කටයුතු සිදු වෙන්නේ. සුදු කැකුළු කිලෝ එක 199, ව්‍යායි සුදු සීනි කිලෝ එක 209, මුංගිට කිලෝ එක 875, රතු පරිප්පු කිලෝ එක 279, ලොකු ලුණු කිලෝ එක 149 වෙන්නේ, රතු ලුණු කිලෝ එක 320, අඩතාපල් කිලෝ එක 259.
0: හරි, දැන් ඔන්න ඉතින් ශාරීරික ප්‍රතිශක්තිකරණය තියෙනවා කියන්නේ ලෙඩ රෝගවලට ඔරොත්තු දෙනවානේ. අපි කනබුන කෑම බීම වලින් ශරීර ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න පුළුවන්. අපිට හයි ප්‍රෝටීන් තියෙන හොඳම කෑමක් තමයි මුරුංග කියලා කියන්නේ. හැබැයි ඉතින් මුරුංග මේ හදන්න ගියාම කන්න ගියාම හරි ජරමර ගොඩක්නේ. ඒ නිසා මුරුංග සමාන්නේ අපේ කෑම වලින් ගොඩක් තැන්වල ප්‍රතික්ෂේප වෙනවා. එතකොට ඒකේ තියෙන හයි ප්‍රෝටීන් ටික ප්‍රතිශක්තිකරණ ගුණය අපිට ශරීරයට ලැබෙන්නේ නැහැ. දැන් ඔන්න බයෝ බියුටි ලංකා මුරුංග කැප්සූල් එකක් විදිහට ඔබට ගෙන එන්න සූදානම් ඉන්නවා. හොඳ ප්‍රෝටීන් අවශ්‍යතාවයක් තියෙන කෙනෙක්ට හයි ප්‍රෝටීන් එක ලෙඩ රෝගවලට ඔරොත්තු දීලා ඒ වගේම තමයි ශරීරයේ බර හරි විදිහට තියාගෙන කුරුලෑල අප කැවල් ඉවත් කරලා ලස්සන සිරුරක් තියාගන්න කැමති ඔබට මුරුංග කැප්සූල් එක මිලදී ගන්න පුළුවන්. බස්නාහිර වයඹ සහ මධ්‍යම පළාත්වල සියලුම සුපිරි වෙළඳසල් සහ ෆාමසි වලින් ඒ වගේම තමයි මෙන්න මේ කියන WhatsApp message අංකයට WhatsApp message එකක් තිබ්බනම් ගෙදරටම මුරුංග කැප්සූල් එක ගෙන ගන්න ඔබට අවස්ථාව තියෙනවා. මෙන්න දුරකථන අංකය නෙමෙයි WhatsApp අංකය. මතක් කරමුකෝ කොහෙද මන් දන්නේ. මන් දැක හරි 0705712676 0705712676
2: හා හා ලස්සන වෙන්න දැන් කැරට් කන්න ඕනෙම නෑ. කැරට් වලින් ලැබෙන විටමින් A දැන් කැප්සූලයක් ලෙසින් ඔබට බයෝ බියුටි ලංකා වෙතින් දිදුලන සමකට දිදුලන දැසකට කැරට් සාරයෙන්ම නිෂ්පාදිත බයෝ බියුටි ලංකා කැරට් කැප්සුවල්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: සුභාවිත ගීතය. දරුදැරියන්ගේ ගායන හැකියාවන් ඔප්නංවමින් දැයට හඳුන්වා දීමේ සුභාවිත ගී චාරිකාවේ මීළඟ නවාතැන නුගේගොඩ සුජාතා විද්‍යාලය. 2026 මැයි මස 8 වෙනිදා සිකුරාදා 10:30 සිටි FM සහ වෙනද සේවයෙන් සජීවීව නුගේගොඩ සුජාතා විද්‍යාලයේ බාලිකාවන්ගේ ගායන මිහිරියාව සමග සුභාවිත ගී රස විඳින්න ඔබට ආරාධනා. සුභාවිත ගීතය.
6: ආ අවුරුදු 600ක් පෙර ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිකි දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
7: ඔයාගේ දත් නංගුට් ලුකින්
8: දෙන් වොට් මී
2: මේ පැයි නැගල යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්.
9: CT U-turn.

0: මොකද මේ බලාගත්තුවට බලාගෙන ඉන්නේ?
1: සල්ලිත් තියන හොඳ ජපන් වාහනයක් ගන්න විශ්වාසවන්ත තැනක් නෑනේ.
0: ඇයි ඔයාට මාව විශ්වාස නැත්ත?
1: ඊ මොකද? ඔයාට ජපන් වාහන තියෙනවද?
0: ජපන් වාහනයක් ගන්න ඔයාට මං වගේම විශ්වාසවන්ත තැනක් තියෙනවා. ලක්ස්රෝ ඔටෝ හෝස්. තියන්නේ 511-3 අවිස්සා වේල පාර කඩුවෙල. මේ තියෙන දුරකථන අංකය 071-1-666-444 071-1-666-444. ජපන් වාහනයක් නම් ලක්ස්රෝ ඔටෝ හෝස්.
2: ජීවිතේ හැරවුම් ලක්ෂය. සිටි FM U-turn.
3: දහවෙනි 41 කඳු නැගගෙන අපේ හොන්නස්ගිරිය පැත්තට යමුද?
4: යමුනේ රවුමක් දාලා එමු අපි.
3: රවු පොඩි රවුමක් දාලා එන්න ලෑස්ති. අපිට හමු වෙනවා එහි ගියාට පස්සේ නිරෝෂව.
4: අයිබවන් නිරෝෂා.
5: අයිබවන්.
4: අයිබවන් කොහොමද ඉතින්?
5: අයිබවන් නේ. දෙන්නේ නෝයි.
3: හොන්නස්ගිරිය කොහොමද කාලගුණේ දේශගුණේ මේ දවස්වල නිරෝෂා?
5: මේ දවස්වල වැස්ස හිම නම් අඩුයි.
3: ආහා. මෙහෙට නම් ඉතින් හවස් කාලේ වහිනවා නිරෝෂා, හවසට ඔහෙට වහින්නේ නැද්ද?
5: වහිනවා අඩුයි.
3: ආ. හොන්නස්ගිරිය කොහෙද ඉන්නේ නිරෝෂා?
5: හොන්නස්ගිරිය ටවුම් මම තමයි.
3: ටවුම්. අපි එනම් ටවුමට ඇවිල්ලා වෙලා නිරෝෂා ලෑගේ කොහෙද කියලා වොත් කියයිද?
5: ඔසරස්සේ ලෑගේ දර කිව්වොත්
3: කඩයක් තියෙනනේ. හොඳයි හොඳයි. අද තෝරන ගීතය කියන්නකො නිරෝෂා.
5: ආදරේ සුන්දර වරදකි.
3: ඇත්තද? ඇත්තටම වරදක්ද? දඬුවම් දෙන්න ඕනේ වරදක්ද ඒක?
4: දඬුවම් දෙන්න ඕනේ, දඬුවම් ලැබෙනවනේ ඉතින්.
3: ආ ඉතින් දුන්නේ නැනේ, දඬුවම් දෙන්න ඕනේ අර කිව්ව විදිහට දඬුවම් ලැබෙනවනේ. මේ අත්දැකීමෙන්ද මන් දන්නේ නැහැ කියන්නේ. හරි, අද තෝරන ගීතයත් එක්ක නම් ඔන්න ප්‍රශ්න ටික දෙන්නලා ඇස්ති නිරෝෂා. හරි
4: නිරෝෂා,
3: ඔන්න දැන් අපි දඬුවම් ලැබුව හෝ නොලැබුව අපේ මිත්සලා තමයි ප්‍රශ්න ටික අහන්නේ.
4: පළවෙනි ප්‍රශ්නේ ආදරයට සමාන පදයක් මට කියන්න බලන්න නිරෝෂා. මේ ගීතය ඉන්ද්‍රාණි විජේබන්දාර මහත්මියත් එක්ක ගායනා කරන තව පිරිමි ගායකයෙක් ඉන්නවා. අපි බොහොම ආදරය කරන චරිතයක්. කවුදේ හඳ? කාගේදේ හඳ?
3: සිසිර සේනාරත්න. නිවැරදි පිළිතුර.
4: තුන්වෙනි ප්‍රශ්නෙට අපි යනවා නිරෝෂා. එක්ක ධම්මි සුගත් චරිත දෙක ඉතින් අපිට අමතක කරන්න බැහැනේ. ධම්මි සුගත් චරිත හිටිය සිනමා නිර්මාණය මොකක්ද? ගොළු හදවත. ගොළු හදවත චිත්‍රපටය සඳහා නිර්මාණය වුණු සංගීතය නිරෝෂා සිංහල සිනමා සංගීතයේ මහත් පෙරලියක් ඇති කරපු සංගීතයක් බවට පත් වෙනවා. මේ ගොළු හදවත මේ සිනමා නිර්මාණයේ සංගීතය නිර්මාණය කළේ කවුද?
3: සංගීත අධ්‍යක්ෂවරයා කවුද ගොළු හදවත චිත්‍රපටේ? අපිට ඔය තීම් මියුසික් වලදී ගොඩාක් ගොළු හදවත හරිම ලස්සනයි.
4: ඒ චරිතයත් සංගීත ක්ෂේත්‍රයේ
3: හරි. මේ චරිතය ලාංකේය අපේ සංගීතයට බටහිර වරුව බටහිර ආර අපේ ලාංකේය සංගීතය සමග සම්මිශ්‍ර කරලා ඔපේරා සංධ්වනි කලාව අපිට ලංකාවට හඳුන්වා දුන් කැන්ටාටා සංගීත කලාව හඳුන්වා දුන් චරිතය. එතුමාගේ ඔය මානස විල, පිරිනිවන් මංගල්‍යය, ඒ නිර්මාණ හරි විශිෂ්ට නිර්මාණ. සිනමාව තුළත් එතුමාගේ ඔය ලඳුනේ ගීතේ එතුමා මියුසික්
4: කරනවා. හොඳ මේ සංගීත අධ්‍යක්ෂකවරයෙක්. ඔහු තමන්ගේ ගෝලයන්ව හරි විදියට හසුරවනවා. ඔහු ගායනා කළේ නෑ නමුත් හැබැයි ඒ
3: වෙලාව නම් ඉවරයි. ආයිදවසක වෙන සරත් අයියලා ගෙදරට අපි ඇවිල්ලා යන්න එන්න හොඳ. බොහොම ස්තුතියි අපිට කතා කරාට. යතරතුර අගෙන ඉන්න පිරිසට දන්නවනම් ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරේ ආදරේ සුන්දර වරදකී ගීතය තමයි තෝරගන්න තියෙන්නේ. ඒ ගීතයත් එක්ක තවත් ගීත තුනක් තියෙනවා. මොනවද?
4: දුබලි මත්සුණු තවරා ගීතේ තියෙන මොරිස් විජේසිංහ ගායනා කරන කොළම්තරින් නැවුනැග්ගා ප්‍රදීපා ධර්මදාසගේ ගීතේ මතකයන් රුබී චාමර වීරසිංහගේ ගීතයක් තියෙනවා.
3: හරි, යතරතුරට ගාලා කළුතර පැත්තට යන ලෑසි කළුතර දඟොන්න පෝලිම් පිටින් ලංකාවෙ ඉන්න බොහෝ දෙනෙක් වාහන ගන්න තමන්ට බෙලදාම් කරන් බෙදා හරින්න යන එන තැන බවට පත් වෙලා තියෙනවා. තමන්ගේ හිතේ තියෙන වාහන හිතේ හැටියට ගන්න නම් කළුතර ප්‍රියස් මහගෙදරට ගන්න ඕනේ. ලංකාවේ හතර දිග් භාගෙන් දැන් පිරිස එන්නේ කළුතර ප්‍රියස් මහගෙදරට. අලුත්ම අලුත් වාහනය, බ්‍රෑන්ඩ් නිව් වාහනයක් හරි රීකන්ඩිෂන් වාහනයක් හරි සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්න හොඳම තැන බවට පත් වෙනවා. අනවශ්‍ය ලිය කිවිලි නැහැ, අවශ්‍ය දෙකට විතරයි. පෑ 24න් ඔක්කොම වැඩ ටික කරේනවා දවසක් ඇතුළත. කියන්නේ වැඩ කරන පෑය ගන්න ඇතුළත වාහනේ සුඛානම තමන් අතේ. එහෙමනම් ඉතින් යන්න ඕනේ 482 එක ගාලු පාර කළුතර ප්‍රියස් මහගෙදරට. යන්න ඉස්සෙල්ලා කතා කරන්න මොනවද තියෙන වාහන කන්ඩිෂන් මොනවද, ගණන් මිනු මොනවද කියලා 0775 400යි 500 0715 400යි 500 තමයි කළුතර ප්‍රියස් මහගෙදර දුරකථන අංකය. අපේ අංකය
4: 2112 69992.
3: දැන්ම කෝල් කරන්න කී හතරෙන් කැමති ගීතේ මොකද්ද කියලා.
4: දවල් 12 වෙනකන් අපි ඉන්නේ.

0: සුසර කරන්න. 89.6 89.8 දිවයින පුරා
1: City FM
2: සුබ දවසක්.
3: අලුත් වෙලා
2: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: නියපොත්තට බෙහෙත් බඳ සියලු අක්ෂිරෝග සුව කරන මාතර ඇස්වැද මහතා.

0: සම්බන්ධයෙන් ඉතින් පීඩා විඳින කෙනෙක් නම් මෙන්න මේ දුරකථන අංකයට දැම්ම දුරකථන ඇමතුමක් ලබා දීලා විසඳුම් ගන්න පුළුවන්, දැනකියා ගන්න පුළුවන්. 0719 6000 97 0412 224 933. අපි දන්නවනේ දැන් ඉතින් ඔය බෙහෙත් දෙන හුඟක් තැන් අතරින් යන්න තියෙන්නේ හොඳම තැනට තමයි සක්‍යා පාරම්පරික ආයුර්වේද රෝහල මාතර පැත්තේ තමයි තියෙන්නේ. පාරම්පරික වෛද්‍ය කුෂාන් අමරසේකර මාතර ඇස්වේද මහත්තයා කියලා කිව්වහම අපි දන්නවා නියපොත්තට බෙහෙත් බඳලා ඉතින් ඉත්තාවටම ඇස් රෝග සියල්ලක්ම සුව කරන කාරණාව. ඉතින් විශ්වාසයෙන් යන්න 0712 719 6097 0712 719 6097 දැම්ම කෝල් එකක් දීලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන ඇස් වෙද මහත්තයව හම්බෙලා ඇස් දෙක සුව කරගන්න. වෙලාව 10:10 53.
1: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
2: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
1: සතියේ දින පහේම උදේ 9ට
2: City U-turn ඔබ වෙත ගෙන එන්නේ.
3: කසල්කල ග්‍රීන් සුපර් අලුත් වෙන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෲප් ඔෆ් කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 0112 864 12.
4: අත්ම ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවර්ස් බ්ලී අලෝව විදක දර නිෂ්පාදනයක් කාගීස් ආපිකෝ ඇතුළු වෙළඳ සල්විලින් දැන් ඔබට මිලදී ගත හැක. ලිවර්ස් බ්ලී
5: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
6: සුමధుර සුගායනෙන් සුන්දර ලොවකට ඔබව කැඳවාගෙන යන
7: ආරාධනා සුර දෙවියන්
6: සෑම දිනකම රාත්‍රී 7:30ට
7: 89.6 89.8 දිවයින පුරා
2: City FM දුලබ කලාවට නිරතුරු අතහිත ජාතියේ මහා පාන් තැඹ ලංකා.

0: City FM.
1: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහය ආර්.එස්. ස්වාමීකම්හි SLS සහතිකයේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. ස්වාමීකම්හි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116666073 පිවිසෙන්න www.ihs.edu.lk.
3: සිටිය ෆෙම්මේ පැයිපුවත් සමගින් මම මිත්සලා නිම්නදී. මුලිමදේශය පොත. දිවිනට පැමිණි මාලදිවින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මොයිෂු මහතා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද පෙරවරුවේ සිදු කෙරිණි. මාලදිවයින ජනාධිපතිවරයා පිළිගැනීමෙන් අනතුරුව ආචාර්ය වෙඩිමුණ සහිත ත්‍රිවිධ හමුදා උත්තමාචාර්ය පිළිගැන්වීම සිදු කෙරිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා මුයිෂු මහතා මෙලෙස දිවයිනට පැමිණියේය. දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙරටේ ජනාධිපතිවරුන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

0: අවසන් කිරීම සඳහා තමරට ඉදිරිපත් කළ නව යෝජනාවට ඇමරිකාව ප්‍රතිචාර දක්වා ඇතැයි ඉරාන රජය පවසයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මීට පෙර යෝජනාව සම්බන්ධයෙන් ඍණාත්මක ස්ථාවරයක් ගනු ලැබිය. ඉරාන රාජ්‍ය මාධ්‍ය එරට විදේශ අමාත්‍යංශක ප්‍රකාශක ඉස්මායිල් බගායි උපුටා දක්වමින් ප්‍රකාශ කළේ ඇමරිකාව පාකිස්තානයෙන් මැදිහත්වීමෙන් ඒ සඳහා ප්‍රතිචාර දක්වා ඇති බවයි. මෙපෙයි ක්‍රීඩා පුවත. ජාතික සුපර් ලීග් සියදින ක්‍රිකට් තරගාවලිය දඹුල්ල සහ කොළඹ කණ්ඩායම් අතර අවසන් මහතරගයේ පළමු දිනය අදයි. එම තරගයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කාසිවාසිය දිනා මුලින් පන්දුවට පහර දෙන දඹුල්ල කණ්ඩායම මීට ස්වල්ප වේලාවකට පෙර එක් අඩුලක් දැවී ලකුණු 26ක් ලබා සිටියේය. සිටි ෆිල්ම් මේ පැයේ පුවත් එපමණයි.
1: RS One Company නවීන තාක්ෂණින් SLS සහතිකය සමග RS RB 500 One Company ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS One Company දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS One Company.
2: හෙට දවසේ ජය ගන්න අදම පියවර තබන්න. සාමාන්‍ය පෙළින් පසු IIHS International Foundation Program එකෙන් ඔබේ උසස් අධ්‍යාපන ගමන ආරම්භන්න. Health Science, IT, Business, Education හෝ Engineering වැනි ඔබ කැමැතිම ශ්‍රේණි ජාත්‍යන්තරම පිළිගත් විශ්වවිද්‍යාලයකට පිවිසෙන්න දැන් ඔබටත් පුළුවන්. Local Study Global Degree IIHS The Global Health University අමතන්න 011 436 6073 පිවිසෙන්න www.iihs.edu.lk.

0: සිටි FM.
1: කාටවත්ම හොරෙන් අරගන්න බැරි ඒත් ලෝකේ වැඩිම වටිනාකමක් තියෙන අනාගත ලෝකේ ප්‍රාග්ධනය. කිසිම වියදමක් නැතුව ඔබත් එකතු කරගන්න කැමති නේද? මෙන්න වෙලාව. ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න්
0: ජීවිතේ හැරවුම් ලක්ෂය. City FM U-turn.

0: ජීවිතේ හැරවුම් ලක්ෂය සිටිය FM U-turn කළුතර ප්‍රියස් මහගෙදර සිනුම වාහන ගින්වීම බෙදාහැරීම විකිණීම මිලදී ගැනීම 482 න් 1 ගාලුපාර කළුතර 0775 400500
1: City U-turn විලාව එකලහයි වෙනාඩි පහයි සිටියුටන් අවසාන පෑමේ විදිහට පටන් ගන්නනේ.
2: එකනේ. එනිසා ඉක්මනට මේ පැත්තට එන්න ඕනේ. 0112899192 තමයි අපේ දුරකථන අංකය. ඇවිල්ලා මේ ගීත හතරෙන් කැමතිම ගීතයට මනාපේ ප්‍රකාශ කරලා ප්‍රශ්නාවලියට ඇතුළත් වෙලා අත පිරෙන්න හිත පිරෙන්න දිනන්න පුළුවන්.
1: අනිවාර්යයෙන්ම දැනුම කියලා කියන්නේ ඉතින් අපිට කවදාවත් ඉතින් මිලක් දෙන්න බැරි දෙයක්. ඒ දැනුම එක තරග කළා ජය ගන්න අවසරය තියෙනවා අවසාන පෑයේදීත්. ඉතින් මේ පෑය ළඟ අපි ළඟ ඉන්න ආදරණීය හිතවත්කම් අතර විජය නිෂ්පාදන ළඟින්ම ඉන්නවා. දැන් ඉතින් මේ වෙසක් කාලේ දන්සල් ලෑස්ති කරන කට්ටියම ඉතින් වෙසක් දන්සල් අතර හොඳම දේවල් අනිවාර්යෙන් ගන්න. ඉතින් බද්දන්සලක් එහෙම දෙනවා නම් ඉතින් විජය මිරිස්කුඩු කහකුඩු තුන පහකුඩු තියෙන්න ඕන වගේම තමයි. විජය පපඩම් එකක් නොතිබ්බොත් ඉතින් ඒකේ රහ නැහැ.
2: ඒ දන්සල් වයිබ් එක
1: නැහැ. නැහැ අනිවාර්යෙන්ම. ඉතින් සියදසිය කුදු පිටි විතරක් අඩංගු ලංකාවේ තියෙන හොඳම රසම ගුණම පපඩම් එක තමයි විජය පපඩම් කියලා කියන්නේ. මොකෝ වෙනත් අනිත් පපඩම් වලට උඳු පිටිත් එක වෙන වෙන දේවල් ගොඩක් කලවම් කළා. හැබැයි 100% උඳු පිටි විතරක් තියෙන රස ඇති ගුණ ඇති හොඳම පපඩම් එක විජය පපඩම්. වෙන ඔබට පුළුවන් WP ලාංඡනයේ මිලදී ගන්න. දන්සල් වලට විතරක් නෙමෙයි ගෙදරට එන කට්ටියට සංග්‍රහශීලීත්වයෙන් උතුර සංග්‍රහ කරනවා නම් WP ලාංඡනයේ නේන විජය පපඩම්ම තමයි අංක 1 නිෂ්පාදනය.
2: ඒකත් එක්කම දැන් අමිල හිතන්නකෝ මේ අක්මාවේ කොලෙස්ටරෝල් එහෙම තියෙනවා කියලා පොඩ්ඩක් ෆැට් එකත් ඇවිල්ලා මොකද කරන්න කියලා හිත හිත ඉන්නව නම් අක්මාවේ කොලෙස්ටරෝල් දී කර හරින්න හොඳම දේශීය බෙහෙත තියෙනවා. ඉතින් ඕන ලිවකයා කැප්සුල්ස් බයෝබියුටි ලංකා නිෂ්පාදනයක් විදියට අක්මාවේ තෙල් ඉවත් කරනවා. දේවඩිය පාලනය කරන වර්චස් රෝග සඳහා ගුණදායකයි. ඒ වගේම සිංගමාලයටත් ඉතාමත් හොඳයි. මෙන්න මේ WhatsApp මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා පැක් පිටින් ගෙන්න ගන්න පුළුවන්. 0770 517 1646 බයෝබියුටි ලංකා.
1: මේ මාස කියලා කියන්නේ සාමාන්‍යයෙන් මංගල සීනුව එන මාසෙ විදිහට හඳුන්වනවානේ. මංගල මාසයක් කියලානේ කියන්නේ.
2: වෙඩින්ස්ෙන් වැඩිනේ.
1: වෙඩින්ස් වැඩි. ඒ කියන්නේ මංගල මාසයේ ඔබේ මංගල හීනව හැබෑ කරනවා වගේම තමයි ඔබේ හීනයක් තියෙනවා නම් ඉතින් අතේ මිටේ මුදල් වැඩිපුර ගැවසෙන්න ඕන කියලා. ඉතින් මේ මාසය හොඳම මාසය සුභම මාසය කියනවා. සුභ දවසක් ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී ගත්ත නම් ඉතින් ඔන්න ඔබට කෝටිපති හීන හැබෑ කරගන්න පුළුවන්. ගෙවුණු වසරේ සුභ සීන දිනා ගනිමින් නවීන පන්නේ මෝටර රථ ජයග්‍රහකෙක් ඒ වගේම මිලියනපති ජයග්‍රහකයන් 7 දිනක් සහ 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරු ජයග්‍රහකයන් රසක් බී වූ මේ හොඳම ලොතරැයි සුබ දවසක් ලොතරැයි. ඉතින් ඔබට පුළුවන් අද විතරක් නෙමෙයි රටේ සංවර්ධනය වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් ඉටු කරන්නෙත් NLB. ඔබට පුළුවන් දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ලොතරැයි මිලදී අරගෙන කෝටිපති හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි සුබ දවසක් ලොතරැයි ඔබට එන්නේ.
2: ඒත් එක්කම ඔය හැම දෙයක්ම තෝරගද්දී අපේ S2 පේන්න ඕනේ. දෘෂ්ටිය පොඩ්ඩක් අවුල් වුණොත් එහෙම පොඩි පොඩි අපිට ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා ඔන්න S රෝග සම්බන්ධයෙන් ඔබත් පීඩා විඳින කෙනෙක් නම් දන්නවනේ අන්නුන හොඳම තැන මාතර S වේද මහත්තයා. මෙච්චර කල් ගිහින් එක එක තැන් වලට ගිහලා රස්තිය දුරා නම් අදම දැන් කෝල් එකක් දෙලා යන්න. 0719 6697 0412 224 933 අයිමන් කියන 0241 2244 933 පාරම්පරික වෛද්‍ය කුෂා නමරසේකර මාතර S වේද මහත්තයා. හොඳට මේ රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් කමිල.
1: අනිවාර්යයෙන්ම මේ වගේ රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් ගැන තව කියන්න හදන. දැන් කළුතරට යන කට්ටිය හමුවම බලනවා කොහේරි දන්සලක් තියෙනවද කියලා. මොකදන්නවද 482 න් එක ගාලුපාර කළුතර ඒ දිගටම පෝලිම ඉන්නවා. අර දන්සල් වඳින්න වගේ තමයි වාහන ගන්න යන කට්ටිය. හැබැයි ඉතින් එහෙම දම් පෝලිමේ ඉදියට රස්තියාදුවක් නැතුව ඔබේ වාහනය ඔබේ හිතක පරිදි දවසක් ඇතු කළත ඔක්කොම ඩොකියුමන්ට් ෆිල් කළා අතේ තියෙන ගානට සැලසුම් සහගතව කියන්නේ ආයි සැලසුමක් හදලා දීලා කොයි විදිහට ද්වාරික ගෙවන්නේ ඔබේ හීන වාහනය ඔබේ කර දෙන්න ප්‍රියස් මාගිතර ලෑස්ති ලංකාවේ උතුරු කොනේ ඉඳන් දකුණට බස්නාහිරේ ඉඳන් වයඹට මේ නැගෙනහිරට මේ හැම තැනක ඉන්න කට්ටිය කළුතර ප්‍රියස් මහගදරට එන්නේ අලුත්ම වාහනයක් අරගෙන. එවම නැත්නම් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් රිකන්ඩිෂන් වාහනයක් තමාගේ කරගෙන අනිවාර්යෙන් ඉදිරියට යන්න. ඉතින් තමාගේ වාහනයක් ලබා ගන්නවා නම් කළුතර ප්‍රියස් මහගදර තමයි තැන බවට පත්වන්නේ. 482 න් එක ගාලුපාර කළුතර 0775 400යි 500ට හරි 0715 400යි 500ට දැම්ම කෝල් එකක් දීලා තොරතුරු වාහන ගැන දැනගන්න ඔබට අවස්ථාව තියෙනවා.
2: මේක සගල ග්‍රීන් සුපර් පැත්ත ගිහින් ඉන්න ලෑස්ති වෙන්නේ නාරම්මල ගණේමල ගම්පර අතුරු කෙරේ එතනින් හැරගිල කඩුවෙල මාතලේ ශාක තියෙන රුපියල් 25,000කට වැඩි නම් ඔබේ මේ බිල් පත ප්‍රවාහනෙ නොමිලේ. ඒ නිසා ඉතින් අද මෙයන් එකසාගල ග්‍රීන් සුපර් වෙත 0112 864 0.12.
1: හරි, මේ කට්ටියත් එක්ක අවසාන පැය සිට යූටර්න් පටන් ගන්න ලෑස්ති. මේ පැත්තට එන්න කියලා අපි ආරාධනා කරනවා. අපේ ගී හතරෙන් කැමති ගීතය තෝරන්න. එතකොට ඒ ගීතේ වචන අතර තියෙන පදයකින් අරබෙන ප්‍රශ්න 10කින් උත් ප්‍රශ්නවලට උත්තර දීගෙන දීගෙන යන තියෙන අමාරු ප්‍රශ්න තුනකදී උදව් ඉල්ලන්න පුළුවන් එක ළඟ නොවි තැන් තැන් වලදී උදව් ඉල්ලෝසනේ පුංචි පුංචි ඉංග්‍රීසි හින්ට්ස් ඔසේ අපි උදව් කරන්න ලෑස්ති. එහෙනම් මොනවද ගීත හතර?
2: මොරිස් විජේසිංහ ගායනා කරන දෝවිල්ලෙන් වත්සුණු තවරා ගීතයේ තියෙනවා කොළම් තොටින් නැවුනෙක්දා ප්‍රදීපා ධර්මදාස මහත්මිය ගායනා කරන ගීතයේ තියෙනවා මතකයේ අනුබේ චාමර වේදසිංහගේ ගීතය වගේම ආදරය සුන්දර වර්ධකේ
1: කැමති ගීතය දීවල් ගණේ. කැමති ගීතය දෝවිල්ලෙන් ගීතයටද කොළම් තොටින් ගීතයටද මතකයේ අනුබේ ගීතයටද ආදරය සුන්දර වර්ධකේ ගීතයටද කැමති ගීතය තෝරලා කෝල් කරන දෙම්ම අපිට 0112 69 19 92

0: යනවා
1: ඉවරය. TVS Sport 1000 EFI engine තාක්ෂණය පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
2: මේක බොහොම නෑ ඕනේ.
3: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවර්ස් බී අලව්ව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැක. ලිවර්ස් බී
4: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්.
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
4: මාරයිනේ
3: අක්ෂරෝග සම්බන්ධයෙන් ඔබත් පීඩා විඳින්නෙක්ද? අදම මාතර ඇස්වැද මහතා හමුවන්න. පාරම්පරික වෛද්‍ය කුෂාණ අමරසේකර 071-9697.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා.
7: තෑගි
6: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
7: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
10: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
9: සතිය දින පහේම උදේ 9ට
10: City U-turn ඔබ වෙත ගෙන එන්නේ.
7: සුබ දවසක්.
11: අලුත් වෙලා.
6: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: මේ පැයි නැගලා යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්.
10: City U-turn.

0: ජීවිතේ හැරවුම් ලක්ෂය City FM U-turn.
1: ජපන් වාහනයක් ගන්න එක සිහිනයක්ද? ජපන් වාහන සිහිනය සැබෑවක් කරගන්න ලක්ස්රෝ ඔටෝ හෝස් වෙත එන්න. සියලුම වර්ගයේ ජපන් වාහන ගෙන්වන්නෝ සහ බෙදා හරින්නෝ ලක්ස්රෝ ඔටෝ හෝස් 511/3 අවිස්සාවේල පාර කඩුවෙල 071-6664 071-6664 ලක්ස්රෝ ඔටෝ හෝස් ජපන් වාහන ගැන දැනගන්න ලක්ස්රෝ ඔටෝ හෝස් Facebook page එකට පිවිසෙන්න.
2: ෆිලෝව කියද 11යි
3: විනාඩි 20යි.
2: ඒගොල්ලෝ විනාඩි 20 වෙද්දී අපි යන්න හදන්නේ මොරවක පැත්තට.
3: අයිබෝවන් මොරවකින් කවුද මේ කතා කරන්නේ?
4: අයිබෝවන් ඉස් මම බුද්ධික.
3: බුද්ධික?
4: ඔව්.
2: කොහොමද ඉතින් බුද්ධික අවුරුද්ද එහෙම?
4: අවුරුද්ද වරදක් නෑ, හොඳින් ගෙවුණා.
3: බුද්ධික මොකද කරන්නේ? ජොබ් එකක් කරනවද? ගෙදරට වෙලා ඉන්නවද?
4: මම රාජ්‍ය ආයතනයේ සේවය කරන්නේ. දැන් නම් මම මේ සිට් එකට වැඩ කරලා නිවාඩු ඉන්නේ.
2: කොහොමද මේ වෙසක් වලට එහෙම මොරෝක පැත්තේ දන්සල් තොරන් එහෙම නැද්ද?
4: පන්සලේ නම් ලොකුට පින්කම් කෙරුණා. දැන් වෙසක් උත්සවය කල් දාලා තියෙන නිසා ඉතින් ආගමික වතාවත් විතරයි මේ පොය දවසේ සිදු කළේ.
2: මේ පොය දවසේ නෙමෙයි, ඉදිරි 30 වෙනිදා පැවැත්වෙන පොය දවසට තමයි ඉතින් බොහෝ දන්සල් සහ තොරන් එහෙම සිදු කරන්නේ නේද? හරි.
4: මම තමයි බලමුකරුත්.
2: හරි. අද තෝරන ගීතය කියන්නකෝ අපිට.
4: මම තේරුවේ මේ කොළොම්පටින් නැවුනක්කා.
2: අපේ රටේ මනුස්සකම බුද්ධික කියන වචනේත් එක්ක බුද්ධියම පාවිච්චි කළා එහෙනම් උත්තර දෙමු නේද? හරි. නැවුනක්කා කියන තැන නැවුනමත් වෙන නැව් ගාල් කරන ස්ථානේ හඳුන්වන්නේ මොන නමින්ද අපි?
4: වරාය
2: කියලා. වරාය. වරායටි ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද?
4: පෝට්.
2: පෝට් නිවැරදි පිළිතුර. ට්‍රාන්ස්පෝර්ට් කියන එකේ සිංහල තේරුම මොකද්ද?
4: ට්‍රාන්ස්පෝර්ට් කියන්නේ ප්‍රවාහනය කරන.
2: හරි. අතීතයේ අපේ ওই භාණ්ඩ ප්‍රවාහනය කරන විවිධ ක්‍රම තිබුණානේ. අපි මේ අහන්නේ ගොනුන්ගේ පිට, ගොනෙකුගේ පිට උඩ, පිට උඩ ගොනෙකුගේ පිට උඩ සමබරව බරපටවාගෙන, කියන්නේ දෙපැත්තේ පිට දෙපැත්තේ, කියන්නේ අර බඩ පැත්තට දෙපැත්තට ගන්නට අල්ලනවාක් මගින් සමබරව පටවාගෙන යාමේ සාම්ප්‍රදායික ක්‍රමයක් තිබුණා අපේ මේ ප්‍රවාහන ක්‍රම තුළ. මේ ගොනෙකුගේ පිට සමබරව බර තබාගෙන පටවාගෙන යාමේ දෙපැත්තට වැටෙන විදිහට, අර තරාදිය විදිහට පටවාගෙන යාමේ සාම්ප්‍රදායික ක්‍රමය හඳුන්වන නම මොකක්ද? ගැල් නෙමෙයි, ගැල් කියන්නේ කරත්ත. මේ කරත්තේ බඳින්නේ නැහැ. ගොනාගේ පිටේ, අර බූරුවගේ පිටේ මේ බඩු පටවන්නේත් අපි දෙපැත්තටනේ සාමාන්‍යයෙන්. ඒ විදිහට එන්නේ විදිහට තමයි මේ ගොනුන්ගේ පිටේ බඩු ටික පටවගෙන යන්නේ. ඔටුවගේ පිටේ ගෙනියන්නේත් මේ විදිහට.
3: අපි මේකට උත්තරේ නම් කිව්වනේ.
2: කිව්වා. ඔව්, කෙනෙක් කිව්වා උත්තරේ. අපි කිව්වා නෙළුව පැත්තේ ගාල දිස්ත්‍රික්කේ කියන නෙළුව පැත්තේ මේ නමින් ගමකුත් තියෙනවා කියලා. හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආණ්ඩු කාලයේ ඒ නමින් මේ සුදු නෙළු මනමේ මේ නමින් මේ වැඩසටහනකත් ක්‍රියාත්මක වුණා ගමින් ගමට. මට මතක හැටියට මම නිවැරදි ඇති කියලා විශ්වාසය තියෙනවා. මම නෙළුව පැත්තේ තියෙන ගමක්.
3: නෙළුව පැත්තේ තියෙන ගම.
2: චන්දසේන හිටියරාජ් මහත්මයා කියන ගායන ගීතයක් අපි යනවා කියලා. හේ හේ හේ හේ හේ කියලා තමයි පටන් ගන්න කියන්නේ මේ. ඈත බලයන් මද සුලගේ ඔබ බිඳුවක් නවතින්නේ කියලා කියනවා. අපි යනවා ඊටසහා හේ හේ හේ කියලා කියනවා.
3: දැන් නම් උඩ ලේසිම කළා.
2: උනේ යන්නේ. බෑ, ඔයිට වඩා උදව් දෙන්න බෑ මිත්සලා. ආයි දවසක හමු වෙමු එහෙනම් ඈ. බොහොම සතුටු, බොහොම සතුටු. මොකද්ද ගීතය එක මතකෙට එන්නේ නැද්ද කියලා නේද? ඈත බලා යන ගීතයත් එක්ක මේ ගීතෙට කියන්නේ තේ ගීතය කියලා. හරි, ආයි දවසක හමු වෙමු 11:24 මේ පැත්තට කතා කරන ගීත හතර කියමුකෝ අපි මිත්සලා.
3: ඔව්, ගීත හතරක් තියෙනවා. දුබලි මත්සුණු තවරා තියෙනවා. මොරිස් විජේසිංහගේ ගීතේ කොළම්තොටින් නැවුන එක. ප්‍රදීපා ධර්මදාස ගීතේ තියෙනවා. එතකොට මතකයන් ඔබ මේ චාමර වීරසිංහ ගායනා කරන ගීතේ වගේම ආදරේ සුන්දර වඩත කී කරුණාරත්න දේවුල්ගණේ ගායනා කරන ගීතයක් තියෙනවා ඔබ වෙනුවෙන්. වෙනුවෙන්ම ඉක්මනට මේ පැතර දුරකතන ඇමතුමක් දීලා ප්‍රශ්නාවලියට එකතු වෙන්න සම්බන්ධ වෙන්න පුළුවන්.
2: 0112 69 19 තමයි සිටියුටන් අපේ දුරකතන අංකය.

අරමුම් ලක්ෂය සිටිය යුට සුසාර කරන්න අසු නවයයි දශම හය අසු නවයයි දශම අට දිවයින පුරා සිටිය.

0: ජීවිතේ හැරවුම් ලක්ෂය සිටි නිියටර් දැඟතිගෙන වෙසක් කාලේ වෙසක් දන්සල් අතරතුර කෝපි දන්සල් ඉතින් හරි ජනප්‍රියයින නේද. හොඳම කෝපි එකක් තේකක් දෙනවා නම් ඉතින් විජය කෝපි එක තමයි ලංකාවේ ස්තරම්ම කෝපි එක. ගෙදර ගහෙන් හදලා කඩාගෙන වේලලා පූ කරලා ඉවරලා දැදලා ගත්ත කෝපි වල රස නොනස ඔබට ලබා දෙන විජය කෝපි එක ඉතින් දන්සල් වලට විතරක් නෙමෙයි දැන් ඉතින් ඉස්සරහට එන කාලෙදී සීතල ගතිය ටික වැඩි වෙන කාලෙනි ටික ටික එන්නේ. දැන් මේ උණුසුම තිබුණාට විජය කෝපි එකක් ගන්න කියලා තමයි අපි ආරාධනා කරන්නේ. දෙනවා නම් ඉතින් හොඳම ස්තරම්ම ක්වලිටි එකෙන් දෙන්න ඕනනේ තේ දන්සලක් දුන්නා විජේතේ තමයි අංක එකේ නිෂ්පාදනය බවට පත්වන්නේ. ඔය අතරතුරේදී හිතුණොත් එහෙම නිකන් ඔය කුරක්කන් වලින් ටිකක් හැලපයක් එහෙම දෙන්න ඕන කියලා. ඒත් ඉතින් විජේ හැලප විජේ කුරක්කන් පිටි තියෙනවා. හැලප හදන්න විජේ හැලප නෙමෙයි විජේ කුරක්කන් පිටි වලින් හදපු හැලප එක.
1: රස හැලපයක් හදාගන්න පුළුවන්.
0: හැලප තලප පිටු රොටි ඕන දෙයක් රහට හදන්න නම් විජේ කුරක්කන් පිටි WP ලාංඡනයේ තමයි විජේ නිෂ්පාදනය බාතරට එන්නේ.
1: එන ඉතින් WP ලාංඡනයේ බලලා එහෙම විජය නිෂ්පාදන මිලදී ගද්දී දැන් මේ මතක් කිරීම සිද්ධ කරන්නේ අක්ෂි රෝග සම්බන්ධයෙන්. මොකද අප්පා මේ ජීතරන් මේක මතක් කරන්නේ ඔයාගේ ඇස් දෙක පරිස්සම් කරලා දෙන්න උන නිසා වෙන්න තමයි ඇස් රෝග සම්බන්ධයෙන් පීඩා විඳිනවා කියලා කියන්නේ. ඒක මාර එක අතකින් කායික සෞඛ්‍යයට හොඳ නැහැ වගේම මානසිකවත් අපි ටිකක් හරි මේ වරි වෙනවනේ හරි පීඩාවක්. ඒ නිසා උන අක්ෂි රෝග සම්බන්ධයෙන් පීඩා විඳින කෙනෙක් නම් අද මාතර ඇස් වෙද මහත්තයව හම්බෙන්න. පාරම්පරික වෛද්‍ය කුෂා නම්රසේකර ඇස් වෙද මහත්තය අක්ෂිරෝග සම්බන්ධයෙන් යන්න තියෙන හොඳම නිවැරදි ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් විශ්වාසනීය හොඳම තැනක් සක්‍යා පාරම්පරික ආයුර්වේද රෝහල මාතර. සටහන් කරගන්නක මෙන්න මේ නැත්නම් ෆෝන් එක කරන් ටයිප් කරගන්න 0719 6697 0412244 933 මාතර ඇස් වෙද මහත්තයාගේ දුරකථන අංක දෙක තමයි ඔය.
0: හරි ඒ පැත්තට ගිහිල්ලා ඉවරලා දැන් ඔන්න රුපියල් ලක්ෂයක් හැම තියෙනවා නම් අතේ හොඳම ආයෝජනයක් කරන්න හොඳම අවස්ථාව ලැබිලා තියෙන්නේ දැන් ඔන්න. ඒ ආයෝජනය තමයි කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් එකේ කරන ආයෝජනය බවට පත්වන්නේ. ඔබට පුළුවන් කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් එකේ ඔබේ ආයෝජනය කළ දෙස් විදෙස් ඕනෑම කෙනෙක්ට අවස්ථාව තියෙනවා. හරිත කෘෂි නිෂ්පාදන රසක් විලඳපළට අපනයනය කළා ලංකාවට විදේශ විනිමය ඩොලර් ගෙන එන මුළුමනින්ම දේශීය ව්‍යාපාරයක් ශ්‍රී ලාංකික දේශීය ව්‍යාපාරයක් වන කසාගල සමූහ ව්‍යාපාරය කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා ලංකාවේ ඉන්න ඔබටත් විදේශගත ශ්‍රී ලාංකිකයන්ටත් සම්බන්ධ වෙන්න පුළුවන්. රුපියල් ලක්ෂයේ ඉඳන් ආයෝජන අවස්ථාව ලක්ෂ 3-4-5-6 ඔය විදිහට ආයෝජනය කළ මාස්පතා ප්‍රතිලාභක් භුක්ති විඳින්න පුළුවන්. ඉතින් මාසෙකට අමතර ආදායමක් එනවා කියන්නේ කොහොමත් ඉතින් හොඳයිනේ.
1: ඒකනේ. ඒ නිසා මේ අනිවාර්යෙන් ඔය කියා කියා කරිතුරු කරලා මේ වගේ දෙයක ආයෝජනය කරනවා කියන්නේ හරි වටින දෙයක්. ඒත් එක්කම
0: වැඩි විස්තර සඳහා මෙන්න දුරකථන අංකය කියන්න බෑ. වැඩි විස්තර මොනවද වගා කරන්නේ කොහොමද මට ප්‍රතිලාභ ලැබෙන්නේ කියලා දැනගන්න කැමති නම් කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් එකට කතා කරන්න 0112077 ලංකාවේ හොඳම තැනකට ගිහිල්ලා ඔබත් වාහනයක් ගන්න හිතාගෙන ඉන්නවනම් දැන්ම යන්න විශ්වාසයෙන් යුතුව 482 එක ගාලුපාර කළුතර තමයි ඕන් ඉන්නේ 0775 400500ට හරි 0715 400500ට හරි දැම්ම කෝල් එකක් දීලා තොරතුරු දැනගන්න මොනවද වාහන මිල ගණන් කොහොමද කියලා.
1: එකස්මත මේ පණිවිඩයත් අහගන්න. මොකද මේ ගෙදරට අවශ්‍ය බඩමුට්ටු ගන්නකොට පාලන අඩුම මිලටත් වඩා අඩුවෙන් තවත් මිල දී ගන්න පුළුවන් නම් අපි හැමෝම හොඳයිනේ. පර්ස් එකටත් එක පහසුයිනේ. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ඕන ලංකා සතුස ජාතියේ මිල තීරක විදිහට ඔබට ලබා දෙන සුදු කැකුළු කිලෝ එක 199යි සුදු සීනි කිලෝ එක 209යි. අමිල මමියේ ගියා ලංකා සතුසට. ඇත්තට මාර ලාභයි බඩමුට්ටු ටික.
0: කොලිටි බඩුනේ.
1: ඔව් කොලිටි බඩු. අනික මේ මුදලත් හරි ලාබයි. පර්ස් එකට හරි පහසුයි අපිට. මුංගට කිලෝ එකක් 875යි, රතු පරිප්පු කිලෝ එක 279යි, ලොකු ලුණු කිලෝ එක 149යි, රතු ලුණු කිලෝ එකක් ගත්තොත් 320යි වෙන්නේ, අර තාපල් කිලෝ එකක් 259යි.
2: සතුටින්ම දවස පටන් ගන්න. Good morning, ජීවිතේම සිටි.
3: සතියේ දින පහම උදෑසන 7ට.
4: නොයනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. මාසකට රුපියල් 5900 සිට. සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
3: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව. ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
2: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
3: සතියේ දින පහේම උදේ 9ට
2: City U-turn ඔබ වෙත ගෙන එන්නේ.
5: නිරෝගීව පැහැපත් වීමේ දේශීය ආයුර්වේද සන්නාමය බයෝ බියුටි ලංකා.

0: කසල්කල ග්‍රීන් සුප අලුත්තන අඩුමමිල අක්ෂාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘප කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂ අමතන්න 01 1 2 8 64 02.
1: ජීවිතේ සුබසේන හිතාගෙන ඉන්නවනම් මේ සුබසේන හැබෑ කරගන්න සුබදවසක් ලොතරැය්‍ය වැඩියෙන් මිලදී ගන්න ඕනේ. කෝටි ගණන් දෙනුම් දිනුම් ලබන්න නම් ඔබ කෝටිපතියෙක් වෙන්න කැමැත්තෙන් ඉන්නවනම් මිලියනපති හීන හැබෑ කරන මිලියනපති ජයග්‍රහකයන් 7 දෙනෙකු බිහි කළා ගෙවුණු වසර තුල ලක්ෂපතියන් කෝටිපතියන් බිහි කර සුබදවසක් ලොතරැය්‍ය ගන්න දවස සුබයි සිහින දිනයි සුබදවසක් ලොතරැය්‍ය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්
2: සුබදවස
3: අලුත් වෙලා
2: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික්
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: නියපොත්තට බෙහෙත් බඳ සියලු අක්ෂි රෝග සුවකරන මාතර ඇස් වෙද මහතා. පාරම්පරික වෛද්‍ය කුෂාන් අමරසේකර. සක්‍යා පාරම්පරික ආයුර්වේද රෝහල මාතර.
5: 07719 6097. මේ නිදරකත නංගේ ආයය කියන කියලා පොඩ්ඩක් කට්ටිය අමිල අහනවා. මොකද ඒ තරම් ඇස් පෙනීම සම්බන්ධව ප්‍රශ්න තියෙනවා කියන කාරණාව අපිට පැහැදිලි වෙනවා. 01 41 22 44 933 01 719 6097 පාරම්පරික වෛද්‍ය කුෂාන් අමරසේකර මාතර ඇස් වෙද මහත්තයා. ওই නියපොත්තට බෙහෙත් බඳලා තමයි සියලුම අක්ෂි රෝග සුව කරන්නේ. ඒ කියන්නේ ඔපරේෂන් කරන්න එහෙමයි කියලා බය වෙන දෙයක් නෑ. නියපොත්තට බෙහෙත් බඳලා අක්ෂි රෝග නිතාවටම සුව කරනවා මාතර ඇස් වෙද මහත්තයා මුණ ගැහෙන්න. 01 719 6097.
1: ඒ වගේම තමයි ඉතින් වෙල්මි ස්කින් ග්ලෝවින් පැක් එක කියලා කියන ලස්සන ස්කින් එකක් තියාගන්න. গোল্ডන් කලර් ස්කින් එක රන් බන් පැහැති චවි කල්යාණියක් තියාගන්න කැමති අය ඉතින් භාවිතා කරන දෙයක් වෙනවා. බයෝ බියුටි ලංකා පැහැපත් සමක් සඳහා තමයි වෙල්මි ස්කින් ග්ලෝවින් පැක් එක ඔබ වෙත එන්නේ. වස්නාහිර වයඹ මධ්‍යම පළාතුල සීලුම සුපිරි වෙළඳසල් සහ ෆාමසි වලින් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් පැක් එකම ගෙදරට ගෙන්න ගන්න ඔබට අවස්ථාව තියෙනවා. 071 51 71 646 071 51 71 646 කියන WhatsApp අංකයට WhatsApp message එකක් තිබ්බනම් ගෙදරටම පැක් එක ගෙනත් දෙන්න ලෑස්තියෝ.
6: Bio Beauty ලංකා නිෂ්පාදන දැන් බස්නාහිර මධ්‍යම වයඹ මේ සියලුම පළාත්වල ෆාමසි වලින් ලබා ගත හැකි. 07
7: අලුතර ප්‍රියස් මහ ගෙදර සිනුව වාහන ගින්වීම බෙදාහැරීම විකිණීම මිලදී ගැනීම 482 ගාලුපාර කලුතර 0775 400 500.
8: අක්ම ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවර්ස් බී අලව වෙත ගෙදර නිෂ්පාදනය කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සැල් වලින් දැන් ඔබට මිලදී ගත හැක. ලිවර්ස් බී
9: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින්නෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සාධකයෙන් නැවුම්ම නැවුම් අපේම රසේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
10: යහන මත සතපාල
11: කැමැතිම සින්දු වෙනස් හඳකින් වෙනස් රසකින් සිටි FM හැඩකාර හැන්දෑව
10: නිහඬ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඳ
11: covers remix mashup සමග රේඩියෝවේ හොඳම හැන්දෑව සිටි FM හැඩකාර හැන්දෑව
12: රැනේ ඉකිලෙන්න ඕනේ
13: අනුග්‍රහය
2: සුබ දවසක්
3: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
2: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
2: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
14: ළමා ලෝකයේ සුදුරු ගිමන්හල ගුරුගේ නේචපාක වැලිගම්පිටිය ඡායල
13: ගුරුගේ නේචපාක වේලාව දැසන 11 විනාඩි 52යි
14: සතුට විනෝදයේ සපිරි සුන්දර තැනක ඔබේ දරුවන් සමග ගත කරන්න හොඳම තැන කුරුගේ නේචපා කිංග්ස් ටවර් ජුරාසික් පාර්ක් ගේම් සෙන්ටර් ෆ්ලයින් චෙයාර්ස් එයාක්‍රාෆ්ට් බෝට් රයිඩ් ස්වෙට්ඩාස් බීච් සහ තවත් ළමා සිත් ඇඳ බැඳ තබන විවිධ අංග මේ සියල්ලම කුරුගේ නේචපාක් වෙතින් පමණයි. පාසල් ළමයින් සඳහා විශේෂයි සහනදායී අයකිරීම ළමා ලෝකයේ සඳුරු ගිමන්හල කුරුගේ නේචපාක් ඇන් මායන් වෝටර් පාර්ක් වැලිගම්පිටිය ජයල
15: ජීවිතේ හැරවුම් ලක්ෂය City U-turn.
16: Father, stop it, man.
17: Bye.
1: එහෙනම්
16: City U-turn.

0: City FM.
1: මෙන්න මේ පැයේ පුවත්. අනුග්‍රහ ආර් එස් වානේ කම්පී SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේ කම්පී.
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk.
3: සිටිය ෆිම්මි පේපොත් සමගින් මම මිත්සලා නිම්නදී. මුලිම දේශීය පුවත. ඉන්ධන මිල සංශෝධනය කළද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් නිලාන් මිරන්ඩා මහතා පවසයි. බස් රථ ප්‍රතිපත්තියට අනුකූලව එලෙස ගාස්තු වැඩිකිරීමක් සිදු නොකරන බව හෙතෙම ජාතික ගුවන් විදුලියට පැවසීය. විදෙස් පුවත. තෙල් නිෂ්පාදනය කරන රටවල් වන ඔපෙක් ප්ලස් කණ්ඩායමේ සමාජිකයෝ 7 දෙනෙක් ලබන මාසයේදී දෛනික බොරතල් නිෂ්පාදන කෝටාව බැරල් 180,000කට වඩා වැඩි කරන බව නිවේදනය කරයි. එක්සත් අරාබි එමිරත් රාජ්‍ය මෙම කණ්ඩායමෙන් ඉවත් වීමෙන් පසු ඔවුහු මෙම තීරණයට එළඹියහ. සෞදි අරාබිය සහ රුසියාව ඇතුළු රටවල් මාර්ගගත රැස්වීමකින් අනතුරුව ඊයේ මෙම නිවේදනය නිකුත් කළේය. මෙපේ ක්‍රීඩා පුවත. ජාතික සුපර් ලීග් සියුදින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල සහ කොළඹ කණ්ඩායම් අතර අවසන් මහතරගයේ පළමු දිනය අදයි. එම තරගයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. කාසියවාසිය දිනා මුලින් පන්දුවට පහර දෙන දඹුල්ල කණ්ඩායම මීට ස්වල්ප වේලාවකට පෙර කඩුලු දෙකක් දෙවි ලකුණු 80ක් ලබා ගත්තේය.

0: මේපේ පුවත් එපමණයි. අපගේ දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න.
1: RS වාහනේ කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකයේ සමග RS RB 500 වාහනේ කම්පී ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වාහනේ කම්පී දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වාහනේ කම්පී

සිටි FM. එදා ඇසුණු ගී මෙදා තාලෙන් විඳගන්න සිටි FM හැඩකාර හැන්දෑව.

0: අඳුර පා මුල සිට
1: ඔබටම ආරාධනා.
2: එක දිගට පැය දෙකක් සතියේ දිනවල සවස 4ට සිටි FM අහන්න 89.6 89.6

0: සිටිFM සුසර කරන්න 89.6 89.8 දිවයින පුරා සිටිFM
1: අද මේ මාසේ 4 වෙනිදා සඳුදා දවස සඳුද කියලා කියන ඉතින් සුභාවිත ගීතය අහන්න සුභාවිත ගීතේ රස මිහිර බෙදා හදා ගන්න ඔබ බොහොම ආසාවෙන් බලාපොරොත්තු වෙන ඉන්න වෙලාව දැන් වෙලාව 10:12 සුභාවිත ගීතේ ඔබ වෙත ගෙන ඉන්නේ කුමාරතුංග මැදිරියේදී මේ වෙනකොට සේනම කටයුතු සෝදානම් කරලා තියෙන්නේ අද සුභාවිත ගීතේ ගෙන ඉන්නේ ජීවිතයේ විනිවිද දැකලා ඒ තුලින් ඇතිවන කම්පනයන් කවිය ගීතය තුලින් ප්‍රතිනිර්මාණය කරපු ප්‍රවීණ ගීපද රචක ඩෝල්ටන් අල්විස් මහත්මයා විසින් රචනා කරපු ගීත හොඳ රහත අහන්න තමයි සුභාවිත ගීතය ලෑස්ති කරලා තියෙන ගුවන් විදුලි ශ්‍රේණිගත සරලගී ශිල්පීන්ගේ හඳින් අයෝධ්‍යා රවින්දු සුභාෂිනී විදිත පාලිතුණ දැන් මේ වෙලාවේ සූදානමින් ඉන්න ඔබ වෙනුවෙන් ගයන්නට එහෙමනම් අපි සම්බන්ධතාවය ගොඩනගා ගන්න අපේ හිතවත් සංවේදක සංජය මදුශංක මුතුමුණි සමගින් කුමාරතුංග මැදිරියට

0: සතුට සුවය ඔබට ලැබෙන සුබ දහවලක් ප්‍රාර්ථනය කරමින් මාප්‍රිය මිතුරනි අපි අදත් සුභාවිත ගීතයෙන් ඔබ හමුවෙනවා. ලාංකේය සංගීත කලාව තුළ සුභාවිත ගීතයෙන් ජීවිතය සුවපත් කළ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තමයි අදත් සුභාවිත ගීතය ඔබ වෙත කැඳවාගෙන එන්නේ. අපිට ආරාධනය කළ අපේ සෞහෘද සංවේදිකාව මිත්සලා නිම් නදී බොහොම ස්තුතියි. අද සුභාවිත ගීතය වෙනද වගේම අපේ ජාතික ගුවන්විදුලියේ විශිෂ්ට වාදක මණ්ඩලයත් සමග අපගේ සරල ගී ශිල්පීන් සූදානම් වෙන්නවා ගයන්න වයන්න සුභාවිත ගීතය අතරේ. ඉතින් අද සුභාවිත ගීතය වෙන්වන්නේ අපි ඔබ දන්නවා එකම තේමාවකට තමයි අපි දැන් සුභාවිත ගීතය ගමන් කරවන්නේ. කීපත රචකයෙක්, සංගීතඥයෙක්, ගායකයෙක් ඔවුන් කළ කීදේ පිළිබඳ ඔවුන්ගේ ගෞරවය මතක ස්මරණය කරමින් තමයි සුභාවිත ගීතය කැඳවාගෙන එන්නේ. අද ලාංකේය සංගීත කලාවේ අපි අහන විදින ලස්සන ගී ගණනාවක් අපිට ඊ ගොන්නක් තිලන කළ ඩෝල්ටන් ලල්විස් ආදරණීය කලාකරුවා සිහිපත් කරමින් තමයි සුභාවිත ගීතය අපි ඔබට තිලන කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ආරාධනය කරනවා අද අපේ සුභාවිත ගීතයේ මුල්ම ගැයුමට ගුවන්විදුලි සරණ ගී ගායන ශිල්පී ජනාදර සමරවීර අපි ඔබටයි ආරාධනය කරන්නේ. ඩෝල්ටන් ලල්විස් මහත්මයා උපත ලබන්නේ වර්ෂය 1928 දෙසැම්බර් මාසේ 7 වෙනිදා. එතුමන් අපෙන් විය කියන්නේ අප හැර යන්නේ වර්ෂ 1987 අගෝස්තු මාසේ 1 වෙනිදා. එතන දෙමඩකුඩු රජයේ විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් තමයි එතුමන් අධ්‍යාපනය හදාරලා තමන්ගේ ජීවිතය ඉස්සරහට කැඳවාගෙන ඇවිත් තිබෙන්නේ. ජනාදර අයබෝවන්.
1: අයබෝවන්.
0: එතන අපිට කියන්න ඔයා ගැන විස්තර ටික.
1: මගේ නම ජනාදර සමරවීර. මම ආවේ කැලණිය ඉඳලා. ඉතින් සතුටුයි ගුවන් විදුලියත් සමගම ඉදිරියට යනවා සංගීතය හදාරමින්.
0: මොනවද කරන්නේ ජනාදරද?
1: රැකියාවක් කරනවා. පෞද්ගලික අංශයක රැකියාවක නීතිරය.
0: දැන් සංගීත කලාව ඉස්සරහට යද්දි ගුවන්විදුලි වේදිකාවෙන් ඉඩක් ලැබුණම මොකද හිතෙන්නේ ඔබට?
1: ගොඩාක් සතුටුයි. පොඩි කාලේ ඉඳලම සංගීතයත් එක්ක ඉස්සරහට යන ගමනේ ගුවන්විදුලියේ ලොකු ශක්තියක් වුණා මගේ සංගීත ජීවිතේ ඉදිරියට යන්න.
0: මිනිසුන්ගේ ජීවිතයේ විඳින්න සංගීතය අවශ්‍යයි. ඒ නිසා තමයි සංගීතය ඔසුවක් කියලා අපි කියන්නේ. ඒ නිසා ඔබට ගයන්න, වයන්න, විඳින්න ගුවන්විදුලි සුභාවිත ගීතය හැමදාමත් විවෘතයි. අපි ආරාධනය කරනවා අද මුල්ම ගීතය ඔබට ගායනා කරන්න. මේ ගීතයේ ගීපද රචනය ඩෝල්ටන් ලල්විස්කෙන්. ගීතය සංගීතවත් කරමින් ගායනා කළේ මැග්සෙසි සම්මානයෙන් පිදුම් ලත් ආචාර්ය පණ්ඩිත WD අමරදේවයන්. ආරාධනය කරනවා සුභාවිත ගීතයේ මුල්ම ගැයුමට සරල ගී ගායන ශිල්පී ජනාදර සමරවීර.

0: ස්වභාවිත ගීතය රසවත් කළේ සරලගේ ගායන ශිල්පී ජනාදර සමරවීර. ඔබට ස්තුතියි අද ස්වභාවිත ගීතයට පැමිණියාට. මීළඟට අපි ආරාධනය කරනවා ස්වභාවිත ගීතය අතරේ ගයන්න සරලගේ ගායන ශිල්පිනිය අයෝධ්‍යා ශිවංගී. අපි ඔබටයි ආරාධනය කරන්නේ අද ඩෝල්ටන් ලල්විස් ආදරණීය ගීපද රචකයා නිර්මාණය කළ ගීපද රචනාවෙන් සැරසුණු ස්වභාවිත ගීතයයි ඔබට අපි තිළන කරන්නේ. එදින අයෝධ්‍යා අයිබෝන් සුබ දහවලක්. අපිට කියන්න අයෝධ්‍යා කොහෙද ගම්පලත්?
1: මගේ ගම කෑගල්ලේ ගලිගමුවේ.
0: දැන් මොනවද කරන්නේ?
1: දැනට ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් විදිහට සේවය කරනවා. ඒ වගේම සංගීත වැඩ කටයුතුත් කරගෙන යනවා.
0: දැන් සංගීතය තුළ ගායනය තුළ ඉන්න කෙනෙක් විදිහට නේද? මේක විඳින කෙනෙක් විදිහට. අපේ මනසට මානව හදවතට කොච්චර සංගීතය දැනනවද කියලා මම හිතන්නේ ඔබට වචනකින් කියන්න පුළුවන්. අහන අයට කොච්චර සුවයක්ද මේ සංගීතය සපයන්නේ? ගායනය තුළ කොච්චර වින්දනයක් ඔබට දැනනවද?
1: ඔව්, සංගීතය කියන්නේ ඕනෙම කෙනෙක්ට මානසික සුවයක් දෙන දෙයක්. ඕනෙම කෙනෙක් සංගීතය සමග ජීවත් වෙනවා නම් ඒක හැම කෙනාටම හැම කටයුත්තකටම ඒක සෑහෙන මානසික සුවයක් ලැබෙන දෙයක්. ගීතයක් ඇසුවාම වුණත් ගීතයක් ගායනා කරද්දී වුණත් ඒක ජීවිතයට මාරු විදිහට සමීප දෙයක් විදිහට දැනෙනවා. ඉතින් වඩාත් හොඳ දෙයක්.
0: ඕක තමයි කතාව. හොඳයි, අතරම ඩෝල්ටන් ලල්විස් ගීපද රචකයාණන් නිර්මාණය කරපු ගීත, ඒ ගී පදවල තිබෙන අරුත්බර ස්වභාවය, තාමත් ඒ අලංකාර වචන ගැළපීම්, ඒ රිද්මය, රටාව අපේ මතකයෙන් තාමත් ඈත් කරන්න බැරි තරම් බද්ධ වී තිබෙනවා. ඒ තරමටම ජනප්‍රිය ගීත ගොන්නක් එතුමන් ගායනා කර අපිට නිර්මාණය කරලා තිබෙනවා. එතුමන් රචනා කරන මුල්ම ගීතය ගායනා කළේ පේතෘපාල ජයවීරයන් තමයි මුල්ම ගීතය ගායනා කරලා තියෙන. මුල්ම ගීතය තමයි ඉර අවරින් යයි බැසීලා කියන ගීතය තමයි ඔහු නිර්මාණය කරපු පළමු ගීතය. ඊට පස්සේ ගීත ගොන්නක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ අතර අපේ මතකයේ තියෙන වඩාත්ම ජනප්‍රිය තලයේ තියෙන ගීත ගොඩක් තිබෙනවා. අමරදේවයන් ගායනා කරන සසර වසන තුරු විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම වර්තමාන කාලෙ වෙද්දිත් ජනප්‍රිය ගීත ගොන්නේ තාමත් ඔහුගේ නිර්මාණ ඉතාම ඉහළ මට්ටමේ තියෙනවා. ඒ තමයි නිර්මාණයක තිබෙන ප්‍රබලත්වය සහ බර අපට දැනෙන්නේ. අපි ආරාධනා කරන ශිවංගී ඔබට ගයන්න ඔබ ගායනා කරන ගීතයේ ගීපද රචනය ඩෝල්ටන් ලල්විස්ගෙන්. මේ ගීතය සංගීතවත් කරමින් තිබුණේ චන්දදාස බෝගොඩයන්, ඉන්ද්‍රාණි බෝගොඩ ප්‍රවීණ ගායන ශිල්පිනිය ගායනා කළ ගීතයක්. ආදරයට ප්‍රේමයට ඇස් දෙකට නේද, ඔබේ නෙත් දෙකට ඇස් දෙකට ඒ හිතට සෞන්දර්යයත් එක්ක ගත්තොත් එහෙම ඉරට හඳට තරුවලට සීමා කරපු මැනපු මිමිවලට ආදරේ එක එක තැන්වල ලියලා තියෙනවා. ලස්සන ගීතයක් අපි ආරාධනය කරන ඔබට ගයන්න. ස්වභාවිත ගීතය අතරේ ගයන්නේ සරලගී ගායන ශිල්පිනිය අයෝධ්‍යා ශිවංගී.

0: සුභාවිත ගීතය රසවත් කළේ සරලගී ගායන ශිල්පිනිය අයෝධ්‍යා ශිවංගී. බොහොම ස්තුතියි ඔබට අද සුභාවිත ගීතය හැඩබඩ කළාට. දැන් සුභාවිත ගීතය වඩා ජනගත කරන්න ලාංකේය සංගීත කලාවට ඔබ කැඳවාගෙන ඉන්න අපේ සංගීතාංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ වාද ශිල්පී දිනේෂ් මෝගඩයන් ප්‍රමුඛ සංගීතාංශයත් අපේ නිෂ්පාදන කණ්ඩායමත් රටවටේ යනවා අපේ වාදක මණ්ඩලයත් එක්ක අලුත් කලාකරුවෝ හොයාගෙන එන්න. අපි ඒ ගැන මතක් කරන්න ඕනේ. ඉතින් ඔබට පුළුවන් අපට අයදුම් කරන්න අපේ ලිපිනේ ඔබ දන්නවා. ගී ගායන ඔබට හැකි බව ඔබට විශ්වාසයක් තියෙනවා නම් ඔබට පුළුවන් අයදුම් පත්‍රයක් අපට එවන්න, සරල ගී ශිල්පියෙක් වෙන්න. අපේ ලිපිනය පාලක සංගීතංශය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, කොළඹ 7. ඉතින් එහෙම එවන්න ආරාධනය කරමින් අද සුභාවිත ගීතයේ මීළඟ ගැයුමට අපි ආරාධනය කරනවා සරල ගී ගායන ශිල්පී පාලිත රොඩ්‍රිගු. ඔබටයි අපි ආරාධනය කරන්නේ මීළඟ ගීතය ගායනා කරන්න කියලා. ඩොල්ටන් ලල්විස් ආදරණීය ගීපද රචකයා, ලාංකේය සංගීත කලාව වගේම අපේ මානව හදවතට වගේම ශ්‍රී ලංකාවේ බහුමික අඛණ්ඩතාවයට, අපේ ලාංකීය හැඩයට, දේශීයත්වයට පණ පොවපු ගීපද රචකයෙක්. ඒ කියන්නේ ජාතක හැඟීම් ඇති කරන්න එතුමන් රචනා කළ ගීත අනන්තයි. ඒ පිළිබඳ ගෞරවයත් අපි හදවතේ තියාගෙන තමයි අද සුභාවිත ගීතයෙන් ඔබට මතක් කරන්නේ. පාලිත, අයිබුවන්.
1: අයිබුවන්.
0: ඉතින් කොයි පළාතද? ගම්පල ගම.
1: මගේ මුල් ගෙවල් නම් බලංගොඩ. මම රැකියාව කරේ පොලිස් තුරු වාදනාංශයේ. එතකොට අවුරුදු 40ක් සේවයේ නිමවලා උපපොලිස් පරීක්ෂකරෙන් විශ්‍රාම අරන් දැන් හෝමගම් ප්‍රදේශයේ ජීවත් වෙනවා.
0: දැන් සංගීතය ඇත්තටම පටන් ගත්තේ කොයි කාලේද? පාසල් කාලේන්ද? ගෙදර ඇසුරක් තිබුණාද?
1: පාසල් කාලේ.
0: පාසල් කාලේ. කොහොමද ප්‍රතිචාර ඔබේ සංගීත කලාවට තියෙන එළිය යාළුවන්ගේ?
1: මම 1979 80 සමස්ත ලංකාවේ එකල ගායන ශ්‍රී වළගම්බා මහාවිද්‍යාලයේ පළවෙනි අවුරුදු දෙකම පළවෙනි ස්ථානයේ, එතන ඉඳලා මගේ සංගීත ගුරුවරයා JGA වික්‍රමසිංහ මහත්මයා.
0: දැන් ඇත්තටම වැඩියෙන්ම ගායනා කරන්න කැමති කාගේ ගීතද ඔබ?
1: පොඩි කාලේ ඉඳලම මේ මුසිරි සුසේ මහත්තයා ගීත ගායනා.
0: ඒක මාර එකක්.
1: ඔව්, ඒක එතුමායි තරනේ අනිසිඳු ගායනා කරනවා.
0: වැඩියෙන්ම ආසය දෙන්න.
1: ඔව්, එතෙන්ට.
0: මේ වැඩියෙන්ම ආස තැනට තමයි අපිත් අද වේදිකාව ඉද හදලා දීලා තියෙන්නේ. ඔබ ගායනා කරන ගීතයේ ගීපද රචනයත් ඩොල්ටන් ලල්විස් ෂූරින්ගෙන්, මේ ගීතයේ සංගීතවත් කළ ස්ටැන්ලි ප්‍රනාන්දු, පුන්සිරි සොයිසා ප්‍රවීණ ගායන ශිල්පියා ගායනා කළ ලස්සන ගී ගුණේ හමුවන තවත් සුන්දර ගීතයක් අපි ආරාධනය කරනවා ගුවන්විදුලි වාදක මණ්ඩලයේ සමගින් ගයන්න සරල ගී ගායන ශිල්පී පාලිත රොඩ්‍රිගෝ.

0: සුභාවිත ගීතය රසවත් කළේ සරලගේ ගාන ශිල්පී පාලිත රොද්‍රිගු ඔම සුදී පාලිදෝමට. ලසන කතාතින මේ ගීතත් එක්ක බැඳුණුව අපි අහලතින එක තැනක ඊට කලින් අපි ආරාධනය කරනවා මිලඟට අපේ වේදිකාවේ ගයන්න. සුභාවිත ගීතය අතරේ ගයන්න ආරාධනය කරනවා සරලගේ ගායන ශිල්පිනිය සුභාෂිනී සුභසේන. ඔබටයි ආරාධනය කරන්නේ හොඳර බීලා ගෙදරාපු මාම කෙනෙක්. තමන්ගේම වත්තේ අර අපි කියන ලිඳක් කැපුවට ලිඳ බැඳලා නැත්තම් බැඳලා ලිඳක වැටලා තියෙනවා. බීලාවිල්ල වතුර ගොඩක් තිබිලා නැහැ. මාම බයිසිකලෙත් එක්ක වැටලා කොල්ල කුරුට්ටු කියලා ගන්න ට්‍රයි කරලා ගත්තම මාම අහලා තිනවා ලිඳ මගේ නං මම ලිඳේ නං මොකද්ද වේදනාව වාට කියලා. පළංගියා මාමත් ආස කරන්නේ පුණිසිරි සොයිස ගාන ශිල්පියටලු. ඒ වගේ තමයි මතකයන් මේ ගීතත් එක්ක තියෙන. සුභාෂිනී ආයිබුවන්.
1: ආයිබුවන්
0: මතන ගුවන්තුලිය අහන ආයට අලුත් ගාන ශිල්පිනියක් නෙවෙයි, අලුත් නමකුත් නෙවෙයි. කොහොමද මේ දවස්වල ජීවිතය ගෙවෙන්නේ?
1: බොහොම සතුටින් සුන්දරව ගෙවෙනවා.
0: ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පෝෂණය කරන්න දශක ගණනාවක් වැඩ කරපු අපේ කාර්යබහුල සේවාවක හිටපු ජ්‍යෙෂ්ඨ සංවිධායක වරියක්. කොහොමද අතීතයේ මතක් කරද්දී?
1: හරිම සතුටුයි. මොකද අවුරුදු 27ක් ගුවන්විදුලි සංස්ථාවේ වැඩ කරා, අධ්‍යාපන සේවයේ වැඩසටහන් නිෂ්පාදිකාවක් විදිහට ඒ වගේ වැඩසටහන් ඉදිරිපත් කරා, නිවේදනය කරා. ඉතින් ඉතාමත් සුන්දර සතුටුදායක කාල පරිච්ඡේදයක් අදත් සිහිපත් කර කර බොහොම සතුටින් ගත කරන්න පුළුවන් කාලයක් මම ගත කරා ගුවන්විදුලියේ.
0: දැන් අපි මේ කතා කරද්දී අපේ හඬ ඔබට ඇහෙනවා විතරයිනේ. නමුත් මේක පිටිපස්සේ ගොඩාක් අය ඉන්නවා. ඈත දුෂ්කර කඳුවළල්ල උඩ තනිව කාලය ගත කරන කන්න බොන්න නැතත් සේවා සපේන අය වගේම මේ පස්සේ ඉන්න ගොඩාක් අය ඉන්නවා. ඉතින් ඒ වගේ තමයි අපෙන් මේ සේවය අවසන් වෙලා ගියපු අයත් කරපු සුවිශාල මෙහෙවර ගුවන්විදුලි යෂ්ටි ඉස්සරහට ගෙන යන්න ලොකු හයියක් අපි ගැන ගෞරවයෙන් මතක් කරනවා.
1: බොහොම ස්තුතියි.
0: හොඳ අපි ආරාධනය කරනවා සුභාෂිනී ඔබට ගයන්න. ඔබ ගායනා කරන ගීතය මේ ගීතයේ ගීපද රචනය ඩෝල්ටන් ඇල්විස් ෂෝරින්ගෙන්. මේ ගීතය සංගීතවත් කරේ ප්‍රේමදාස අතුකුරල. නන්දා පතිරණ ගායනා කළ ගීතයක් අද ඔබ ගයන්නේ. අපි ආරාධනය කරමු ගුවන්විදුලි වාදක මණ්ඩලයේ සමගින් සුභාවිත ගීතේ ගයන්න සරලගේ ගායන ශිල්පිනිය සුභාෂිනී සුභසේන.

0: සුභාවිත ගීතය රසවත් කළේ සරලගේ ගායන ශිල්පිනිය සුභාෂිනී සුභසේන ඔබට සූදී. මිලට අපි ආරාධනය කරනවාද සුභාවිත ගීතය අතරේ ගායන අවසන් ගායන ශිල්පියාට. අපි රටේ ප්‍රකට වාද්‍ය ශිල්පියෙක්, මේ දක්වා වාදනයේ දැන් ගායනයේ, අපි ආරාධනය කරනවා සරලගේ ගායන ශිල්පී විදිත රණවීර. අයිබෝන් විදිත,
1: අයිබෝන්.
0: ඒකත් මාර අද්දකීමනේ. දැන් සින්දු හතරක් වාදනයේ අපේ බෑන්ඩ් එකේ තබ්ලාවේ. දැන් පස්සේ එකේ ගායනේ. කොහෙන්ද මේ ගායන වාදන ලෝකේ පටන් ගත්තේ විදිත?
1: පොඩි කාලේ නම් සංගීතයත් එක තමයි, මේ පරිසරයක තමයි ජීවත් වුණේ. ඉවදුනේ විදි. තාත්තයි අම්මා හරි කැමති සංගීතයට. තාත්තා තමයි මේකට යොමු කරේ.
0: කොහෙද ගම්පලාත විදිත?
1: මං ගම්පල නුවර.
0: අපේ වාදක මණ්ඩලේ ඉන්න බහුතරයට ගායන්න පුළුවන්. වාදකයෝ ගායකයෝ ඔක්කොම මේක ඉන්නේ. තියාතර කෙනෙක් තා විදිත කියලා කියන්නේ. මොකද හිතන්නේ අතර මේ ගුවන්තුරු වේදිකාවේ මීට කලුත් බොන තරම් ගායලා තියෙනවා.
1: ඔව්.
0: මේ ගැයුම පස්සේ ප්‍රතිචාර කොහොමද යාළු මිත්‍රයින්ගේ?
1: හොඳයි, මේ යාළුවෝ ටික සැහැණ උදව් කරනවානේ. සැහැණ උදව්.
0: වැඩිම උදව් කරන්නේ කවුද මුණවල්ලා කියන්න බලන්න. චාමරද, නිහාල්ද,
1: නරිදුද? නැහැ, ඔක්කොම එක වගේ නේ. කිසි අවුලක් නැහැ.
0: ඔව් කියලා දෙන්නේ අන්නත් බෑනේ. නමක් කිව්වොත් ප්‍රශ්නයක් වෙන්නලා තියෙන දිනවා.
1: ඔක්කොම එක වගේ ඉන්නවා.
0: හොඳයි. අපි ආරාධනය කරනවා ඔබට ගායන්න අපේ ලස්සන සුන්දර වාදකෙක්, එනවාට ගායකයෙක්. අද සුභාවිත ගීතයේ මිලා ගැයීමට අපි ඔබට ආරාධනය කරනවා. ඔබ ගායනා කරන ගීතයත් ඩෝල්ටන් අලුවිස් ෂූරින් තමයි මේ ගීතයත් දීපත රචනය කළේ. ඉතින් විශේෂයෙන්ම අපි ගීත අහනවා වගේම මේ ගීතවල රචකයින් ඊත ලියන සිතුවිල්ල සමාලාට හිස් කොළයක තමයි ගීතයක් නිර්මාණය කරන්නේ. ඒකට තනුවක් දාලා සංගීතය එකතු කරලා ගායනින් හැඩබඩ කරාට පස්සේ මානව හදවතට ආශිර්වාදයක් වැස්සක් වගේ අපට ගීතයක් ලැබෙන්නේ. ඒ නිසා ගුවන්විදුලිය කියලා කියන්නේ හැම විටම මහජන සම්නිවේදනයේ ප්‍රමුඛස්ථානය අරගෙන සංගීතය සතුට කලාව මිහිර තුලින් සහකම්පනයක් සහිත මිනිස්සු හදන්න තමයි ගුවන්විදුලිය හැම විටම වැඩ කරන්නේ. අපි ඒකට මතක් කරන්නට ඕනේ. එදෙන්න මේ ගීතයේ සංගීතවත් කළේ විශාරද ගුණදාස කපුගේ බණ්ඩාර රතාවු තමයි ප්‍රවීණ ගායන ශිල්පියා මේ ගීතය ගායනා කළේ. අපි ආරාධනය කරනවා සුභාවිත ගීතය අතරේ ගයන්න ගුවන්විදුලි වාදක මණ්ඩලයේ සමගින් ප්‍රවීණ වාද්‍ය ශිල්පී සරලගේ ගායන ශිල්පී විදිත රණවීර.

සුභාවිත ගීතය රසවත් කළේ සරණගේ ගායන ශිල්පී විදිත රණවීර. මම සූති විදිත ඔබට ඒ සමගින් මාප්‍රිය මිතුරුනි අපට සමුගන්න කාලය ඇවිල්ලා තිනවා. අපි ආරාධනය කරන ඔබට මේ වගේ ගයන්න ඔබට හැකිනම් ඔබ ගැන විශ්වාසයක් ඔබට තිබෙනවා නම් අපට ආයුධ පත්‍රයක් එවන්න. ඊට පස්සේ අපි ඔබට කැඳවීමක් කරනවා සරණගේ පරීක්ෂණයට. ඔබටත් ගායකයෙක් වෙන්න හොඳම තැන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපි එළඹෙන සිකුරාදාව යන්නේ පාසල් අතරට. අපි යනවා පාසලට, පාසලේ දරුවන්ගේ හැකියාව බලන්න. නුගේගොඩ සුජාතා විද්‍යාලයට අපි යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පාසල් දරුවන් අතරේ තියෙන හැකියාවත් මාසිකර වතාවක් රටට කියන්න අපි සුභාවිත ගීතය සූදානම් වෙලා ඉන්නවා. එමනම් ප්‍රිය මිතුරනි අපට සමුගන්න අවසරයි. ආයුධ පත්‍රය වන්න ඕනේ අපේ ලිපිනේ ඔබ දන්නවා. පාලක සංගීතංශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ හත කියලා ලිව්වොත් ඒ සියල්ලම අපට ලැබෙනවා. අද අපි ඩෝල්ටන් අල්විස් ශූරින්ගේ ගී නිර්මාණවලින් හැඩවුණු සුභාවිත ගීතය අපට සිත්තම් කර දුන්නු අපේ ආදරණීය වාදක මණ්ඩලය මේ DD ගුණසේන, WG උපාලි, ෂෙල්ටන් විජේසේකර, දර්ශරත් නායක, උපතිස්ස පෙරේරා, දිරුෂ් රවින්දනාත්, ප්‍රසාද් සිල්වා, සුසන්ත මදුරප් පෙරුම, නිහාල් ප්‍රියන්ත පෙරේරා, විදිත රණවීර සමගින් නරිදු චතුරංග. සංගීතය මෙහෙවීම චාමර හපන්ගම. වාදක මණ්ඩල සම්බන්ධීකරණය වාදක මණ්ඩල නායක විශාරද සිදත් සෝමසුන්දර. නාද සංකලනය දීපති ජයසූරිය. මැදිරි සම්බන්ධීකරණය ඉසංග හේවගේ. විවිධ සහාය පසුති බෝමගේ සමගින් චතුරි ලියනගේ. අදත් සුභාවිත ගීතය අධීක්ෂණය කළේ සංගීතංශ ප්‍රධානී

0: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලෞව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල්වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී.
1: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
2: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
1: සතියේ දින පහේම උදේ 9ට
2: City U-turn ඔබ වෙත ගෙන එන්නේ
3: විජය ප්‍රොඩක්ට්ස්.
4: සම්මුදුරු අභිමවමින් අභිමානයෙන්
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ
5: සුසර කරන්න. 89.6 89.8 දිවයින පුරා
2: City FM.
6: සිටි ෆම් හගෙන ඉන්න දැන් වෙලාව මධ්‍යාහන 12:37යි.

මේ කාලේ හැමෝටම අපහසු කාලයක්. කොපමණ අපහසුදා මැද්දේ වුවත් වෛද්‍යවරයා ඔබට නියම කර ඇති ඖෂධ ලබා ගත යුතු බව අපි දන්නවා. ඒ නිසාමයි ඔබ වෙනුවෙන් ඉතාම සහන මිලට ගුණාත්මක ඖෂධ අපගේ රාජ්‍ය ඔසුසල් ජාලය හරහා ලබා දීමට කටයුතු කරන්නේ. අප විසින් වෙළඳපළට නිකුත් කරන සියලුම ඖෂධ අපගේ තත්ත්ව පරීක්ෂණ රසායනාගාර තුල තෙවරක් තත්ත්ව පරීක්ෂණයට ලක් කරනවා. ඒ නිසා ඖෂධ මිලදී ගන්නා සෑම විටම SPC නමින්ම ඉල්ලන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔබේ සුවසිත අපේ පෙතුමයි.

0: 12:45. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශ ගීතානි ඒකනායක. මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙරටේ ජනාධිපතිවරුන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා. කලාපයේ වැදගත් ආර්ථික හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව මාලදිවයින පිළිගන්නා බව ජනපති කියයි. දෙරට අතර අවබෝධතා ගිවිසුම 7කට අත්සන් තැබේ. බස් ගාස්තු සහ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව අවධාරණය කෙරේ. ස්වර්ණාභි වන්දනා 2026 ධාතුන් වහන්සේ වන්දනා පින්කමට අගමැතිවරිය එක් වෙයි. පරිගණක අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදේශිකයෝ බදාදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙති. නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලින් 77 දෙනෙකු නාවික හමුදා භාරයට. ප්‍රදේශ රැසකට අද පස්වරුවේ තද වැසි. ඉරාන නව යෝජනාවට ඇමරිකාවෙන් ධනාත්මක ප්‍රතිචාර. ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහතරගයේ පළමු දිනය අදයි. දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිෂු මහතා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද පෙරවරුවේ සිදු කෙරිණි. මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමෙන් අනතුරුව ආචාර වෙඩිමුර සහිත ත්‍රිවිධ හමුදා උත්තමාචාර්ය පිළිගැන්වීම සිදු කෙරිණ. ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා මුයිෂු මහතා දිවයිනට පැමිණියේය. දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙරටේ ජනාධිපතිවරුන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූහ. දෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට අද පෙරවරුවේ අත්සන් තැබිණි. කලාපයේ වැදගත් ආර්ථික හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව විසින් මාලදිවයින පිළිගනු ලබනු බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා එහිදී පැවසීය. මාලදිවයින සමග හවුල්කාරීත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කෙරේ. තොරතුරු තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, ධීවර කෘෂි සැකසුම්, සංචාරක සහ විවේකමින්ම දේපල වෙළඳාම හා නාගරික යටිතල පහසුකම් යන අංශවලට අදාළව ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගවේෂණය කරන ලෙස ජනාධිපතිවරයා එහිදී මාලදිවයිනේ ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළේය. දෙරටේ ජනතාවට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලබා දීමේ අපේක්ෂාවෙන් ක්ෂේත්‍ර රැසක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා අදහස් හුවමාරු කර ගැනීම ඉතා වැදගත් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. සංචාරක, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය, ක්‍රීඩා සහ තරුණ සංවර්ධනය, ලේඛනාගාර, ආරක්ෂක යන ක්ෂේත්‍රවල සහයෝගිතාව පිළිබඳව අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තැබීම දෙරටට ඉතා වැදගත් වන බව දිසානායක මහතා සඳහන් කළේය. දිට්වා ආපදා තත්ත්වයේ හමුවේ මාලදිවයින රජය සහ ජනතාව දක්වූ දායකත්වයට සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ ස්තුතිය පිරිනමන බව ජනාධිපතිවරයා පැවසීය. ධීවර ක්ෂේත්‍රයේ සහයෝගිතාව ශක්තිමත් කර ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳව මාලදිවයින ජනාධිපතිවරයා වෙත දිසානායක මහතා ස්තුතිය පළ කළේය.
1: මාලදිව සහ ශ්‍රී ලංකාව අතර දැනටමත් විශිෂ්ට ගුවන් සබත්තාවයක් පවතින අතර ගුවන් සේවා මෙන්ම සමුද්‍රීය සබත්තාවේ සහයෝගිතාව අපගේ ආර්ථිකයේ දෙකටම වැදගත් වන සංචාරක අංශයට සහය වනු ඇතැයි අප විශ්වාස කරනවා. අද උදෑසන අපගේ සාකච්ඡා අතරතුර කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය සඳහා අපගේ හවුල් කැපීම නැවත තහවුරු කරා. ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඉන්දියන් සාගරයේ මන්සන්ධිවල පිහිටා රාජ්‍යන් දෙකක් අප දෙරටම බොහෝ විට පොදු බලපෑම්වලින් මුහුණ දෙන රටවල් වෙනවා. විවිධ ජාරම්වලට හා තරජවලට අපගේ රටවල් සහ අපගේ මුහුදු සීමා පත්කර ගැනීමට ඉඩ නොදීමට සාහාමික ක්‍රියාමාර්ග ගත යුතු තිබෙනවා. මෙම විශේෂ අවස්ථාවේදී ශ්‍රී ලංකාව මාලදිවයින මහ කොමසාරිස් කාර්යාලය සඳහා කොළඹින් ඉඩමක් වෙන් කර ඇති බවත්, ඒට ප්‍රතිචාර වශයෙන් මාලදිවයින විසින් මාලෙහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහා ඉඩමක් වෙන් කර ඇති බවත් මම නිවේදනය කිරීමට කැමැතියි. අදාළ ගිවිසුම් අවසන් කිරීමට රජයන් දෙකම කටයුතු කරමින් සිටිනවා. අවසාන වශයෙන් ශ්‍රී ලංකාවට මෙම සංචාරය සිදු කිරීම පිළිබඳව ජනාධිපති මුසුම ඇතුමාට, ආර්යවස සම්භාවනීය දූත කණ්ඩායම සමාජිකයන්ට නැවත වරක් මගේ අවංක කෘතඥතාවය පළ කරන්න කැමැතියි. ඔබතුමා අප රටේ සංචාර කිරීම තුළින් අප දෙරට අතර ශක්තිමත් හවුල්කාරීත්වය පාදක වන හොඳ හිත විශ්වාසය සහ මිත්‍රත්වය පිළිඹු වෙනවා. මෙම සංචාරයේ ඉදිරි වසරවලදී අපගේ සබත්තා තවදුරටත් තහවුරු කරන ඇතැයි අප විශ්වාස කරනවා.
0: මෙහිදී මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිෂු මහතා පැවසුවේ දෙරට අතර සාකච්ඡා ඵලදායීව පැවති බවයි. ද්විපාර්ශ්වික කලාපීය සහ ගෝලීය සහයෝගිතාව ශක්තිමත් කිරීම කෙරෙහි එහිදී අවධානය යොමු වූ බව ඒ මහතා පැවසීය. වෙළඳාම සහ ආයෝජන පුළුල් කිරීම, අධ්‍යාපන සහ කුසලතා වැඩි දියුණු කිරීම, සමුද්‍රීය ආරක්ෂාව සහ පාරිසරික සහයෝගිතාව ඉහළ නැංවීම වැදගත්කම මුයිෂු මහතා අවධාරණය කළේය. එමෙන්ම ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කොළඹදී විශේෂ ව්‍යාපාරික හමුවකට එක්වීමට නියමිතයි. මාලදිවයින විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරු කීප දෙනෙක් සහ එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති. මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිෂු මහතා අද පස්වරුවේ ජනාධිපති මන්දිරය වෙත යාමට නියමිතයි. ඒ හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි. එම කාලය තුල බැංකු මාවත, ජනාධිපති මාවත, බැංකු මාවත හන්දිය ජනාධිපති මන්දිරය දක්වා රථවාහන ගමනාගමනය සීමා කෙරේ. කොළඹ පිටකොටුව දෙස සිට කොළඹින් පිටවන වාහන සෙරමික් හන්දියෙන් වමට හරවා කොම්පඤ්ඤ වීදිය දෙසට හා DR විජේවර්ධන මාවතින්ද හයිලෙවල් පාර, ගාලු පාර හා 120 මාර්ගයට ගමන් කරන සියලු වාහන ටෙක්නිකල් හන්දිය ඔස්සේ මරදාන, බොරැල්ල දෙසට හා ලිප්ටන් වටරවුම, සොයිසා වටරවුම, කන්නන්ගර මාවත ඔස්සේ නෙළුම්පොකුණ වටරවුම හරහා නන්දා මෝටර්ස් හන්දිය, නිදහස වටරවුම, රීඩ් මාවත ඔස්සේ කොළඹින් පිටවිය හැකිය. ගාලුපාර, හැවුලොක් පාර, හයිලෙවල් පාර ඔස්සේ කොළඹට ඇතුළු වන වාහන ලිබර්ටි වටරවුමෙන් වමට හැරි පිත්තල හන්දිය ඔස්සේද තුම්මුල්ල හන්දිය ඔස්සේ ගමන් කර රීඩ් මාවත, තර්ස්ටන් පාර, ජෝසි හන්දිය, ග්ලාස් හවුස් හන්දිය, නන්දා මෝටර්ස් හන්දිය, නෙළුම්පොකුණ හරහා කන්නන්ගර මාවත ඔස්සේ සොයිසා වටරවුම හරහා ගමන් කිරීමට අවස්ථාව සලසා ඇත. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ඉන්ධන මිල සංශෝධනය කළද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නිලාන් මිරැන්ඩා මහතා පවසයි. බස් රථ ප්‍රතිපත්තියට අනුකූලව එලෙස ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බව හෙතෙම ජාතික ගුවන්විදුලියට පැවසීය. ඉන්ධන මිල ඉහළ ගියද ත්‍රිරෝද රථ ගාස්තු මිල ඉහළ නොදමන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසයි. ගෝලීය තත්ත්වය යටතේ ඉන්ධන මිල ඉහළ යාම දක්නට ලැබේ. ත්‍රිරෝද රථ රියදුරන්ට සහනයක් ලබා දීමට නම් ත්‍රිරෝද රථ නියාමනයක් කිරීම

0: දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ සහ මද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ පුද්ගලයන් 26,346 දෙනෙකු ඊයේ පරීක්ෂා කර තිබේ. එහිදී සැකපිට පුද්ගලයන් 548 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆෙඩරික් වුට්ල මහතා පවසයි. අපරාධ සම්බන්ධයෙන් ඍජු හඳුනාගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 147කි. දිනවරෙන්තුකරුවන් 212 දෙනෙකු ඊයේ අත්අඩංගුවටගෙන ඇත. අත්අඩංගුවට ගනු ලැබූ විවෘත වරෙන්තුකරුවන්ගේ සංඛ්‍යාව 158කි. බීමත් රියදුරන් 135 දෙනෙකු එහිදී අත්අඩංගුවටගෙන ඇත. අපරීක්ෂාකාරී රියපැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 83 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව විරලාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ මෙහෙයුම්වලදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයන් 77 දෙනෙකු සිය භාරයට ගෙන තිබේ. පසුගිය මස 17 වෙනිදා සිට 30 වෙනිදා දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් සිදු කර ඇත. ඩිංගි යාත්‍රා 17ක්, ට්‍රැක්ටර් රථ 6ක් සහ වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගයක්ද නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කෙරිණි. නැගෙනහිර, උතුර සහ වයඹ නාවික විධාන මෙම මෙහෙයුමට සහභාගි විය. ඉන්දීය නාවික හමුදාවට අයත් INS සින්දුකේශරී සබ්මැරීනය මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම අරමුණින් ඊයේ කොළඹ වරාය වෙත පැමිණියේය. මෙම සබ්මැරීනය දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළ එහි කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගී වීමට නියමිතයි. එම පිරිස දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීමට නියමිත බව නාවික හමුදාව පවසයි. ප්‍රමුඛ පුවත මිලඟට.
1: ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: පරිගණක ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ විදේශිකයෝ පිරිස ලබන බදාදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙති. එම සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර ඇත. දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අන්තර්ජාලය උපයෝගී කරගනිමින් මුදල් ඇතුළු විවිධ වංචනික ක්‍රියාකාරකම්වල නිරත වූ විදේශීය ජාවාරම්කරුවන් 120 දෙනෙකු වැලිකඩ පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගැනින. එහිදී පලාගිය තවත් සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතයි. ලොව බොහෝ රටවල දත්ත පද්ධතිවලට ඇතුළු වී මෙම පිරිස සූක්ෂම ලෙස මුදල් වංචා කර තිබේ. චීනය, වියට්නාමය, මැලේසියාව, මැඩගස්කරය, පිලිපීනය, තායිලන්තය සහ කාම්බෝජ රටවලට අයත් පරිගණක පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත මෙම පිරිස මැදවැලිකඩ පාරේ මහල් නිවසක් කුලි පදනම් මත ලබාගෙන එහි රැඳී සිට ඇත.
1: ප්‍රමුඛ පුවත්.

0: පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩණය සංවර්ධන පුවත්.
1: බුත්තල නගරයේ සංවර්ධන ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීමට බුත්තල ප්‍රාදේශීය සභාව පියවර ගනී. එයටතේ බුත්තල සතිපොළ භූමියේ වෙළඳ සංකීර්ණයක්, බහුකාර්ය ගොඩනැගිල්ලක් සහ ඩිජිටල් දැන්වීම් පුවරුවක් ඉදිකිරීමට නියමිතයි. ප්‍රාදේශීය සභා අරමුදලින් රුපියල් මිලියන 30ක් වැය කර බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකෙරේ. රුපියල් ලක්ෂ 45ක වියදමින් ඩිජිටල් නාම පුවරුව සවිකෙරේ. දේශීය ණය සංවර්ධන අරමුදලින් රුපියල් මිලියන 5ක් වැය කර වෙළඳ සංකීර්ණය ඉදිකිරීමට නියමිතයි. එම කාර්යයන් සිදු කළ යුතු ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා ඌව පළාත් පාලන කොමසාරිස් කීර්ති දිසානායක මහතා ඇතුළු පිරිසක් පසුගියදා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. බුත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති රාජිත චතුරංග මහතාද එම අවස්ථාවට එක් විය. මෙම සියලු ව්‍යාපෘති මේ වසර අවසන් වීමට පෙර නිම කිරීමට නියමිතයි.

0: සහිතයි.
1: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ
2: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
0: ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කෙරේ. එහි වැදගත්කම සැනිටුහන් කරමින් ශ්‍රී ලංකා නේපාල ව්‍යාපාරික කවුන්සිලය කොළඹදී ආරම්භ කෙරෙන නේපාල ශ්‍රී ලංකා කොරිඩෝව හරහා තිරසර වෙළඳාම සහ ආයෝජන සඳහා උත්ප්‍රේරකයක් බවට පත්වීමට මෙම ව්‍යාපාරික කවුන්සිලය අපේක්ෂා කරයි. ශක්තිමත් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් ඔස්සේ දැනට පවතින සහ අනාගත ව්‍යාපාරික අවස්ථා විවෘත කිරීම, දෙරට අතර සමෘද්ධිය වර්ධනය කිරීම මෙම කවුන්සිලය මගින් අරමුණු කෙරේ. එමෙන්ම එය වෙළඳාම, සංචාරක ව්‍යාපාරය, ආයෝජන සහ දැනුම හුවමාරුව ප්‍රවර්ධනය සඳහා වේදිකාවක් ලෙස ක්‍රියා කරනු ඇත.

0: උතුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්.
2: ශ්‍රී ලංකා මහ බැංකුව අප්‍රේල් මාසයේ නිකුත් කළ වාර්තාවට අනුව උද්ධමනය ඉහළ ගොස් ඇති අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයක් වාර්තා කරයි. මෙරට ආර්ථිකයේ ප්‍රධාන අංශ කිහිපයක් කැපී පෙනෙන වෙනස්කම් රැසක් සිදු වී ඇත. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ පදනම් වූ වාර්ෂික උද්ධමනය පසුගිය මාර්තු මාසයේ පැවති 2.2 සිට අප්‍රේල් මාසය වන විට 5.4 දක්වා ඉහළ ගොස් තිබේ. මෙද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය ඒ තුළින් දේශීය බලශක්ති මිල ගණන් ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත.
1: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන කසල්කල ග්‍රීන් සුපර් අලුත් තැනක් අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012.
2: නමුණුකුල සිට රණුගල්ල දක්වා දිවෙන මාර්ගයේ අබලන් වීම නිසා ප්‍රදේශවාසීහු දැඩි දුෂ්කරතාවට මුහුණ දී සිටිති. මෙම මාර්ගය මීට පෙර බස් රථයක් ධාවනය වුවත් මාර්ගය අබලන් වීම නිසා එය ඇන හිට ඇත. මෙහි පාගමනින් හෝ ගමන් කිරීම දුෂ්කර වී තිබේ. මෙම තත්ත්වයේ හේතුවෙන් නමුණුකුල, රණුගල්ල, තැන්නේ කුඹුර, දේවපුර සහ මියන කඳුර යන ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. පාසල් දරුවන්ටද එමගින් බලපෑම් එල්ල වී තිබේ. මෙම මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ජනතාව අදාළ වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.
3: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදාකරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011120077787.
2: පවතින ගැටුම් අවසන් කිරීම සඳහා තම රට ඉදිරිපත් කළ නව යෝජනාවට ඇමරිකාව ප්‍රතිචාර දක්වා ඇතැයි ඉරාන රජය පවසයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මීට පෙර යෝජනාව සම්බන්ධයෙන් ඍණාත්මක ස්ථාවරයක් ගනු ලැබීය. ඉරාන රාජ්‍ය මාධ්‍ය එරට විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ඉස්මයිල් බගයි උපුටා දක්වමින් ප්‍රකාශ කළේ ඇමරිකාව පාකිස්තානයේ මැදිහත්වීමෙන් ඒ සඳහා ප්‍රතිචාර දක්වා ඇති බවයි. එම පිළිතුරු දැනට සමාලෝචනය කරමින් පවතින බව රාජ්‍ය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි. ඉරානය ඇමරිකාවට කරුණු 14කින් යුතු යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඉරාන ගැටුම් මැද්දේ ජපානය, චීනය, දකුණු කොරියාව යන රටවල මුදල් අමාත්‍යවරු සහ මහබැංකු අධිපතිවරු මෙන්ම අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමේ සමාජිකයෝ කලාපීය සමගිය සහ සහයෝගිතාවේ වැදගත්කම අවධාරණය කරති. උස්බෙකිස්තානයේ ඊයේ පැවති රැස්වීමකදී ඔහු මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළහ. ජපාන මුදල් අමාත්‍ය කටයාමා සට්සුකි මහත්මිය සහ පිලිපීන නියෝජිතයා එම රැස්වීමේ සමමූලිකත්වය දරූහ. මෙද පෙරදිග ගැටුම නිසා පැනනගී ඇති අවිනිශ්චිතතාව මැද්දේ කලාපීය සම්බන්ධීකරණය පෙර නොවූ විරූ පරිදි වැදගත් වී ඇතැයි ජපාන මුදල් ඇමතිවරිය එහිදී පැවසුවාය. බොරතෙල් මිල ඉහළ යාම, අඛණ්ඩ ගැටුම් සහ ආර්ථික මන්දගාමීත්වය මගින් උද්ධමනය වේගවත් වීම පිළිබඳව ඔහු කනස්සල්ල පළ කළහ. තෙල් නිෂ්පාදනය කරන රටවල් වන ඔපෙක් ප්ලස් කණ්ඩායමේ සමාජිකයෝ 7 ලබන මාසයේදී දෛනික බොරතෙල් නිෂ්පාදන කෝටාව බැරල් 180,000කට වඩා වැඩි කරන බව නිවේදනය කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය මෙම කණ්ඩායමෙන් ඉවත්වීමෙන් පසු ඔහු මෙම තීරණයට එළඹියහ. සෞදි අරාබිය සහ රුසියාව ඇතුළු රටවල් මාර්ගගත රැස්වීමකින් පසු ඊයේ මෙම නිවේදනය නිකුත් කළේය.
1: ක්‍රීඩා පුවත්.
2: ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල සහ කොළඹ කණ්ඩායම් අතර අවසන් මහතරගයේ පළමු දිනය අදයි. එම තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. කාසිය වාසිය දිනා මුලින් පන්දුවට පහර දෙන දඹුල්ල කණ්ඩායම දිවා භෝජනයට තරගය නතර කරන විට කඩුලු 4ක් දැවි ලකුණු 85ක් ලබා සිටියේය.
1: කාලගුණ වාර්තාව.
2: දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද පසුරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වෙයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්ම වූ තද වැසි ඇදහැලෙයි. දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති අවසන් කරන්නට යලි සිරස්තල. මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙරටේ ජනාධිපතිවරුන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා. කලාපයේ වැදගත් ආර්ථික හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව මාලදිවයින පිළිගන්නා බව ජනපති කියයි. දෙරට අතර අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබේ. බස් ගාස්තු සහ ත්‍රිරෝධ රථ ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව අවධාරණය කෙරේ. ස්වර්ණාභී වන්දනා 2026 ධාතුන් වහන්සේ වන්දනා පින්කමට අගමැතිවරියෙක් වෙයි. පරිගණක අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදේශිකයෝ බදාදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙති. නීති විරෝධී දීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 77 දෙනෙකු නාවික හමුදා භාරයට. ප්‍රදේශ රැසකට අද පස්වරුවේ තද වැසි. ඉරාන නව යෝජනාවට ඇමරිකාවෙන් ධනාත්මක ප්‍රතිචාර. ජාතික සුපර් ලීග් සිව් දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහතරගයේ පළමු දිනය අදයි. ඒ සමගින් අපගේ දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න. දැන් අග්නි විශේෂාංගය.

0: අග්නී සත්‍යවාදී ගුවන් තරංග වියමන.
1: අද මැයි මස 4 වෙනිදාය මෙයට දින 3කට පෙර ලෝකයට සුවිශේෂී දිනයක් කෙළඹුණි. එය නම් ලෝක කම්කරු දිනයයි. වැඩ කරන ජනතාවගේ දිනයේ වශයෙන්ුත් එදින සැලකේ. මෙවර මැයි දිනය ශ්‍රී ලංකාවට වැදගත් වූයේ එදිනම අදිවෙසක් පොහොය දිනයත් යෙදී තිබුණු බැවිනි. පොහොයත් මැයි දිනයත් එකට යෙදීම මෙරට විපක්ෂයේ සමහර කණ්ඩායම් වලට දෙවියෝ බැලුවා වැනි ආශිර්වාදයක් විය. මෙකී තත්වය විශේෂ ආශිර්වාදයක් වූයේ එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණට බව පෙනේ. එක්සත් ජාතික පක්ෂයේ සහ පොදු ජන පෙරමුණේ නායකයෝ පොහොයට මුවා වී සිය නොහැකියාව වසාගත්. තමන් මැයි දිනයට TB ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපහාර දක්වන බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ කීවේය. පුෂ්පෝපහාර දක්වන්නේ මුල අමතක නොකරන පක්ෂයක් වශයෙන් එතුමා කම්කරුවන් වෙනුවෙන් කළ සේවය ඇගීමට බවත් කීවේය. මින් පෙර කිසි දිනක රාජපක්ෂලාට මැයි දිනයේ හෝ වෙනත් දිනක හෝ TB ඉලංගරත්න සිහි වූ බවක් අපේ මතකයේ නැත. පොදුජන පෙරමුණට මුලමතක් වී ඇත්තේ කර කියා ගන්නට කිසිවක් නොමැති වූ කල්හිය. ඔවුන්ගේ පාලන කාලය තුළ DA රාජපක්ෂ සිහි කළේය. ඔහු සහ බිරිය වෙනුවෙන් ජනතාවගේ මුදලින් ප්‍රතිමා සහ කෞතුකාගාර ඉදි කළේය. TB ඉලංගරත්න නමින් අතුරු පාරක්වත් නම් කරන්නට එදා රාජපක්ෂවරුන්ට සිහි වූයේ නැත. උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ යනු කියන නිසාදෝ පොහොට්ටුව කැලණි විහාරයේ පින්කමක්ද සංවිධාන කර තිබුණි. මැයි රැලිය හේතුවෙන් වඩාත්ම අසරණ වූ පුද්ගලයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව කීවාට කම් නැත. තමන්ගේ මැයි රැලියට එකතු වන ලෙස සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප විය. එය මෙවර මැයි රැලියේ සජිත් ප්‍රේමදාස ලැබූ පළමු පරාජය වශයෙන් සලකන්නට සිදුවේ. එකතුව වෙනුවට ලැබී තිබුණේ රනිල්ගේ සුබපැතුමක් පමණි. සජිත්ගේ රැලියට සහභාගී වනවා වෙනුවට එක්සත් ජාතික පක්ෂය පිරිත් පින්කමක් කර දන්සලක් දුන්නේය. බුරියානි දන්සල සංවිධානය කළේ පිරිත් පින්කමට සෙනඟ ගෙන්වා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් වන්නටද පුළුවන්. මට මහලු වයසේ බැරිය වෙන ගායනා පෙරසේ යන වග රනිල් වික්‍රමසිංහ වටහාගත් බව මැයි රැලිය වෙනුවට පින්කමක් තෝරා ගැනීමෙන් වැටහේ. ඕනෑම උත්සව සභාවක වඩාත්ම ආකර්ෂණීය අංගය ප්‍රධාන කතිකයා සභාව ඇමතීමයි. සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ප්‍රවෘත්ති නාලිකාවක දර්ශනවල දැක්වෙන ආකාරයට සමගි ජනබල වේගයේ මෙවර මැයි රැලියේදී ඒ සංකල්පය කණපිට පෙරලී ගොස් තිබේ. සජිත් ප්‍රේමදාස කතාව ආරම්භ කළ විගස ජනතාව සභාවෙන් නැගිට යන්නට පටන් ගත්තහ. කොළඹ දිස්ත්‍රික්කයේ සමගි ජනබල වේගයේ ප්‍රබලයෙකු සභාවෙන් පිටතින්ද අපි එළියේ යයි ජංගම දුරකථනයට පිළිතුරු දෙන ආකාරයකුත් මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණි. අනේ එක්වෙමු කියා ආයාචනා කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාලට මේ මැයි දිනයේ සිදුවිය. ඔවුන් අසරණ වී සිටින තරම ඒ වචනවලින් පෙනේ. ජනපති අනුර නුවර එළියේ මහා ජන රාශියකට ආමන්ත්‍රණය කළේය. ඉතිහාසයේ උඩරට දැවැන්ත මැයි රැලි සංවිධාන කළ තැනැත්තන් කාර්යාල ඇතුලේ මැයි දිනය සැමරුවේය. මෙවර මාලිමාවේ මැයි දින පාඨය ජන රජයට ජන බලයක් යන්නයි. ජන බලය ඇත්තේ ජන රජයේ සමග බව මෙවර මැයි දිනයේදී වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔප්පු විය. පිටපත අනුරකේ එදිරි සූරිය ඉදිරිපත් කිරීම දිනුක මාලිබඩ.
2: සුරේෂ් මොකද පරක්කු?
3: දන්නේ නැද්ද බොස් ඉතින් බස්සල කෝච්චවල එනකොට
2: හැමදාම ඔය වැඩේ කරන්න බැහැනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා.
4: පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසමසම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය.
5: KD Rice ලංකාවේ අපේ දෙයක්.
6: Good morning boss. මම ගත්තනේ අර KD Rice ඉලෙක්ට්‍රික් ස්කූටර් එක. පෙට්‍රල් උතෝ නැ. බස් ගස්සොත් ඉතුරුයි.
5: KD Rice
7: 1773523535.
8: අක්ම ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවර්ස් බී අලව වෙත ගෙදර නිෂ්පාදනය. කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැක. ලිවර්ස් බී.
9: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි.
7: කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්.
9: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනි.
10: ලාවිවෙන්තේ කියන්නේ ජීවිතය. ඒ ජීවිතයට නැතුවම බැරි දෙයක් ලාවිවෙන්තේවල තියෙනවා. මෙහෙම කිව්වට බෑ. ගිහිල්ලාම බලන්න.
11: ලාවිවෙන්තේ the life.
10: හා හා ලස්සන වෙන්න දැන් කැරට් කන්න ඕනෙම නෑ. කැරට් වලින් ලැබෙන විටමින් A දැන් කැප්සූලයක් ලෙසින් ඔබට බයෝ බියුටි ලංකා වෙතින් දිදුලන සමකට දිදුලන දැසකට කැරට් සාරයෙන්ම නිෂ්පාදිත බයෝ බියුටි ලංකා කැරට් කැප්සුවල්
12: 89.6 89.8

හදවත විශ්වාසේ තියන්ගෙන ලංකාවේ ඕනෑම තැනක ගියන්න කියන්න පුළුවන් ලංකා සතුසින් තමයි අපි මේ දේවල් ගත්තේ කියන නේද. බලන්න මිල ගණන් නෙදාට වඩා අද අඩු වෙලා තියෙනවා. අඩුම මිලට වඩා තත්ත්වයෙන් උසස් හැමදේම මිලදී ගන්න පුළුවන් හොඳම තැන ලංකා සතුස. මෙන්න මිල ගණන් මම ඔබට කියන්නම්කෝ. ද්‍රව්‍ය කිහිපයක නේද. සුදු කැකුළු කිලෝ එකක් රුපියල් 199, සුදු සීනි කිලෝ එකක් රුපියල් 209, මුං ඇට කිලෝ එකක් රුපියල් 875, රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279, ලොකු ලූණු කිලෝ එකක් රුපියල් 149, රතු ලූණු කිලෝ එකක් රුපියල් 320, අරුතාපල් කිලෝ එකක් රුපියල් 259. ලංකා සතුස ජාතිය මිල තීරක. මේ ඉතින් ඕනෑම තැනකට ගිහින තමන්ගේ වාහනයක ගින්න නේද. හොඳ පෞරුෂවත් විදිහට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ජීවිතේ ඉස්සරහට යන්න තියෙන හොඳම තැන වාහනයක් ගන්න කළුතර ප්‍රියස් මහා ගෙදර වසරේ හැම කාලෙම එක විදිහට වාහන විකිනෙන සුපිරිම ස්ථානයක්. මෙන්න දුරකථනක සටහන් කරගන්න 0775 400 500 0775 400 500. ඔබ ඉන්නව නම් කළුතර ප්‍රදේශය අසල, එහෙම නැත්නම් මේ අවට ප්‍රදේශය යන්න 482 ගාලු පාර කළුතර කියන ඇඩ්‍රස් එකේ තියෙන කළුතර ප්‍රියස් මහා ගෙදරට වාහන ගන්න නම් ඉතින් හොඳම තැන කළුතර ප්‍රියස් මහා ගෙදර.

0: එතෙර මෙතෙර ව්‍යාකිරෙන සතියේ සුන්දර දෙහෝරාව NSB රන්මසු රේඩියෝ ෂෝ.
1: සෑම සඳදාවකම රෑ 10 සිට මධ්‍යම රාත්‍රී 12 වනතුරු
0: බැංකු කරණියේ නැවුම් තොරතුරු මියුරු ගී වසපිරි කතන්දර දැනුම හා විනෝදය එක්තැන් කෙරෙන වින්දනීය ඉසව්ව NSB රන්මසු රේඩියෝ ෂෝ.
1: This විදෙස් මිතුරු මිතුරියනි NSB රන්මසු රේඩියෝ ෂෝ ඔබ වෙනුවෙන්මයි.
2: කාන්තාව ඔබට NSB ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී විවාහයේදී දරුවපතකදී සහ 25 වන විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභය. මාසිකට රුපියල් 12,500 පැකේ නෙතරි කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙයකි. දෙරිය ස්ත්‍රී වෙතින් සහනදායි පුලි අනුපාතයන් යටතේ උසස් අධ්‍යාපනික ණය, ව්‍යවසායක ණය, රන් සහන ණය සහ NSP එකෝ ණය දහසක් හැගීම් හඳුනාගත් NSP ස්ත්‍රී
3: සුසර කරන්න 89.6 89.8 දිවයින පුරා
4: සිටි FM

රොලාවතින කැස්මකට හිත ඉල්ලන ගීත එක්ක හතවතට දැනෙන්නම සිටි හාට්බීට් සතියේ දින පහේම දහවල් එකට FM 89.6 FM 89.8 දිවයින පුරා සිටි FM.

0: සන්තෝසෙන් ඉන්නෝනේ.
1: සන්තෝසෙන් ඉන්න දුව පුළුවන්ද? සතුට කියන්නේ කාටවත් අපිට දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි අපේ සතුට හොයාගන්නවා.
0: අනිවාර්යයෙන්.
1: බලන්නකෝ ඒ කතාව නික.
0: අයිබෝවන්.
1: අයිබෝවන්.
0: අපි සන්තෝසෙන් ඉන්නේ.
1: දුක සෝකේ නෑ දන්නේ.
0: ඔව්. එතනින් හරි
1: කියන්නේ.
0: දන්නවා දන්නවා. දුක සෝකේ දන්නවා.
1: ඒනට ඒව දැනගෙන ඒක අවශ්‍ය වෙලාවට දීලා මේ වෙලාවේ අපිට දුකින් ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබත් එක්ක අපි හවස 4 වෙනකන් මේ කතා බහගෙන ඉන්නේ.
0: අන්න හරි. අයියා මල්ලී වගේ කියලා කියන්න බෑ.
1: අක්කා මල්ලී වගේ.
0: ඔව් එහෙම මෙම්මකෝ අපි මේ මේ බොහෝ පිරිසක් අතර මෙතන ඉන්නවාද මම කියන්න හදන්නේ මොකක්ද දන්නවද
1: දන්නේ
0: අද දවසේ වැඩසටහන සේනානි ජීවිතේ ගොඩදාගන්න මිනිස්සෙක්ට අතිශයින්ම වැදගත් වෙනවා ඒක මුලින්ම කියන්න බෑ
1: ඔව් ඔන්න ඔක හොඳට මතක තියාගන්න අපි ජීවිතේ ගැන අඩියක් හරි ජීවිතේ සාර්ථකත්වයේ වෙනුවෙන් ඉස්සරහට තියන්න ඔබේ හිතේ බලාපොරොත්තුවක් තියෙනනම් කලින්ම නැත්තම් බලාපොරොත්තු ඇති කරගන්න තියෙනවනම් ඒක වඩා වැඩි කරගන්න අපි අහගෙන ඉන්නේ මොකද මේ ඔය කියන ටික අනුරුද දැම්ම කියන්නේ ගීතයකේ මැහුවට පස්සේ තමයි කියන්නේ හැබැයි ජීවිතයට ඉදිරියාවක් තියෙන්න ඕනේ කියලා ඔබේ හිතේ බලාපොරොත්තුවක් තියෙනවනම් ඒ අය සහ ඇති කරගන්න ඕනේ කියලා හිතන අය අනිවාර්යෙන් අද අපි වහගෙන ඉන්න.
0: එන ලැස් වෙලා ඉන්න හැන්දෑවේ 4 වෙනකන් අපි දෙන්න මේ ඉස්සුවේ ඉන්නවා.
1: 0112 69092.
0: ඒ වගේම තමයි 077 6 89 6 89 8 කියන WhatsApp අංකයත් මතක තියාගන්න.
1: මේක රික්ස් ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයි කියලාත් මතක තබා ගන්න.
0: එනකොට දැන් බොහොම ඉන්න.

0: City FM Heartbeat. ස්නේහයේ නගරයට හදවතින්
1: එකයි විනාඩි 34යි තත්පර 13යි.
2: හැරිදින් කිව්වනම් කියපු දේ ඉෂ්ට කරලා දෙන්නේ.
1: ඔව් ඒක තමයි. දැන් මේකයි කතාව. මං කියවනේ සේනානේ අපි දෙන්නම කිව්වනේ. කියන අද දවසේ වැඩසටහන ටිකක් විශේෂ වෙනවා. ඒකට හේතු කාරණාවක් තියෙනවා. මේ වැඩසටහන නිකමට හෝ යන එන ගමන් හරි හාගෙන හිටියොත් තමන් ටිකක් වෙන පිම්මකට යනවා.
2: මෙතන ඉඳන් මැහුවා කියලා හිතන්න එපා. මොකද අපි සරින් සරේට මේ ටික කියනවා. එතකොට ඇහෙන වෙලාව ඔබට වැදගත්.
1: අන්න හරි ඇහෙන වෙලාව ඔබට වැදගත්. සාමාන්‍යයෙන් මේ දැන් සල්ලි කියන දේ වගේ මොන වගේ දෙයක් විදිහට දකින්නේ සේනානේ? සල්ලි
2: අර ඇත්තම සල්ලි වටින්නේ අර පොඩි කාලේ අර කිරිගස්සල කොලේ කොලේ එකතු කරලා කොස් කොලේ එකතු කරලා ඒ සල්ලි හදාගත්ත පර්ස් එක තමයි වටින්නේ. කාගෙන්වත් ප්‍රශ්න නැහැ නේ. හැබැයි දැන් ඒවට වටිනාකමක් නැහැ. අපේ පොඩි කාලේ වටිනාකම තිබුණාට කිරි කොල වලට කොස් කොල වලට වටිනාකමක් දැන් නැහැ.
1: ඔය කොස් කොල වලට බෝරු ගහනවා කියලා කියන්නේ කත්තේ කියලා මේ කියන්නේ සල්ලි වලට බෝරු ගහනවානේ.
2: හා
1: කියන්නේ හොර හොර වැඩ කරනවනේ සල්ලි වලට අනම්ම කැට ගහනවා.
2: තහනම්
1: දේවල්. ඔව්. ඔය අතර මේ කොස්කොල වලට එහෙම කරලා ඒව ආදේශ කරන මුදල් වලට එහෙම කරන කතාත් අපි අහලා තියෙනවා. මේ කතාවේ සාමාන්‍යයෙන් සල්ලි කියලා කියන දේ වෙනුවෙන් වැඩ කරන අය ඉන්නවා.
2: ඔව්.
1: සිනානේ කියන්නේ සල්ලි හොයන්නම වැඩ කරන අය ඉන්නවා. ඒ කියන්නේ
2: මුදල් වෙනුවෙන්ම
1: අන්න හරි. මුදල් වෙනුවෙන්ම වැඩ කරන අය ඉන්නවා. සහ මේ සමහර අය හිතනවා මුදල් වෙනුවෙන් වැඩ කරද්දී අර දුප්පත්කම නැති වෙනවා කියලා. එහෙම සමහර අය හිතනවා. හැබැයි එහෙම හිතන්නේ පොහොසත් වෙන බලාපොරොත්තු වෙන ඉන්න අය නෙවෙයි සේනානේ. ඇත්තම කාරණාව මං හිතන්න පොඩි කාලයක් අපිට දුන්නා. හැබැයි සමහර අය කියන පොහොසත් වෙන අය මුදල් තමන් වෙනුවෙන් වැඩ කරනවා කියන විශ්වාස කරනවා.
2: සමහරලාට කියනවා මේ මම දන්න දෙයක් තමයි වර්තමානයේ හැම වෙලාවෙම සල්ලි නෑ නෑ නෑ නෑ කියලා කියන්න එපා. ඔය නෑ කිව්වොත් නෑම
1: තමයි.
2: නැතිබනේමයි කියලා කියනවා.
1: අන්න හරියම කියනවා. එතකොට සාමාන්‍යයෙන් අර දුප්පත් කියන හේ දුප්පත් කියන එක අපි කියන්නේ તો අපි හිතමු නිකන් මුදල් අවශ්‍යතාවය තියෙන අය.
2: ඔව් අවශ්‍යතාවය තියෙන.
1: ඒගොල්ලෝ මුදල් වෙනුවෙන් වැඩ කරනවා. ඊට පස්සේ පොහොසත් මිනිස්සු ඒගොල්ලෝ කරන්නේ මුදල් තමන්ගේ වැඩ තමන්ගේ අවශ්‍යතාවය.
2: ඔව්.
1: කියන්නේ ඒගොල්ලෝ මේ එහෙම තමයි හිතන්නේ. හරිද? ඊළඟට අර බය සහ කෑදරකම මුදල් වලට ඔය කෑදරකම කියන වචනයට එක්තරා පුද්ගලෙක් පොඩි වචනයක් දෙනවා ඩිසයර් කියන එක අවශ්‍යතාවයක් නිකන් ඒ වගේ එකක්. හරිද? එතකොට මේක පාලනය කරගන්න ඕන. මේක පාලනය කරගත්තේ නැත්නම් මුදල් හොයාගෙන යන්න හම්බ වෙන්නේ නැහැ සේනානේ. මෙන්න මේ වගේ අදහස් ගණනාවකින් එක්තරා පුද්ගලෙක් හිතාගන්න බැරි තරම් ලෝකේ වෙනස් කරා පොඩි මේ පිට්ටු කිහිපයක. අපි නිකන් පිටු ගණන් නිකන් කියන්නම්කො. සාමාන්‍ය සේනානී පිට්ටු 349ක් විතර වගේ. ඔව් පිටු 349කින් ලෝකේ බොහෝ දේවල් වෙනස් කරා. ඒ පුද්ගලයා
2: හිතන්නකෝ මේ සම්පූර්ණ මේ A4 ෂීට් එකක් එහෙම නෙමෙයි. හොඳ A4 ෂීට් එකක් හතරට නැමුවා මේක තීරුවක් කියලා හිතන්න. අන්න ඒ වගේ පිටු 340 ගණකින් තමයි මුල කවරේ තේරියට පස්සේ
1: මේ කෙනාගේ නම එක්තරා අකුරක් තියෙනවා මැද්දේ තියෙන තනියෙන් ඉන්නේ. අන්න ඒ අකුරෙන් කියවෙන නම මොකක්ද කියලා තමයි අහන්නේ.
2: අන්න ටිකක් මේ කරකොල ඇතේරිය වගේ හිතෙන්න පුළුවන්. හැබැයි මේ ගැන දන්න අය දන්න හිතනකො සාමාන්‍යයෙන් අපි දැන් චුට්ටක් වෙලාව ගත්තා වුණත් ඔබේ ගැන හිතන්න ඕනම තැනකදී F අකුරු තුනකින් අපේ ජීවිතේ හරි ගස්ස ගන්න පුළුවන්. ෆැමිලි, ෆිට්නස්, ෆයිනන්ස්. ඔහොම කියලා අපිට ඒ දේ හදා ගන්න පුළුවන්. මේ ෆයිනන්ස් පැත්ත අපි හදාගෙන නම් අපිට කරන්න තියෙන හොඳම දේ වෙන්නේ මේ අවශ්‍ය කරන විදිහට ඒ ක්‍රියාමාර්ගානුගමනය කරන එක. දන්න නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහගෙන. අපි අහන්නේ මේ කියන පුද්ගලයා ජීවිතය වෙනස් කරගන්න ඔබට ඉඩ සලසදුන්න පුද්ගලයාගේ
1: නමේ තියෙනවා මැද අකුරක්. තනියෙන් තියෙන අකුරක්. එයාගේ නමේ කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුනේ මැද අකුර හිස්ස තියලා තියෙන. හිස්ස කියන්නේ අකුරක් විතරක් තියලා තියෙන්නේ.
2: දැන් හිතනකො එහෙම අනුරුද්ධ ඉතුරු අනුරුද්ධ අපි හිතමු ඉතුරු වෙන කැලක්
1: තියන්න.
2: අපි හිතෙන්ට ඒ කියලද අනුරුද්ධ ඒ සේනාදි ලංකාර.
1: අන්න හරි. ඒ කියන්නේ මොකද්ද කියලා.
2: ඒ කියන්නේ අනුරුද්ධ නෙමේ අනුරුද්ධ ඒ සේනාදි ලංකාර. අන්න එහෙම තමයි මේ උදාහරණ තියෙන්නේ.
1: හොයාගත්තොත් ඔබ දිනුම් ඇත්තටම ජීවිතේ දිනුම්. මෙන්න මේ පැත්තට පිළිතුරු කියන්නට මාර්ග 01112
2: 0776 89 6 89 8 WhatsApp අංකය.
3: මේ පැයි නැගල යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්.

0: ඔරිජිනල් ජපන් වාහනයක් ගන්න යන්න ලක්රෝ ඔටෝ හෝස් වෙතට. හොන්ඩ වෙසල්ස්, සුසුකි ඇල්ටෝ හයිබ්‍රිඩ්, නන් හයිබ්‍රිඩ්, සුසුකි වැගන්නාර්, ඩයිහට්සු මීරා, ටොයෝටා යාරිස් මේ සියලුම ජපන් වාහන ලක්රෝ ඔටෝ හෝස් වෙතින් වසර දෙකක වගකීම හෝ කිලෝමීටර් ලක්ෂයක දාවන සහතිකය. ලීසින් පහසුකම්, රක්ෂණ එකම වාහලක් යටින්. ලක්රෝ ඔටෝ හෝස් 511-3 අවිස්සා වේලපාර කඩුවෙල. ලක්රෝ ඔටෝ හෝස් 071-0666-444.
1: අක්ම ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලෞව වෙත ගෙදර නිෂ්පාදනයක්. කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල්වලින් දැන් ඔබට මිලදී ගත හැක. ලිවෝස් බී
2: සිටි හાર્ට් බීට්.

0: City Heartbeat. මට නිකමට හිතුණා පහුගිය දවස් ටිකේ සේනාන ටිකක් ඔය ඇයි මොකද ඉනාවෙන්නේ
1: නෑ මොකද කියන්නේ එන ටික දන්නවා
0: නෑ මං අද අවගම ගිහ හරි ලස්සනයි කියලා
1: ස්තුති දෙහුක මේ මේ සජීව කිව්වට
0: ඔව් සජීව කිව්වට මොකද මේ එලිගන්ට් ලුක් එකක් තියෙන එලිගන්ට් ක්ලාසි ලුක් එකක් තියෙනවා නිකන්
1: ලාවි වෙන්ද පැති ගියද කියලා නෑ නෑ
0: ගියානේ හොරෙන් හොරෙන්
1: හොරෙන්
0: හොරෙන් හොරෙන්
1: යා හොරෙන් හොරෙන්
0: ගිහිලා තියෙනවා මට පේන විදිහට ලස්සන ක්ලාසි ඇඳුම් අඳින්න ඕන නම් එලිගන්ට් ලුක් එකක් තියෙන අර විලාසිතාලුවේ පාරාදීසයක සැරි සරල නිකන් දිව්‍යාංගනාවන් වගේ
1: සහන් කොමන ඇඳුම්
0: අන්න හරි අන්කොමන් ඇඳුම් නැත්තම් හරි වැඩක් හරි වැඩ වෙනවා සමහර
1: ඒක මැඳගෙන යනවා
0: ඉස්සරහට එනවා ඔව් සේනානේ හොඳම වැඩේ තියෙන්නේ සමහර ඇඳුම් අරගෙන ගිහිල්ලා සමහර ගෙවල් වල දැන් අපි නෑදෑ ගෙවල් වලට ගියන පහුගිය දවස්වල ගිහිල්ලා වාඩි වුණාම සෝෆා එකේ හරියම නැත්තම් අර තියෙන ෆොටෝ කවරේ පාට යක්ෂ රෝග සම්බන්ධයෙන් ඔබට ගැටලුවක් තිබෙනවා නම් පාරම්පරික වෛද්‍ය කුෂාන් අමරසේකර මාත රැස්වෙද මහත්මයාට කතා කරන්න මෙන්න දුරකථන අංකය 0761 96 97 0761 96 97 කියන නම්බර එකට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් 0741 22 44 93 ටිකක් වේගෙ වැඩිද මන්ද?
1: දැන් අර විදිහට කිව්වොත් තව පහසු වෙයි අනුරුද්ද. 0719 6000
0: යනවා. ආ, එහෙම කියන්න පුළුවන්.
1: 0719 6000
0: යනවා. හරියට හරි එහෙම කියන්න පුළුවන්. ඊට පස්සේ අර තව නිකන් ලෑන්ඩ්ලයින් එකක් තියෙනවනේ. 0741 22 44 93
1: කියන්නේ මගේ ක්‍රමයට කියවෙනකොට 0421 22 449 33.
0: අර
1: මතක තියාගන්න පහසු විදිය, ඔබට මතක තියාගන්න පහසු විදිහට ඔබ ඒක මතක තියාගන්න.
0: මතක තියාගන්න. ඔබට මතක නැහැ, මට අමතක නැහැ නේද?
1: නන්දිර කොමත් කාටවත් මතක නැහැ.
0: ආඩම් මතක නැහැ. හැබැයි මෙතන හිම බෑසේනා. මේ කතාවේ හැටියට මතක තියාගන්න ඕනේ බොහෝ දේවල්.
1: ඒ ටික කියනවා මෙන්න මේ ටිකත් ඇහුවට පස්සේ මොකද නැත්තම් ඒවට හේතුත් අපි කියන්නේ පැ.
0: ඒ
1: ඉඳ මේකත් අහගෙන මෙමි.
0: ඒ නිසා මේ මේකත් අහගෙන ඉඳ කොහොමද යන්නේ බලමු.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: රෝස පෙති අතුරාලා යහන මත සතපාලා
4: කැමැතිම සින්දු වෙනස් හඳකින් වෙනස් රසකින් City FM හැඩකාර හැන්දෑව
3: නිහඬ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඳ
4: Covers, remixes, mashups සමග රේඩියෝවේ හොඳම හැන්දෑව City FM හැඩකාර හැන්දෑව
5: රැනේ ඉකිලෙන්න ඕනේ
6: අනුග්‍රහය
7: සුබ දවසක්
8: අලුත් වෙලා
7: පහසු වෙලා
8: තෑගි වැඩි වෙලා
7: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
8: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
7: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
0: අම්මේ පණිවිඩ මතක් කරගෙන යද්දි මේ අපි අර කියවනේ ඉඟි කිහිපයක් මේ ඉඟිවලට උත්තර දෙන්න උත්සාහ කරන බොහෝ දෙනෙක් ඉන්නවා සමහර වෙලාවට පොහොසත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ ජීවිතේ ජයගෙන මුදල් අතමිට සරු වෙලා බලාපොරොත්තු වෙන්න ඉන්න අපේ ජීවිතය ගත කරන්න ඊයට හොඳ අවස්ථාවක් මේ උදා වෙන්නේ සමහර අය හිතනවා ඒ කියන්නේ මේ මුදල් සම්බන්ධයෙන් කියන්නේ සල්ලි තියෙන්නේ මේ සල්ලි සමහර වෙලාවට වියදම් කරනවා කිසිම හැලහොල්මමක් නැතුව කිසිම බයක් හොයේ නැතුව වියදම් කරනවා මේව ගැන හරි දැනුමක් නැතුව මෙන්න මේ සල්ලි වලින් කොහොමද එහෙම නැත්තම් කොහොමද මුදල් උපයාගන්නේ කොහොමද පොහොසත් වෙන්නේ මෙන්න මේ කාරණා පිළිබඳව එක්තරා පුද්ගලයෙක් හරි මේ කෙටියෙන් හරි ලස්සනට පොතක් ලියනවා මේ කෙනාගේ නමේ තියෙනවා කොටස් තුනක් මෙන්න මේ නමේ තියෙන කොටස් තුනෙන් මැද කොටස එක අගුරක් විතරයි තියන්නේ අන්නේ අකුරින් තියෙනවා නම කුමක්ද කියලා තමයි අපි අහන්නේ සොයාගත් තෙන්න පිළිතුර මේ පැත්තට 0112 69 92 එහෙම නැත්නම් WhatsApp පණිවිඩයක් කියවන්න 0776 89 6 89 8 ඒ තමයි අපේ WhatsApp අංකය

0: झुमका
1: सिटी हार्टबीट।
2: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහ ආර් ස්වාමි කම්පී SLS සහතිකයේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් ස්වාමි කම්පී
3: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 436 6073 පිවිසෙන්න www.iihs.edu.lk

0: ප්‍රථමයෙන් දේශීය පුවතක්. පලිබෝධ නාශක තෝරා ගැනීම සඳහා පාරිසරික බලපෑම් සංගුණකයේ භාවිත කිරීමට යෝජනා කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අමාත්‍යකේඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේදී පසුගියදා පැවැත්විණි. පලිබෝධ නාශක භාවිතයේ මෙරට කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව වැඩි කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව තිබේ. එම පලිබෝධ නාශක අනාගතයේ පරිසර පද්ධතිය ජීවීන් ඇතුළු සංඝටකවලට බලපාන ආකාරය පිළිබඳ ප්‍රමාණාත්මක විශ්ලේෂණයක් පිළිබඳ ඇගයීමක් නොතිබිණි. විදෙස් පුවතක් දැන් රුසියාව ඉන්දියාව සමග අවයයුද මිලදී ගැනීමේ කිවිසුමකට එළඹේ. ඉන්දියාව රුසියාව සමග අවයයුද මිලදී ගැනීමේ කිවිසුමකට එළඹේ. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.2කට අධිකය. ඒ අනුව ඉදිරි වසර එකහමාර තුළ දිගදුර මිසල 300ක් රුසියාවෙන් ඉන්දියාවට සැපයනු ඇත. ඉන්දියානු ගුවන් හමුදා ප්‍රහාරක ජෙට් යාන සඳහා ඒවා භාවිත කෙරේ. ඊට අමතරව මහා පරිමාණ අවයයුද සහ හමුදාමය උපකරණ මිලදී ගැනීම සඳහා ඉන්දියා රජයේ ඩොලර් බිලියන 25ක ප්‍රසම්පාදන ක්‍රියාවලියක්ද අනුමත කර තිබේ. ක්‍රීඩා පොතක් දැන් ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම නවතම වර්ගීකරණ දර්ශකයේ පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වේ. දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථානවලට පත්ව සිටි සිව්වන ස්ථානයට පත්ව සිටින්නේ ඉංගලන්ත කණ්ඩායමයි. එම ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව හත්වන ස්ථානයේ පසු වෙයි.
1: RS Swami Company Navina Takshinin SLS Sahatike Samaga RS RB 500 Wani Kambi Swabhavika Vipatakata Orutu Dimata Taram Shaktimat RS Wani Kambi Divainapura Piyekuge Shaktiyamin Shaktimat Godanagillakata RS Wani Kambi
2: Mumbai IHSC Bauda Chikitsaka Upayadari Gatikaacharya Viru Api Gena Athinma Salakilimatwa Katitu Karana Wagema Labadena Honda Pragyapuhunu Saha Adhyapane Api Sabaya Loke Physiotherapist Kenek Wenna Sudanan Kala IHSC Ayadana Thula Api Sisun Vitarak Neve Ehi Api Anagatha Vruthi Kenda Wenna Obesi බෞද්ධ චිකිත්සක ශාස්ත්‍රයෙන් උසස් අධ්‍යාපනයක් හැදෑරීමට නම් අදම IHSS ආයතන සමග සම්බන්ධ වෙන්න.

අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01 436 6073 පිවිසෙන්න www.iihs.edu.lk

0: City FM
1: City Heartbeat
2: Laviventi Magic Hair Oil Ratulono Uluhal Jojoba Oil Pirisidu Poltil Susangyogen Susedi Laviventi Magic Hair Oil Hisakis Vetiyama Walaka Hisakis Shaktimat Kota Deeptimat Varalasak Labadi
3: Everybody ready?
4: රොලවතින කැස්මකට හිත ඉල්ලන ගීත එක්ක හදවතට දැනෙන්නම
1: සිටි හාට්බීට් සතියේ දින පහේම දහවල් එකට
5: FM 89.6 FM 89.8 දිවයින පුරා සිටි FM

0: සල්ලි දෙයියන්ගේ මල්ලි කියලා කියන සමහරනේ
1: සමහර
0: සමහරු කියනවා සමහරු මේ එහෙම කිය කිය සමහර වෙලාවට ආන්නේ ඔය ගානන්නේ
1: ඔද ගානන්නේ වැඩකට නැති කිසි ගානක් නැති කඩදාසි කොල කියනවා කඩදාසි කොලේ වටිනාකම කොහොමද
0: අන්න හරි නැගු සමහරයි කියනවා මේ ජීවිතේ හරි අපූර්වට දෙකයි විනාඩි දෙකයි තත්පර 9 වෙලාව
1: ඉක්මනට ඉඳලා හැබැයි අනුද මොනවා කිව්වත් වැඩක් නැහැ අර හින්ට් එක පොඩ්ඩක් පහසු කරන්න
0: හරි පහසු කරුණි මම කියන්න දෙන මොකක්ද දන්නා මේ පොතේ අන්තර්ගතයේ තියෙන එක්තරා කොටසක් වගේ මේ කියන්න කලින් ගීතයකට යනවද කොහොමද කියලා මනවද
1: අපි පොඩ්ඩක් කියලා යමු දැන් මොකද එකම වතාවයිනේ හින්ට් එක කිව්වේ දුරකතේ සංඥා දිගින් දිගටම ඉක්ුත් කරනවා කමක් නැහැ මොකද අපි මේ පැය පටන් ගත්තු හින්දා හින්ට් ටික ටිකක් මතක් කරගෙන යන්නම් මොකද සමහරව අහලා තිබුණා මේක මේ ජාත්‍යන්තර කෙනෙක්ද කියලා ඇත්තටම ඉතින් අපේ රටත් ජාත්‍යන්තරට අයතිනවා මෙයා ජාත්‍යන්තර කෙනෙක් අපේ රටේ කියලා නෙමෙයි මම මේ කිව්වේ හැබැයි ඔහු ජාත්‍යන්තර ප්‍රසිද්ධියටපත් කෙනෙක්
0: අන්න හරි එතකොට මේ සමහර අය කියනවා මේ මේ පොතේ ලස්සන ලස්සන කොටසක් තියෙනවා මෙතන තියෙනවා සේනානි සමහර අය කියනවා මට මම වැඩි සල්ලි වලට ආස නැහැනේ මම උදල් වලට කැමති කෙනෙක් නෙමෙයි මම වැඩ කරන්නේ රැකියාවට ආදරේ නිසා
1: සමහරු කියනවා අනේ මට ඔය සල්ලි ප්‍රශ්න නැහැනේ සල්ලි නැති ප්‍රශ්න විතරයි
0: තියෙන්නේ සල්ලි නැති ප්‍රශ්න තියෙන්නේ මම සල්ලි වලට වැඩි කැදර කෙනෙක් නෙමෙයි මට උන්නේ රැකියාව කරන්න නිකන් දීලා බලන්නකෝ රැකියාව
1: මම මේ කියන්නේ නැති මට නම් එහෙම බෑ කියලා මං කියන්නේ නැහැ කරන දේට සරිලන වැටුපක් ලැබෙන්න ඕනේ නැත්නම් කොහොම ජීවත් වෙන්නේ
0: අන්නේ එහෙම කෙනෙක් එහෙම අදහසක් ඒ පුතේ එක තැනක තියෙනවා එතකොට එයා කියනවා මේ එහෙමනම් නිකන් දීලා බලන්නකෝ වැඩ කරයිද කියලා හරිද ඊට පස්සේ තව කියනවා තව එක තැනක කියනවා ඔය මේ කෑදරකම කියලා අපි කියවනේ අර
1: කියන්නේ මුදල් වලට තියෙන කෑදරකම
0: ඔව් මුදල් වලට තියෙන කෑදරකම සහ මේ අවශ්‍යතාවන් වලට
1: අවශ්‍යතාව ඒ
0: කියන්නේ කඩේකට
1: ගියොත් එක කිවර වෙන කලින් දකින්න නොදකින් හැමදේම ගන්න
0: අන්න අර එක දිගට ගන්නවා අපි හිතමු ෆුඩ් සිටි එකට ගියා කියලා ඒ කියන්නේ තියෙන නිකන් කඩේකට ගියා
1: කියලා මතක් කරගෙන කියන්නේ අවුරුදු කාලේ ගැන හොඳේ
0: ඊට පස්සේ මේ අරක දකින්නවා මේක දකින්නවා මේක දකින්නවා මේක දකින්නවා ඔක්කොම අරගෙන
1: තව සතියකින් මේක ඕනේ වේ තව මාසිකින් මේක ඕනේ වේ කියලා හිත ගන්නවා
0: ඔව් ඒ කියන්නේ දැන් මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ නැහැ හැබැයි අරගෙන එනවා අරගෙන ආවට පස්සේ තියෙන මුදල් ඔක්කොම වියකිලා ගිහිල්ලා අවසානයේ හිස් පර්ස් එකක් තියාගෙන ඉන්නවා
1: දැන් ඔය කියන දේවල් එක්ක අනුරුද දැන් ඔය අපි මේ අත කියන හින්ස් වලට අනුව මේ පුද්ගලයා කියනවා මේ ධනවතුන් සහ දුප්පතුන් අතර තියෙන එකම වෙනස කියලා ඔහු විශ්වාස කරන්නේ ඒගොල්ලන් සකස් කරගන්න ඒ කියන්නේ ඒගොල්ලෝ මුදල් සකස් කරගන්නේ කොහොමද බුද්ධිය සකස් කරගන්නේ කොහොමද කියන්නේ ෆයිනෑන්ෂල් ඉන්ටෙලිජන්ස් ගැන තමයි වැඩි හරිය කතා කරන්නේ
0: ඒ කියන්නේ මේ අර මුල්ලි සාක්ෂරතාවේ
1: ඔව්
0: මේ මුල්ලි සාක්ෂරතාවේ සහයි බුද්ධිමත්භාවේ
1: කියවා ගැනීම ඉතින් හොඳට තියෙනෝනේ මේ මුදල් වල හොඳේ
0: අද නිකන් ඔන්න සල්ලි හොයන මාර්ග ටික මේක යන්න හදන්නේ හොයාගත්තොත් එන්න මේ පැත්තට
1: 0112 දුප්පත් තාත්තල පොසත් තාත්තල ඉන්නකොට කොහොමද අපි පොසත් වෙන්නේ කියලා හොයා ගන්න ඕනේ මොකද හැමදාම දුප්පත් තාත්ත කෙනෙක් විදිහට ඉන්න
0: බෑ ඉන්න බෑ දුප්පත් අම්මා කෙනෙක් විදිහට ඉන්න බෑ දුප්පත් දරුවෙක් විදිහට ඉන්නත් බෑ මේක දෙන හොඳම කාරණාව මේ කෙනාගේ මේ පොත ලිව්ව කෙනාගේ නමේ තියෙන කොටස් තුනක් ඒකේ එක අකුරක් ඒ කියන්නේ මැද අකුර එයා ලියන්නේ නැහැ වැඩිය අන්න ඒ අකුරෙන් කියවෙන නම
1: බැරි නම් අකුර හරි කියන්න අද ඉතින් ඒක මේ පිළිගන්නම් අපි අකුර කියන්නකෝ නමේ මැද තියෙන්නේ මේක හොඳේ දුප්පත් වෙලා ඉපදෙන එක අපේ ප්‍රශ්නයක් නෙමෙයි හැබැයි දුප්පතෙක් විදිහට මිය යන එක අපේ ප්‍රශ්නයක්
0: අන්න හරි

0: රොලාවතින කැස්මකට හිත ඉල්ලන ගීත එක්ක හතවතට දැනෙන්නම සිටි හාඩ්බීට් සතියේ දින පහේම දහවල් එකට FM 89.6 FM 89.8 දිවයින පුරා City FM
1: අත්ම ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලෞව වෙදක දර නිෂ්පාතනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සැල්වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී
2: සුමධුර සුගායනින් සුන්දර ලොවකට ඔබව කැඳවාගෙන යන
3: ආරාධනා ස්වරදෙන
2: සෑම දිනකම රාත්‍රී 7:30ට
3: 89.6 89.8 දිවයින පුරා
4: සිටි FM දුලබ කලාවට නිරතුරු අතහිත ජාතියේ මහා පාන් තැඹ ලංකා

0: DUC පිට පිට රට තෑගි සීසන් 4 ඔබත් අදම රටින් ඉවෙන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි 5ක තෑගි පිට තෑගි දිනන්න
1: නොනවතින ගැස්මකට හිත ඉල්ලන ගීත එක හදවතට

City FM Heartbeat. Snehai Nagarayata.

0: නවසේනන
1: සමහර ලට මෙතන හිටියට ඉන්න වෙන කොහෙවත්
0: ඉන්න වෙන කොහෙවත් මේ කතාවෙක්ක ඇත්තරම අපිත් මේ සමහර තැන්වල ඉන්නවා.
1: ඔව් සහ ඒ කියන දේවල් කොච්චර වටිනවද කියලා හිතෙන්නේ අනුරුද්ධ. දැන් මධ්‍යම පාන්ති කියන්නේ ඉතින් මේ අපිටනේ ඇත්ත තමයි මේ කතාව. අපි හිතන්නේ ඔහු කියන විදිහට අපි හිතන්නේ මේ මට මේ මෙලදී ගැනීමට නොහැකි. I can't afford it කියලානේ මේගොල්ලන් කියන්නේ. හැබැයි ධනවත් අය ඒකලන් කියන්නේ How can I afford it? කියන්නේ කොහොමද මම මේක කරන්නේ?
0: අරමුණට යන්නේ
1: කොහොමද? ඇත්ත තමයි හිතාගෙන යනකොට අපි එහෙමම නේද කියලා හිතනවා. අර නෙගටිව් වල තැන ඉඳන් තමයි කියන්නේ අර කියන්නේ අර නැතන අර්ථේ නැත්තම් ඇත්තම සාර්ථක ප්‍රතිඵලයක් සාර්ථක පුරුද්දක් නෙමෙයි අපි ළඟ තියෙන්නේ. ඇත්තටම වැරදි.
0: එතකොට ඔන්න ඔය වගේ කාරණා රාශියක් එකට ගොනු කරන හරි අවුරු. අර පිටු මංකේ 349ක්
1: නේ. අන්න එච්චර 349.
0: ඔව් 349ක් පොතම ළඟ තියෙනවා. මේ මේක ඇත්තට මමත් හොයාගත්තේ. ඔය මේ කැරකිද්දි ප්‍රධාන පාලක මෙදිර එක්තරා අපේ කුමාර කියලා මහත්මයෙක්
1: කියන.
0: එතුමා ළඟ මේ පොත තිබුණා මං කිව්වා මේ තව සමන් කියන මහත්මයෙක් ඉන්නවා දෙන්නටම කිව්වා මේ මම මේ පොත පොඩ්ඩක් කියවන්නම් කියලා. එතකොට තමයි වැඩේ අහුනේ. ඇත්තටම හරි ලස්සනයි. ඔබත් මේ හම්බුනොත් මේක කියවන්න. කියවන්න කලින් නම තැනගෙන ඉන්න බෑ.
1: අනිවාර්යයෙන්ම මේ කුමාර සහ සමන් සහ පොදුවේ ගත්තාම අපේ ප්‍රධාන පාලක මැදිරිය ගැන කතා කරද්දී මේ අය තාක්ෂණික විෂයෙන් අගතැන්පත් අය. හැබැයි ලෝකේ බොහෝ දේවල් ගැන හොයන අය. මොකද අද තියෙන්න ඕනේ ඇත්තටම තොරතුරු හොයා යාමක්. ඉතින් ඒ තොරතුරු හොයා යාම තමන්ගේ විෂය ක්ෂේත්‍රයට පරිබාහිරව මේ අය නිරන්තරයෙන් සිදු කරන. මොකද ඒ දේවල් නිසා තමයි ඒ වගේ වෘත්තියක නිරත වෙද්දී හිතට මානසික සහනය සුවය ලබා ගන්න.
0: සරණි මටත් ඒ කාරණා පුදුමිතර අතරන හේතුවත් ඔබත් ගුවන් තුලට ආවෙලාවක ඇවිල්ලා බලන්න එතන හරි අපූර්ව තැනක්. කොහොම හරි මේ
1: දැක්කම වයර් වයර් වයර් හැම තැනම තියෙනේ මේවා ටික දැක්කම අපිට නිකන් පිස්සු වගේ අපිට ට්‍රක් කියලා තමයි කියන් තියෙන්නේ.
0: හැබැයි ඒවා හරි මේ අපූර්වවට විසඳාගෙන තියෙන වුණ අපිට තේරෙන්නේ නැහැ ඒ තාක්ෂණය කොහොම වුණත් හරි හැඩයි.
1: ඉතින් මේ ප්‍රධාන පාලක මැදිරිය ගැන කිව්වේ අපේ ගුවන් විදුලියේ ප්‍රධාන පාලක මැදිරිය කියලා කියන්නේ ඇත්තම ගුවන් විදුලියේ හදවත වගේ තැන. ඉතින් එතන ඉඳන් තමයි මේ සියලුම බෙදා හැරීම් විසුරුව හැරීම් සිද්ධ වෙන. ඒ අයගේ මේ දැනුම අපිත් අද ඔබට දැනුමක් ලබා දෙන උපයෝගී කරගෙන තියෙනවා.
0: අනිවාර්යෙන් සමහර අය හිතනවා මේ මුදල් අහිමි වෙන්න අහිමි වුණොත් අහිමි වෙයි කියලා බයක් තියෙනවා. ඒ කියන්නේ සල්ලි නැති වුණොත් එම හරි ජංජාලයයි වෙන්නේ.
1: මොකද ඊට පස්සේ කරන්නේ?
0: ඊට පස්සේ මේ ඒ විදිහට නිකන් සමහර අය තැම්පත් කරනවා. සමහර තැන්වල එපා කියලා කියන්නේ. හැබැයි සමහර අය තැම්පත් කරනවා. ඒක ආයි වැඩකට ගන්න කවදාද කියලාවත් දන්නේ නැහැ තැම්පත් කරනවා. ඒ
1: කියන්නේ අන්තිමේට මේ තැම්පත් කරපු තැනම දී.
0: ඔව් එහෙම සමහර ඒවා තියෙනවා. හැබැයි ආයෝජනයක් කරන්න. දැන් අපි හොඳම උදාහරණයක් ගත්තොත් එහෙම ඇස් වහගෙන දැකපු වෙන සැබෑ කරගන්න NSB බැංකුව ජාතික ඉදිරි කිරීමේ බැංකුව හරි අපූර්ව වැඩක් කරගෙන යනවනේ. NSB මිතුරු මිතුරු account එක. ඒතර මෙතන තියෙන වෙන කතාවක්. යූත් එකේ මෙච්චර කාලයක් අර අයාලේගිය පාරවල් පැත්තකට දාලා ඔබ යන්න හරි පාරේ.
1: ඒ කියන්නේ මේ ඔබට නිවැරදි මාවතක් තමයි ජාතික ඉදිරි කිරීමේ බැංකුව පෙන්ලා තියෙන්නේ සා ස්මාර්ට් විදිහට.
0: අන්න හරි. දැන් ඒතර මේ කාරණා එක්ක යද්දි හරි දැනෙන කාරණා. ඊට පස්සේ දැන් ලස්සනට ඉන්නත් මෙතන තව කාරණාවක් කියනවා සීනානි. කෙනෙක්ගේ පෞරුෂය තීරණය වෙන තැන් ටිකක් තියෙනවා.
1: ඔව්.
0: එතකොට ලස්සනට අඳින්න ඕන.
1: ඔව්.
0: ලස්සනට හිනා
1: වෙලා ලස්සනට අඳින්න ඕන කියන්නේ මේ මිල අධික දේවල් හැම වෙලේම ඔබ ගන්න ඕන කියන එක නෙමෙයි. තියෙන ඇඳුම පිරිසිදුව පිළිවෙලට. ඒක මේ කෙනෙක් දැක්කම අනේ හරි පිළිවෙලට ඉන්නවනේ කියලා හිතෙන විදිහට ඔබ අඳින්න.
0: අනිවාර්යෙන්. ඒහෙම ඇඳුම් ගන්න ඔබ යනු
1: ලාවින්තේකට. NSP එක ගැනත් මතක් කරපු හින්දා ඔබ හීන හැබෑ කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවට යන්න NSP අයි මිතුරු මිතුරු account එක තියෙන ඔබ වෙනුවෙන්මයි. ලාවින්තේ කිව්වහම ශාකා 7කින් යුතු මේ ශාකා ජාලය තුල uncommon ඇඳුම් ඔබට ඕන වෙලාවක ලබා ගන්න පුළුවන්. ඒකත් ඉතින් මතක් කරන්න ඕනේ. මොකද ජීවිතීමේ කලාවට ගැලපෙනම විලාසිතාවන් ඔබට තෝරලා දෙන ලාවින්තේ මේ ශාකාජාලේ 0775 935 999 WhatsApp අංකයට ඔබ පණිඩයක් යොමු කරොත් ඒකටත් පිළිතුරු ලැබේ.
0: අනිවාර්යෙන්. ඒ අතර කියන්න ඕන කාරණාවක් තියෙනවා. දැන් මේ මුදල් සම්බන්ධයෙන් අපි කතා කරන්නේ ආනන්ද විදිහට වියදම් කරලා නේ සොච්චමන් නේද කිසිම පළකට නැති දේවල් අරන් ගෙනවට වඩා ඔබ යන්න ලංකා සතුසට. හොඳේ ගියොත් එහෙම ගන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. සුදු කෙකළු කිලෝ එකක්ම රුපියල් 199. බලන්න කොහෙද එහෙම දෙන්නේ නේද? ලංකා සතුස ජාතියේ මිල තීරක. දැන් මේ අර අපි කිව්ව කාරණා තිබුණ පොතක් තියෙනවනේ. මේ පොත ලියනවා එක්තරා කෙනෙක්. ඔහුගේ නමේ තියෙනවා නොකියවෙන කොටසක්, නොකියවෙන අකුරක්. ඔහු කියන්න නැති එක අකුරක් තියෙනවා. අන්නේ අකුරෙන් කියවෙන නම මොකක්ද කියලා අපි අහන්නේ.
1: දැන් මේ එහෙම කිව්වහම අපිට හරි අපූරු උත්තර. ඒකට අපූරු කියලා තමයි කියන්න තියෙන්නේ. හිතන්නකෝ දැන් අනුරුද්ධ කියලා. ඒකේ කොහේ හරි තැනක ආර අකුරක් යුව අකුරක් තිබුණා කියලා හිතන්නේ. එහෙම මේ අතරමැද තියෙන එක නමක අතරමැද තියෙන අකුරක් ගැන නෙමෙයි අපි අහන්නේ. අනුරුද්ධ ඊට පස්සේ තියෙන නමේ වචනේ හිස් තැනක් නැත්නම් ඒකට අකුරක් තියෙනවා. ඒ බී සී ඩී ඕන අකුරක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ සේනාදිලංකර. අන්න එහෙම නැතුව අනුරුද්ධ කියන එකෙන් මැදින් අකුරක් කරගෙන එහෙම නෙමෙයි. හොඳේ
0: අපි ද සිල්වා කියලා කියන්නේ සමහරවිට මහේෂ් ද සිල්වා අපි කියනවා. අන්නේ ද කියන එකෙන් මොකද්ද කියන්නේ වගේ අපි අහන්නේ.
1: අන්න
0: අන්නේම යන සවාගතෝ තෙන්න 0112 69 92 82
1: 0776 89 6 89 8

0: සිටි හාට්බීට්
1: මේ පැයි නැගල යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ෂරෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ෂරෝ ඔටෝ හෝස්.

0: මොකද මේ බලාගත්තුවට බලාගෙන ඉන්නේ?
1: සල්ලිත් තියෙන හොඳ ජපන් වාහනයක් ගන්න විශ්වාසවන්ත තැනක් නෑනේ.
0: ඇයි ඔයාට මාව විශ්වාස නැත්ද?
1: ඊ මොකද? ඔයාට ජපන් වාහන තියෙනවද?
0: ජපන් වාහනයක් ගන්න ඔයාට මං වගේම විශ්වාසවන්ත තැනක් තියෙනවා. ලක්ස්රෝ ඔටෝ හෝස් තියන්නේ 511-3 අවිස්සාවේල පාර කඩුවෙල. මේ තියෙන දුරකථන අංකය 071-1-666-444 071-1-666-444. ජපන් වාහනයක් නම් ලක්ස්රෝ ඔටෝ හෝස්
2: City Heartbeat.

0: TFM Heartbeat.
1: Snehai Nagarayata.

0: කළුතර පැත්තට එන්න බලාපොරොත්තුවක් තියෙනවානේ.
1: කළුතර වාහනයක් එහෙම අරගෙන
0: ලස්සනට ඇඳලා කරලා කොහොමද සේනේ
1: හොයලා දෙන්න ලක්ෂ 5ක් මුලික ගෙවීමට ලක්ෂ 5ක් ඕන වෙනවා.
0: ඒක තමයි මේ දැන් මේ අද කියන්නේ සල්ලි හොයන
1: සල්ලි හොයන ක්‍රමය
0: ගැනනේ. අතට කියන්නේ කොහොමද සල්ලි කෙනෙක් වවන්නේ නේද? මේ කාරණා ගැන තමයි හොයාගෙන යන්නේ. සේනනේ හොඳ කාරණාවක් තියෙනවා මෙතන කියන මේ ඇත්තටම සල්ලි ඕනනේ.
1: ඔව් ඉතින් ඕනේ.
0: සල්ලි නැතුව බැහැනේ කරන්න. සමහර වෙලාවට සමහර හිතන් ඉන්නෝ මේ අධිකම් මිල ගණන් තියලා හදනව මොකුත් නැහැ. පරම්පරා 500කට විතර මහා විශාල ගයක්.
1: අනේ හදලා ඉවර වෙනකොට හතිත් නැහැ.
0: හතිත් නැහැ අපි කියන්නේ මොකුත් නැහැ.
1: ඔව් මේ ගොඩක් අය මේ ගේ හදන්න පටන් ගත්තට පස්සේ gedara හදලා ඉවර වෙනකොට ඇත්තම ටිකක් වයස්ගත වෙලා උඩ තට්ටු වලට එහෙම යන්නත් බෑ.
0: එහෙම තියෙනවා. ඒ කියන්නේ ඔය අර වත්කම් සහ වගකීම් නේද, liability සහ asset අතර පොඩි වෙනසක් තියෙනවා කියලා කියනවා.
1: අවශ්‍යතාවන් ගැන හිතනවා.
0: අන්න හරි. අපිට දැන් හිතෙනවා නම් දැන් ගිහිල්ලා මේ අපි හිතමු ලංකාවේ තියෙන තරු 10 හෝටලයක් කියමු. අපි තියෙනවද කියලා ආදන්නේ. තරු 20 හෝටලයක් කියමු නේද?
1: අපි දැන් තරු පේන්නේ.
0: ඔව් තරු පේන්නේ අපිට හිතෙනවා කියලා කියමු. එහෙම ගිහිලා කැම ටිකක් කන්න ඕනේ කියලා. කමක් නැහැ ගියාට. යන්න ඒ වගේ තැන්වලට යන්න ඕනේ කියලා බලන්න ඕන.
1: අද්දකින් මෙහෙම ගන්නවා.
0: ගන්න ඕනේ ගිහිල්ලා. එතකොට බලන්න ඕනේ මේකෙන් මොකද්ද ලැබෙන ප්‍රයෝජනෙ කියලා. නේද අපි ගිහිල්ලා එකපාරට මෙතනින් ගිහිල්ලා කාලා බීලා එනවා ආර්ථියන සමල්ලාට. පඩිය මැද ගියවන්න.
1: හයිටි එකකට ගියා වගේ තමයි.
0: අන්න හයිටි කියන්නේ
1: තියෙන ඔක්කොම ටික කාලා අවශ්‍ය කිසි දෙයක් කාලා නැහැ.
0: අන්න හරි. එහෙම තියෙනවා. එතකොට මේ සමහර ඔය ඇසට් කියන වත්කම් තියෙන්නේ. සමහර හිතන් ඉන්නෝ වත්කම් කියලා කියන්නේ මේ ඔය තියෙන මහා ගෙවල්. එහෙම වෙන්නේ අවස්ථා තියෙනව නැත්තේ නේ. ඊට පස්සේ සමහර හිතන් ඉන්නෝ දැන් මේ දැන් ප්‍රියස් මහා ගෙදරට ගිහිල්ලා අපිට වාහන ගන්න පුළුවන් නේ. එතෙන්ද ගිහිල්ලා අපි ගිහිල්ලා ලව් ලෝකේ තියෙන මේ අතිම්ම හදන වාහනේ ගන්න යන්නේ නැහැ නේ. අපිට ගැළපෙන ඒ කියන්නේ අපිට ගැළපෙන සූටබල් මේ කියන්නේ සුපර්රිම අපිට
1: දරා ගන්න පුළුවන්.
0: අන්න හරි. හැමදේම වුන් කියලා දෙනවා ඒ කාරණා අපිට. ඔයාලට මේ වාහනේ තමයි ගන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ
1: වාහනේ. ආදායමට සරිලන්නේ ඔබේ අවශ්‍යතාවට සරිලන්නේ මෙන්න මේක.
0: අන්න හරි. ඒ නිසා ප්‍රියස් මහ ගෙදරට යන්න මේ කළුතර තියෙන හැර ලස්සනයි තැන.
1: 0775 400 500 තමයි දුරකථන අංකේ වැඩි විස්තර දැනුවත් වෙන්නත් පුළුවන්.
0: අන්න හරි. ඒ අතරේ දැන් මෙන්න මේ කාරණාව පිළිබඳව ලියලා තියෙනවනේ පොතක්.
1: ඔව්.
0: දැන් මේ සල්ලි කොහොමද කියන්නේ වෙන්නේ පෝසත් වෙන්නේ කොහොමද අපි සරලවම කියමු කොහොමද පෝසත් වෙන්නේ මේ පොත ලියන කෙනාගේ නමේ තියෙන කොටස් තුනක් මුල මැද අග අපි අහන්නේ මුල කොටසත් නෙවෙයි අග කොටසත් නෙවෙයි
1: මැද කොටස
0: මැද කොටසේ ඔහුගේ පොතේ එක අකුරයි ලියලා තියෙන්නේ අන්න ඒ අකුරෙන් කියවෙන නම
1: බැරි නම් අකුර කිව්වත් පිළිගන්න
0: ඕවා බැරි නම් අකුර කිව්වත් මේ යන විදිහට පිළිගන්න සිද්ධ වෙනවා ඒ කියන්නේ කොහොමද අපි සල්ලි ගැන තියෙන දැනුවත් වීම
1: ඔව් ඒ කියන්නේ ඒ අකුර නෙමෙයි හොඳේ මේ ගීතෙන් පස්සේ අපි නම් ටිකකුත් කියනවා
0: අනිවාර්යෙන්

0: සිටි හාට් බීට් සතුටින්ම දවස පටන් ගන්න. Good morning ජීවිතේම සිටි
1: සතියේ දින පහම උදෑසන 7ට
2: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
0: නොනවතින කැස්මකට හිත ඉල්ලන ගීත එක්ක හදවතට දැනෙන්නම සිටි හාට් බීට් සතියේ දින පහේම දහවල් එකට
3: FM 89.6 FM 89.8 දිවයින පුරා සිටි FM

කසාගල ග්‍රීන් සුප කියලා කියන ලංකාව ස්තරම් ආයතනය ඔබ ගියොත් එහෙම ගිහිල්ලා නිකන්න බෑ. ඉතින් බඩු තියෙනවනේ මිලදී ගන්න දේවල්. ඒ අතර ඔබේ බිල් එක රුපියල් 25,000කට එහා ගියොත් එහෙම ප්‍රවාහන පහසුකම් නැබලේ කොච්චර වටිනවද බලන්න. ඉස්සර ශාකා තිබ්බේ මාතල කඩුවෙල අතුරුගිරේ පමණයි. දැන් එහෙම නෑ. විහිදලා පැතිරිලා හරියට මකුළු දෙලක් වගේ ලස්සනට තැන් තැන් බැඳලා තියෙන්නේ. නර්මල ගණේ මුල්ල ගම්බල මේ හැමතැනම තියෙන නිසා ඔබට සාධාරණ මිල ගණන නැටතේ බොහෝ දේවල් මිලදී ගැනීම හැකියාව තියෙනවා. ග්‍රීන් කන්සෙප්ට් එකෙන් ගැන හරිය පුරව ආයතනයක් ග්‍රීන් සුපර් කසාගල ග්‍රීන් සුපර් ගැන කියන්නේ. ඒ වගේම තමයි ලාවිවෙන්තේ ලස්සනට අඳින්න බලාපොරොත්තු වෙන බොහෝ දෙනෙක් යන ලස්සනම තැන ලාවිවෙන්තේ ශාඛාවන් හතක් තියෙනවා. ගියොත් එහෙම ඔබට බොහෝ දේවල් මිලදී ගන්න පුළුවන්. විශේෂයෙන්ම ලස්සන ඇඳුම් ඒ වගේ බොඩි කියා ප්‍රොඩක්ට්ස් එහෙම ලාවිවෙන්තේ ෆේස්බුක් පිටුවට යන්නකො තවත් බොහෝ දේ බලා ගන්න පුළුවන්. ඒ අතරේ ජීවිත ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන අපි හැමෝම සල්ලි ගැන හොයනවනේ, මුදල් ගැන හොයනවනේ. මෙන්න මේ අද දවසේ ඇහුව ප්‍රශ්නෙට පිළිතුරු ලබා දුන්න අපේ ආදරණීය හිතවතුන් ගණනාවක්. යතරේ මොරටුවේ සංජීව, ඒ වගේම මොරුන්තුඩුවේ තමාරා, තෙල්දිණියේ මල්කාන්ති, තම්මැන්නා වෙටියේ වීරසේන, තව කවුදින්නේ ගන්තුනේ මානෙල් ප්‍රේමකුමාර, රත්නසිරි ගමගේ මේ පැත්තට ආව ඒ වගේම මහව චින්තක සම්පත්, මිරිගම චින්තක, ඒ වගේම රත්නපුරේ රේණු, අම්බලංගොඩ ශෝලි, තව කවුදින්නේ වසන්ත පෙරේරා මේ පැත්තට ආව අපේ ආදරණීය හිතවත බොහොම ස්තුතියි. පිළියන්දල චරකණී මේ පැත්තට ආවා. ඒ වගේම අම්බලන්තුට ඉන්ද්‍රජිත්, තව කවුදින්නේ මිනුවන්ගොඩ ගංගා, මහයලගමී විජේසිංහ මේ පැත්තට ආව, සූර්යේ වැව ජාතික පාසලේ කර විදුහල්පතිතුමන්, නියෝජ්‍ය විදුහල්පතිතුමන් මේ පැත්තට ආව, ප්‍රියදර්ශනී සහ ප්‍රියදර්ශන වෙන්න ඕන. මේ හැමෝම එකතු කරගෙන තමයි අද දවසේ වැඩසටහන අහන්නේ සහ පිළිතුරු ලබා දෙන්නේ. ඒ වගේම ප්‍රේමරත්න මේ පැත්තට ආව, අපේ ආදරණීය හේතුවතා මදුරාවල උඩවංගුවේ නිලන්තන් මේ පැත්තට ආව, මිරිගම යමුනා ඇවිල්ලා පිළිතුරක් දුන්න අලු විහාරේ ශාන්ත, ප්‍රියදර්ශනී ගම්පහෙන්දන්, ඒ වගේම මාවතගම අචල, තන්ත්‍රි මුල්ලේ දයානි, සමරසිංහ ප්‍රියදරණී හිතවත මේ පැත්තට WhatsApp පණ විඩක් කියලා තිබුණේ. ඒ වගේම ලංකොටුවේ නිලානි, තව කවුද ඉන්නේ සැමුවෙල් මේ පැත්තට ආව ප්‍රියදරණී හිතවතයි, වගේම ජායල ඉනෝකා සහ නුගේගොඩ දමිත් මේ පැත්තට ඇවිල්ලා පිළිතුරු ලබා දීලා තිනවා. තවත් කීප දෙනෙක් ඉන්නෝ, ඒ අයගේ පිළිතුරු ලබා දීම් සහ නම් අපි තව පොඩි වෙලාවකින් කියනවා. ජීවිත ඉස්සරහට යන බලාපොරොත්තුවක් තියාගන්න බොහෝ දෙනෙක් අතට අරගෙන කියවන පොතක්. මේ පොතේ එක තැනක තියෙනවා මේ ඔහුගේ නම සටහන් කරලා. නමේ කොටස් තුනක් තියෙනවා, මුල, මැද සහ අග කියන. අපි අහන්නේ මැද කොටසේ නම. පෝසත් වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න, සල්ලි ටිකක් අතමිට සරු කරගන්න බලාපොරොත්තු වෙන ඉන්න බොහෝ දෙනෙක් අතැති කියවන ලස්සන පොතක්. සමහර අය හරි බයයි මුදල් කළමනාකරණය කරගන්න නේද. සමහර අය මුදල් කියන දේ තරම්ම මම ඔය සල්ලි වලට එච්චර ආස නෑනේ, නිකම් බලන්නක වැඩක් කරවගන්න පුළුවන්ද කියලා. මේ දන්නේ මෙතන අවස්ථා තියෙන වෙනව තියෙනවා. ඒ නිසා මුදල් කොහොමද කළමනාකරණය කරගන්නේ, සල්ලි කොහොමද ලස්සනට ෂේප් එකේ වැඩේ ටික කරගන්නේ, තමන්ගේ වැඩවලට කොහොමද යොදවගන්නේ කියන කාරණා ගැන හරි ලස්සනට කියලා තියෙන පොතක්. හෙව්වොත් වටිනවා. මේ පොත ලියලා තියෙන කෙනාගේ නමේ තියෙන මැද කොටස තමයි අපි අහන්නේ කුමක්ද කියලා. සල්ලිගේ නැස්තකින් හොඳට බලන්න ඕන නේද. ඔය ඇස් රෝග තියෙනවා නම් හොඳ කරගන්න හොඳම තැන පාරම්පරික වෛද්‍ය කුෂාන් අමරසේකර මහත්මයා හමු වෙන්න ගිහිල්ලා මාතර ඇස් වෙද මහත්මයා කියලා අපි බොහොම ආදරෙන් කියන්නේ. කතා කරන්න මෙන්න දුරකථන අංකය මම ඔබට කියන්නම්, 0.71 9.6097 එහෙමත් කියන්න පුළුවන්. එහෙම නැත්නම් 0.71 9.697 කියලා කියන්නත් පුළුවන්. 0.41 22 44 933 තවත් දුරකථන අංකයක්, 0.41 22 44 933. අර සේනානිත් කියනෝනේ හරි ලස්සනට හැඩට, එහෙමත් කියන්නකෝ නේද. 0.71 9.6097 0.71 9.6097 කියන අංකයට කෝල් එකක් දෙන්න. මාතර ඇස්වෙද මහත්මයා ඔබට කතා කරයි. එන්න මේ පැත්තර පිළිතුරු ලබා දෙන්න ඔබට හැකියාව තියෙන ආවතින් මේ පැත්තර ජයග්‍රහණය තම සන්තකය තබා ගන්න පුළුවන්. 0.76 89.6 89.8 කියන වට්සප් අංකයට ඉක්මනට වට්සප් මෙසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් 0.112 69.92 කෝල් එකක් දීලා පිළිතුරු කියන්න.

0: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
1: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනි.
3: ලස්සනට විපුණු මලක් වගේ.
4: කවුද අප්ප?
3: වගේ නෙවෙයි හාද.
4: අනේ අම්මේ.
3: අර ලාවෙන් දෙපැත්තට
4: ගිහින් චොක්ලට් නම් අරන් දෙන්නේ නැහැ.
3: මට නිකන් මේ මේ බනිස් කෙඩියක් කරන් දෙන්න පුළුවන්.
4: ඒ දැයි දැයි.
3: අර වඩේයි ප්ලේන්ටියක් වත් අරන් යන්න.
4: ඒ අල්ලස් ලබා දීමෙන් සපුරාවල කිසි කෙනෙක් කියලා තමයි කියන්නේ.
3: ඒක අර අල්ලස් දෙන කෙනත් වැඩදී ගන්න
4: ගන්නට දී.
3: ඒ නිසා අල්ලස්
4: බොහොම ස්තුතියි.
3: අනේ
4: කීප වචනෙට.
3: මේ ඇත්තට මොකද්ද ඒකට හේතුව?
4: ඇත්තම ඉතින් ඔබට ඒ හේතුව හදාගන්න නම් කරන්න තියෙන හොඳම දේ යන ලාභ ඉවෙන්තයකට තමන්ට ගැලපෙන, මොකද අපි හැමෝටම හැමදේම ගැලපෙන්නේ නැහැ, තමන්ට ගැලපෙන අවශ්‍යතාවට අනුව පසුම්බියට අනුව දේවල් තෝරගන්න, අන්කොමන් දේවල් තෝරගන්න ඔබට පුළුවන්. ක්ලාසික ලුක් එකක්, ක්ලාසි ලුක් එකක්, එලිගන්ට් ලුක් එකක් එන විදිහට ඔබ ඇඳුම් පැළඳුම් කරද්දී ඒ වෙනුවෙන් යන ඕන තැනක් තමයි ලාභ ඉවෙන්තය කියලා කියන්නේ.
3: WhatsApp
4: පණිවිඩයක් තිබ්බොත් එහෙම ඔබට වැඩි විස්තර දැනුවත් වෙන්නත් පුළුවන්.

0: අක්ම වාරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවර්ස් බී අලෝව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල්වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවර්ස් බී.
1: මෙතෙරින් එතෙරට යන පාර කියන්නයි කියන පාරේ ගොස් අවුල් නොවෙන්නයි පවුලේ කාටත් සතුට ගෙනෙන්නයි සිකුරාදාරෑ අප හමු වෙන්නයි.
0: ශ්‍රම ශක්තියේ සුරකුම් මතින් දයට විනිමය කැඳවන සමූහ යාත්‍රිකයෝ
1: විගමනික නවෝදය
0: රාත්‍රී 10ට සිටි FM මතින් ඔබේ ප්‍රශ්න

0: City FM.
1: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහ ආර්.එස්. වානේකම්හි SLS සහතිකය සමඟ පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්හි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.iihs.edu.lk.

0: ප්‍රථමයෙන් දේශීය පුවතක්. මෙරට රාජතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් වෙයි. විදේශ රාජ්‍ය නායකයෝ සහ ඉහළපෙළේ නියෝජිතයෝ කිහිප දෙනෙක් මේ දිනවල දිවයිනට පැමිණ සිටිති. ඔවුන්ගේ පැමිණීමත් සමග මෙරට රාජතාන්ත්‍රික සබඳතා නව අධිරේකයකට පත්ව තිබේ. මාලදිවයින ජනාධිපති මොහොමඩ් මොයිෂු රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ යන මහත්වරු ශ්‍රී ලංකාවේ සංචාරය කරති. වියට්නාම් ජනාධිපති ටෝලා මහතාද නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතයි. විදෙස් පුවතක් දැන්. ඇල්ජීරියාව ජූනි මාසයේ බොරතෙල් නිෂ්පාදනය වැඩි කරන බව ප්‍රකාශ කරයි. ඒ අනුව දෛනික තෙල් නිෂ්පාදනය බැරල් 6000කින් වැඩි කරන වෙත එක්සත් අරාබි එමිරත් රාජ්‍ය ඔපෙක් සමාජිකත්වයෙන් ඉවත් වීමෙන් පසු එහි සෙසු සමාජික රටවල් 7 පැවතු සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ. එම මාසයේ බැරල් 188,000ක පමණ සාමූහික නිෂ්පාදන වැඩි කිරීමටද එම රටවල් එකඟ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇල්ජීරියානු හයිඩ්‍රෝකාබන් හා පතල් අමාත්‍ය මොහොමඩ් අර්ගාබ් ප්‍රකාශ කරද්දී මෙම තීරණය ගෝලීය තෙල් වෙළඳපළට දිරිගැන්වීමක් වනු ඇති බවයි. ක්‍රීඩා පුවතක් දැන්. ප්‍රධාන ක්‍රීඩා සමාජ 2020 ක්‍රිකට් තරගාවලිය ලබන මස 13 වෙනිදා පැවැත්වේ. ප්‍රධාන ක්‍රීඩා සමාජ 2020 ක්‍රිකට් තරගාවලිය ලබන 13 වෙනිදා පැවැත්වේ. කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වේ. ඊට කණ්ඩායම් 14ක් තරගවදී ලබන 30 වෙනිදා දක්වා තරගාවලිය පැවැත්වෙනු ඇත. අවසන් මහා තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලබන 31 වෙනිදා දිවාරාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.
1: RS One Company නවීන තාක්ෂණින් SLS සහතිකය සමග RS RB 500 One Company ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS One Company දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS One Company

0: City FM.
1: දැක්කද ලාවිවෙන්ටේ අලුත් කලෙක්ෂන්ස් ටික?
2: දැක්ක. ගන්න යන්න වෙලාවක්නේ නැත්තේ.
1: තාමුත ඔන්ලයින් ඕඩර් එක
2: සතියක් විතරයි එන්නේ. අනික සමහර තැන්වල ඔන්ලයින් ඕඩර්ස් තියෙනවා. දාපු ඕඩර් එකම නෙමෙයිනේ එන්නේ.
1: ලාවිවෙන්ටේ ඔන්ලයින් සර්විස් එක හරිම ෆාස්ට්. ඕඩර් කළා වැඩ කරන දවස් දෙකක් ඇතුළත අපිට ලැබෙනවා. අනික ඕඩර් කරපු දේම තමයි ලැබෙන්නේ. 0770013999ට WhatsApp message එකක් දාලා ලාවිවෙන්ටේ ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන්.
3: රොලාවතින කැස්මකට හිත ඉල්ලන ගීත එක්ක හතවතට දැනෙන්නම සිටි හාට්බීට් සතියේ දින පහේම දහවල් එකට FM 89.6 FM 89.8 දිවයින පුරා සිටි FM.

0: අපේ පොතේ ලියා ඇති කතා තමයි මෙසේ කියන්නේ කියලා කියනවා.
1: ඒක අපේ පොතේ නෙමෙයි ලියලා තියන්නේ. අර අහපු කෙනා තමයි ලියලා
0: තියෙන්නේ. තව පොඩ්ඩෙන් කියවනවා.
1: තව පොඩ්ඩෙන්.
0: ඔව් තව පොඩ්ඩෙන් කියවෙනවා.
1: අපි නම කිව්වේ නමේ මැද අකුර කියන්න කියලා. අනේ එයා තමයි ලියලා
0: තියෙන්නේ. අනේ එයා ලියලා තියෙන්නේ. අනේ ඒ කෙනා කෙනා කවුද? සමහර වෙලාවට පොහොසත් තාත්තෙක් වෙන බලාපොරොත්තු ඔක්කො බෙඩ දිනව වෙන්න පුළුවන්.
1: පොහොසත් අම්මෙක් වෙන්න පුළුවන්. මොකද කවුරුත් කැමති නෑ දුප්පත් විදියට. කැමති පොහොසත් වෙන්න.
0: ඔව් සමහර අය කියනවා මේ නෑ අර අර විතර කියන කතාව. මම කැමති රස්සාව කරන්න. මම වැඩි මුදල් ගැන හිතන්නේ නෑ. මට උනේ රස්සාව කරන්න
1: රස්සා. මට නම් එහෙම නෑ. මම ඉක්මනට කියාගත්ත එක.
0: ඒ වගේම මේ සේනානි හරිය ලස්සන කතාවක් තියෙන මොකක්ද දන්නවද? සමහර පවුල් වල ඉන්න දෙමාපියෝ දරුවන්ට උගන්වනවා. තට උගන්වනවා. ඒ කියන්නේ පාසල් ලෙවනවා, ශිෂ්‍යත්වය පාස් කරනවා, අපි හිතමු සාමාන්‍ය පෙළ පාස් කරනවා, උසස් පෙළ පාස් කරනවා, විශ්වවිද්‍යාලයට යවනවා, ඊට පස්සේ පළවෙනි උපාධියෙන් පස්සේ මාස්ටර්ස් කරවනවා, ඊට පස්සේ එම්ෆිල් කරවනවා, තව මොනවද මේ මොනවද ડોක්ටරේට් එකට යනවා, එම්ෆිල් එකෙන් පස්සේ ඔය කතන්දර මේ මොකද ෆිලොසොෆි මම දන්නේ ඔන්නවා
1: ගොඩක් කරලා මම ඇත්තට හිතන්න බෑ මොකද ඔළුව වේසෙනවා වැඩි.
0: ඔය හිසෙනවා වැඩි. ඒක පුළුවන් පුළුවන් අය මං කියන්නේ කරන්න අනිවාර්යෙන් ඒවා කරන්න ඕනේ. ඒ අතරේ තව දෙයක් ඉගෙන ගන්න ඕනේ. මොකක්ද දන්නවද? මේ මුදල් කොහොමද හසුරවන්නේ කියන එක.
1: ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය දරුම අත්‍යවශ්‍යපි කරන මොන දේට?
0: අන්න හරි. දැන් ඉතින් අපි දෙන්න මේ ලෝකේ ඉන්න ලංකාවේ ඉන්න පළවෙනි දෙවෙනි මුදල් හිමි බලවත්තු නෙවෙයි ඈ.
1: ඒකත් කියන්නේ.
0: එහෙම නෙවෙයි අපි මේ කියවල මේ බලලා පොඩ්ඩක් ඔබට කියන්නේ. ඔබත් කියවන්න මේක හරි වටිනවා.
1: එච්චර මතක තියාගෙන ඉන්න තරම් මොලේ මේ එච්චරම නේද අපි කොහෙනවා. එහෙම දෙයක් වුණාම අපිත් හොයනවා මේ මේ කාරණාවට සම්බන්ධ
0: කෙනා කවුද
1: කියලා.
0: ඔව් අන්න එහෙම එහෙම කෙනෙක්. ඒ කෙනාගේ නමේ තියෙන කොටස් තුනක්. ඒ කොටස් තුනේ මැද කොටසේ තියෙන නම ඔහු එච්චර කියන්නේ නැහැ. දැන් මඩවලේ රත්නායක කියන නමේ සේනානි එස් කියන කෑල්ල කියනකොට මඩවලේ රත්නායක මහත්තයා එච්චරම් කැමැත්තක් දක්වලා නැහැ කියලා කියන සමහර අය. සමහර අය කියන්නේ හොඳේ.
1: මොකද අපිට කියන්නේ මඩවලේ රත්නායක මහත්තයා කියලාත් නැහැ. එහෙම අපි දන්නේ නැහැ එහෙම කියලා තියෙනවා
0: නේද? සමහර අය කියනවා එහෙම. ඒ නිසා ඒ වගේ අර මේ සමහර අය තමන්ගේ නමේ කොටසක් කියන්නේ
1: නැහැනේ.
0: ඒක හැඩට හෝ මොකක් කර හේතුවකට මෙතුමා
1: දිග වැඩි වෙන්නත් පුළුවන්.
0: අන්න හරි සමහර අයගේ නම් දිගයි විනාඩි 10ක් විතර. එතකොට මේ කෙනාගේ නමේ මැද කොටස කියවෙන නම එහෙම නැත්නම් අකුර කුමක්ද අකුර කියමුකෝ නම නම් පස්සේ හරි වාගන්න බැරිය අකුර කියන්න එන්න මේ පැත්තට මෙන්න මාර්ග
1: 0112 69192 0776 89689 තප්පරයක් විතර දීලා බැලුවා නෑ කියන්නේ
0: මං කිව්වා
1: ගත්ත අවස්ථාව

0: City Heartbeat.
1: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව්ව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල්වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී
0: සිටි හાર્ට්බීට්.

0: තුනයි විනාඩි 13යි 33 අයියා.
1: හරි කියෝගත්ත හරිටම තප්පර ගාන කිව්වා. දැන් ඒ වගේම තප්පර ගානට ජීවිතේ කියෝගද්දි මුදල් කියන්නේ කොච්චර අත්‍යවශ්‍යද, මුදල් කියන්නේ වටිනාකම දැනෙන්න ඕනේ. සහ සමහර වෙලාවට අනුරුද්ධ තියෙනවා මේ දරුවන්ට මුදල් වල අගය කියන දේ දෙන්නම් වර්තමාන ටිකක් වැඩිපුර කියලා දෙන්න වෙනවා කියලාත් හිතනවා. ඇත්තට අපි පුංචි කාලේ අපි දන්නවා අම්මලා තාත්තලා බොහෝ දිනෙකගේ රජයේ සේවකයෝ, එහෙම නැත්නම් අපේ වගේ එකින් තාත්තා විතරයි රැකියාවක් කරන්නේ, එහෙම නැත්නම් ගුවිතැන් කරන අයගේ දරුවෝ. ඒ අය තමන්ගේ නිවසේ තියෙන අඩුපාඩු දන්නවා, මේ අම්මලා තාත්තලා මේවා කරන්නේ හරි පරිස්සමින් කියලා දන්නවා. හැබැයි වර්තමානයේ බොහෝ දරුවන්ගේ තියෙන දෙයක් තමයි මේ අය දැන් අපි හිතමු දැන් රුපියල් 3000ක් වන්දයි, අයියෝ 1 රුපියල් 3000යි, ආ 1 රුපියල් 5000යි. ඒ කියන්නේ හරීම මේ පහසු දෙයක්. ඒක එච්චර ගාණක් නෑ වගේ කියන්නේ. හැබැයි අපි පුංචි කාලේ අපිට දෙන මේ බස් ෆෙයාර එකේ වුණත් ඉතුරු කරන්න පුළුවන් නම් අපි ඉතුරු කරනවා. මොකද අම්මලා තාත්තලාගේදී අපිට පෙන්ලා දැන් ඉන්න ළමයින්ගේ වර්තමානයේ අපි වැරද්දක් කියන නෙමේ, ඒ අය යන පැත්ත ටිකක් වෙනස් කරන්න ඕනේ දෙමව්පිය වැඩිහිටියන් මයික ඒ අයගේ කාර්යභාරය.
0: සිරණි කියන කතාව හරියටම හරි මම දන්න, මේක සමාජලට ආදරණීය ඔබටත් මේක හරි වටිනවා. එක්තරා කාන්තාවක් හිටියා, මේ එයාට එයා ඉස්සර සෑහෙන කාලයකට කලින් ඔය රයිස් කියන කියන්නේ ඉස්සරෝ රයි දැන් ඔය රයිස් සනම්මනම් කොත්තු
1: රයිස්
0: කියන්නේ ඒව නැහැ ඉස්සර. ඉස්සර දෙන්නේ එළවලු බත්.
1: එළවලු
0: බත් එකට දෙනවා අමුවෙන් ලීස් වගේ දෙයක්,
1: නැත්නම් ලුණු කොළ
0: මේ වගේ දෙයක්. ඒ කියන්නේ ඒකට මුකුත් දාලා නැහැ, කෙලින්ම අමුවෙන් දෙන්නේ හොදල විතරයි තියන්නේ. මේ කාන්තාව මේ තියෙන අර ලුණු කොළ ටික වෙනම තියාගන්නවා. අපි හිතමු දවස් 3ක් එතනින් ගත්ත කියලා. එතුණු දවස් 3 අර ලීස් ගහ හෝ දෙක හෝ වෙනම තියාගෙන ආයේ දවසක මේක වෙනම වෑංජනයක් විදිහට හදනවා.
1: ඉතිරි කිරීම
0: සහ ඇය ඊට පස්සේ ආයෝජනය කරලා දැන් මං හිතන්නේ ඇයට මේ කොළඹ ප්‍රදේශයේම යම් යම් දේවල් ටිකක් තියෙනවා, මේ උපයාගත්ත දේවල්. එහෙම තමයි මේ මිනිස්සු ඉතුරු කරලා තියන්නේ. ඒක හරි
1: වටිනවා. මේ කියන්නේ නොකානොබි අර කුම්මහිකමට එකතු කරන්න කියලා නෙමෙයි. කන්න බොන්න ජීවිතේ ලබා ගන්න ඕන දේවල් ලබා ගන්න සහ හදිසිය කර ගන්න දෙයක් තියෙන නොන්නෝයි කියපු විදිහම තව දෙයක් එකතු කරත් ගුවන්විදුලි සංස්ථාවෙ හිටපු අපේ සහෝදර නිලධාරියකේ ඔහු ආරක්ෂක අංශයට සම්බන්ධව සේවය කරේ. ඔහු සාමාන්‍යයෙන් හරි ලස්සන සබන් කෑල්ලක් ඔහු ළඟ තියෙනවා. මොකද එහෙම සබන් කෑල්ලක් අපි කොහෙවත් දැකලා නැහැ. ඔහු අර සබන් කෑල්ල පාවිච්චි කරලා ඉතුරු වුණාම සබන් පොතුරක් වගේ ඉතුරු වෙනවා. ඒකට ඊළඟට ගින සබන් කෑල්ල මේක. ඔහොම ඔහු සබන් කෑල්ලක් බලනකොට මේ අලුත් සබන් කෑල්ලක්. මේ අපි කියන්නේ කුම්මහිකම නෙමේ, මිනිස්සුන්ගේ ඉතිරි කිරීම.
0: මෙන්න මේ වගේ පුදුමාකාර ජීවිතයේ මොනවද අපි කරන්නේ වගේ හිතන දේවල් ලියලා තියෙන පොතක් තියෙනවා. මේ පොත පොහොසත් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන්න මේ වගේ පොත් ගණනාවක් තියෙනවා. හැබැයි මෙතන තියෙන විශේෂත්වය තමයි මෙතන තියෙන්නේ පිටු 349ක් වගේ. මේ අතට ගන්න පුළුවන් එක අල්ලකට අරගෙන කියවන්න පුළුවන් පොතක්. හරි ලස්සනයි, හැඩගාරයි.
1: සහ A4 ෂීට් එකක් ගත්තොත් ඒක හතරකට කොටස් කරොත් අන්න ඒ වගේ තමයි ඒ පොතේ පිටුවක ප්‍රමාණය.
0: අර බණ පොත් තියෙන ගෙදර අර ආච්චිගේ බණ පොත වගේ ඒ වගේ ලස්සන පොතක්, පොඩි හුරු බුහුටි පොතක්. මේ පොත ලියපු කෙනාගේ නමේ තියෙන කොටස් තුනක්. මේ කොටස් තුනෙන් මුල මැද අග අපි අහන්නේ මැද කොටස මොකක්ද?
1: මැද කොටසේ ඔහු අකුරක් තමයි පාවිච්චි කරන්නේ. ඔහු නම පාවිච්චි කරන්නේ නැහැ. අපි දැන් සමහරලාට අයන්න බයන්න හොම කියලා හොම කියන්න එපා. ඔබ අයන්න කිව්වොත් ඒට ඇතුළත් නමත් අපිට කියන්න. අපි මේ ඔබට වඩා පහසු කරනවා. මයන්න කිව්වොත්, නයන්න කිව්වොත් ඒකට කියන වචන කියන්න. මේ පුද්ගලයාගේ නම මොකද්ද? මොකද බොහොම වටිනා පොතක්. අපි හැමදාම දුප්පත් වෙලා ඉන්න කැමති නෑ. අම්මලා තාත්තලා තමන් දුප්පත් කියලා දරුවෝ දුප්පත් කරන්නේ. ඒ අයව කොහොම හරි උඩට ගන්න හදන්නේ. අන්න එහෙම වටිනා කියන පොතක් සහ පරිහරණය කළ යුතු පොතක්. මේක දැන් ඉංග්‍රීසි භාෂාවෙන් කියලා හිතුවොත් ඔබට පරිවර්තනය කරලා හරි අමාරුවෙන් හරි ඉංග්‍රීසි භාෂාවෙන් කියව ගන්න උත්සාහ කරන්න බැරි නම් පරිවර්තනයක් හරි බල.
0: අන්න හරි ඔය ලස්සනට ඉන්න බලාපොරොත්තුෙන් ඉන්නවනේ සල්ලි ගියක් කරගියදන් කරන. ගෙවන මුදලට සේනානි ජීවිතේ ගොඩදාගන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවනම් යන්න ඕනේ හොඳම තැන තමයි ලාභෙන්තේ. එලිගන්ට් ලුක් එකක් තියෙන, ක්ලාසි ලුක් එකක් තියෙන, ඇඳුම් තියෙන සුපිරිම තැන තමයි ලාභෙන්තේ කියලා කියන්නේ. යන්න.
1: 0770 135 999 කියන්නේ WhatsApp අංකේ. අලුත් මොස්තරෙන්වා සාමාන්‍යයෙන් සතිය සෑම බදාදා ඉරුද දවසකම අලුත් ඩිසයින් අප්ලෝඩ් වෙනවා. එතකොට ඔබට ලාවි වෙන්තේ Facebook page එකට ගිහිල්ලා ලයික් එකක් දාලා තිබ්බොත් මේ අලුත් ඩිසයින් වල notification එනවා. ඉතින් ඒ හරහත් ඔබට online order කරගැනීමේ හැකියාව, මේ වගේ බොහොම හැකියාවන් තියෙනවා.
0: සොයාගත්තොත් පිළිතුරු එන්න මේ පැත්තට 0112 69 92 92
1: 076 86 89 8.

0: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
1: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
0: සතිය දින පහේම උදේ 9ට
1: City U-turn ඔබ වෙත ගෙන එන්නේ.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: මේ පැයි නැගලා යන ගීතය ඔබ වෙත ගෙන එන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්.

0: ජපන් වාහනයක් ගන්න එක සිහිනයක්ද? ජපන් වාහන සිහිනය සැබෑවක් කරගන්න ලක්ස්රෝ ඔටෝ හෝස් වෙත එන්න. සියලුම වර්ගයේ ජපන් වාහන ගෙන්වන්නෝ සහ බෙදාහරින්නෝ. ලක්ස්රෝ ඔටෝ හෝස් 511/3 අවිස්සාවේල පාර කඩුවෙල 071-1-666-444 071-1-666-444 ලක්ස්රෝ ඔටෝ හෝස්. ජපන් වාහන ගැන දැනගන්න ලක්ස්රෝ ඔටෝ හෝස් ෆේස්බුක් පේජ් එකට පිවිසෙන්න.
1: City Heartbeat.
2: විනාඩි 29 තත්පර 5යි වෙලාව.
3: ටිකක් ලේසි කරන්නකෝ අප්පා.
2: ලේසි කරන්න කියලා තියෙනවා කීප දෙනෙක්ම නේද?
3: ඔව් ඉතින්.
2: සල්ලි හම්බ කරනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි.
3: ඒනට උත්තරේ පොඩ්ඩක් පාසු කරන්න පුළුවන් නේද?
2: කොච්චර වටින දෙයක් ඔබට මේ කියන්නේ? කොච්චර වටින දෙයක්ද කිව්වොත් එහෙම මේ පොත බලලා සමහර අය දිනු වෙලා තියෙනවා.
3: අනිවාර්යයෙන්ම මොකද සමහරලාට ඇත්තටම අපි ළඟ නැත්තේ මේ මුදල් හොයාගන්න ක්‍රම නෙමෙයි. ඒ ගැන හිතන්න නැතිකම තියෙන්නේ. මට බෑ කියලා. අනේ අපිට පුළුවන්ද ඕවා කරන්න? අන්න ඒ වගේ.
2: මේක එක්තරා පුද්ගලයෙක් ඉන්නවා මේ පුතේන එක්තරා චරිතයක්. ඔහුට තියෙනවා PhD එකක්. කියන්නේ
3: සාමාන්‍ය පශ්චාත් උපාධි.
2: කියන්නේ තියෙන උපරිම එකක් නේ. ડોක්ටරේට් එකක් අපි හිතමුකෝ නේද? එච්චර ලොකු එකක් තියෙනවා. හැබැයි එයාට මාසෙ බිල් ටික ගෙවා ගන්න සල්ලි නැහැ. එකෙන ටෙලිෆෝන් බිල් එක හරිය අපි කියමුකෝ. ඊට පස්සේ තව මොනවද?
3: ඉලෙක්ට්‍රිසිටි බිල්, වෝටර් බිල්, හවුස් බිල් වගේ කොච්චරද?
2: ඔව්. ඒ මදිවට දැන් ගෙදරත් එකේ කිවා
3: තියනවා.
2: ඔක්කොම කරගන්න අච්චර අධ්‍යාපනයක් තිබිලත් ඒ මුදල් ටික එයාට කළමනාකරණය කරගන්න බෑ. ඊට පස්සේ තව එක්කෙනෙක් ඉන්නවා. එයාට මේ හැමදේම තියෙන අතරේ තව එක දෙයක් දන්නවා. ඒ තමයි අර මුදල් කොහොමද පරිහරණය කරන්න කියලා. සල්ලි කොහොමද පාවිච්චි කරන්න කියලා. තමන්ගේ ප්‍රයෝජන සඳහා සල්ලි කොහොමද උත්පාදනය කරගන්නේ. එහෙම නැත්නම් සල්ලි වලින් තමන්ට කොහොමද වැඩගන්නේ. සල්ලි වෙනුවෙන් වැඩ කරගන්න එකයි සල්ලි තමන්ගේ වැඩ වෙනුවෙන් හදාගන්න එකයි කියන දෙකක්නේ. කොහොම හරි මෙන්න මේ චරිත දෙක අලලලා තමයි මේ කතාව ඉස්සරහට යන්නේ. ඒ දරුවා කියනවා මට ඉන්නවා එක්තරා කෙනෙක්. එයා මෙහෙම කෙනෙක්. අනිත් ඒ දරුවම තව එක්කෙනෙක් ගැන කියනවා මට ඉන්නවා මෙහෙමත් කෙනෙක්. එයා මෙහෙම කෙනෙක්. මෙයා අයින ප්‍රශ්න හැම දෙයක්ම මේ දෙන්නගෙම මල්ලට දාලා හොලවලා බලලා තමයි ගන්නෙ. ඊට පස්සේ කොහොම හරි දෙන්න දිනු වෙන කතාවක් තියෙන්නේ. මේ පොත කියවුවොත් ඇත්තටම හරි වටිනවා. මෙච්චර වටින පොතක් ලිව්ව කෙනා මේ පිටු 449 මේකේ
3: තියෙන්නේ.
2: 349 තියෙන්නේ. එක අතකට ගන්න පුළුවන් වැඩි බරක් නෑ. සාමාන්‍යයෙන් මේකේ මගේ අතේ තියෙන්නේ කීවෙනි මුද්‍රණයේද? අපි ගත්තොත් එහෙම පොතක තියෙනවනේ මේ සේනානේ මුද්‍රණය.
3: මොන එඩිෂන් එකද
2: මේ? එඩිෂන් එක තියෙනවනේ. මේකේ මුද්‍රණය මොකක් වුණත් පොත කියවන්න. මේක හරි ලස්සන පොතක්. 1977 ෆස්ට් එඩිෂන් එක. මේක පළවෙනි එක තමයි මේ කරලා තියෙන්නේ. මගේ ළඟ තියෙන්නේ 25 වෙනි ඇනිවර්සරි එකේ. ඒ කියන්නේ 2022 අප්‍රේල් මාසේ කරපු එඩිෂන් එක තමයි මගේ අතේ.
3: 1979 පටන් ගන්නෙ මේ 25 වෙනි. ඒ කියන්නේ ඒ දිගටම ඔහුට මේ අලුත් පොත් මුද්‍රණය කරන්න සිද්ධ වෙලා තියෙනවා මේ අලවිය නිසාම. ඊට පස්සේ 2022 තමයි 25 වෙනි මුද්‍රණය
2: ඇවිල්ලා තියෙන්නේ. මේක ප්‍රින්ට් කරලා තියෙන්නේ කොරියාවේ.
3: සමහර වෙලාවට අපි අර කියපු දෙම තමයි කියන්නේ. තාත්තලා දුප්පත් වුණාට තාත්තලා හැම වෙලාවෙම බලන්නේ දරුවෝ පොහොසත් කරන්න. හැමදේම අධ්‍යාපනයෙන් මුදල් හදල් හැමදේකින්. ඒ වගේම තමයි දුප්පත් තාත්තලා හැම වෙදි පොහොසත් තාත්තලා ඒ පොහොසත්කම කොහොමද රැකගෙන තමන්ගේ පැවැත්ම හදාගන්නේ. අනිත් දේවල් වලටත් වියදම් කරලා කොහොමද තමන්ගේ දරුවන්ට මේ පොහොසත් බව ආරක්ෂා කරලා දෙන්නේ කියලා හිතනවා.
2: අන්න හරි. ඒ නිසා මේ දැන් ඔය හරි දර්ශනයක් තියෙන්නේ බෑ, හරි පෙනීමක් තියෙන්නේ බෑ. ඔබේ අරමුණක් තියෙන්න ඕනේ. පෙනීම හදාගන්න ඔබ යන්න ඕනේ සෙත් ආයුර්වේදේ, නැත්නම් සක්ක ආයුර්වේද රෝහලට. මේ පාරම්පරික ඇස් වෙද මහත්තය, මේ මාතර ඇස් වෙද මහත්මය හමු වෙන්න ඇසේ සුබ ඇත වීම. ඔය ප්‍රශ්නේ නේද? ඔය විසඳගන්න පුළුවන්.
3: නැත්නම් මේ වෙලෙ ඉතින් බලන්න වෙන්නේ ඇස් දෙකකින් බලන්න, සල්ලි දීලා බලන්න වෙන්නේ නැත්නම්.
2: ඇත්තටම ඒ වගේයට ගරු කරන්න.
3: ඔව්, සල්ලි දීලා
2: නේ බලන්නේ. අවදි ආවන්නේ. මේ එතකොට ග්ලූකෝමා තත්ත්වයන් වර්ධන දෝෂ දිය වෙඩියාව නිසා ඇස් නොපෙනී යාම 40 සෙන්දිරිය. මේ වදන් ඉච්චර බය වෙන්න ඕන කාරණාටදී කතා කරන්න මෙන්න දුරකථන අංක දෙක
3: 071-9-6097 071-9-6097 මේ ජංගම දුරකථන අංකේ. නැත්නම් සවර දුරකථනයට ගන්නවා නම් 0412-2449-33 0412-2449-33 නීපොත්තර බෙහෙත් බදලා තමයි සියලුම ආක්ෂි රෝග මේ මාතර පාරම්පරික වෛද්‍ය කුෂාන අමරසේකර ඇස්වෙද මහත්තය සූපත් කරන්න.
2: ඔයාගත්තු පිළිතුර ඉක්මනට මෙන්න 0112-6919-92
3: 0776-8

0: আমিন ইগিমান
1: সিটি এফএম হার্টবিট ස්නේහයේ නගරයට හදවතින්
2: හරිනේ
3: සේනන මේ අද ආවල් නම් ලේස්තුවක් වෙනම ගත්තොත් එහෙම ලේස්තුකද කරොත් වෙනම වැඩසටහනක් කරන්න පුළුවන්
2: සහ මේ නෑතර මනං හරිම සතුටුයි. මොකද බලන්නකෝ මේ කොයිතරම් හොයලා
3: තියෙනවද.
2: ඒ පිළිතුරු වලට මේගොල්ලන් ඒ පිළිතුරු හොයනකොට කොච්චර මහන්සි වෙනවද ඇත්තටම. අද අපේ ලංකාවේ කෙනෙකුගේ නමත් දිගින් දිගටම කියවුණා නේද? අපිට කතා කරපු අයගේ නම් ටිකක් මෙතන ඉඳන් කියාගෙන යමුද පිළිතුරු දෙකම. දේවමලේ රත්නසිරි ගමගේ ඔහු කියලා තියෙනවා ටී අකුරෙන් තෝ තෝරු කියලා නේද? තෝරු මෝරු වසේ හාල් මැසුම් තින්නපා කියලා කියනවා. ඒ වගේම කෝට්ටේ දිනිති බර්නාඩ් ඇය අපිට පිළිතුරක් දෙලා තියෙනවා තෝරු කියලා. බලංගොඩ ජගත් කතා කරා, පොල්ගහවෙල ගිහන් කිව්වා මොහන්දාස් කරංචාත් ගාන්ධි කියලා. ඒ වගේම බටේපල කුමාරසිංහ පිළිතුරු දුන්නා, ඔහු කියන්නේ ටී අකුර තෝරු කියලා. හොරණ කනම්වෙල ශාම කියන්නේ ජෝජෙච් ක්ලාසන් කියලා. පාදිනේ ශ්‍රියානි කියනවා රොනී ද මැල්. ඔබට මතකයි ලංකාවේ හිටපු මුදල් අමාත්‍යවරයා. කිඹුලා පිටියේ මල්කාන්ති කියන්නේ ජෝස් ද සිල්වා කියලා. ඇලගමේ විජේසිංහ අපිට තෝරු කියලා පිළිතුරක් දෙලා තිබුණා. වට්සප් එකේ තුමෝදර චමත් උද්දක කියන්නේ ජෝජෙච් ක්ලාසන් කියලා තමයි කියන්නේ. වැලගම් පිටියේ චන්ද්‍රසිරි කියනවා මිලියන නෙක්ස්ට් ඩෝ පොත රචනා කරපු, ග්‍රන්ථ රචනා කරපු ස්ටැන්ලි කියලා. පණිපිටේ චන්ද්ර කතා කළා. පිළියන්දල ඉන්ද්‍රාණි කියන වෛද්‍ය ප්‍රියංගද සිල්වා කියලා. බොර්ලස්කමේ දිනිත් සුධාරක ඔහු අපිට පිළිතුරක් දීලා තිබ්බේ නෑ. ඊල කඩගමේ සජීවනී කියන්නේ මොකද්ද තෝරු කියලා නේද? හඳපාගුර කාන්ති ගීතයක් අහන්න කැමති කියලා කිව්වා. ඒ වගේම අපිට දීපු පිළිතුරු අතරේ මං කිව්වා මේ ලංකාවේ රොනී ද මෙල් මුදල් අමාත්‍යවරයා හිටපු මුදල් අමාත්‍යවරයාගේ නම තිබුණා, එලොන් මස්ක්ගේ නම තිබුණා, වගේම ජෝජෙච් ක්ලාසන් ගෙන මාතසේ ක්ලාක් මඩවලේ ශ්‍රත්නායකයන්. ඒ වගේම තමයි විලියම් හෙන්රි ගේට්ස් ගැන තියෙනවා. මම මේ නොකිය වෙච්චි නම් ටිකක් කියනවා. නැපෝලියන් ඩි හිල් වගේ
3: ඩොනල්ඩ් ට්‍රම්
2: කියලා තිබුණා. ඔන්න ඒ විවිධාකාරයේ පිළිතුරු අතර තමයි මේ පිළිතුරු අපි ඔබට හොයාගෙන තියෙන්නේ. අපි නෙමේ හොයාගෙන තියෙන්නේ, ඇත්තටම අපි ප්‍රශ්නයක් කිව්ව විතර තිබිච්ච පිළිතුරුද.
3: එතකොට ඇත්තටම තෝරු තමයි.
2: අතෝරු මෝරු අස්සේ කතන්දරේ නෙමෙයි
3: නේ, තෝරු තමයි. කතන්දරේ තෝරු තමයි. සමහර මේ තෝර් කියනත් කියනවා. අර දෙවි කෙනෙක් ඉඳලා තියෙනවනේ.
2: ඔව් තෝර්.
3: එහෙම කියලත් කියනවා. තෝරු සමහරව තෝරු කියලත් කියනවා සමහර අය. කොහොම වුණත් මේ කෙනා ලියලා තියෙන පොත රිච් ඩෑඩ් ඇන්
2: පුවර් ඩෑඩ්.
3: පුවර් ඩෑඩ්.
2: රොබර්ට් කේ කියෝසාකි.
3: අන්න
2: ටී තමයි.
3: ටී තමයි තෝරු.
2: තෝරු.
3: එහෙම අපි කියමුකෝ.
2: ඔන්න හරි වචනේ. ඔන්න රොබර්ට් ටී කියෝසාකි ටී කියලා කියන්නේ තෝරු. ඔහු තමයි මේ රිච් ඩැඩ් ඇන් රිච් ඩැඩ් පුවර් ඩැඩ් කියන පොත රචනා කළ තියෙන ග්‍රන්ථය. ඔබට ජීවිතයේ ඉදිරියට යන්නට මුදල් කොහොමද තමන්ට ගැලපෙන ආකාරයට නිර්මාණය කරගන්නේ? මොකද මුදල් ඔබට අච්චු ගහන්න බෑනේ. අච්චු ගහලා තියෙන මුදල් කොහොමද අපි අපේ දේවල් වලට පරිහරණය කරන්න ඕනි කියන කතාව තමයි මේකෙන් ඌ බොහොම පැහැදිලිව සරණ උදාහරණ වලින් කියලා තියෙන්නේ. හරි මාසහිතන පුංචි ග්‍රන්ථයක්. ඇත්තටම අනුරුද්ධ කිව්වා වගේ කිසිම බරක් නෑ මේ පොත අතට ගත්තාම. සහ එහි තියෙන්නේ කියන්නේ මහා ලොකු ඉංග්‍රීසි නෙමෙයි. අපිට ඩික්ෂනරි එකක් ළඟ තියාගෙන උනත් තේරුම් ගන්න පුළුවන් විදිහට මේ පොතේ දේවල් කියව ගන්න පුළුවන්.
3: අන්න හරි අරගෙන කියවන්න හරි වටින පොතක් කියනං ඒ දේත් කියන ගමන් අපි දෙන්න ගිහින් එන්න.
2: ඔව්නේ.
3: යන ගමන් යන්න ඕනේ කසාගල ග්‍රීන් සුපර් එක පැත්තට. මේ මං එනං ගිහින් එන්න කොහොමද දැන්? ලාවින්තේ පැත්තට යනවානේ.
2: ඒ ලාවින්තේ පැත්තට යන්න එපයි. ඒකත් මතක් කරලා මම යන්නේ නේ.
3: මේ ලාවින්තේ යන්න. ඒ වගේම කසාගල ග්‍රීන් සුපර් දින රුපියල් 25000කට එහා ගිය මේ ගත්තොත් එහෙම බිල් එක තිබුණොත් එහෙම ඔබට ප්‍රවාහන පහසුකම් නොමිලේ මාතලේ කඩුවේ අතුරුගිරිය නාරම්බල ගණේ මුල්ල ගම්පල කියන තැන්වල ශාඛාවන් තියෙන නිසා හරි වටිනවා. ලාවිවෙන්තිත් එහෙම තමයි. ශාඛාවන් හතක් තියෙනවා.
2: කොස්වත්ත, පැලවත්ත, කොළඹ හත, ගාල්ල, මීගමු, නුවර සහ නුගේගොඩ පාගොඩ පාර අංක 7 දරන ස්ථානයේ 0770 135 999 ඔබ පණිවිඩයක් තිබ්බොත් වැඩි විස්තර දැනුවත් වෙන්නත් පුළුවන්.
3: එවගේම තමයි යනගමන් යන කළුතර ප්‍රියස් මහ ගෙදරට ගිහිල්ලා බලන්න තමන්ට ගැළපෙන ලස්සන වාහනේ තියෙනවද කියලා තිබුණොත් අනිවාර්යෙන් අරගෙන ඉන්න. මොකද දන්නවද ඔබට ඒදේ මිලදී ගන්න පුළුවන් අවශ්‍ය සියලුම පහසුකම් මෙතන සෝදානම් කරලා තියෙනවා. ඒ තරම් වටින තැනක් තවත් කවෙන් ඔයා ගන්නද? ඇස් වහගෙන දැකපෙන සැබෑ කරගන්න ජීවිතේ ලස්සනම account එක NSB මිතුර account එක open කළොත් වාසි ඔබට. ඒ වගේම තව කියන ලස්සන කාරණාවක් තියෙනවා. දැන් ඔය ගෙදර යන ගමන් ඉන්නේ නේද? දැන් ගෙදර යන්න වැඩ ඇරිලා එහෙම යන ගමන් ඉන්න අතරේ ඔබ ගියොත් එහෙම ලංකා සතු සායතනයට ඔබට මිලදී ගන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. ඒ අතරේ මිල ගණන් ටිකක් මම ඔබට කියන්නම්. සුදු කැකුළු කිලෝ එකක් රුපියල් 199යි. ඒ වගේම සුදු සීන කිලෝ එකක් රුපියල් 209යි. මුංගට කිලෝ එකක් රුපියල් 875යි. රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279යි. ලුකු ලුණු කිලෝ එකක් රුපියල් 149යි. රතු ලුණු කිලෝ එකක් රුපියල් 320යි. අර්තාපල් කිලෝ එකක් රුපියල් 259යි. ෂණකම අනිවාර්යෙන් ගෙන් යන්න ලංකා සතුසටත්. එනගොබ පරිස්සමට ඉන්න ඕන. ජය වේවා.

0: ರೊಳವತ್ತಿನ ಕ್ಯಾಸ್ಮಕಟ ಹಿತ ಇಲ್ಲನ ಗೀತ ಎಕ್ಕ ಹತವತ್ತ ದನೆನ್ನಮ ಸಿಟಿ ಹಾರ್ಟ್ ಬೀಟ್ ಸತಿಯ ದಿನ ಪಹೇಮ ದಹವಾಲ್ ಎಕಟ FM 89.6 FM 89.8 ದಿವೈನ ಪುರಾ ಸಿಟಿ FM
1: ದೇಶೀಯ ಆಯುರ್ವೇದಿಯಟ ಅಣುವ ಇಹಲ ಗುಣಾತ್ಮಕ ಬವಿನ್ ಯುತು ಪೂರ್ಣ ಅಧೀಕ್ಷಣೆಯ ಅಟತೇ ಎಸ್ಸನಿನ್ ನಿಲಾಗತ್ ಅಮುದ್ರವ್ಯ ಕಪಾ ಕೊಟಾ ತಲಾಪೆಲಾ ಮಿರಿಕಾಗತ್ ಇಸ್ಮವಲ ಸಾರೇನ್ ನಿಷ್ಪಾದಿತ ಲಾವಿವೆಂತೆ ಬೋಡಿಕೆಯಾ ಪ್ರಡಕ್ಟ್ ಸಮಟ ಹಿತತಿ ಒಬಟ
2: NLP ಹದಹನ ಲಂಕಾವೇ ವೆಡಿಮ ತ್ಯಾಗಿ ದಿನ ತ್ಯಾಗಿ ಅವಸ್ಥಾ ವೆಡಿಮಲುತರಯ್ಯ NLP ಹದಹನ ඔබත් අදම NLB හනහට බලා ගන්න.
3: කොහෙද මේ කැලේ අසිරින් ගන්නෙ?
4: මම මේ හීම්බෝ විටිය ටිකක් හොයනවානේ කැඳ ටිකක් හදන්න. මට ඉතින් ෆැටි ලිවර් තියෙනවානේ.
3: ෆැටි ලිවර් එකට හීම්බෝ විටිය කැඳ හදා දීිටපු කාලේ ඉවරයි. දැන් බයෝ බියුටි ලංකාවේ තින් ස්වභාවික හීම්බෝ විටිය සාරයෙන් පමණක්ම නිෂ්පාදිත බයෝ බියුටි ලිවර් කියා කැප්සූල් එක තියෙනවානේ.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
6: ළමා ලෝකයේ සුදුරු ගිමන්හල. කුරුගේ නේචපාක වැලිගම්පිටිය ඡායල.
7: සසපනය විනාඩි 54 දැන් වෙලාව.
6: සතුට විනෝදයේ සපිරි සුන්දර තැනක ඔබේ දරුවන් සමග ගත කරන්න හොඳම තැන. කුරුගේ නීච පාර්ක්, කිංග්ස් ටවර්, ජුරාසික් පාර්ක්, ගේම් සෙන්ටර්, ෆ්ලයින් චෙයර්ස්, එයාක්‍රාෆ්ට්, බෝට් රයිඩ්ස්, වෙද්දාස් විලේජ් සහ තවත් ළමා සිත් ඇඳ බැඳ තබන විවිධ අංග. මේ සියල්ලම කුරුගේ නීච පාර්ක් වෙතින් පමනයි. පාසල් ළමයින් සඳහා විශේෂයි සහනදායී අයකිරීම්. ළමා ලෝකයේ සඳුරු ගිමන්හල. කුරුගේ නීච පාර්ක් and Mayan Water Park. වැලිගම්පිටිය ජයල.
8: රෝස පෙති අතුරාලා යහන මත සත බාලා
9: කැමැතිම සින්දු වෙනස් හඳකින් වෙනස් රසකින් සිටි FM හැඩකාර හැන්දෑව
8: නිහඬ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඬ
9: covers remix mashup සමග රේඩියෝවේ හොඳම හැන්දෑව සිටි FM හැඩකාර හැන්දෑව
10: රැනේ ඉකිලෙන්න ඕනේ
3: අනුග්‍රහය
11: සුබ දවසක්

0: ගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්.
1: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ.
3: හිතේ හැටියට ෂොපින් කරන්න ලාවිවෙන්තේ කොස්වත්ත අංක 305 කොස්වත්ත බත්තරමුල්ල 0670-135-999.
4: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
1: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
4: සතියේ දින පහේම උදේ 9ට
1: City U-turn ඔබ වෙත ගෙන එන්නේ.
3: නිරෝගීව පැහැපත් වීමේ දේශීය ආයුර්වේද සන්නාමය බයෝ බියුටි ලංකා.
5: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහ ආර් එස් වානේකම්හි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේකම්හි
6: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 436 6073 පිවිසෙන්න www.iihs.edu.lk.

0: තුනින් දේශීය පෝතක්. රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමු වෙති. හමුව සෞඛ්‍ය ආජන මාධ්‍ය අමාත්‍යංශයේදී අද පැවැත්විණි. මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සහ තාක්ෂණික කරුණු කිහිපයක් පිළිබඳ එදී සාකච්ඡා කෙරිණි. දෙරණතර මිත්‍රශීලී සහයෝගීතාව සිහිපත් කළ රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදී මෙරට සෞඛ්‍ය පද්ධතිය දියුණු කිරීමට සහාය ලබා දීමට බලාපොරොත්තු වන බවද පැවසීය. විදෙස් පෝතක් දැන් ඊජිප්තුව සහ සිරියාව කලාපයේ යුද තත්ත්වය සහ ඇමරිකානු ඉරාන සාකච්ඡා පිළිබඳ අවධානය යොමු කරයි. ඊජිප්තු විදේශ අමාත්‍ය බර්දර් අබ්දුලාටි සහ ඉරට සංචාරයක නිරත සිරියානු විදේශ අමාත්‍ය කටයුතු ප්‍රධානී අසාද් අල් ශිබානි කයිරෝ නුවරදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම මෙන්ම වත්මන් කලාපයේ වෙනස්කම් පිළිබඳ ස්ථාවරත්වය සම්බන්ධීකරණය පිළිබඳව එහිදී අවධානය යොමු වූ බව ඊජිප්තු විදේශ අමාත්‍යංශය නිවේදනය කරයි. ක්‍රීඩා පොතක් දැන් ලෝක ශූරතා කණ්ඩායම් මේසපන්දු තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා මේසපන්දු කණ්ඩායමක් සහභාගී වේ. එංගලන්තයේ ලන්ඩන් හිදී ලබන 10 වෙනිදා දක්වා තරගාවලිය පැවැත්වේ. ඊට රටවල් 54ක කණ්ඩායම් සහභාගී වේ.
1: ආරිස් ස්වාමි කම්පී නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමඟ ආරිස් RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආරිස් වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආරිස් වානේ කම්බි.
2: මම දැහන් IIHS ජෛව විද්‍යා උපාධිධාරියෙක්. IIHS ආයතනය අපට ගුණාත්මක අධ්‍යාපනයක් වගේම නවීන විද්‍යාගාර සහ ප්‍රායෝගික අත්දැකීම් රාශියක් ලබා දෙමින් අපට දක්ෂ ජෛව විද්‍යාවෘත්තිකයන් වීමට ඉඩක් ලබා දුන්නා. ඉතින් ඔබේ සිහිනයත් ජෛව විද්‍යා ශාස්ත්‍රයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීම නම් IIHS ආයතනය සමග සම්බන්ධ වෙන්න.
3: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 pivisenna www.iihs.edu.lk. Okay.

0: රසමැද රසයක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: ටැගි වැඩි වෙලා.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: අක්ෂිරෝග සම්බන්ධයෙන් ඔබත් පීඩා විඳින්නෙක් නම් ඔබට මෙන්න හොතම අවස්ථාවක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් හරි හැටි දැනගන්න, හරි හැටි තැනකින් හරි විදිහට ප්‍රතිකාර ලබා ගන්න. අක්ෂිරෝග සම්බන්ධයෙන් ඔබත් පීඩා විඳින කෙනෙක් නම් එන්න අදම මාතර ඇස්වෙද මහත්මිය හමුවන්නේ. පාරම්පරික වෛද්‍ය කුෂාන් අමරසේකර ඇස්වෙද මහතා අක්ෂිරෝග සම්බන්ධයෙන් යා යුතු නිවැරදි ප්‍රතිකාර ලබා ගත හැකි විශ්වසනීයම එකම තැන සක්‍යා පාරම්පරික ආයුර්වේද රෝහල මාතර. පාරම්පරික වෛද්‍ය කුෂාන් අමරසේකර මාතර ඇස්වෙද මහතා අමතන 07 96 03 96 07 96 03 97.
5: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
6: ඉවරයි.
7: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන නම් මේක තමයි.
8: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවර්ස් බී අලව වෙත ගෙදර නිෂ්පාදනය. කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැකි ලිවර්ස් බී.
4: ගිවන වසරේ සුබ සිහින දිනා ගනිමින් නවීන පන්නේ මෝටර රථ ජයග්‍රාහකෙක් මිලියනපති ජයග්‍රාහකයන් 7 දෙනෙකු සමග ලක්ෂ 5 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රාහකයන් රැසක් බිහි කරා සේම නවසරේදී සුබ මොහොතින් සුබ දවසක් ලොතරැයි යෙමිලදීගෙන ජීවිතෙම සුබ කරගන්න ඔන්න ඔබටත් හැකියාව තිබෙනවා. මේ මාසයේ සුබ සිහින සැබෑ කරන්න සුබ දවසක් ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී ගන්න. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලයේ පණිවිඩයක්.
2: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
9: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
2: සතියේ දින පහේම උදේ 9ට
9: City U-turn ඔබ වෙත ගෙන එන්නේ විජය ප්‍රොඩක්ට්ස්.
10: සම්සමුදුරු අභිමවමින් අභිමානය
9: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
4: TVS iQube ඉලෙක්ට්‍රික් බයික් එක. ඒ කියන්නේ ආයි සල්ලි ඉතුරු කරන නිදානයක් වගේ තමයි. තෙල් වියදමක් නැතුව ඕනම ගමනක් යන්න පුළුවන්. ඉස්සරහට ඩිස්ප්ලේක් තියෙන නිසා ආරක්ෂාවත් හොඳයි. අනිත් ඉලෙක්ට්‍රික් බයික් වගේ නෙවෙයි. දෙන්නෙක් දාගෙන තව බඩ ගුඩුකුත් දාගෙන යන්න පුළුවන්. ඉතින් ඔය කොයි කොයි හරි ගිහිල්ලා එනකොට බය වෙන්න දෙයක් නැහැ. හොඳ ලෝඩ් එකක් ලෝඩ් කරන්න පුළුවන් බයික් එකක් තමයි TVS iQube ඉලෙක්ට්‍රික් බයික් එක කියලා කියන්නේ. ස්මාර්ට් එකේ වැරට යන්න ගෙදර දොරේ දිනේ දගමන් වලට කියාපුම් බයිසිකලේ. දැන් ඉතින් තෙල් මිලත් පොඩ්ඩක් එහෙම වෙන නිසා හරියටම කිව්වොත් ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්නවා කියන නිදහනක් තමයි TVS iQube ඉලෙක්ට්‍රික් බයික් එක. TVS ලංකා ඉලෙක්ට්‍රික් බයික් එකක් ගන්න නම් යන්න ඕන ප්‍රදර්ශනාගාරයකට ගිහිල්ලා ඒතුරු විස්තර ටික දැනගන්න. ඔබට ඉක්මනින්ම ඔන්නේ විස්තර ටික ලබා දෙන්න.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: ටැගි
1: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: එක පෙරට හරිදේ හොඳම විදිහට දෙන විශ්වසනීය නාමය තමයි කළුතර ප්‍රියස්මහ ගෙදර කියලා කියන්නේ. මතක තියාගන්න, කොපි කරාට සම කරන්න බෑ. ලංකාවටම එකයි කළුතර ප්‍රියස්මහ ගෙදර. ඒ කියන්නේ කොයි තැනක ඉඳලා ඔබ ආවත් ඔබට වාහනයක් ගන්න, විකුණන්න, එහෙම නැත්නම් ඔබට වාහනයක් පිළිබඳව දැනගන්න හොඳම තැන තමයි ප්‍රියස්මහ ගෙදර කළුතර කියලා කියන්නේ. සිනු වර්ගයේ වාහන ගෙන්වීම, බෙදා හැරීම, විකිණීම සහ මිලදී ගැනීම සඳහා ලංකාවේ තියෙන හොඳම තැන කළුතර ප්‍රියස්මහ ගෙදර. ඔබත් විශ්වාසයෙන් යුතුව අදම යන්න ඔබේ වාහන සීනේ සැබෑ කරගන්න. අංක 482කින් 1 ගාලුපාර කළුතර කතා කරන 077 500යි 500යි.
11: මේ පැයි නැගල යන ගීතය ඔබ වෙත ගෙන එන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්.
12: හැඩකාර හැන්දෑ
13: සිටි FM.

නාම කතරොත්න කුමාර දරන් දේර බලංආදේ ස්කෝපෝ අනුමන්තා දේවතා ප්‍රවාහිතෝ බාන්දුන් කෝ බාන්දුන් ජාත්‍රාස්ති බාන්දුන් සර්වදන සුරේ බාන්දුන් නක්ෂත්‍ර සත්‍රය බාන්දුන් රති රාග මදන මෝහිනි ගිනි කතුරේ ජල කතුරේ මල් කතුරේ සැට සුරං වල වර වර කාමිනි මදන ගිනි යවුලුවා කාමගිනි මොගුරුවා සියලු

0: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
1: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
0: සතිය දින පහේම උදේ 9ට
1: City U-turn ඔබ වෙත ගෙන එන්නේ.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
1: FM 89.6. FM

0: හැඩකාර හැන්දෑව.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් ලබා දෙන ලංකා සතුස ජාතික මිල තීරක ගැන තමයි කියන සූදානම් වෙන්නේ. සුදු ගැගුල කිලෝ එකක් රුපියල් 199යි, සුදු සීනි කිලෝ එකක් රුපියල් 209යි, මුං ඇට කිලෝ එකක් රුපියල් 875යි, රතු කිලෝ රතු පරිප්පු කිලෝ එකක් 279යි, ලොකු ලුණු කිලෝ එකක් 149යි, රතු ලුණු කිලෝ එකක් 320යි, අර්තාපල් කිලෝ එකක් 259යි. අපේ තැනක් විදියට අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩු මිලටත් වඩා අඩුවෙන් ලබා දෙන ලංකා සතුස ජාතික මිල තීරක.
2: අපි මිල සීසී පුවත් සේවේ. වසරේ හොඳම ගෘහණී ඔබ නේද? රසට කැම හදන්න නම් BCC පොල් තෙන්න තමයි.
3: BCC પરંપરા ගානකටම හොඳම දේනි දුන්නේ.
4: 100%ක් දේශීය පොල් තෙල් නිෂ්පාදනයේ ප්‍රමුඛයා BCC.
5: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
6: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න
5: සතිය දින පහේම උදේ 9ට
6: City U-turn ඔබ වෙත ගෙන එන්නේ. අලුතර ප්‍රියස් මහගෙදර සිනුව වාහන ගින්වීම බෙදාහැරීම විකිණීම මිලදී ගැනීම 482කින් 1 ගාලුපාර කලුතර 0775 400යි 500.
1: ඔබත් රටේ සුබ සිහින සැබෑ කරගන්න මේ සුබනවසරේ සුබ මොහොතින් ඔබත් අදම අලුත්තුණු පහසු වුණු තෑගි වැඩි වුණු සුබ ලොතරැයියක් ලබා ගන්න සුබ දවසක් ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී ගන්න. මේ මාසයේ සුබ සිහින සැබෑ කරගන්න සුබ දවසක් ලොතරැයිපත් තමයි ඔබ ගන්නම ඕනේ. ගිවුණු වසරේ සුබ සිහින දිනාගනිමින් නවීන පන්නේ මෝටරත ජයග්‍රහකෙක් මිලියනපති ජයග්‍රහකයන් 7 දෙනෙක් සහ ලක්ෂ 5 හෝ ඉලෙක්ට්‍රික් චතුරපති ජයග්‍රහකයන් රැසක් බිහි කරා සේම නවවසරේදීත් සුබ මොහොතින් සුබ දවසක් ලොතරැයි මිලදීගෙන ජීවිතේම සුබ කරගන්න. දවස සුබයි සිහින දිනයි සුබ දවසක්. මේ පණිවිඩය ගෙනාවි ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.
7: හිතටයි ගතටයි දැනෙන්න අඳින්න ලාවිවෙන්තේ යන්න. හිතට වදින හිතට දැනෙන මේ කාලේ ස්ටයිල් එක ලාවිවෙන්තේ. ලාවිවෙන්තේ කොළඹ 7.112.335.773.
8: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලෝව වෙදකතර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳසල් වලින් දැන් ඔබට මිලදී ගත හැක. ලිවෝස් බී
7: අවුවට ගිහින් ඔයාගේ මුහුණත් අඳුරු පැහැගන්විලාද? එහෙනම් මෙන්න විසඳුම. බයෝ බියුටි ලංකා විටමින් සී ෆේස් සීරම්. විටමින් සී ෆේස් සීරම් මගින් සමපැහැපත් කර දීප්තිමත් ග්ලෝ එකක් ලබා දෙයි. බයෝ බියුටි ලංකා විටමින් සී ෆේස් සීරම්.
0: හැඩකාර හැන්දෑව
9: City FM.

0: Edecar Handev.
1: සුමධුර සුගායනින් සුන්දර ලොවකට ඔබව කැඳවාගෙන යන
2: ආරාධනා ස්වරදින
1: සෑම දිනකම රාත්‍රී 7:30ට
2: 89.6 89.8 දිවයින පුරා
3: සිටි FM දුලබ කලාවට නිරතුරු අතහිත ජාතියේ මහා පාන් තැඹ ලංකා

0: යුසි පිට පිට රට තෑගේ සීසන් 4 ඔබත් අදම රටින් ඉවෙන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි 5ක තෑගි පිට තෑගි දින
1: අත්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවර්ස් බී අලව වෙදකතර නිෂ්පාදනය කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැකි ලිවර්ස් බී
2: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේ ස්ප්‍රේ කළා ගාල වේදනාවට සහනය හෑන්ඩ් බෑග් එකටත් ෆිට් සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය
3: රෝස පෙති අතුරාලා යහන මත සතපාලා
4: කැමැතිම සින්දු වෙනස් හඳකින් වෙනස් රසකින් සිටි FM හැඩකාර හැන්දෑව
5: නිහඬ කල්පනා ලොවක තනි වෙලා
4: Covers, remix, mashup, samaga, radio wave, hondama handava, City FM, hadakara handava.
6: Rene ikilenna ode.
1: Anugrahaya.
7: Subadavasa.
8: Anuswela.
7: Pahasuwela.
8: Tagi pedivela.
7: Anka 3 lagne 1 laksha 5 da electric bike ekada.
8: Kemathi ekak ape athe. Subadavasa.
7: Dawasa subai sihimi thilai. Subadavasa. Jathaka lotarai mama.
4: Hendakar Hendev
9: Sir

0: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
1: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
0: සතියේ දින පහේම උදේ 9ට
1: City U-turn. ඔබ වෙත ගෙන එන්නේ
2: අක්ෂර රෝග සම්බන්ධයෙන් ඔබත් පීඩා විඳින්නෙක්ද? අදම මාතර ඇස්වැද මහතා හමුවන්න. පාරම්පරික වෛද්‍ය කුෂා නමරසේකර 0719 6097.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි
3: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහය
6: ආර්.එස්. ස්වාමීකම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. ස්වාමීකම්බි
7: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 436 6073 පිවිසෙන්න www.ihs.edu.lk.
8: ඇය පුවත් සමගින් මම භාග්‍යා ආරච්චි. ප්‍රථමයෙන් දේශීය පුවත. මාලදිවයින

0: හා ශ්‍රී ලංකාව අතර ශේෂ්ඨ කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් හතකට අත්සන් කෙරේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ එම ගිවිසුම් හුවමාරු කර ගැනිණි. දෙරටේ සම්බන්ධතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සෞඛ්‍ය, ක්‍රීඩා, සංචාරක, අධ්‍යාපන සහ ආරක්ෂක යන ක්ෂේත්‍ර සඳහා වන අවබෝධතා ගිවිසුම්වලට එළඹ තිබේ. විදෙස් පුවත. යුක්‍රේනයට මූල්‍ය සහ ආරක්ෂක සහයෝගිතාව ලබා දීම සඳහා වන පවුම් බිලියන 78ක ණය වැඩසටහනට බ්‍රිතාන්‍යයේ සහයද හිමි වෙයි. ආමේනියාවේ පැවැත්වෙන යුරෝපා දේශපාලන සමුළුවේදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කීර් ස්ටාමර් මේ බව නිල වශයෙන් දැනුම් දීමට නියමිතය. එම සාකච්ඡාවලදී යුක්‍රේනයේ ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීමට අවධානය යොමු කෙරේ. එරට සංවර්ධන ව්‍යාපෘති සඳහා බ්‍රිතාන්‍ය සමාගම්වලට අවස්ථාව උදාකර ගැනීමටද අග්‍රාමාත්‍යවරයාගේ අරමුණකි. රුසියානු යුද සැපයුම් ජාලය අඩාල කිරීම සඳහා නව සම්බාධක පැනවීමටද බ්‍රිතාන්‍ය සූදානම් වෙයි. ක්‍රීඩා පුවත. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම සමත් වෙයි. රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම දෙවන ස්ථානයට පත්ව සිටි. තුන්වැනි ස්ථානයේ පසුවන්නේ සන්රයිසස් හයිරාබාද් කණ්ඩායමයි. පැයේ පුවත් මින්නිමයි.
1: නවීන තාක්ෂණින් SLS සහතිකය සමඟ RS RB500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි
2: සුබ දවස
3: අලුත් වෙලා
2: පහසු වෙලා තැකි වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ සුබ දවස
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

වැඩකාර හැන්දෑව. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලට ඊටත් වඩා අඩුවෙන් සතසෙන් ගන්න පුළුවන් සුදු කැකුළු කිලෝ එකක් රුපියල් 199, අර්ථාපල් කිලෝ එකක් රුපියල් 259, රතු ලූණු කිලෝ එකක් රුපියල් 320, ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 149, රතු පරිප්පු කිලෝ එකක් රුපියල් 279, මුංගඩ කිලෝ එකක් 875, සුදු සීනි කිලෝ එකක් රුපියල් 209. ඉතින් මේ සීළු දේවල් ඉතාමත් අටුම මිලටත් වඩා අඩුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න පුළුවන් හොඳම තැන තමයි ජාතියේ මිල තීරක ලංකා සතුස. 89.6, 89.8.

0: CDFM. සකල කලාරසයෙන් ලොවක් සැලසූ ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවා. ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොට්නි වර්ණකුල ගී ආවර්ජනා.
1: ඔබ ආයෙමත් ඇවිදින්.
2: සෝභාවදේ මේ පුර සිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරු.
0: මැයි මස 14 බ්‍රහස්පතින්දා සවස දෙකට
1: ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමර කොන් මැදිරියේදී
2: මතකද
3: ඔබේ ආසනය වින් කරවා ගන්න අමතන්න 0.7769 89.8
2: ඔන්න ඉතින් අපි එනවා සතුට වෙදන්න ඔබත් එන්න අපිත් එක්ක විනෝද වෙන්න.
4: සක්‍යා පාරම්පරික ආයුර්වේද රෝහල මාතර නියපොත්තර බෙහෙත් බෙද අක්ෂිරෝග සුව කරන මාතර ඇස්වෙද මහතා ඇසේ සුද ඇතිවීම කියන ග්ලූකෝමා තත්වයන් වර්තන දෝෂ ඇතිවීම එහෙම නැත්නම් දියවැඩියාව නිසා ඇස් නොපෙනියාම 40 ඇදිරිය වගේ ලෙඩ රෝගවලට ඔබගේ සියලු අක්ෂිරෝග සඳහා නිසක ප්‍රතිකාර ලබා ගන්න මාතර ඇස්වෙද මහත්මයා හමුවන්නේ පාරම්පරික වෛද්‍ය කුෂාන් අමරසේකර මාතර ඇස්වෙද මහතා අමතන්න 0.71 96.37
5: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවර්ස් බී අලව වෙත ගෙදර නිෂ්පාදනය කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවර්ස් බී
4: මේ මාසයේ සුබසීන සැබෑ කරගන්න සුබ දවසක් රොතරයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ඔබේ රටේ සුබසීන සැබෑ කරගන්න මේ සුබන අවසරේ සුබ මොහොතින් ඔබත් අදම අලුත් උණු පහසු උණු තෑගි වැඩි උණු සුබ දවසක් රොතරයිය වැඩි වැඩියෙන් මිලදී ගන්න දවස සුබයි සීන දිනයි සුබ දවසක් ජාතික රොතරයි මණ්ඩලය
1: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න
6: City FM U-turn එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න
1: සතිය දින පහේම උදේ 9ට
6: City U-turn ඔබ වෙත ගෙන එන්නේ
7: කසල්කල ග්‍රීන් සුපර් අලුත් වෙන අඩුම මිල ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 0112864012
1: නුනවතින ගැස්මකට හිත ඉල්ලන ගීත එක හදවතට දැනෙන්නම
8: excuse me to please
9: ප්‍රේමී අරවින්ද යක්වලා
6: සිටි heart beat
1: හදවතට දැනින්නම සතිය දින පහම හවස එකට
6: FM 89.6 FM 89.8 දිවයින පුරා City FM
1: හිතේ හැටියට ෆැෂන් කරන්න ඔබත් අදම පියනගන්න ලාවෙවෙන්තේ නොම්බර 968 පන්නිපිටිය පාර පළවත්ත 0112 806303

0: හැඩකාර හැන්දෑව.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි
1: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: ළමා ලෝකයේ සුදුරු ගිමන්හල කුරුගේ නේචපාක වැලිගම්පිටිය ඡායල සතුට විනෝදයේ සපිරි සුන්දර තැනක ඔබේ දරුවන් සමග ගත කරන්න හොඳම තැන කුරුගේ නේචපාක කිංග්ස් ටවර් ජුරාසික් පාර්ක් ගේම් සෙන්ටර් ෆ්ලයින් චෙයාර්ස් එයාක්‍රාෆ්ට් බෝඩ් රයිඩ්ස් ස්වැද්දාස් විලේජ් සහ තවත් ළමා සිත් ඇඳ බැඳ තබන විවිධ අංග මේ සියල්ලම කුරුගේ නේචපාක වෙතින් පමනයි පාසල් ළමයින් සඳහා විශේෂයි සහනදායි අයකිරි ළමා ලෝකයේ සඳුරු ගිමන්හල කුරුගේ නේචපාක් ඇන් මායන් වෝටර් පාර්ක් වැලිගම්පිටිය ජයල
6: වෙලා 5:27
7: සතුටින්ම දවස පටන් ගන්න. Good morning, ජීවිතේම සිටි.
8: සතියෙ දින පහම උදෑසන 7ට.
9: නොවිනස අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. මාසකට රුපියල් 5900 සිට. සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
10: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවර්ස් බී අලව්ව වෙත ගෙදර නිෂ්පාදනය කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සැල් වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවර්ස් බී
6: පෙට්‍රල් ලීටරයක් ගහලා ඉක්මනින්ම තැන් තැනට පුළුවන් තරම් දුරක් යන්න පුළුවන් නම් ඒක ඉතින් TVS Sports 110 තමයි පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන බයික් එකක් ගත්තාම ඉතින් තියෙන්නේ පුදුම වාසියක් ලීටරයකට කිලෝමීටරයකට වැඩි ගාණක් දුවන්න පුළුවන් TVS Sport 110 එක පවුලේ වාහනයක් TVS ලංකාවේ ඉතින් තමයි මේ මිලදී ගැනීම ඔබට කරන්න පුළුවන් වෙන්නේ TVS ලංකාවේකට ගියොත් ඔබට වැඩිදුර විස්තරත් දැනගන්න පුළුවන් වේවි
8: සුමතුරු සුඛයෙන් සුන්දර ලොවකට ඔබව කැඳවාගෙන යන
11: ආරාධන ස්වරදයන
8: සෑම දිනකම රාත්‍රී 7:30ට
11: 89.6 89.8 දිවයින පුරා
12: සිටි FM දුලබ කලාවට නිරතුරු අතහිත ජාතියේ මහා පාන් තැඹ ලංකා

0: ඔසි පිට පිට රට තෑගේ සීසන් 4 ඔබත් අදම රටින් නෙවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න
1: මේ පැයි නැගල යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින් ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්

0: මොකද මේ බලාගත්තුවට බලාගෙන ඉන්නේ?
1: සල්ලිත් තියෙන හොඳ ජපන් වාහනයක් ගන්න විශ්වාසවන්ත තැනක් නෑනේ.
0: ඇයි ඔයාට මාව විශ්වාස නැත්ද?
1: ඊ මොකද? ඔයාට ජපන් වාහන තියෙනවද?
0: ජපන් වාහනයක් ගන්න ඔයාට මං වගේම විශ්වාසවන්ත තැනක් තියෙනවා. ලක්ස්රෝ ඔටෝ හෝස් තියන්නේ 511-3 අවිස්සා වේල පාර කඩුවෙල. මේ තියෙන දුරකථන අංකය 071-1-666-444 071-1-666-444. ජපන් වාහනයක් නම් ලක්ස්රෝ ඔටෝ හෝස්.
2: එතෙර මෙතෙර ගාකරෙන සතියේ සුන්දර දෙහෝරාව NSB රන්මසු රේඩියෝ ෂෝ.
3: සෑම සඳදාවකම රෑ 10 සිට මධ්‍යම රාත්‍රී 12 වනතුරු
2: බැංකු කරණී නැවුම් තොරතුරු මියුරු ගී වසපිරි කතන්දර දැනුම හා විනෝදය එක්තැන් කෙරෙන වින්දනීය ඉසව්ව NSB රන්මසු රේඩියෝ ෂෝ.
3: දෙස් විදෙස් මිතුරු මිතුරියනි, NSB රන්මසු රේඩියෝ ෂෝ ඔබ වෙනුවෙන්මයි.
4: කාන්තා, ඔබට NSB ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී, විවාහයේදී, දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභය. මසකට රුපියල් 12,500 පැකේ නෙතරි කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෑකි. දෙරිය ස්ත්‍රී වෙතින් සහනදායි පොලි අනුපාතයන් යටතේ උසස් අධ්‍යාපනික ණය, ව්‍යවසායක ණය, රන් සහන ණය සහ NSP එකෝ ණය දහසක් හැගීම් හඳුනාගත් NSP ස්ත්‍රී.
5: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
6: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
5: සතියේ දින පහේම උදේ 9ට
6: City U-turn ඔබ වෙත ගෙන එන්නේ
7: විජය ප්‍රොඩක්ට්ස්.
8: සම්මුදුරු අභිමවමින් අභිමානයෙන්
7: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
0: මොකද කල්පනාව, අවුරුද්දට ගත්ත ඇඳුම් සේරම නෑගිවල් වල ඇඳනේ, ඒවම ඇඳගෙන ඔෆිස් යන්න බෑ වගේ නේද? දැන් ෂොප් වල තියෙන ඇඳුනොත් තේරිච්චේවනි තියෙන්න හිත හිත ඉන්න දෙයක් නෑ. තේරිච්ච නැති අලුත්ම කලෙක්ෂන්ස් තෝරලා ගන්න යන්න ලාවිවෙන්තේකට.

0: City FM.
1: හොඳ ෂැම්පුව එකක් හොයාගන්නවා කියන්නේ හරිම අමාරු දෙයක් නේද? මොකද එක එක ෂැම්පු වර්ග දැන් හැම තැනම. ඒක නිසාමයි බයෝ බියුටි ලංකාවේ තියෙන දේශීය ආයුර්වේද ක්‍රමවේදයට අනුව සකස් කළ බයෝ බියුටි ෂැම්පු එක නිෂ්පාදනය කරන්නේ.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා.
4: ඉවරයි.
6: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
7: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිනිඳ සමට හෙළ ඔසු රැකවරණය.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
2: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: City FM.

0: Thank you so much.
1: FM 89.5 FM 89.8 Divain Pura.
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber. නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
3: 89.6 89

වෙලාව සවසහයයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලේගොඩ, ප්‍රකාශය ඉනුෂාවී බැද්ද. ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් හතක්. මෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතා නව අදීරකට. සෞඛ්‍ය පද්ධතිය දියුණු කිරීමට රුසියාවේ සහය. වැඩබද්ද වැඩි නොවන බව නියෝජ අමාත්‍ය නිශාන්ත ජයවීර පවසයි. දුරගමන් සේවා සඳහා මාර්ගගතව බස් ආසන වෙන් කිරීමේ පහසුකම. යලකන්නේ සඳහා අවශ්‍ය යූරියා පොහොර ප්‍රමාණවත් තොග. දිවයිනේ වැසි තත්ත්වය වැඩිවීමක් බදාදායින් පසු. ඔපෙක් සංවිධානය ලබන මාසයේ සිට තෙල් නිෂ්පාදනය වැඩි කරයි. ප්‍රධාන ක්‍රීඩා සමාජ 2020 ක්‍රිකට් තරගාවලිය 13 වෙනිදා ඇරඹෙයි. මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් හතකට අත්සන් කෙරේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ එම ගිවිසුම් හුවමාරු කරගෙනින. දෙරටේ සම්බන්ධතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සෞඛ්‍ය, ක්‍රීඩා, සංචාරක, අධ්‍යාපන සහ ආරක්ෂක යන ක්ෂේත්‍ර සඳහා වන අවබෝධතා ගිවිසුම්වලට එළඹ තිබේ. ශ්‍රී ලංකා මාලදිවයින ජනාධිපතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී

0: ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා දිට්වා සුලිකුණාටු අවස්ථාවේ මාලදිවයින් රජය සහ ජනතාව ශ්‍රී ලංකාවට දැක් වූ ශක්තිය ගෞරවයෙන් සිහිපත් කළේය. මාලදිවයින් ජනාධිපතිවරයා සහ දූත පිරිස සමඟ පැවැත් වූ ද්විපාක්ෂික සාකච්ඡාවලදී බහුවිධ සම්බන්ධතාවල වර්තමාන තත්ත්වය සමාලෝචනය කෙරිණ. ගෝලීය දේශපාලන විපර්යාස සහ එහි බලපෑම දෙරටටම පොදු තර්ජනයක් හා ගැටලුවක් වී තිබේ. ඊට විසඳුම් සෙවීම සඳහා රටවල් දෙකම අන්තර්ජාතික සංසදවලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයිද ජනාධිපතිවරයා එහිදී පැවසීය. මුහුදු මට්ටම ඉහළ යාමට සහ ගෝලීය උණුසුමට එරෙහිව මාලදිවයින සිදුකරන සටනේදී ශ්‍රී ලංකාව විශ්වසනීය සටන් සංගයෙකු ලෙස ක්‍රියා කරන බවද දිසානායක මහතා සිහිපත් කළේය. හෙට පැවැත්වීමට නියමිත ව්‍යාපාරික සංසදය ඉදිරියේදී බොහෝ ඵලදායි හවුල්කාරීත්වයක් සඳහා මඟ පාදනු ඇත. තොරතුරු තාක්ෂණය සහ කෘතිම බුද්ධිය, ධීවර කෘෂි සැකසුම්, සංචාරක සහ විවේකයේ මෙන්ම දේපොළ වෙළඳාම් හා නාගරික යටිතල පහසුකම් අංශවලට අදාළව ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගවේෂණය කරන ලෙස ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා මාලදිවයින් ව්‍යාපාරවලට ආරාධනා කළේය.
1: සාගරේ නිවහන කරගත් දූපජාතීන් ලෙස අපගේ ජීවන රටාව සහ ප්‍රවර්ධනය සාගරයේ මතම බොහෝ සෙයින් රඳා පවතින බව සිහිපත් කළ යුතුයි. මෙම සන්දර්භය තුළ ධීවර ක්ෂේත්‍රයේ අපගේ රටවල් දෙක අතර සහයෝගිතාව වැඩිදියුණු කිරීම අරමුණු කරගත් යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මම ජනාධිපති මුයිසම් මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා සැලකීතු විභවක ඇති බෝට්ටු නිෂ්පාදන අංශයේ සහයෝගිතාවේ අමතර හැකියාවන් ගවේෂණය කිරීමට ශ්‍රී ලංකාව දක්වන උනන්දුව පිළිබඳව මම ජනාධිපති මුයිසම් මැතිතුමාට දැනුම් දුන්නා. ඒ වගේම මාලදිවයින සංචාර කර්මාන්තය සාර්ථකත්වය ශ්‍රී ලංකාවට හිතකර බලපෑමක් කරන අතර සංචාරකින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන දෙකම දිත්ව ගමනාන්තයක් ලෙස තෝරා ගන්නවා. මාලදිවයින සංචාර කර්මාන්ත ආයෝජනය සිදු කර ඇති බොහෝ ශ්‍රී ලාංකික සමාගම් තිබෙනවා. එනිසා සංචාර කර්මාන්තයේ ප්‍රතිලාභයන් අපේ රටවල් දෙකටම ලබාගත හැකි අවකාශයන් අවස්ථාවන් ගවේෂණය කිරීම වඩාත් ඵලදායීතාවයක් ගෙන දෙනවා. මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර දැන්තමත් විශිෂ්ට ගුවන් සබත්තාවයක් පවතින අතර ගුවන් සේවා මෙන්ම සමුද්‍රීය සබත්තාවේ සහයෝගිතාවය අපගේ ආර්ථික දෙකටම වැදගත් වන සංචාරක අංශයට සහය වනු ඇතැයි අප විශ්වාස කරනවා.
0: ජාතීන් දෙක එකට බැඳ තබන ගැඹුරු ඉතිහාසය ඔරොත්තු දීමේ හැකියාව සහ මිත්‍රත්වයේ පිළිබිඹු කරන නගරයක් වන කොළඹ නගරයේ සිටීමට ලැබීම ගෞරවයක් බව මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසම් මහතා එහිදී සඳහන් කළේය. තමා සහ ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා ද්විපාක්ෂික කලාපීය හා ගෝලීය කරුණු රාශියක් සම්බන්ධයෙන් ඵලදායි සාකච්ඡා පැවැත් වූ බව සඳහන් කළ මාලදිවයින ජනාධිපතිවරයා වෙළඳ සහ ආයෝජන, සෞඛ්‍ය, ආරක්ෂක, අධ්‍යාපන, තරුණ සහ ක්‍රීඩා සංවර්ධන ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර රැසක් ඔස්සේ හවුල්කාරීත්වයේ ඉහළ නැංවීමේ එකඟතාවලට පැමිණි බවද කියා සිටියේය. මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසම් මහතාගේ පළමු ශ්‍රී ලංකා සංචාරය දෙරටේ සම්බන්ධතා ශක්තිමත් සහ වර්ධනය කිරීමට හේතු වනු ඇතැයි අමාත්‍ය විජිත හේරත් මහතා විශ්වාසය පළ කරයි. එම සංචාරයේදී එතුමා හමුවීමට ලැබීම ගෞරවයක් බව අමාත්‍යවරයා පවසයි. ජාතික සමගිය වෙනුවෙන් තබන ශක්තිමත් පීවර කිසිසේත් ආපසු හරවන්නේ නැති බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා අවධාරණය කරයි. වැල්ලවත්තේ රාමකෘෂ්ණා ශාලාවේ ඊයේ පැවති කම්බන් උළෙලට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ මනුෂ්‍යත්වයේ පෙරමුණගත් නව සමාජයක් නිර්මාණය කිරීමේදී සාහිත්‍යයට සහ සංස්කෘතියට මහඟු වගකීමක් පැවරී ඇති බවයි. කම්බන් උත්සවය දෙමළ ජනතාවගේ ප්‍රධාන සාහිත්‍ය සහ සංස්කෘතික උත්සවයකි. රටේ සීලු ජනතාව එකමුතුව සහ සමානාත්මතාවෙන් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනගා දීමට ඉටුකරන මෙහෙවරාගෙමින් කම්බන් සම්මානය ජනාධිපතිවරයාට එහිදී පිරිනැමින. මෙරට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වේ. විදේශ රාජ්‍ය නායකයෝ සහ ඉහළ පෙළේ නියෝජිතයෝ කිහිප දෙනෙක් මේ දිනවල දිවයිනට පැමිණ සිටිති. ඔවුන්ගේ පැමිණීමත් සමග මෙරටේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා නව අධීරයකට පත්ව තිබේ. මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසම් රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහයිල් මුරාෂ්කෝ යන මහත්වරු ශ්‍රී ලංකාවේ සංචාරය කරති. වියට්නාම ජනාධිපති ටෝලම් මහතාද නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතයි. වියට්නාම ජනාධිපතිවරයා සිකුරාදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඇමතීමටද නියමිතය. මෙම රාජ්‍යතාන්ත්‍රික සංචාරකයන් මගින් ශ්‍රී ලංකාව සහ විදෙස් රටවල් අතර පවතින ද්විපාක්ෂික සම්බන්ධතා නව මාවතකට යොමු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහයිල් මුරාෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමු වෙති. හමුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වින මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සහ තාක්ෂණික කරුණු කිහිපයක් පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණ. දෙරට අතර මිත්‍රශීලී සහයෝගිතාව සිහිපත් කළ රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදී මෙරට සෞඛ්‍ය පද්ධතිය දියුණු කිරීමට සහය ලබා දීමට බලාපොරොත්තු වන බව පැවසීය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. වැඩ්බද්ද වැඩි නොවන බව ආර්ථික සංවර්ධන නියෝජ අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි. ඉකුත් අයවැයවලට අදාළව වැඩ්බද්ද සම්බන්ධයෙන් සිදු කළ නීතිමය ප්‍රතිපාදන ඉදිරිපත් කිරීම සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. එහි කරුණු පදනම් කරගනිමින් රජයේ ජූලි මස පළමුවනිදා සිට වැඩ්බද්ද 20.5% දක්වා ඉහළ නැංවීමට කටයුතු කර ඇති බවට සමාජ මාධ්‍යයේ අසත්‍ය තොරතුරු පළව තිබේ. වැඩ්බද්ද සාමාන්‍ය සේවා සහ මුල්‍ය සේවා යන දෙයන්ශයට අයත්ය. මුල්‍ය සේවා වෙනුවෙන් අයවන බද්ද ගෙවිය යුතු වන්නේ බැංකු සහ මුල්‍ය ආයතනයයි. ඊට අමතරව එම ආයතන 2.5% සමාජ ආරක්ෂණ බද්දක්ද ගෙවනු ලැබේ. එම දෙකෙහිම එකතුව 20.5%. සිදුකර ඇති සංශෝධන මත බැංකු සහ මුල්‍ය ආයතන සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් ඉවත් කෙරේ. ඊට අදාළ 2.5% මුදල මෙවර අයවැය යෝජනා මගින් මුල්‍ය සේවා සඳහා වන වැඩ්බද්දට එකතු කර ඇත. එමගින් බදු පරිපාලනය සරලවන අතර වසරකට ඉදිරිපත් කිරීමට ඇති වාර්තා සංඛ්‍යාවද අවම වෙයි. මෙම සංශෝධනය සමාජ මාධ්‍යවල වැරදි ලෙස හුවා දක්වා තිබේ. බැංකු සහ මුල්‍ය ආයතන දීර්ඝ කාලයක් තිස්සේ මෙය එකම බද්දකට ගෙන එන ලෙස ඉල්ලා තිබින. ඒ අනුව කිසිදු ආකාරයකින් 18% වන වැඩ්බද්ද ඉහළ නොයන බව නියෝජ අමාත්‍යවරයා අවධාරණය කළේය.
2: ගැසට් පත්‍රයේ ඇතුළේදී මේ බදු ක්‍රමය සරල කරන්න අදාළ වන තවත් විශේෂ සංශෝධන කීපයක් ගේනවා. අපි රජයේ විදිහට තවදුරටත් බලාපොරොත්තු වෙන්නේ මේ වැඩ්බද්ද 18% වැඩි එහා අනුපාතයකට ගෙනියන්න. රජයේ විදිහට ප්‍රධාන බලාපොරොත්තුව තමයි බදු ගෙවන ජනතාව වැඩි ප්‍රමාණයක් මෙතෙන්ට එක්කහු කරගෙන බදු පදනම පුළුල් කරලා බදු ආදායම වැඩි කර ගැනීම ඇතුළේදී ඉදිරියට වැට්වාගේ 18% කියන අනුපාතය වැඩි කියන එක අපිත් පිළිගන්නවා. ඒක තවත් අඩු කිරීමේ හැකියාව පිළිබඳව තමයි අපේ ප්‍රතිපත්ති ඉදිරියට සකස් කරලා තියෙන්නේ. බදු අනුපාත අඩු කරන්න අවශ්‍ය කටයුතු කිරීම තමයි අපේ ප්‍රධාන පරමාර්ථය. ඊටත් අමතරව මෙන්න මේ ඉදිරිපත් කරන ලද ගැසට් පත්‍රය මගින් මේ වැඩ් බදු ක්‍රමය වඩා සරල කරන්න අවශ්‍ය විධිවිධාන අරගෙන තියෙනවා.
0: දුරගමන්වල යෙදෙන මගින්ට මාර්ගගතව බස් රථවල ආසන වෙන් කිරීමේ පහසුකම් සැලසේ. නියම ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මකයි. ඒ සඳහා වන විබඩවියක්ද ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ ජනතාවාදී රජයක් ලෙස ජනවරමට අනුව සැලසුම් සහගත වැඩපිළිවෙලක් යටතේ රට ඉදිරියට ගෙන යන බවයි. පෞද්ගලික බස් රථ සඳහා ආරම්භ කළ මෙම ව්‍යාපෘතියෙන් මගීන්ට බස් රථය ධාවනය වන වේලාව අනුව බස් නැවතුම්පලට පැමිණීමේ හැකියාව පවතී. නව ක්‍රමය මගින් එක් ආසන වෙන් කිරීමකට අය කෙරෙන්නේ රුපියල් 30ක මුදලකි. මෙම ක්‍රමය බස් හිමියන්ට සහ කාර්ය මණ්ඩලයට පහසු සහ වාසි සහගතය. www.busticket.gov.lk වෙබ් අඩවිය හෝ 01212666 දුරකථන අංක මගින් ඊට සම්බන්ධ විය හැකිය. කාඩ්පත් මගින් ගෙවීම් කළ හැකි අතර ඉදිරියේදී QR ක්‍රමය හඳුන්වා දීමටද නියමිතය.
3: අපි බලන්නේ බලාගෙන ප්‍රතිපදාහණය උදාර්ථව පරිවර්තනයක් කිරීම සඳහා යන ගමනේදී දෛනික වාසික මිනිසුන්ට පුංචි හරි සහනයක් දෙන්න පුළුවන් නම් අපි ඒ සහනය දෙන්න. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. කොච්චර ලොකුද කොච්චර පොඩිද කියන්නේ මිනිසුන්ගේ ජීවිතයක දශමයෙන් හරි යහපත් කරනවා නම් පහසු වෙනවනම් අපි ඒක කරමු. අපි ආරම්භ කරන්නේ මූලික වශයෙන්ම පෞද්ගලික වශයෙන් දිරිදුර පස්වලින් ප්‍රධාන ශ්‍රී ලංකාව සතුව යාමේ ආකෘතියක් තිබෙනවා. එය ජාතික වැඩපිළිවෙලක් එක්ක කමනේජෝජියකට ආයතන ප්‍රමුඛ මිනිසුන්ට ලංකාව පසුම් කරන්න කැප් එකකුයි කුක්කලක පසුම් කරන්න තවත් හේතු නැහැ. සතුන්සෝ කොමික නැරඹට අපි මේ කරන දේවල් වල ප්‍රතිඵලය ජනතාව ගන්න ඕනේ. අපි ජනතාවගේ ඉල්ලාසෙන්න මේ ක්‍රමය අනුගමනය කරනවා.
0: නියමු ව්‍යාපෘතියක් ලෙස පසුගීදා ආරම්භ කෙරුණු මෙට්‍රෝ බස් සේවාව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය වෙනුවෙන් බස් ඩිපෝ ඇති කෙරේ. එහි ප්‍රථම බස් ඩිපෝවේ ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කඩවත ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝවට අසන්නව අද ආරම්භ කෙරිණ. ඊට වැය කෙරෙන මුදල රුපියල් කෝටි 10කි. ජූලි මාසයේ ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතයි. අගෝස්තු මාසයේ වන විට එම සේවාව පුළුල් කෙරේ. ඒ අනුව ප්‍රධාන මාර්ග 6ක බස් රථ 122ක් යොදා ගනිමින් එහි සේවා ධාරිතාව වැඩි කිරීමට නියමිතයි. බස්නාහිර පළාත තුල සේවා සැපීම සඳහා නව මෙට්‍රෝ ඩිපෝ 4ක් පිහිටුවේ. පලිබෝධ නාශක තෝරා ගැනීම සඳහා පාරිසරික බලපෑම් සංගුණකේ භාවිත කිරීමට යෝජනා කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පසුගීදා පැවැත්විණ. පලිබෝධ නාශක භාවිතය මෙරට කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව වැඩි කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව තිබේ. එම පලිබෝධ නාශක අනාගතයේ පරිසර පද්ධතිය ජීවීන් ඇතුළු සංඝටකවලට බලපාන ආකාරය පිළිබඳ ප්‍රමාණාත්මක විශ්ලේෂණයක් පිළිබඳව ඇගීමක් නොතිබින. මෙම පාරිසරික බලපෑම් සංගුණකය විද්‍යාඥීන්ට මෙන්ම ගොවි ජනතාවට වාසිදායක වේ. අනාගත පරිසර තත්ත්වයන්ට හානිදායක නොවන අයුරින් පලිබෝධ නාශක තෝරා ගැනීමට ඇති හැකියාව ඉන් ලැබෙනු ඇත. යලකන්නේ සඳහා අවශ්‍ය යූරියා පොහොර ප්‍රමාණවත් තොග ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි. යලකන්නේ ආරම්භයේදී යූරියා පොහොර මෙට්‍රික් ටොන් 1,02,000ක් පැවතින. ඉකුත් මාසයේදී තවත් මෙට්‍රික් ටොන් 25,000ක් මෙරටට ආනයනය කෙරිණ. පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ඊයේ මෙරටට ළඟා වූ බව එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහෙවගේ මහතා පැවසීය. ඒ අනුව යූරියා පොහොර මෙට්‍රික් ටොන් 1,51,000ක තොගයක් රට තුල පවතී. පොහොර සමාගම් සතුවද මෙට්‍රික් ටොන් 50,000ක තොග ඇති අතර ඉන් මෙට්‍රික් ටොන් 20,000ක් ඊයේ වන විට ගොවින් අතර බෙදා හැර තිබේ. තවත් මෙට්‍රික් ටොන් 30,000ක් ගොවිජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ බෙදා දීමට පවතී. අනුරාධපුර, පොළොන්නරුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලට පොහොර මෙට්‍රික් ටොන් 10,000ක් පමණ බෙදා හැර තිබේ. ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ලැබෙන ඉල්ලීම් අනුව අවශ්‍ය පොහොර නිකුත් කෙරේ. එසේම TSP පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 19,000ක් පමණ වන බවද චන්දන ලොකුහෙවාගේ මහතා පැවසීය.
4: අපිට ආරම්භයේදී මෙට්‍රික් ටොන් 34,000ක් තිබුණා. ඒත් මේ වෙනකොට තවත් මෙට්‍රික් ටොන් 24,000ක් තියෙනවා. ඒ කියන්නේ මෙට්‍රික් ටොන් 12,000ක් පමණ මෙදා හැරලා තියෙනවා. ඊට අමතරව MOP අපිට කන්නේ ආරම්භයේදී මෙට්‍රික් ටොන් 39,000ක ප්‍රමාණයක් තිබුණා. ඊට අමතරව දැනට තවත් මෙට්‍රික් ටොන් 18,000ක් මේ මාසේ අන්තිම සතිය හෝ ජූනි මුල් සතිය එනවා කියලා දැනුම් දීලා තියෙනවා. අපිට MOP පහුවලා අවශ්‍ය වෙන්නේ දැන්ටත් අවශ්‍ය ප්‍රමාණයෙන් බෙදාගෙන යනවා. ප්‍රශ්නේ මතුවලා තියෙන යූරියා සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් වැඩි ඉල්ලුමක් තියෙන යූරියා වලට සමස්තයක් විදිහට ගත්තොත් දැනට ගොඩබාන යූරියා ප්‍රමාණයත් එක්ක බැලුවාම මෙට්‍රික් ටොන් 83,000ක් පමණ රටේ තව යූරියා තියෙනවා. දැනට ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් බෙදා හරින පොහොර ප්‍රමාණයට අමතරව ඉදිරියේදී පුද්ගලික වෙනසල් අරහත් යූරියා පොහොර මිලදී ගැනීමට අවස්ථාව ලබා දුන්නාම ඔවුන්ට අතිරේක අවශ්‍ය වුණොත් තවදුරටත් පුද්ගලික වෙනසල් උනොත් ලබා ගැනීමට හැකියාව පවතිනවා.
0: රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් 1,213ක් වංචා කළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවටගෙන තිබේ. ඔහු හඟුරංකෙත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකි. රුමේනියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ලබා දෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ බවට කාර්යංශයට පැමිණිලි 16ක් ලැබී තිබින. ඔහු රුමේනියාවේ රැකියාවක් කර මෙරටට පැමිණි පුද්ගලයෙකි. ජාත්‍යන්තර ජනමාධ්‍ය වේදින්ගේ මාධ්‍ය සම්මේලනයේ ශත සංවත්සරය ප්‍රංශයේ පැරිස් නගරයේදී අද සිට 7 වෙනිදා දක්වා පැවැත්වේ. ඊට රටවල් 100ක් නියෝජනය කරමින් මාධ්‍යවේදී හු 300ක් පමණ සහභාගී වෙති. 1926 ආරම්භ කළ මෙය මාධ්‍යවේදීන් 600,000 අධික පිරිසක් ඇතුළත් මාධ්‍ය අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාත්මක සම්මේලනයකි. මීළඟට ප්‍රමුඛ පුවත.
5: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී. මේ හේතුවෙන් බදාදායින් පසු දිවයිනේ වැසිතත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව, ගාල්ල, මාතර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තදසුලන් ඇති විය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පීවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.
5: ප්‍රමුඛ පුවත්.

0: පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩණය සංවර්ධන පුවත්.
1: දිට්වා සුලිකුණාටුවෙන් අර්ධ හානි වූ මැදවච්චි ප්‍රදේශයේ නිවාස ඉදිකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. ඊට වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂය එකසේ පණහකි. මේ අටතේ අර්ධ හානි වූ නිවාසලාභීන් 30 දිනකු සඳහා නිවාස වන්දි පිරිනැමේ. එක් පවුලකට මූලිකාධීරයේදී රුපියල් ලක්ෂ 3ක මුදලක් හිමි වනු ඇත. දෙවනාධීරයේදී තවත් රුපියල් ලක්ෂ 2ක් ලබා දීමට නියමිත බව මැදවච්චී ප්‍රාදේශීය ලේකම් කසුන් සෙනවිරත්න මහතා පැවසීය. ප්‍රදේශයේ නිවාස 80කට පූර්ණ හානි සිදුව ඇත. එම එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 50ක් ලබා දීමට නියමිතය.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනෙන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ටෝකියෝ සිමෙන්ති සමූහය මහවැලි අධිකාරිය සමග ඒකාබද්ධව මහවැලි ගංයුවරේ පැළ සිටුවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි. මේ අටතේ කුඹුක් පැළ සියයක් සිටුවීමට නියමිතයි. මහනුවර පොල්ගොල්ල වෙල්ලාසල ගන්නිවරේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. මේ සඳහා නවසිලන්ත රග්බි කණ්ඩායමේ දායකත්වයද හිමිවී ඇත.

0: ඩිජිටල් පෙරගමනට එක්වන්න. NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්. ආර්ථික පුවත්.
1: මේ වසරේ මුල් කාර්තුවේදී ආනයින වියදම් 18.1%කින් ඉහළ ගොස් ඇත ඒ මහබැංකුවේ සතිපතා ආර්ථික වාර්තාව පෙන්වා දෙයි. ඉකුත් වසරේ එම කාර්තුව හා සැසඳීමේදී මේ වසරේ ආනයින වියදම්වල වැඩිවීම ඩොලර් කෝටි 577කි. මේ වසරේ මුල් කාර්තුවේ අපනයින ආදායම ඩොලර් කෝටි 346කි. එහි වැඩිවීම 3.4%කින් ඉහළ ගොස් ඇති බව මහබැංකුව පවසයි.
2: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ කසල්කල ග්‍රීන් සුපර් අලුත් වෙන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012.
1: කොළඹ විශ්වවිද්‍යාලීය ශ්‍රීපාලි මණ්ඩපයට ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාව සහ ප්‍රසංග කලා පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාවට සිසුන් බඳවා ගැනීමේ 2026 යෝග්‍යතා පරීක්ෂණය සඳහා දැන් අයදුම්පත් බහර ගැනේ. 2025 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව www.spc.cmb.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම්පත් යොමු කළ හැකිය.
3: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්න දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011 2 077 787.
1: ඇල්ජීරියාව ජූනි මාසයේ බොළතෙල් නිෂ්පාදනය වැඩි කරන බව ප්‍රකාශ කරයි. ඒ අනුව දෛනික තෙල් නිෂ්පාදනය බැරල් 6,000කින් වැඩි කරනු ඇත. එක්සත් අරාබි එමිරාජයේ ඔපෙක් සමාජිකත්වයෙන් ඉවත්වීමෙන් පසු එහි සෙසු සමාජික රටවල් 7 පැවැත්වූ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ. එම මාසයේ බැරල් 188,000ක පමණ සාමූහික නිෂ්පාදන වැඩි කිරීමකටද එම රටවල් එකඟ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇල්ජීරියානු හයිඩ්‍රෝකාබන් හා පතල් අමාත්‍ය මොහොමඩ් අර්ගා ප්‍රකාශ කර ඇත්තේ මෙම තීරණය ගෝලීය තෙල් වෙළඳපොළ දිරිගන්වනු ඇති බවයි. ඉන්දියාව රුසියාව සමග අවියායුධ මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹෙයි. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.2කට අධිකය. ඒ අනුව ඉදිරි වසර එකහමාර තුළ දුරදිග මිසයිල 300ක් රුසියාවෙන් ඉන්දියාවට සැපයනු ඇත. ඉන්දියානු ගුවන් හමුදා ප්‍රහාරක ජෙට්යානා සඳහා ඒවා භාවිත කෙරේ. ඊට අමතරව මහපරිමාණ අවියායුධ සහ හමුදාමය උපකරණ බිනතී ගැනීම සඳහා ඉන්දිය රජය ඩොලර් බිලියන 25ක ප්‍රසම්පාදන ක්‍රියාවලියක්ද අනුමත කර තිබේ. ප්‍රධාන ක්‍රීඩා සමාජ 2020 ක්‍රිකට් තරගාවලිය ලබන 13 වෙනිදා ආරම්භයි. කාණ්ඩ දෙකක් යටතේ තරඟ පැවැත්වේ. ඊට කණ්ඩායම් 14ක් තරඟවදී. ලබන 30 වෙනිදා දක්වා තරඟාවලිය පැවැත්වෙනු ඇත. අවසන් මහතරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලබන 31 වෙනිදා දිවාරාත්‍රී තරඟයක් ලෙස පැවැත්වේ. දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමෝ පළාත්වල මෙන්ම ගාල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක්ම වූ තද වැසි ඇතිවේ. උතුර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක පමණ තරමක තද සුළන් ඇති විය හැකිය. යලි සිරස්තල ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් 7ක්. මෙරට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා 9 අදියරකට. සෞඛ්‍ය පද්ධතිය දියුණු කිරීමට රුසියාවේ සහය. වැඩබද්ද වැඩි නොවන බව නියෝජ අමාත්‍ය නිශාන්ත ජයවීර කියයි. දුරගමන් සේවා සඳහා මාර්ගගතව බස් ආසන වෙන් කිරීමේ පහසුකම, යලකන්නේ සඳහා අවශ්‍ය යූරියා පොහොර ප්‍රමාණවත් තුග, දිවයිනේ වැසිතත්වේ වැඩිවීමක් බදාදායින් පසු, ඔපෙක් සංවිධානය ලබන මාසයේ සිට තෙල් නිෂ්පාදනය වැඩි කරයි. ප්‍රධාන ක්‍රීඩා සමාජ 20/20 ක්‍රිකට් තරගාවලිය 13 වෙනිදා ඇරඹේ. ප්‍රවෘත්තිමින් සමත්තයි මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.
4: FM 89.8, FM 89.6 දිවයින

0: සුරේෂ් මොකද පරක්කු?
1: දැන් නැද්ද බොස් ඉතින් බස්සල කෝච්චවල එනකොට
0: හැමදාම ඔය වැඩේ කරන්න බෑනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා.
2: පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසමසම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය.
3: KD Rice ලංකාවේ අපේ දෙයක්.
4: Good morning boss. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝන්නේ. බස් ගස්සොත් ඉතුරුයි.
3: KD Rice 2773523535.
5: අක්ම ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය. Livos B අලව වෙදකතර නිෂ්පාදනය. Cargill's Apico ඇතුළු වෙළඳ සල් වලින් දැන් ඔබට මිලදී ගත හැකිය. Livos B.
6: මෙතරින් ඉතරට යන පාර කියන්නයි. කියන පාරේ ගොස් අවුල් නොවෙන්නයි. පවුලේ කාටත් සතුට ගෙනෙන්නයි. සිකුරාදාරෑ අප හමු වෙන්නයි.
7: ශ්‍රම ශක්තියේ සුරකුම් මතින් දෛත විනිමය කැඳවන සමූහ යාත්‍රිකයෝ
6: විගමනික නවෝදය
7: රාත්‍රී 10ට සිටි FM මතින් ඔබේ ප්‍රශ්න යෝජනා මේ සියල්ල අපිට කියන්න. අපි ඔබට සවන් දෙන්නම්.
6: රටට වටින රන්දහදිය හෙළන ඔබ වෙනුවෙන්මයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය.
8: සුභාවිත ගීතය. දරුදරියන්ගේ ගායන හැකියාවන් ඔප්නංවමින් දයට හඳුන්වා දීමේ සුභාවිත ගී චාරිකාවේ මීළඟ නවාතැන නුගේගොඩ සුජාතා විද්‍යාලය. 2026 මැයි මස 8 වෙනිදා සිකුරාදා 10:12ට සිටි FM සහ වෙළඳ සේවයෙන් සජීවීව නුගේගොඩ සුජාතා විද්‍යාලයේ බාලිකාවන්ගේ ගායන මිහිරියාව සමග සුභාවිත ගී රස විඳින්න ඔබට ආරාධනා. සුභාවිත ගීතය.
9: අවුරුදු 600ක් පෙර ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිකී දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
10: මේ පැයේ නැගලා යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්.

0: ජපන් වාහනයක් ගන්න එක සිහිනයක්ද? ජපන් වාහන සිහිනය සැබෑවක් කරගන්න ලක්ස්රෝ ඔටෝ හෝස් වෙත එන්න. සියලුම වර්ගයේ ජපන් වාහන ගෙන්වන්නෝ සහ බෙදා හරින්නෝ. ලක්ස්රෝ ඔටෝ හෝස් 511/3 අවිස්සාවේල පාර කඩුවෙල 071-666-444 071-667-444 ලක්ස්රෝ ඔටෝ හෝස්. ජපන් වාහන ගැන දැනගන්න ලක්ස්රෝ ඔටෝ හෝස් ෆේස්බුක් පේජ් එකට පිවිසෙන්න.
1: 89.6 89.8 දිවයින පුරා City FM.

ගුවන් සුභ හැම්මෑවක් ඔබට. ජීවිතේ ළඟින් ඉන්න කවුරුත්ම නැති බොහෝ දෙනෙක් අපි අතරේ ඉන්නවා. ඒ වගේම තමයි දෙනෝ දාහක් වටකරගෙන හිටියත් තමන්ගේ හිතට තමන් විතරයි කියලා දැනෙන බොහෝ දෙනෙක්. මේ වෙලාවේ ස්වරාංජලි ගුවන් අවකාශයේ වටා එකතු වෙලා ඉන්නවා. ඒ අය සටන් කරන්නේ තනියම, පරිස්සම් වෙන්නේ තනියම, hina වෙන්නේ තනියම. එතකොට කවුරු නැතත් තමන්ට තමන් හරි ඉඳීවි. ඒ විදිහට ස්වරාංජලි එක්ක එකතු වෙන ඔබව අපි ගොඩක් ආදරණීය විදිහට ස්වරාංජලියට පිළිගන්නවා. මේ සප්ත ස්වරත් එක්ක ඉන්න ඔබට දැනේවි ඔබ මොහොතකටවත් තනි වෙලා නැති බව. අරඹමු ස්වරාංජලි මෙතන

0: cool rhythms for your relaxation.
1: FM 89.6 FM 89.8 Divine Pura
2: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව්ව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල්වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී
3: සකල කලාරසයෙන් ලොවක් සැලසූ ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවා ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොට්නි වර්ණකුල ගී ආවර්ජන
4: ඔබ ආයමත් ඇවිදෙන්
5: සෝභාව දේමෙ පුර සිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරු
3: මැයි මස 14 බ්‍රහස්පතින්දා සවස දෙකට
4: ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේදී
5: මතකද
6: ඔබේ ආසනය වෙන් කරවා ගන්න අමතන්න 0.77, 89.6, 89.8
5: ඔන්න ඉතින් අපි එනවා සතුට වෙදන්න ඔබත් එන්න අපිත් එක්ක විනෝද වෙන්න
7: City FM

සමහර මිනිස්සු අයිතිය පස්සෙම ගියාට මේ ලෝකෙ වැඩිපුරම තියෙන්නේ හමු වෙලත් හිමි නොවන ආදර කතා. ඒකයි අහිමි ප්‍රේමය වෙනුවෙන් මේ තරම් පබැඳුනේ. ඒ ගී පදවලට මුසුවෙන සංගීතය, ඒ ප්‍රේමනීය විරහව තව තවත් තීව්‍ර කරනා වගේම මේ වගේ ගොම්මන් කළුවර වැටිච්ච හැන්දාවක අපේ net කෙවෙනි අකට පුංචි කඳුලක් එක් කරන්න සමත් වෙනවා. හැබැයි ඒ කඳුලත් එක්ක ගලාගෙන යන්නේ අතීත සැමරුම් විතරද?

0: FM 89.6 FM 89.8 Divayna Pura
1: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහය
2: RS වානේ කම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි
3: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01-436-6073 පිවිසෙන්න www.ihs.edu.lk
4: ප්‍රාදේශීය පුවත් බුත්තල මහමෙවුනා භවනාසපුවේ අභිමයෙන් ඉදිකළ සංඝවහන්සේ ගොඩනැගිල්ල සකසතු කිරීම පසුගියදා සිදු විය. ඊට බයකර මුදල රුපියල් මිලියන 40 ඒ වෙනුවෙන් පැවති උත්සවය සඳහා මහා සංඝරත්නයේ වැඩම කළ අතර නියුජ ජාමාත්‍ය RM ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් එක් වූහ. දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ගාල්ල මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙහි ආයුර්වේද රෝහල් 9ක් අලුත් වැඩියා කර සංවර්ධනය කෙරේ. රජයේ සඳහා වැය කරන මුදල රුපියල් කෝටි 2 සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කිරීම රජයේ අරමුණයි. උණුසුම් කාලගුණය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි. උතුරු උතුරු මැද වයඹ සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට දිවා කාලයේ ලැබෙන උණුසුම මිනිස්සුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකිය. ඉන් ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි දෙපාර්තමේන්තුව ජනතාවට දනුම් දෙයි. ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතු අතර සෙවන සහිත ස්ථානවල හැකි පමණ විවේක ගැනීම වැදගත්ය. මේ අතර ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි. මධ්‍යම සවරගමුව නැගෙනහිර සහ ඌව පළාත්වලත් කළුතල පොළොන්නරුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල ඇතිවන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු නිර්මාණය වීමේ වැඩි හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග එම ප්‍රදේශවල තාවකාලික තද සුළං නිර්මාණය වන අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. හමුවෙමු මීළඟ පැහැදිලි.
2: RS වානේ කම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්බි ස්වාභාවික

0: සුසාර කරන්න 89.6 89.8 දිවයින පුරා
1: සිටි FM
2: රාත්‍රී 7යි විනාඩි 8යි
3: සුමතර සුසායනින් සුන්දර ලොවකට ඔබව කැඳවාගෙන යන
0: ආරාධන ස්වර දෙන්න
3: සෑම දිනකම රාත්‍රී 7යි 30ට
0: 89.6 89.8 දිවයින පුරා
1: සිටි FM දුලබ කලාවට නිරතුරු අතහිත ජාතියේ මහා පාන් තැඹ

0: FM 89.5 FM 89.8 දිවයින පුරා
1: රාත්‍රී 7:22
0: සකල කලාරසයෙන් ලොවක් සැනසූ ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවා ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොඩ්නි වර්ණකුල ගී ආවර්ජනා
2: ඔබ ආයමත් ඇවිදෙන්
0: මැයි මස 14 බ්‍රහස්පතින්දා සවස 2ට
2: ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේදී
3: මතකද
0: ඔබේ ආසනය වින් කරවා ගන්න අමතන්න 0.7786 89.6 89.8

0: සිටම් රත්‍රී හතයි විනඩි තිහයි.
1: ඔබේ බැංකු කටයුතු ඔබේ ලයිෆ් ස්ටයිල්ලකට ගැලපෙන විදිට BOC ෆලෙක්ස් එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට ඔබේ බැංකු කටයුතු කරගන්න. සෙල් රජිස්ට්‍රේෂන් සමගින් සුරක්ෂිත බයෝමට්‍රික් ලොගින්, ඔබටම ගැලපෙන තීම් සහ විජට්ස්, පහසු තැනක සිට පහසු වෙලාවක ඔබේම ගිණුමක් කරබන්න. ස්ථාවර තැන්පතු හරහා ක්ෂණික ණය, පේමන්ට් සහ මල්ටිපල් ෆන් ට්‍රාන්ස්ෆර් සමගින් ඔබේ බැංකුව ඔබ ළඟම ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න. BOC ෆලෙක්ස් අදම ඩවුන්ලෝඩ් කරගන්න.

0: ආයුබෝවන් රසවතුනි හිතවතුනි සිතගෙන විවරණය යනු අපූර්ව එකකි. ඉන් නොනැමැති සිය හිත ගැන සිතන්නට එක් තප්පරයක් හෝ වෙන් කළ හැකිනම් එය ඊටත් වඩා අපූර්වය. සිත් තුළ සැලෙන, බිඳෙන, ඉකිගසන, සතුටු වෙන ඉසව් සොයා අපි දැන් යමු. ඒ සිත් තැවුල් වලට හා සතුටට කාරණා හොයාගනිමු. ආරාධනා සුර දැහන ලංකා බැංකුවේ ආරාධනා අදත් මෙතෙන් සිට.
1: දවස පුරා දසත විසිරුණු සිතුවිලි එක්තැන් කරන සංවේදී සුයාමි ආරාධනා ස්වර දැහන
2: ආරාධනා a musical miscellany.

ප්‍රිය මිතුර මිතුරියනි, වික්ටර් රත්නායක අද මුලින්ම ආරාධනාවේ. තනිය හොඳ රසයකි. තනිව සිටින්නාට එය රසයක්ද නැද්ද කියා දැනෙන වග අපි යළි විමසිය යුතුය. ඒත් තනිව සිටින්නාටත් බොහෝ විට තනිය වෙනස් ආකාරයේ රසයකි. ඒත් කල්යත්ම තනිය නොතනියක් වෙයි. ඒ තනිකමට ඇබ්බැහි වන විටය. එවිට තනිකම අපූරු රසභාවයන් අපේ සිත් තුළ මවයි. එවන් රසභාවයන් මැවූ නිසාදෝ වික්ටර් රත්නායක මෙසේ කියයි.

සිහිනයක තැවරෙන මතකගේ සුවඳ, ආරාධනාගේ රසවිඳ. හැමදාම රෑ 7:30ට 89.6 89.8 සිටි FM.

සිතුවිලි එක් නිමේෂයක දෝරෙ ගලා යයි. ඒ ගලන සිතුවිලි වැඩිවන තරමටම තවත් සිත සැලෙයි. තව තවත් සිතුවිලි අපේ හද තුල ඇතිවෙයි නැතිවෙයි. එහෙත් සීතල සිතක තනි වූ හිර වූ සිතුවිලි අතර කෙනෙකුට තනි විය හැකි. එවිට අසරණ වන බවයි බණ්ඩාරතාවුද දැන් කියා සිටින්නේ.

0: ඇඩ්ලූසි පිටපිට රට තෑගේ සීසන් 4 ඔබත් අදම රටින් එවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මේවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න.
1: මෙන්න මේ පැයි පුවත් අනුග්‍රහ ආර් එස් වානේකම්හි SLS සහතිකයේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේකම්හි
2: සිටිFM පේපුවත් සමග මම මදුභාෂිනී කිරියල්ල. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව මෙරටට පැමිණ සිටින මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමඩ් මොයිසු මහතා දිරට අතර 60 වසරක රාජතාන්ත්‍රික සබඳතා සනිටුහන් කරමින් කොළඹ විහාර මහදේවි උද්‍යානයේ පැලයක් රෝපණය කිරීම අද සිදුවිය. උද්‍යානයේ වෙත පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගත්තේ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතායි. කුඩා දරුදරියෝ දෙරටෙහි ජාතික ධජ රැගෙන මග දෙපස සිටමින් මාලදිවයින් ජනාධිපතිවරයා වෙත හරසර පුද කළහ. විදෙස් පුවත. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතී. ඡන්දේ ගණන් කිරීමෙන් පැය 8ක් නිමාවට පත්වන විට ඉන්දිය සුපිරි නළුවෙකු හා දේශපාලඥයෙකු වන සී ජෝසප් විජේගේ තමිලගා වෙට්‍රිකසාගම් පක්ෂය ප්‍රාන්තයේ මැතිවරණ කොට්ටාස 234න් 107ක් දිනා ගැනීමට සමත් විය. ඉන්දිය මැතිවරණ කොමිසමට අනුව ඔහුගේ පක්ෂය ආසන 68ක් ඉදිරියෙන් සිටි. ඡන්ද මධ්‍යස්ථාන 75,000කට අධික සංඛ්‍යාවක තැපැල් ඡන්දේ ඇතුළු ඡන්දේ ගණනය කිරීමේ මධ්‍යස්ථාන 62ක් ක්‍රියාත්මකයි. ඒ සඳහා ලක්ෂයකට අධික ආරක්ෂක නිලධාරීන් සේවයේ යොදවා තිබේ. දෙවැනි ස්ථානයේ හිමි වූයේ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග සංධානගත වී ඇති පක්ෂයකටයි. ක්‍රීඩා පුවත. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයෝ කිහිප දෙනෙක් ක්‍රීඩා අමාත්‍යංශයේදී අද පත්වීම් ලබා ගත්හ. අමාත්‍ය සුනිල් කුමාරගමගේ මහතා ඊට එක් වූ අතර එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කරන බවයි. ක්‍රීඩාවේ සෑම ශේෂ්ත්‍රයකම වර්ධනය හා දියුණුව රජය අපේක්ෂා කරයි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගෝලීය කුසලාන දිනාගැනීමේ මට්ටම දක්වා ඉහළ නැංවීම අරමුණයි. ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ එය සිදු කළ හැකි බව අමාත්‍යවරයා පැවසීය. ඒ සමග මේ පැයේ පුවත් ප්‍රකාශය නිමාවට පත්වන රාත්‍රී 9ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය.
3: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116-6673 පිවිසෙන්න www.iihs.edu.lk.
1: RS වානේ කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකයේ සමග RS RB 500 වානේ කම්පී ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්පී දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්හි

0: ඉංග්‍රීසි පිටපිට රට තෑගි සීසන් 4 ඔබත් අදම රටින් නෙවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න.
1: දවස පුරා දසත විසිරුණු සිතුවිලි එක්තැන් කරන සංවේදී සුයාමය.

ප්‍රිය හිතවතුනි, රසවතුනි, මේ රාත්‍රියේ ඔබට හිතන්නට ගැඹුරු යමක් කියන්නට සිතුවෙමි. ඒ ආදරය ගැනය. මේ ප්‍රකාශයට ඔබ එකඟ වන්නට හෝ එකඟ නොවන්නට හැකිය. ආදරය වේදනාවක් නම් ඒ වේදනාවම යලි යලි යලිත් විඳිය යුතුද යන්න මම ඔබෙන් අසමි. ඒත් වේදනාව වැඩි වැඩි යද්දී දිනක ඒ වේදනාව තරමටම එහි අග රසභාවයන් මතුවන්නටත් බැරිකමක් නැත. වේදනාවේ අවසන යලි අපි හමුවී ගයමුයයි සිතමුයයි කල්පනා කරමුයයි නන්ද මාලිනී අපට ආරාධනා කරයි.

0: ආරාධනා ස්වර දැහන
1: ආරාධනා A musical miscellany
2: ඔබේ බැංකු කටයුතු ඔබේ ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන විදියට BOC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට ඔබේ බැංකු කටයුතු කරගන්න. Self registration සමගින් සුරක්ෂිත biometric login. ඔබටම ගැලපෙන theme සහ widgets. පහසු තැනක සිට පහසු වෙලාවක ඔබේම ගිණුමක් කරවන්න. ස්ථාවර තැන්පතු හරහා ක්ෂණික ණය. Payments සහ multiple fund transfers සමගින් ඔබේ බැංකුව ඔබ ළඟම. ඔබේ life එක flex කරගන්න. BOC Flex අදම download කරගන්න.

ප්‍රිය මිතුරනි මිතුරේනි, මේ ලංකා බැංකුවේ ආරාධනා ස්වරදැහන ආදර මතක සැමරුම් වඩා දිග වේදනා මවන්නේ ඒවා යලි යලි මතක් වන විටය. සොඳුරුම සොඳුරු ආදර කවියක අවසන අඳුරුම අඳුරු සැමරුමක් දුකක් තිබිය හැකිය. ටීඑම් ගායන මේ මතක සැමරුමේ දුකද සතුටද ශෝකයේද වින්දනයේද ඇත්තේ කියා ඔබ හිතා බලන්න.

0: ආරාධනා ස්වර දැහන
1: ආරාධනා a musical miscellany

0: සි පිට පිට රට තෑගේ සීසන් 4 ඔබත් අදම රතින්න වෙන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මේ වන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න
1: කිරි ගරුඬ තලාවක් මත රිදී කාසි සැලෙන හඬින් සුපසන්ගේ ස්වරයෙන් හදවත් උණුසුම් කරන්නට සතුට රැගෙන යලි ගයන්නට

ඔබ මලකි, සුවඳ මලකි. ඒ මල රෝස මලක්ද, අරලිය මලක්ද, පිච්ච මලක්ද කියා වෙන වෙනම හිතන්නට මම ඉක්මන් නොවෙමි. රෝස මලක නම් දෙන්නේ රෝස සුවඳය, අරලිය මලක අරලිය මලේ සුවඳත්, පිච්ච මලේ පිච්ච මලේ සුවඳත් අතිශය වැඩියෙන් එක් එක් නාසයකට දැනේ. ඒත් ඒ වෙන වෙන සුවඳ විඳිනවා වෙනුවට මම ඔබෙන් ජීවිතේ සුවඳ විඳිමි. ඔබ මලකි මගේ ජීවිතයට. සුනිල් එදිරිසිංහ ගයන මේ ගීය සමග මම නුඹේ ආදර මල් සුවඳ යලි මෙනෙහි කරමි.

0: ආරාධනා ස්වර දැහන
1: ආරාධනා A musical miscellany
2: ඔබේ බැංකු කටයුතු ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන විදියට BOC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට ඔබේ බැංකු කටයුතු කරගන්න. Self registration සමගින් සුරක්ෂිත biometric login. ඔබටම ගැලපෙන theme සහ widgets. පහසු තැනක සිට පහසු වෙලාවක ඔබේම ගිණුමක් කරවන්න. ස්ථාවර තැන්පතු හරහා ක්ෂණික ණය. Payments සහ multiple fund transfers සමගින් ඔබේ බැංකුව ඔබ ළඟම. ඔබේ ලයිෆ් එක Flex කරගන්න. BOC Flex අදම download කරගන්න.
3: සිහිනයක තැවරෙන මතකගේ සුවඳ ආරාධනාගේ රස හැමදාම රෑ 7:30ට 89.6 89.8 City FM

සමහර ප්‍රේමයන් අවසන දුකකි. සමහර ප්‍රේමයන් ජයග්‍රහණයෙන් අවසන් වෙයි. සමහර ප්‍රේමයන් ජය පැරදුම එකතුවීම වෙන්වීම මේ කිසිවක් නොමැතිව ඔහේ ගලායයි. ඒ ප්‍රේමයන්හි ඇති වෙනසය. එවැනි ප්‍රේමයක් හිතේ දරා ජීවිතය නිමාවනතුරු අපට ජීවත් වෙන්නටත් නොහැකියාවක් නැත. එහි ඇත්තේ ඇත්ත සත්‍ය ප්‍රේමයකි. අමරසිරි පීරිස් මේ ගීය ගයද්දී මට එවන් සත්‍ය නොපල ආදර හැඟීමක් යලි යලි මතක් වෙයි.

ආදරය හෝ ප්‍රේමය ගැන රසභාවයන් ගැන කියන්නට පෑ එකහමාරක් කොහෙත්ම ප්‍රමාණවත් නැත. එහෙත් ලංකා බැංකුවේ ආරාධනා ස්වරදැහන සමඟ අපි අපේ ආදර සිත් අවුස්සා ගත්තෙමු. මේ ඇවුස්සුණු සිතින් ඔබේ අතීත ප්‍රේමයන්හි වර්තමාන ප්‍රේමයේ රස විමසා බලන්න. ආරාධනා ස්වරදැහන නිෂ්පාදනය රුචිර සංගීත. මම ජානක සුනෙත් බණ්ඩාර. ලෝකයට ප්‍රේමය ආදරය මවන හැබෑ හිතක් වන්නට

0: ඔබේ බැංකු කටයුතු ඔබේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන විදියට BOC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට ඔබේ බැංකු කටයුතු කරගන්න. Self registration සමගින් සුරක්ෂිත biometric login. ඔබටම ගැලපෙන theme සහ widgets. පහසු තැනක සිට පහසු වෙලාවක ඔබේම ගිණුමක් කරවන්න. ස්ථාවර තැන්පතු හරහා ක්ෂණික ණය. Payments සහ multiple fund transfers සමගින් ඔබේ බැංකුව ඔබ ළඟම. ඔබේ life එක flex කරගන්න. BOC Flex අදම download කරගන්න.
1: සකල කලාරසයෙන් ලොවක් සැලසූ ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවා ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොට්නි වර්ණකුල ගී ආවර්ජන
2: ඔබ ආයමත් ඇවිදෙන්
1: මැයි මස 14 බ්‍රහස්පතින්දා සවස දෙකට
2: ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේදී
3: මතකද
4: ඔබේ ආසනය වෙන් කරවා ගන්න අමතන්න 0.77 6 89 6 89 8
3: ඔන්න ඉතින් අපි එනවා සතුට වෙදන්න ඔබත් එන්න අපිත් එක්ක විනෝද වෙන්න
4: සුසර කරන්න 89.6 89.8 දිවයින පුරා
5: සිටි FM
6: රාත්‍රී 8:55.

0: සිටි FM.
1: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද?
2: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුර වී බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ්පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඔබේ සුවසිත අපේ පැතුමයි.
3: සුසර කරන්න 89.6 89.8 දිවයින පුරා
0: City FM.

රාත්‍රි 9යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉසුරු චනෝජ් කුරේ, ප්‍රකාශය අවිෂ්ක සඳරත්න. වැදගත් ආර්ථික හවුල්කරුවෙකු ලෙස මාලදිවයින පිළිගන්නා බව ජනපති පවසයි. අවබෝධතා ගිවිසුම්වල ප්‍රතිලාභ ජනතාවට ලැබිය යුතු බව මාලදිවයින් ජනපති කියයි. වියට්නාම ජනපති ලබන බ්‍රහස්පතින්දා දිවයිනට මෙරට පාර්ලිමේන්තුව ඇමතීම සිකුරාදා. තානාපති දුහරයට සමාන නිලයක පිහිටවූ ශ්‍රී ලංකා නියෝජිතයෙකු පලස්තීනයට 18% වැට්බදු ප්‍රතිශතයේ කිසිදු වෙනසක් සිදු කරන්නේ නැතැයි අවධාරණය කෙරේ. මුහුදු ප්‍රදේශ කිහිපයක් රළුවෙයි. බහුදින ධීවර යාත්‍රා සඳහා අනුතුරු එඟවීම්. ආබාධ සහිත වූවන්ගේ ප්‍රවේශ පහසුකම් පිළිබඳ පළමු විගණන වාර්තාව සකස් කර අවසන්. වදවීමේ තර්ජනට ලක්ව ඇති සාගර ජීවීන් සුරකීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල අනුව සුපිරි නළු විජයගේ පක්ෂය ඉදිරියෙන්. ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කරන බවට විෂයභාර ඇමතිකින් ප්‍රකාශයක්. කලාපයේ වැදගත් ආර්ථික හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව මාලදිවයින පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එම හවුල්කාරීත්වය තවදුරටත් පුළුල් කිරීම අරමුණයි. විශේෂයෙන් තොරතුරු තාක්ෂණය, කෘතිම බුද්ධිය, ධීවර සහ කෘෂි සැකසුම්, සංචාරක සහ විවේකයේ මෙන්ම දේපළ වෙළඳාම සහ නාගරික යටතල පහසුකම් අංශවලට අදාළව මෙරට ආයෝජන අවස්ථා ගවේෂණය කරන්නැයි ජනාධිපතිවරයා මාලදිවයින් ව්‍යාපාරවලට ආරාධනා කළේය. දිසානායක මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා මාලදිවයින් ජනාධිපතිවරුන් පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවට ජනාධිපති කාර්යාලයේදී අද එක්විමිනි. හෙට පැවැත්වීමට නියමිත ව්‍යාපාර සංසදයේ සාර්ථකත්වය සඳහා සුවපැතුම් පිරිනැමූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එය ඉදිරි දිනවලදී බොහෝ ඵලදායී හවුල්කාරීත්වයක් සඳහා මඟ පාදනු ඇතැයි විශ්වාසය පළ කළේය. මාලදිවයින සංචාරක කර්මාන්තයේ සාර්ථකත්වය ශ්‍රී ලංකාවට හිතකර බලපෑමක් එල්ල කරයි. බොහෝ සංචාරකයින් ශ්‍රී ලංකාව හා මාලදිවයින දිත්ව ගමනාන්තයක් ලෙස තෝරා ගන්න අතර මාලදිවයින සංචාරක කර්මාන්තයේ ආයෝජන සිදුකරන ශ්‍රී ලාංකික සමාගම් රැසක් තිබේ. එබැවින් සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභ රටවල් දෙකටම ලබාගත හැකි අවස්ථා ගවේෂණය කිරීම වඩාත් ඵලදායී බව ජනාධිපතිවරයා පැවසීය. මෙහිදී කතා කළ මාලදිවයින ජනාධිපතිවරයා අද අත්සන් කළ අවබෝධතා ගිවිසුම්වල ප්‍රතිලාභ ජනතාවට ප්‍රායෝගිකව ලබාදීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. අද පැවති සාකච්ඡාවල ප්‍රධාන කුළුණක් වූයේ ආර්ථික සහයෝගිතාවයයි. මාලදිවයිනේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකිකයන් දක්වන සැලකිය යුතු දායකත්වය ජනාධිපතිවරයා

0: අගය කළේය. අනාගතය ලෙස අවධානය යොමු කරමින් වෙළඳ හා ආයෝජන අවස්ථා සඳහා නව ව්‍යාපාර අවස්ථා විවෘත කිරීමට කැපවී සිටින බව මාලදිවයින් ජනාධිපතිවරයා සඳහන් කළේය. අධ්‍යාපන හා තරුණ සයිබල ගැන්වීම් එරට ජාතික ප්‍රමුඛතාවල ඉහළින්ම පවතී. උසස් අධ්‍යාපනය හා වෘත්තීය පුහුණුව අනාගත කර්මාන්ත සඳහා කුසලතා වර්ධනය, ආර්ථික හවුල්කාරීත්වය හා දැනුම හුවමාරු කර ගැනීම සඳහා සහයෝගිතාව ශක්තිමත් කිරීමට අද එකගතාව පළ කළ බව මාලදිවයින් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණ සිටින මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා දෙරට අතර 60 වසරක රාජතාන්ත්‍රික සබඳතා සනිටුහන් කරමින් කොළඹ විහාර මහදේවි උද්‍යානයේ පැලයක් රෝපණය කිරීම අද සිදුවිය. උද්‍යානය වෙත පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගත්තේ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතායි. කුඩා දරු දැරියෝ දෙරටෙහි ජාතික ධජ රැගෙන මග දෙපස සිටමින් මාලදිවයින් ජනාධිපතිවරයා වෙත හරසර පුද කළහ. වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ එරට කමියුනිටිස් පක්ෂයේ මහලේකම් වන ටෝලාම් මහතා දෙදින රාජ්‍ය නිල සංචාරයක් සඳහා ලබන බ්‍රහස්පතින්දා දෙවේනට පැමිණේ. ඒ මහතා ලබන සිකුරාදාත් මෙරට රැදී සිටී. ශ්‍රී ලංකා වියට්නාම රාජතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 55 වැනි සංවත්සරයේ සැමලීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේ වියට්නාමයේ සිදුකළ රාජ්‍ය සංචාරයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේයි වියට්නාම ජනාධිපතිවරයාට ආරාධනා කළේය. මෙම නිල සංචාරය අතරතුර දෙරට නායකයෝ අනුන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ දීපාර්ශ්විකව සාකච්ඡා පවත්වති. ශ්‍රී ලංකා වියට්නාම වෙළඳ ආයෝජන සහ ආරක්ෂක සංසදයේ සමාරම්භය ඇතුළු ඉහළ මට්ටමේ වැඩසටහන් කිහිපයකට වියට්නාම ජනාධිපතිවරයා එක් වේ. වියට්නාම ජනාධිපතිවරයා ලබන සිකුරාදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතයි. ඔහු සමග වියට්නාම රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු ඇතුළු පිරිසක් සංචාරයට එක් වෙති. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. තානාපති ධූරයට සමාන නිලයක පිහිට වූ ශ්‍රී ලංකා නියෝජිතයෙකු පලස්තීනයට පත් කර තිබේ. ඒ අනුව අමාත්‍ය විජිත හේරත් මහතා පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත ලෙස එම් ෆවුස මහතා පත් කළේය. ඒ මහතා සහ අමාත්‍යවරයා අතර සුහද සැකච්ඡාවක් අද පැවැත්විණි. ශ්‍රී ලංකාව සෑම විටම පලස්තීනයේ සමීප මිතුරෙකු ලෙස කටයුතු කරන බව පැවසූ ෆවුස මහතා මෙරට රජයේ ස්ථාවරත්වය අනුව සිය ධූර කාලයේදී පලස්තීනයේ කටයුතු කිරීම අපේක්ෂාව ඇතැයි සඳහන් කළේය. ෆවුස මහතා ශ්‍රී ලංකාවේ පලස්තීන සහයෝගතා කමිටුවේ ලේකම්වරයා ලෙසද දීර්ඝ කාලයක් සේවය කළේය. අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් එකතු කළ අගය මත බද්ද 18% සිට 20.5% දක්වා වැඩි කර ඇතැයි සමාජ මාධ්‍ය හා ඇතැම් පාර්ශ්ව ප්‍රචාරය කරන තොරතුරුවල කිසිදු සත්‍යතාවයක් නැතැයි නියුජ මාත්‍ය නිශාන්ත ජයවීර මහතා අවධාරණය කරයි. සමාජය නොමග යමන සුළු මෙමනි ප්‍රකාශ සම්බන්ධයෙන් සැබෑ තත්ත්වය පැහැදිලි කිරීම සඳහා මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ නිවේදනයක් නිකුත් කරයි. සාමාන්‍ය ජනතාවට ඉදින්නෙදා පාරිභෝජනය කරන භාණ්ඩ හා සේවා සඳහා පනවා ඇති 18% වැට් බදු ප්‍රතිශතය කිසිදු වෙනසක් සිදු කර නොමැත. එබැවින් ජනතාව මිලදී ගන්නා සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල කෙරෙහි එම සංශෝධනයෙන් කිසිදු බලපෑමක් ඇති නොවේ. නව සංශෝධනය අදාළ වන්නේ බැංකු හා මූල්‍යායතන මගින් සපයන මූල්‍ය සේවාවන් සඳහා පමණි. මීට පෙර මූල්‍ය සේවා සඳහා 18% බද්දක් සහ 2.5% සමාජ ආරක්ෂණ බද්දක් වෙන්වෙන් වශයෙන් අය කෙරිණි. නව සංශෝධන මගින් මෙම බදු දෙකම එකට ගලපා 20.5% ලෙස තනි බද්දක් හඳුන්වා දී තිබේ. මෙය බදු ප්‍රතිශතයේ ඉහළ නැන්වීමක් නොව පවතින බදු ව්‍යුහය සරල කිරීමක් බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි. පාරිභෝගිකයන්ට ඉන් අමතර පීඩාවක් සිදු නොවන අතර මූල්‍ය සේවා ලබා ගැනීමේදී පාරිභෝගිකයා මෙම බදු දෙකම මීට පෙර වක්‍රව ගෙවා තිබේ. දැන් සිදු කර ඇත්තේ එම බදු වර්ග දෙක 1% ලෙස එකතු කර ප්‍රකාශයට පත් කිරීමක් පමණක් බව අවධාරණය කෙරේ. ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය ආබාධ සහිත පුද්ගලයන්ට පොදු ස්ථානවලට හා රජය ආයතනවලට ප්‍රවේශවීමේ පහසුකම් පිළිබඳ සැකසූ ප්‍රවේශ පහසුකම් පළමු විගණන වාර්තාව කම්කරු අමාත්‍යංශයේ ලේකම් SM පියතෙස්ස මහතාට භාරදීම කම්කරු දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අද සිදුවිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ධුරය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්තද සිල්වා මහතායි. මෙම වාර්තාව භාරදීමෙන් පසු ඒ මහතා කියා සිටියේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වූ ආබාධිත අන්තර්කරණ සේවා සැපයීම් වැඩිදියුණු කිරීමේ සැසියෙන් පසු කම්කරු අමාත්‍යංශය ගත් මෙම පියවර සම්බන්ධයෙන් සතුටට පත්වන බවයි. එම අමාත්‍යංශය හා කම්කරු දෙපාර්තමේන්තුව මෙවැනි දෙයක් වෙනුවෙන් ක්‍රියාකිරීම වඩාත් ප්‍රශංසනීය වෙයි. එහිදී විෂයභාර අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ට විශේෂ ස්තුතියක් පුද කරන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. මෝරුන් සහ මඩුමත්සයන් පිළිබඳ ලොව කීර්තිමත් විද්‍යාත්මක හමුවක් වන ෂාක්ස් ඉන්ටර්නැෂනල් සමුළුව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද ආරම්භ විය. මෙවැනි සුවිශේෂී ගෝලීය සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ පළමු වරටයි. ඒ සඳහා රටවල් 80කට අධික පිරිසක් පරීක්ෂකයෝ, පරිසර සංරක්ෂකයෝ හා රාජ්‍ය නිලධාරියෝ එක්ව සිටිති. ප්‍රධාන ආරාධිතයෙකු ලෙස ඊට එක් වූ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකුඩි මහතා සාගර සංරක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සක්‍රීය භූමිකාව හා වදවීමේ තර්ජනයට ලක්ව ඇති සාගර ජීවීන් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කළේය. ගෝලීය සාගර පද්ධතිය මුණදී ඇති බරපතල තත්ත්වයන් හේතුවෙන් මෝරුන් සහ මත්ස්‍යයන් මිලියන 100කට අධික සංඛ්‍යාවක් වාර්ෂිකව විනාශ වේ. ශ්‍රී ලංකාවට ආවේනික මෝරුන් සහ මඩුමත්සයන් විශේෂ 105ක් අතරින් විශේෂ 70කට අධික සංඛ්‍යාවක් මසුන් ඇල්ලීම හේතුවෙන් වදවීමේ තර්ජනයට ලක්ව ඇතැයි මෙහිදී හෙළිවිය. වයිබ පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශී උපදේශකත්වයෙන් හා පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සංවිධාන කරන වයඹ විසුලමිනි පළාත් රාජ්‍ය කලාතරගාවලිය වයිබ පළාතේ ස්ථිර පදිංචිකරුවන්ගෙන් අයුදුම්පත් කැදවේ. ඊට අදාළ අයුදුම්පත් www.mov.nw.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් බාගත කළ හැකිය. අයිදුම්පත් භාර ගැනීම ලබන සිකුරාදායින් අවසන් වෙයි. මිලකට ප්‍රමුඛ පුවත.
1: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: දෙවීන වටාවන මුහුදු ප්‍රදේශ කිහිපයක් රළු වෙන බව දන්වමින් කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බහුදින ධීවර යාත්‍රා සඳහා අනතුරු එගවීමේ නිවේදනයක් නිකුත් කරයි. හලාවත සිට මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බින් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවේ. දෙවෙන වටාවන සිසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළුවිය හැකිය. නමුත් ගිගුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලික තද සුරන් ඇතිවීමෙන් ඒවා ඉතා රළුවිය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හලාවත සිට මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙල්ලට ඔබ්බින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය 5 කිලෝමීටර 50-64 දක්වා විටින් විට ඉහළ යා හැකිය.
1: ප්‍රමුඛ පුවත ඔබ වෙත

0: කාලයප පෙරසර සම්වර්ධනයක පුවත් සම්පිණ්ඩනය සංවර්ධන පුවත්.
1: උත්තල මහමෙවුනා භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකළ සංඝවාස ගොඩනැගිල්ල සංඝ සතු කිරීම පසුගියදා සිදුවිය. ඊට වැය කර ඇති මුදල රුපියල් මිලියන 40කි. ඒ වෙනුවෙන් පැවති උත්සවය සඳහා මහා සංඝරත්නය වැඩම කළ අතර නියුච අමාත්‍ය ආර් එම් ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් එක් වූහ.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ
3: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න. NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ශ්‍රී ලංකා ණයතරතුරු කාර්යංශය හා තාක්ෂණික දායකත්වය සඳහා ලංකා රේටින් ඒජන්සිය ව්‍යාපාර සඳහා ණය ශ්‍රේණිගත කිරීමේ කෘතිම බුද්ධිය පදනම් කරගත් ක්‍රමවේදයක් හඳුන්වා දෙයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය හා මුදල් ආයෝජන ලබා ගැනීමේදී ඇගයීම් කිරීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීම අරමුණයි. එම ව්‍යවසායකයන්ගේ ආදායම් වියදම් හා ණය වාර්තා ඇගැයීමට විධිමත් දත්ත පද්ධතියක් නොමැති වීම ප්‍රධාන බාධකයක් වී තිබේ. එම ගැටලුවට මෙම ක්‍රමවේදය මගින් සාර්ථක විසඳුම් ලබා දී ඇත.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමන ටේක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්. දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙහි ආයුර්වේද රෝහල් 9ක් අලුත් වැඩියා කර සංවර්ධනය කෙරේ. රජයේ සඳහා වැය කරන මුදල රුපියල් කෝටි 2කි. සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කිරීම රජයේ අරමුණයි.
2: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන
3: කසල්කල ග්‍රීන් සුපර් අලුත් වෙන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෲප් ඔෆ් කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 0112 864 12.
1: උණුසුම් කාලගුණය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි. උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට සහ මොනරාගලවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට දිවාකාලයේ ලැබෙන උණුසුම මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකිය. ඉන් ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි දෙපාර්තමේන්තුව ජනතාවට දෙනුම් දෙයි. ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතු අතර සෙවන සහිත ස්ථානවල හැකි පමණ විවේක ගැනීම වැදගත්ය. මේ අතර ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි. මධ්‍යම සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, කළුතර පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල ඇතිවන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු නිර්මාණය වීමේ වැඩි හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි සමගම ප්‍රදේශවල තාවකාලික තද සුළං නිර්මාණය වන අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
4: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 0112077787.
2: විදෙස් පුවත්.
1: ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතී. ඡන්දය ගණන් කිරීමෙන් පැය 8ක් නිමවට පත්වන විට ඉන්දියා සුපරිනළුවෙකු හා දේශපාලඥයෙකු වන සී ජෝසප් විජේගේ තමිලාගා වෙට්ටිකාසම් පක්ෂය ප්‍රාන්තයේ මැතිවරණ කොට්ටාස 234න් 107ක් දිනා ගැනීමට සමත් විය. ඉන්දීය මැතිවරණ කොමිසමට අනුව ඔහුගේ පක්ෂය ආසන 68කින් ඉදිරියෙන් සිටී. ඡන්ද මධ්‍යස්ථාන 75,000කට අධික සංඛ්‍යාවක තැපල් ඡන්ද ඇතුළු ඡන්දය ගණනය කිරීමේ මධ්‍යස්ථාන 62ක් ක්‍රියාත්මකයි. ඒ සඳහා ලක්ෂයකට අධික ආරක්ෂක නිලධාරීන් සේවයට යොදවා තිබේ. දෙවනි ස්ථානයේ හිමි වූයේ ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග සන්ධානගත වී ඇති පක්ෂයකටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සමාජිකයෝ කිහිප දෙනෙක් ක්‍රීඩා අමාත්‍යංශයේදී අද පත්වීම් ලබා ගත්තහ. අමාත්‍ය සුනිල් කුමාරගමගේ මහතා ඊට එක් වූ අතර එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කරන බවයි. ක්‍රීඩාවේ සෑම ශේෂ්ත්‍රයකම වර්ධනය සහ දියුණුව රජය අපේක්ෂා කරයි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ලෝක කුසලාන දිනා ගැනීමේ මට්ටම දක්වා ඉහළ නැන්වීම අරමුණයි. ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීමේදී එය සිදු කළ හැකි බව අමාත්‍යවරයා පැවසීය.
2: කාලගුණ වාර්තාව.
1: බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, ගාල්ල, මාතර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. යලිත් සිනස්තල. වැදගත් ආර්ථික හවුල්කරුවෙකු ලෙස මාලදෙවයින පිළිගන්නා බව ජනපති පවසයි. අවබෝධතා ගිවිසුම්වල ප්‍රතිලාභ ජනතාවට ලැබිය යුතු බව මාලදෙවයින් ජනපති කියයි. වියට්නාම ජනපති ලබන බ්‍රහස්පතින්දා දිවයිනට මෙරට පාර්ලිමේන්තු ඇමතීම සිකුරාදා. තානාපති දුහුරයට සමාන නිලයක පිහිට වූ ශ්‍රී ලංකා නියෝජිතෙකු පලස්තීනයට 18%ක බැට්බදු ප්‍රතිශතයක් කිසිදු වෙනසක් සිදුකර නැතැයි අවධාරණය කෙරේ. මුහුදු ප්‍රදේශ කිහිපයක් රළු වෙයි. බහුදින ධීවර යාත්‍රා සඳහා අනතුරු එක වීම. ආමාන සහිත වූවන්ගේ ප්‍රවේශ පහසුකම් පිළිබඳ පළමු විගරණ වාර්තාව සකස් කර අවසන්. වදවීමේ තර්ජනයට ලක්ව ඇති සාගර ජීවීන් සුරකීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල අනුව සුපිරිනළු විජේකී පක්ෂය ඉදිරියෙන් ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කරන බවට විෂය භාර ඇමතිගෙන් ප්‍රකාශයක්. එත් සමග රාත්‍රී ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට බලාපොරොත්තු වන්න.
5: සුරේෂ් මොකද පරක්කු? දන්නේ නැද්ද බොස් ඉදින් බස්සල කෝච්චවල එනකොට හැමදාම ඔය වැඩේ කරන්න බැහැනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා.
6: පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසම සම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය.
7: KD Rice ලංකාවේ අපේ දෙයක්.
8: Good morning boss. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝන්නේ. බස් ගස්සොත් ඉතුරුයි.
7: KD Rice
9: 1773523535
10: City FM.
11: සකල කලාරසයෙන් ලොවක් සැලසු ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවා.
12: ගින්ගැන් ගුලි ගුලි ගුලි ගුලි වච් වච් ගින්ගැන් ගෝ ගින්ගැන් ගෝ.
11: ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොට්නි වර්ණකුල ගී ආවර්ජන
13: ඔබ ආයමත් ඇවිදෙන්.
14: සෝභාව දේමෙ පුර සිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරු.
11: මැයි මාස 14 බ්‍රහස්පතින්දා සවස 2ට
13: ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේදී.
14: මතකද
15: ඔබී ආසනීය වින් කරවා ගන්න අමතන්න 0776 89 6 89 8.
14: ඔන්න ඉතින් අපි එනවා සත්ව වෙදන්න. ඔබත් එන්න අපිත් එක්ක විනෝද වෙන්න.
16: රාත්‍රී 9:21
17: City FM.

0: සුසර කරන්න 89.6 89.8 දිවයින පුරා
1: City FM
2: රාත්‍රී 9:25 ලොතරැයි දිනුම් නිල ප්‍රතිඵල මෙතෙන් සිට
3: දිනපතා ඔබට තිබෙන වාසනාවේ බලාපොරොත්තු DLB ලොටරි ෂෝ ඒ වාසනාවේ බලාපොරොත්තු ජයග්‍රහණ බවට පත් කරනවා. අදත් එවැනිම වාසනාවන්තයින් රාශියක් වෙනුවෙන් DLB ලොටරි ෂෝ සූදානම්. ඔබ දන්නවා කප්‍රුකලොතරයේ සුපිරි කෝටිපති ජයමල්ල රුපියල් 25 කෝටි ඉක්මවල අද ඔබට දිනා ගන්න පුළුවන්. ඒ ඇතුළුව සුපිරි ජයමලු කොයි ආකාරයෙන්ද පෙළ ගැසී තිබෙන්නේ කියලා අපි අදට අදාළව හඳුනා ගන්න සූදානම්. අද මැයි මාසයේ 4 වෙනිදා කප්‍රුක සුපිරි කෝටිපති ජයමල්ල රුපියල් 25 කෝටි 77 ලක්ෂ ඉක්මවල වගේම රුපියල් කෝටි බැගින් වන ජයග්‍රහණ දෙකක් ඇතුළුව රුපියල් 27 කෝටියකට වැඩි සුපිරි ජයග්‍රහණ ප්‍රමාණයක් අද දිනේ පමණක් කප්‍රුකලොතරයෙන් ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සුපර් බෝල් සුපිරි ජයමල් රුපියල් 12 කෝටි 15 ලක්ෂ ඉක්මවල අද කෝටිපති රුපියල් 6 කෝටියට වැඩි සුපිරි ජයමල්ලක් ශනිදා තුලින් රුපියල් 5 කෝටියකට වැඩි සුපිරි ජයමල්ලක් සුපිරි ධන සම්පතින් රුපියල් 2 කෝටියට වැඩි සුපිරි ජයමල්ලක් ලග්න වාසනාවේ ධනයෝගයේ රුපියල් 64 ලක්ෂ ඉක්මවල ජය සම්පත රුපියල් 250,000 බැගින් වන ජයග්‍රහණ සසිරි රුපියල් 200,000 බැගින් වන ජයග්‍රහණ ඇතුළුව අද සුපිරි ජයග්‍රහණ වෙනුවෙන් පමණක් රුපියල් 55 කෝටි 10 ලක්ෂයකට වැඩි ත්‍යාග ප්‍රමාණයක් ඔබ වෙනුවෙන් සූදානම්. සෙසු ජයග්‍රහණ දිනපතා රාශියකට ඔබට හිමිකම් කියන්න පුළුවන්. ඒ වගේම සුපර් බෝල් සුපර් කෑෂ් විශේෂ අංකය අංක 5ක ටිකට් පතේ මුහුණත පිහිටා තිබෙන අංකය ගලපලා රුපියල් 25,000 බැගින් වන අමතර ජයග්‍රහණ ඔබට දිනා ගන්න පුළුවන්. ඒ වගේම ශනිදා ලකි චාන්ස් තුලින් විශේෂ අංකය අංක 5ක ගලපලා රුපියල් 50,000 බැගින් වන ජයග්‍රහණ රාශියකට අද දිනේ ඔබට හිමිකම් කියන්න පුළුවන්. මේ සියල්ල ඔබේ ජයග්‍රහණ. ඒ ජයග්‍රහණ ඔබටම වාසනාව ගෙනෙන්න කියන ප්‍රාර්ථනාවෙන් අපි ආරම්භ කරමු මේ DLB ලොටරි ෂෝ. අද අපේ අධීක්ෂණ මණ්ඩලය හඳුනා ගනිමු. ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී ඒ උදයරාජන් මහතා, වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් WAPB වික්‍රමසිංහ මහතා, ජාතික විකිරණ කාර්යාලයේ විකිරණ නිලධාරී MCSS මානවම්ම මහතා.

ප්‍රතියෙක් වෙන්න සෙහින දක්කින ඔබ වෙනුවෙන් දිනපතාම ඔබට කෝටිපති වරම් උදා කර දෙන අද කෝටිපතිත් එක්ක අපි මුලින්ම සූදානම් ඔබේ කෝටිපති සෙහිනය සැබෑවක් බවට පත් කළ දෙන්න. එවෙනුවෙන් මේ ආරම්භ කරන්නේ අද දවසට අදාළව අද කෝටිපති වාසනාවන්ත 2979 වන දිනුම් මැදීමේ වාරය. කෝටිපතියෙක් වෙන්න අද සිහින දකින ඔබ වෙනුවෙන් අපි අරගෙන ඇවිල්ලා තියෙන දැවන්ත කෝටිපති ජයමල්ලේ වටිනාකමයි මේ. එකල් 6,23,25,636ක්. 6 crore වැඩි අද කෝටිපති අති දැවන්ත කෝටිපති ජයමල්ලත් එක්කම ඔබට පුළුවන් රුපියල් 40 සිට 120 දක්වා තවත් සෙසු මුදල් තෑගි රැසකටම හිමිකම් කියන්න. එමනම් අපි සූදානම් වෙන්නේ මුල්ම යාන්ත්‍රයෙන් වාසනාවන්ත ජය අංක 4 තෝරගන්න. අද දවසේ ඔබට වාසනාව උදා කරන මුල්ම ජයග්‍රාහී ජය අංකය බවට පත්වන්නේ අංක 31. අංක 31 අංශයේ මුල්ම තෝරාදීම අපි දැන් තෝරගන්නවා දෙවන වාසනාවන්ත ජය අංක. අද දෙවනුවට ඔබට වාසනාව ගේනවා අංක 37. අංක 31, අංක 37 ජය අංක දෙකක් තෝරගෙන අවසන්. එහෙමනම් තෙවන වාසනාවන්ත ජය අංකය ඕනෑම ජය අංක තුනක් එක්ක ඉංග්‍රීසි අක්ෂරයේ ගැලපුණොත් 102කට ඔබට හිමිකම් කියන්න පුළුවන්. අද තෙවන වාසනාවන්ත ජය අංකය බවට පත්වන්නේ අංක 73. එමනම් අපි දැන් තෝරගන්නවා සිවන ජයග්‍රාහී ජය අංක. අංක 4ම නිවැරදිව ගැලපුණොත් 120ක් ඔබ සතුයි. අද සිවන ජයග්‍රාහී ජය අංකය බවට පත්වන්නේ අංක 70. එමනම් ඔබේ වාසනාව වෙනුවෙන් ජය අංක 4ම තෝරගෙන අවසන්. අද කෝටි 6 ඉක්මවන අද කෝටිපති දැවන්ත ජයමාල ඔබ සතු කළ දෙන්න ඉංග්‍රීසි අක්ෂරයයි දෙවන අංශය ගලපා දෙන්නේ. අද ඔබේ ජය තහවුරු කරන ඉංග්‍රීසි අක්ෂරය B අක්ෂරය. ජය අංක තෝරා ගැනීමෙන් අනතුරු ඔබේ ඉහළම බලාපොරොත්තු කොයි විදිහටද අද රට පුරාම වාසනාවන්ත ජයග්‍රාහකින් බිහි වෙන්නේ කියලා අධීක්ෂණ මණ්ඩලයේ අධීක්ෂණ අනුමැතිය අපිට හිමුණා. අපි බලමු අද කෝටිපති දිනු මැදීමත් එක්ක කොහොමද අද දවසේ ඔබේ වාසනාව බෙදී ගිහිල්ලා තියෙන්නේ කියලා. අදත් දෙලක්ෂපති වාසනාවන්තයන් දෙදෙනෙක් බිහි වෙලා ඉන්නවා. වාසනාවන්ත ටිකට්පත් අලෙවි කළ තියෙන්නේ වයි රමේෂ් මහතා කොළඹ 5, ඉන්ද්‍රානිස් ස්වර්ණලතා මහත්මිය කදුරු වෙල. නැන් අපි බලමු අද කෝටිපති දිනු මැදීමත් එක්ක තවත් වාසනාවන්තයන් බිහි වෙනවද කියලා. ඉතාමත් සතුටින් ඔබට මතක් කරනවා 120ක් දිනා ගන්නා වාසනාවන්තයෙක් හෝ වාසනාවන්තියක් බිහි වෙනවා. ඒ ජයග්‍රාහී ටිකට්පත් අලෙවි කළ තියෙන්නේ උදයන්ගනී රත්නවීර මහත්මිය හොරණ. යනුව අද කෝටිපති දිනු මැදීමත් එක්ක ඔබට බෙදා දෙන දැවන්ත මුළු මුදල් ප්‍රමාණයේ වටිනාකම රුපියල් 94,01,520ක්. හෙටත් දිනපතාම ඔබට කෝටිපති වරම් උදා කළ දෙන අද කෝටිපතිත් එක්ක ඔබේ ජයග්‍රාහී ටිකට්පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න මේ හෙට අද කෝටිපති ඔබට වෙන් කරන අති දැවන්ත කෝටිපති ජයමල්ලේ වටිනාකම රුපියල් 6,27,27,837ක්.

ඔබේ හිතේ තියෙන දහසක් බලාපොරොත්තු ඉටු කරන සූදානම් මේ රාත්‍රියේදී වාසනාව සුබ ලකුණ ලග්න වාසනාව සමග. ඒ වෙනුවෙන් අද අපි මුණ ගැසෙනවා ලග්න වාසනාවේ දිනුම් වාරය 4865. මේ මොහොතේ ඔබේ අතේ තිබෙන ලග්න වාසනාව ටිකට් පත වෙනුවෙන් පමණක් මේ රාත්‍රියේදී වෙන් කරනවා දැවැන්ත ධනෝගයක් මේ එහි වටිනාකම. රුපියල් 64,51,368ක්. ඊට අමතරව රුපියල් 40 සිට රුපියල් 10,00,000 දක්වා සෙසු මුදා ත්‍යාගයන් රාශියකුත් සූදානම්. එසේ නම් ජයග්‍රහයි අංක 4ක් සහ ලග්න සංකේතයක් තෝරා ගන්නවා අද ඔබේ වාසනාව ඡායග්‍රහණය වෙනුවෙන්. ලග්න වාසනාවේ පළමු වාසනාවන් සංකේ තෝරා ගන්නට සූදානම් අංක 34. අංක 34 අද ඔබේ පළමු වාසනාවන්ත අංකය. මේ තෝරා ගන්නේ ඔබේ වාසනාවේ දෙවන ඡයග්‍රහයි අංකය. බලන්න ඔබේ ටිකට් පතේ ඡයග්‍රහයි අංකය ලෙස අංක 49 සඳහන් වෙනවද කියලා. අංක 34, අංක 49, තව ඡයග්‍රහයි අංක දෙකක් තිබෙනවා තෝරා ගන්නට. මේ තුන්වන තෝරා ගැනීම අංක 39. අංක 39 තුන්වන වාසනාවන්ත අංකය. මේ සිව්වන ජයග්‍රහයි අංකය අපි තෝරා ගන්නේ ලග්න වාසනාවේ අංක 32. අංක 32 සිව්වන වාසනාවන්ත අංකය. මේ ජයග්‍රහයි අංක 4ම ගැලපෙනවා නම් ඔබ දැනටවත් රුපියල් 10,00,000කට හිමිකම් කියා අවසානයි. අපි දැන් තෝරා ගන්න ඔබට වාසනාව උදා කරන ලග්න සංකේතය. මේ ජයග්‍රහයි අංක 4 සමග දැන් තෝරා ගන්න ලග්න සංකේතය ගැලපෙනවා නම් අද අපි ඔබ වෙනුවෙන් වෙන් කරන ලද ධනයෝගයට ඔබට හිමිකම් කියන්න හැකියාවක් තිබෙනවා. අද ඔබට වාසනාව උදා කරන ලග්න සංකේතය වෘෂභ. තෝරාගත් සියලුම තොරතුරු යොමු කරන මොහොත අධීක්ෂණ අනුමැතිය ලබා ගැනීම සඳහා ඒ ආකාරයට අධීක්ෂණ අනුමැති හිමින සිනම් අපි විමසා බලමු අද ඔබ වාසනාවන්තින් බවට පත් වන ආකාරය. ලග්න වාසනාවේ ජයග්‍රහය අංක 4 ගලපා ගැනීමෙන් රුපියල් 10,00,000 දිනා ගන්නා ජයග්‍රහයෙක් බිහි වෙනවා. ඒ ජයග්‍රහයේ ටිකට් පත අලෙවි කරනවා ටී ජානක දිලීප මහතා, බණ්ඩාරනායක මාවත රත්නපුර. ජයග්‍රහයකට උණුසුම් සුබ පැතුම්. ඒ අනුවද ලග්න වාසනාවෙන් පමණක් රට පුරා බිහුණු ජයග්‍රහකින් අතර බෙදා දෙනවා දැවැන්ත මුදා සම්භාරය මේ එහි වටිනාකම. එරුබල 1,64,92,400ක්. හෙටත් වැඩි වැඩියෙන් ලග්න වාසනාව ටිකට් පත් මිලදී ගන්න රැගෙනෙන ධනයෝගය තවත් ඉහළ ගොස් තිබෙන මේ එහි වටිනාකම. එරුබල 67,92,372ක්.

0: කෝටි ගණනින් දිනන්න කෝටි ගණන් දිනුම් ගෙනෙන සුපිරි ධන සම්පත ලොතරැයි පත්ම අරගන්න. එහෙම ගත්තු ලොතරැයි පත් එක්ක වාසනාව ඔබට තිළන කරන වෙලාවයි මේ. අපි ආරම්භ කරන වාසනාවන්ත දිනුම් ඇදීම 887. අද සුපිරි ත්‍යාගයේ වටිනාකම අපි ඔබට මුලින්ම කියන්නම්. මෙන්න හිමි කරගන්න අද ජයමල් රුපියල් 2,76,09,417ක්. මීට අතබතුරු රුපියල් 40 සිට 125 දක්වා සෙසු මුදල් ත්‍යාග අදත් ඔබට තිළල කර දෙනවා. ඒ වෙනුවෙන් දිනුම් ඇදීම මේ ආකාරයට ආරම්භ කරගන්නවා. ජය අංක 6ක් එක වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි අපි තෝරාගන්නේ. මිලදී ගත් ලොතරැයි පත්වල මේ තෝරාගන්න තෝරාගැනීම් නිවැරදිව සඳහන් වනවාද කියලා හොඳින් බලන්න. ඔබට අද අග සිට බුලට ගැලපුණත් මුල සිට අගට ගැලපුණත් ඔබට වාසනාවම හිමි. හොඳයි, හිතවතුනි සියලු තෝරාගැනීම් මේ ආකාරයෙන් සම්පූර්ණ වෙනවා. බලමු පළමු යන්ත්‍රයෙන් අද ඔබට වාසනාව ගෙනෙන පළමු ජය අංකයේ අංක 1, දෙවන වාසනාවන්ත අංකයේ අංක 4, තුන්වන ජය අංකය අංක 2, සිවන වාසනාවන්ත අංකය අංක 6, පස්වන ජය අංකය අංක 2 නැවතත් අද 6වන වාසනාවන්ත අංකය අංක 1 නැවතත් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය X අක්ෂරය. හොඳයි, ඔබ හිමි කරගත් වාසනාව රටටම කියන වෙලාවයි මේ. අපි ප්‍රතිඵලා දීක්ෂණ කටයුතු වෙනුවෙන් යොමු කරනවා. අනුගතය මේ ආකාරයෙන් ලැබෙදි බලමු අද සුපිරි ධන සම්පතත් එක්ක ඔබ දිනු ආකාරය. මෙන්න ජයග්‍රහණ අද ලක්ෂ්‍ය බැගින් හිමි කරගන්න වාසනාවන්තයින් වෙනුවෙන් ලොතරැයි පතාලිවි කරනවා ගනිමුල WMMV වීරරත්න මහතා, කටුගස්තොට රේමන් ප්‍රිය ධර්මසේන මහතා, මහනුවර MBIS ප්‍රනාන්දු මහතා සහ වැල්ලවාල විනියෝජිත HPS රණසිංහ මහතා. වාසනාවන්තයින් පමණයි පළමු 125කට හිමිකම් කියන වාසනාවන්තම ලොතරැයි පතක් අලෙවි කරනවා මහනුවර අලි විනියෝජිත WHG පීරිස් මහත්තයගේ අතින්. ඉතින් වාසනාවන්තයාට හෝ වාසනාවන්තයට උණුසුම් සුබ පැතුම්. ඒ අනුව අද සමස්ත ත්‍යාග මුදල විදිහට අපි ඔබ අතරේ තිළන කරනවා රුපියල් 62,69,480ක අති දැවන්ත ත්‍යාග මුදලක්. මේ ළඟට ඔබ දිනන්නේ ජය සම්පත දිනුම් ඇදීමත් එක්ක. දැන් මතක් කරන්නේ සුපිරි ධන සම්පතත් එක්ක ඔබට හෙට දවසේ හිමි කර දෙන සුපිරි ත්‍යාගයේ වටිනාකම. මෙන්න රුපියල් 276,09,447ක්. එදිනෙදා ජීවිතයට ජය කැන්දන ජය සම්පත දිනුම් ඇදීමත් එක්කයි දැන් ඔබ දිනන්නේ මේ එවෙනුවෙන් ආරම්භ කරන වාසනාවන්ත දිනුම් වාරය 361. ඊ දවසේදී ජය සම්පත දිනුම් ඇදීමත් එක්ක 250,000කට හිමිකම් කියෝ වාසනාවන්තෙක් සහ 50,000 බැගින් හිමි කරගත් වාසනාවන්තයින් 23ක්ම අපි රටට තිළන කළා. අදත් වැඩිම වාසනාවක් ඔබට හිමි කර දෙන්නයි මේ සූදානම. ජයමයි ප්‍රාර්ථනය. හොඳයි, ඊට පෙර අපි හඳුනා ගනිමු ත්‍යාග රටාව පිළිබඳව. ඔබ දන්නවා සුපිරි ධන සම්පතත් එක්ක අපි තෝරා ගන්න ජය අංක සහ ඉංග්‍රීසි අක්ෂරය අතරින් ජය අංක 4 අවසන් ජය අංක 4 සහ ඉංග්‍රීසි අක්ෂරය අග සිට මුලට අනුපිළිවෙලින් ගල්පාගෙන ඔබට වාසනාව හිමි කරගන්න පුළුවන්. අද එය සඳහන් වුණේ මෙන්න මේ ආකාරයට. අද සුපිරි ධන සම්පත දිනුම් ඇදීමේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ X අක්ෂරය. ජය සම්පතත් එක්ක ගලපා ගන්න 80 මුදල් ත්‍යාග හිමි කරගන්න. අවසන් අංක 2 2,1 ගලපා ගන්න 10 මුදල් ත්‍යාග හිමි කරගන්න. අවසන් අංක 3 6,2,1 ගලපා ගන්න 410 මුදල් ත්‍යාග හිමි කරගන්න. අවසන් ජය අංක 4 2,6,2,1 ගලපා ගන්න 50,000 මුදල් ත්‍යාග වෙනුවෙන් අවසන් ජය අංක 4 සහ ඉංග්‍රීසි අක්ෂරය 2,6,2,1 වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය X අක්ෂරයත් එක ගලපා ගන්න 250,000 මුදල් ත්‍යාග හිමි කරගන්න. අද වාසනාව රට පුරා බෙදීගේ මොන ආකාරයටද බලමු. මෙන්න වාසනාවන්ත හිතවතුනි 250,000කට හිමිකම් කියන වාසනාවන්තම ලොතරැයි පත අලෙවි කරනවා ගාල්ල මහ වේදිය අලෙ විනියෝජිත ප්‍රබෝධහ දිසානායක මහත්මිය. වාසනාවන්තයාට හෝ වාසනාවන්තයට උණුසුම් සුබ පැතුම්. දැන් බලමු රුපියල් 50,000 මුදල් ත්‍යාග ඔබ හිමි කරගත් ආකාරය. ඒ වාසනාවන්ත ලොතරැයි පත් අලෙවි කළ අලෙවි විනියෝජිත මහත්ම මහත්මීගේ නාමලේඛනයයි ඔබ මේ දකින්නේ. දිස්ත්‍රික් වශයෙන් මම මතක් කරනවා කොළඹ, නුවර, කුරුණෑගල, අනුරාධපුර දිස්ත්‍රික්කවලින් වාසනාවන්තින් තුන් දෙනෙක් බැගින්. යාපනය, බදුල්ල, මොනරාගල, ගම්පහ දිස්ත්‍රික්කවලින් වාසනාවන්තින් දෙදෙනෙක් බැගින්. කළුතර, ගාල්ල, මාතර, මන්නාරම, ත්‍රිකුණාමලය, පුත්තලම, කෑගල්ල යන දිස්ත්‍රික්කවලින් එක් වාසනාවන්තයෙක් බැගින් සමස්ත ජයග්‍රහණ 27ක් අද දවසේදී රටට තිළිණ කරන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ අනුව අද සමස්ත ත්‍යාග මුදල විදිහට අපි ඔබ අතර තිළිණ කරනවා රුපියල් 71,49,640ක මුදලක්. හෙටත් වැඩියෙන් දිනන ජය සම්පත වැඩියෙන් ගන්න. හිතවතුනි, අදත් රට පුරාම පෙරලිකාර වාසනාවන්තයන් සොයාගෙනන්නට අපි සූදානම්. ඒ ලොතරැයි ලොවේ පෙරලිකාරයා සුපබෝල් එක ජයග්‍රාහී වාසනාවන්ත දිනුම් මැදීම් වාරය 3153 වන දිනුම් වාරයෙන්. අද ඔබගේ පෙරලිකාර වාසනාව වෙනුවෙන් අපි වෙන් කරන දවන්ත සුපිරි ජය මල්ලේ වටිනාකමයි අපි ඔබට මුලින්ම සඳහන් කරන්නේ. වටිනාකම රුපියල් 12,15,66,000 520ක් විතරක් නෙමෙයි, රුපියල් 40 සිට රුපියල් ලක්ෂ 20 දක්වා විහිදෙන සෙසු මුදල් ත්‍යාගවලටත් ඔබට හිමිකම් කියන්න අවස්ථාව තිබෙනවා සුපර් බෝල් ප්‍රධාන දිනුම් ඇදීමත් එක්ක. එහෙමනම් ඔබට ජය ප්‍රාර්ථනා කරමින් අපි ජයග්‍රහී අංක 4 මුලින්ම තෝරාගන්නේ ඔබගේ වාසනාව වෙනුවෙන්. බලමු අද සුපර් බෝල් එක ඔබට වාසනාව ගෙනෙන ප්‍රථම ජයග්‍රහී අංකය කුමක්ද කියලා. ඒ අංක 80. අද ප්‍රථම ජයග්‍රහී අංක 80 දැන් සොයාගෙන යන්නේ දෙවන ජය අංකය. අද ඔබට වාසනාව ගෙනෙන දෙවන ජය අංකය අංක 59. ජය අංක දෙකක් තෝරාගත්ත තවත් ජයග්‍රහී අංක දෙකක් ඔබගේ වාසනාවත් එක්ක ගලපා ගත යුතුයි. මෙන්න තෙවන ජයග්‍රහී අංකය අංක 64. ඔබ දන්නවා අපි තෝරා ගන්න ජය අංක 4 අතරින් ජය අංක 3ක් එක්ක ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය ගලපා ගත්තොතින් ඔබට රුපියල් ලක්ෂ 2ක් හිමි වෙනවා. මෙන්න අද සිව්වන ජය අංකය ඔබට වාසනාව ගෙනෙන අංක 63. මේ ජය අංක 4ම ඔබගේ ටිකට් පතේ සටහන් වෙනවා නම් ඔබ දැනටමත් රුපියල් ලක්ෂ 20ක් දිනාගෙන අවසන්. සුපිරි ජය මල්ල ඔබට උරුම කර දෙන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් දෙවන යන්ත්‍රයෙන් තෝරා ගන්නේ. ඔබගේ ජය තහවුරු කරන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය M අක්ෂරය. සූදානම් වෙන සුපර් බෝල් සුපර් කෑෂ් එක තව දුරටත් වාසනාව හිමි කරගන්නට අද සුපර් බෝල් සුපර් කෑෂ් සහ ශනිදා ලකි චාන්ස් විශේෂ අංක තෝරා දෙනට ඉතාමත් ගෞරවනීයව ආරාධනා කරනවා ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී ඒ උදේරාජන් මහතාට. සුපර් බෝල් සුපර් කෑෂ් එක රුපියල් 25,000 බැගින් වන මුදල් ත්‍යාග ඔබට පිරිනමන විශේෂ අංකයයි තෝරා ගන්නේ. අද විශේෂ අංකය 8,1,7,2. 8,1,7,2. මේ සියලූම තරතුර යොමු කලා අධීක්ෂණ මගින්ද වෙදට ඔුන්ගේ අධීක්ෂණ අනුමැතියයි අපි අපේක්ෂා කරන්නේ සුපර් බෝල් නිල ප්‍රතිඵල සතහන වෙනුවෙන්. අධීක්ෂණ මඩුල්ලේ අනුමැතිය හිමිමත් එක බලමු කොයි ආකාරයටද සුපර් බෝල් සුපර් කෑෂ් එක අද වාසනාවන්තයින් අපි බිහි කරලා තියෙන්නේ කියලා. අද සුපර් බෝල් සුපර් කෑෂ් එක රුපියල් 25,000 බැගින් දිනු ජයග්‍රහකින් රසක් රට පුරාම බිහි කරනවා. මන් දිස්ත්‍රික් වශයෙන් සඳහන් කරනම් ජයග්‍රහණ බෙදී ගිහින් තියෙන ආකාරය. ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කෙන් ජයග්‍රහකින් 4 දෙනා බැගින්, කුරුණෑගල දිස්ත්‍රික්කෙන් ජයග්‍රහකින් 3 දෙනෙක්, අනුරාධපුර, නුවර සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් ජයග්‍රහකින් 2 දෙනා බැගින්, කිරිනොච්චිය, කෑගල්ල, මොනරාගල, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපව, වවුනියාව, හම්බන්තොට, මාතර, ගාල්ල සහ මාතල යන දිස්ත්‍රික්කවලින් ජයග්‍රහකින් එක් අයෙක් බැගින් අද බිහි කරනවා. ඒ අනුව අද සුපර් බෝල් සුපර් කෑෂ් එක රුපියල් 25,000 බැගින් දිනු ජයග්‍රහකින් 28 දෙනෙක් බිහි කරන්නට අපට හැකියාව ලැබෙනවා. එහෙමනම් අපි දැන් බලමු ප්‍රධාන දිනු මැදීමේ නිල ප්‍රතිඵල. අද ප්‍රධාන දිනු මැදීමත් එක්ක දෙලක්ෂපති වාසනාවන්තින් බිහි වෙනවා මේ ජයග්‍රහී ටිකට් පත් අලෙවි කරන්නේ GHN මදුරානි මහත්මිය, පෝරේ අතුරුගිරිය, භාරත නෙළුම්ගම් මහතා හංවැල්ල, PS අතුරුපාන මහතා, දෙහිවල දුම්රියපොළ අසලාල විනියෝජිත, RM සරත් රන්වල මහතා තලාතෝය නගරය, ආර්.ඒ.එස්. අයිරංගනි මහත්මිය හැටන් නගරය, එස් හරිකරන් මහතා කල්කුඩා පාර වාලච්චේන, ධර්මරත්න ගාල්ලගේ මහතා වැල්ලවායේ වගේම ඩීඑල්බී ස්වීපැප් එක හරහත් දෙලක්ෂපති වාසනාවන්තයෙක් බිහි වෙනවා. එය අනුව අද බිහි කරපු සියලුම ජයග්‍රහකින් අතරේ බෙදා හදා දෙන සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 76,52,000ක් ආරාධනා කරනවා. හෙට දවසේදී ඔබගේ පෙරලිකාර වාසනාව වෙනුවෙන් වැඩි වැඩියෙන් සුපර් බෝල් ටිකට්පත් මිලදී ගන්න කියලා මේ හෙට දවසේ සුපර් බෝල් සුපිරි ජයමල්ලේ වටිනාකම රුපියල් 12,18,97,304ක්.
1: දොඩනේ ඔබේ සිහින පමණක් නොවේ, සිහින යථාර්ථයක් බවට පත් කරමින් ඔබට වාසනාව කැඳර පායන හිරුමෙන් විශ්වාස ශනිදා අද ඔබ දිනවන්න සූදානම්. එවිනුවෙන් ක්‍රියාත්මක දිනුම් වාරය මෙන්න 5314 වන දිනුම් වාරය. මේ දිනුම් වාරය ඔස්සේ ඔබේම කරන ශනිදා අද සුපිරි ජයමල්ලේ වටිනාකම මේ. ඒ හරියටම රුපියල් 5,48,54,496ක සුපිරි ජයමල්ලක්. හිතවතුනි ඔබ දන්නවා මේ සුපිරි ජයමල්ල ජයග්‍රහණය කරන ඔබට අති නවීන මෝටර රත්නයක් සහ ඉතිරිය මුදලින් හිමි කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔබේ කැමැත්ත ඔබේ අභිමතය පරිදි සුපිරි ජයමල්ල මුදලින් පමණක් හිමි කරගන්නත් ඔබට අවස්ථාව හිමි වෙනවා. ඒ විතරක් නෙමෙයි, රුපියල් 40 සිට රුපියල් 120 දක්වා ආදී වෙන සේසෝ ත්‍යාගමල්ලත් අද දවසේ ඔබ සඳහා ශනිදා තුලින් සෝදානම්. අපි සෝදානම් අධීක්ෂණ මණ්ඩලයේ පූර්ණ සහය ඇතිව ප්‍රධාන දිනුමැදීම ඔස්සේ ජයග්‍රාහි අංක 4ක් සහ ඉංග්‍රීසි අක්ෂරය තෝරා ගන්නට. අදවසේ සියලු වාසනාවන් ඔබේ වාසනාවන්ත ප්‍රාර්ථනාවන් ඉටු වේවා කියන ප්‍රාර්ථනෙන් මේ තෝරා ගන්නේ ශනිදා ප්‍රථම ජයග්‍රාහි තෝරා ගැනීම. අදවසේ ශනිදා ප්‍රථම ජයාංකය අංක 2 ප්‍රථම ජයාංකය මෙන්න ශනිදා තුලින් අදවසේ දෙවන තෝරා ගැනීමයි මේ. හොඳින් බලන්න ඔබේ ටිකට් පත් තුල ප්‍රථම ජයාංකය අංක 2 මෙන්න දෙවන තෝරා ගැනීම අංක 16 අංක 2 අංක 16 මෙන්න ශනිදා තුලින් තෙවන තෝරා ගැනීම. අද දවසේ වාසනාවන්ත තෙවන ජයාංකය අංක 8. ඕනෑම ජයග්‍රහයි අංක 3ක් සමග ඉංග්‍රීසි අක්ෂරය ගැලපුණත් රුපියල් 102ක් ඔබ සතු වෙනවා. හිතවතුනි මෙන්න ජයග්‍රහයි සිව්වන අංකය අංක 2 16 අංක 8 සිව්වන ජයග්‍රහයි අංකය අංක 26. මේ ජයග්‍රහයි අංක 4 පමණක් ගැලපුණත් රුපියල් 120ක් ඔබ සතුයි. අද දවසේ සුපිරි ජයමල්ල ඔබේම කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය මෙන්න අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය G. ප්‍රධාන දිනුම් ඇදීම තුළින් මෙලෙසින් වාසනාවන්තයින් රටපුරා බිහිවත් අපි සූදානම් ඔබට තවත් දින අවස්ථාවක් උදා කර දෙන්න. ශනිදා ලකි චාන්ස් දිනුම් ඇදීමයි මේ. එවෙනුවෙන් විශේෂ අංකය අපි තෝරා ගන්නවා මෙලෙසින්. අද දවසේ ශනිදා රුපියල් 50,000 ත්‍යාග ඔබ වෙත ලබා දෙන විශේෂ අංකය අංක 5, අංක 2, අංක 3, අංක 6, අංක 6. වෙන නැවතත් අංක 5, 2, 3, 6, 6. සියලු තොරතුරු අධීක්ෂණ මණ්ඩලය වෙත යොමු කර අවසන් අධීක්ෂණ සහතිකය අපි බලාපොරොත්තු වෙන සිටින්නේ ශනිදා. අද දවසේ අධීක්ෂණ ප්‍රතිඵල අපිට ලැබුණා. ඒ අනුව අද දවසේ ශනිදා තුලින් රටපුරා බිහිවන වාසනාවන්තයින් අපි බලමු. ප්‍රථමයෙන් ශනිදා ලකි චාන්ස් ඔස්සේ බිහිවන වාසනාවන්තයින් වෙමේ. ඔමෙතිරේදී ස්වානේ රුපියල් 50,000 ජයග්‍රහකයන් බිහි කළ නියෝජිතයන් ඒ නියෝජිත මහත්ම මහත්මියන්ගේ නම් තිරේ දිස්වාදී අපි සූදානම් ඒ ජයග්‍රහණ දිස්ත්‍රික්ක වශයෙන් ඔබට සිහිපත් කරන්නට. කළුතරින් ජයග්‍රාහකයන් දෙදෙනෙකු බිහිවෙනවා ගම්පහ කොළඹ. ජයග්‍රාහක ජයග්‍රාහකයන් සිව් දෙනෙකු බැගින් බිහිවෙනවා කුරුණෑගල නුවර දිස්ත්‍රික්ක වලින්. ජයග්‍රාහකයන් 3 දෙනා බැගින් බිහිවෙනවා ඩීඑල්බී ස්විප් පැපරා එක් ජයග්‍රාහකයෙකුද බිහිවෙනවා. බදුල්ල අනුරාධපුර පුත්තලම යාපනය මාතර ගාල්ල මඩකලපු යන දිස්ත්‍රික්ක වලින් ජයග්‍රාහක ජයග්‍රාහකාවන් එක් අයෙකු බැගින් තමයි බිහිවන්නේ. ඒ අනුව ලකි චාන්ස් තුළින් අද දවසේ බිහි කළ සමස්ත ජයග්‍රාහකයන් සංඛ්‍යාව 24ක්. යනුව අද දවසේ අපි සූදානම් ඊළඟට ප්‍රධාන දිනුමැදීම ඔස්සේ වාසනාවන්තින් බිහිවනවාද? ඔව්. අද දවසේ රුපියල් 200,000 ජයග්‍රහණ බිහිවනවා. ඒ වාසනාවන්ත ටිකත් පතාලවි කරනවා ජී.ජී. ධනපාල මහතා නෙළුව, පී.පී. අලවත්ත මහතා මොනරාගල. ඒ සියලු ජයග්‍රහණ හිමි කරගත් ඔබට අපේ උණුසුම් සුබපැතුම්. යනුව අද දවසේ ශනිදා තුලින් ඔබේම කළ සමස්ත ත්‍යාග මුදලේ වටිනාකමයි මේ. රුපියල් 74,25,920ක් යනු හෙට දවසේ සුපිරි ජයමාල තවත් ඉහළට යනවා. ඔබට හැකියාව තිබෙන හෙට දවසේ වැඩි වැඩියෙන් වාසනාව දිගපත් වැඩි වැඩියෙන් මිරදීගෙන වාසනාවට උරුමකම් කියන්නට හෙට දවසේ සුපිරි ජයමාල මෙන්න. රුපියල් 5,49,84,871ක්. ඔබ දන්නවා හිතවතුනි මේ සුපිරි ජයමාල ජයග්‍රහණය කරන ඔබට අති නවීන පන්නේ මෝටර රථයක් සහ ඉදිරිය මුදලින් හිමි කරගන්න හැකි. එමත් ඇතිනම් ඔබේ අභිමතය ඔබේ කැමැත්ත පරිදි මේ සුපිරි ජයමාලයේ මුළු වටිනාකම මුදලින් හිමි කරගන්නට ශනිදා දැන් ඔබට ඉඩ හසර වෙන් කර තිබෙනවා.

අදත් රුපියල් කෝටි 25කට වැඩි සුපිරි කෝටිපති ජයමල්ලක් සමග සිහිනවලටත් වඩා ඉහළින් ඔබේ වාසනාව රඳවමින් කප්රුක දිනුම් අදින සූදානම්. මේ අදට අදාළව කප්රුක ලොතරැයියේ 2329 වන දිනුම් වාරය. අද ඔබේ ජයග්‍රහණ ඉහළම වටිනාකම සුපිරි කෝටිපති ජයමල්ල ඒ අදට අදාළව සටහන් වනවා රුපියල් 25,77,98,849. ඒ විතරක් නෙමෙයි රුපියල් කෝටිය බැගින් වන ජයග්‍රහණ දෙකක් ඇතුළුව රුපියල් 27 කෝටියකට වැඩි සුපිරි ජයග්‍රහණ ප්‍රමාණයක් වගේම රුපියල් 40 සිට ලක්ෂ 20 දක්වා සෙසු ජයග්‍රහණත් ඔබට හිමි කර දෙන්න අපි සූදානම්. එහෙමනම් දිනුම් මැදීමට යොමු වන්න. පළමු යන්ත්‍රයෙන් ජයංක 4ක් ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් අපි තෝරා ගන්නේ. ඒ අතරිනුත් ඔබට ජයගෙනන මුල් බාංකය මේ. පළමු ජයංකය අංක 28. අද ඔබේ ජයග්‍රහණයට අදාළ දෙවන තෝරාදීමට යනු දැන් අපි යොමු වන්න සූදානම් මේ දෙවන ජයංකය. දෙවන ජයංකය අංක 15. අංක 28, අංක 15 ජයංක දෙකක් සූදානම්. අද ජයග්‍රහණයේ තුන්වන තෝරාදීමට යනු දැන් අපි යොමු වෙනවා. තුන්වන ජයංකය අංක 56. බදන්න ඕනෑම ජයංක තුනක් ඉංග්‍රීසි අක්ෂරය සමඟ ගැලපුණොත් ඔබට රුපියල් ලක්ෂ දෙකක් හිමි වෙනවා. දැන් සිවුවන වාසනාවන්ත තෝරාදීම. හතර වෙනුවට අංක 4. අංක 28, 15, 56, 4 මේ ජයංක 4 ඔබේ ටිකට් පතේ සඳහන් නම් දැනටමත් ඔබ රුපියල් ලක්ෂ 20කට හිමිකම් කියනවා. මේ ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය. අද ජය අක්ෂරය එල් අක්ෂරය. එල් ජය අක්ෂරය. ජයංක 4යි ඉංග්‍රීසි අක්ෂරය ගැලපුණොත් ඔබට රුපියල් කෝටියක් හිමි. අවසාන වශයෙන් අපි සුපිරි අංකය තෝරා ගනිමු. තෝරාගත් ජයංක 4 වගේම මේ තෝරා ගන්නා සුපිරි අංකයක් ගැලපුණොත් ඒත් ඔබ රුපියල් කෝටියකට හිමිකම් කියනවා. අද සුපිරි අංකය අංක 37. අංක 37. දිනමැදීම අවසන්. ඒ අනුව ප්‍රතිඵලයේ තහවුරු කරගෙන ඔබේ ජයග්‍රහණ පිළිබඳව විමසා බලන්න අපි සූදානම්. අධීක්ෂණ මණ්ඩලය අනුව තහවුරු කරන ප්‍රතිඵලය බලමු. ඔබ ජයග්‍රහකයින් බවට අද පත් කළේ කවුද කියලා. ඔබ අතරින් දෙලක්ෂපතියන් බිහිවනවා. ඊට අදාළ ටිකට් පත් අලෙවි කරනවා කොට්ටා බස් නැවතුම්පළ අසල එම් එම් මුනිදාස මහතා, රාජගිරිය කුරේ මාවත DMDP රෝහිත මහතා, කළුතර දකුණ SM වීරසිංහ මහතා, නිකවැරටිය නන්දා සිනමා ශාලාව ඉදිරිපිට GMW අපෝන්සු මහතා අද ඔබව දෙලක්ෂපතියන් බවට පත් කරලා. අනුව අද දිනුම් වාරයේදී ඔබ දිනාගත් මුළු ත්‍යාග මුදලේ වටිනාකම එය රුපියල් 1,23,47,680 යනුව හෙට ඔබට හිමිවන කප්රුක සුපිරි කෝටිපති ජයමල්ල එහි වටිනාකම රුපියල් 25,87,20,312. එමනම් දැන් අපි සූදානම් සසිරි දිනුම් මැදීම සමග යොමු වන්නේ මේ අදට අදාළ සසිරි 983 වන දිනුම් වාරය.

0: එසේනම් මදත් අපි සූදානම් DLB ලොටරි ෂෝ තුලින් සමුගන්න ඊට පෙර අද ඔබේ ජයග්‍රහණ පිළිබඳව විමසා බලන්න අපි සූදානම්. අද රුපියල් ලක්ෂ 25 ත්‍යාගයක් ඔබ ජයග්‍රහණය කරනවා. රුපියල් ලක්ෂ 20 ත්‍යාගයක්, රුපියල් ලක්ෂ 10 ත්‍යාගයක්, 250,000 ත්‍යාගයක්, රුපියල් ලක්ෂ 2 ත්‍යාග 26ක්, රුපියල් ලක්ෂ ත්‍යාග 4ක්, 50,000 ත්‍යාග 51ක්, 25,000 ත්‍යාග 28ක්, සෙසු ත්‍යාග 856,628ක් ඇතුළුව මුළු ත්‍යාග ප්‍රමාණය 856,741යි. ඒ වෙනුවෙන් අද දිනේ පමණක් DLB ලොටරි ෂෝ තුලින් ඔබට දිනා දුන් මුළු ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 6,96,31,600ක් ලෙස සටහන් වෙනවා. එසේනම් හෙට දිනේත් ඔබට ජයග්‍රහණයම ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා මේ DLB ලොටරි ෂෝ.
1: දිවයින පුරා City FM.
2: එතෙර මෙතෙර ගාකෙරෙන සතියේ සුන්දර දෙහෝරාව NSB රන්මසු රේඩියෝ ෂෝ.
3: සෑම සඳදාවකම රෑ 10 සිට මධ්‍යම රාත්‍රී 12 වනතුරු
2: බැංකු කරණයේ නැවුම් තොරතුරු, මියුරු ගී, වසපිරි කතන්දර, දැනුම හා විනෝදය එක්තැන් කෙරෙන වින්දනීය ඉසව්ව NSB රන්මසු රේඩියෝ ෂෝ.
3: දෙස් විදෙස් මිතුරු මිතුරියනි, NSB රන්මසු රේඩියෝ ෂෝ ඔබ වෙනුවෙන්මයි.
4: කාන්තා, ඔබට NSB ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී, විවාහයේදී, දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ. මාසිකට රුපියල් 12,500කින් ඈතරි කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෑකි. දෙරිය ස්ත්‍රී වෙතින් සහනදායි පොලි අනුපාතයන් යටතේ උසස් අධ්‍යාපනික ණය, ව්‍යවසායක ණය, රන් සහන ණය සහ NSP එකෝ ණය දහසක් හැගීම් හඳුනාගත් NSP ස්ත්‍රී.
1: City FM.

ආයිබන් NSB රන්මසු රේඩියෝ ෂෝ දෑබර මිතුරු මිතුරෙනි, දෙස් විදෙස් අපේ ආදරණීය කණ්ඩායම අපිත් එක්ක මේ වැඩසටහනට සම්බන්ධ වෙන බව අපි හොඳින්ම දන්නවා. ඔබත් එක්ක ගත කරන්නට තමයි අපි ඇවිල්ලා ඉන්නේ පැය දෙකක කාලයක් පුරා. ඉතින් මධ්‍යම රාත්‍රී 12 වනතුරු අපි ඔබත් එක්ක ආදරෙන් ආරාධනා කරනවා, අපි ගී ගොන්නක් රස විඳිමු. ඒ තමයි ඔබේ සුවපත් භාවය. එහෙමනම් අපි අරඹමු NSB රන්මසු රේඩියෝ ෂෝ මෙතැන් සිට.

0: දුව මේ බලන්න.
1: පිනිවැටුණු අලුත්මා හරිය ලස්සනයි අම්මා.
2: අප්පා, මෙතන කුරුල්ල කූඩුවක් හදනවා.
3: මීනා, ඉඟ වංගම අපේ ලුණු පාටිය අත දළු දාලා.
2: අම්බගහේ මලුත් පිපිලා.
3: වසන්ත කාලම් වරුදු පොළ.
0: දෙවියන්ගේම පිහිටයි.
1: අප්පා කොහෙන්ද?
3: මෙතන NSB බැංකුවට.
0: අන්න රට ඉඳන් සල්ලි එවලා.
4: දැන් NSB You Trust හරහා ළඟම ඇති ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් හෝ ළඟම ඇති තැපැල් කාර්යාලයෙන් ඔබේ ආදරණීයන් එවන පිටරට මුදල් ලබා ගත හැකි නිසා දැන් හැම රටක්ම ගෙදරට ළඟයි. NSB You Trust අපි ඔබට

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමන ටේක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: NSB රන් මසු රේඩියෝ ෂෝ අතරද මුලින්ම වසන්තේ දවසක් චිත්‍රපටයට ඇතුළත් වූ ආචාර්ය අජන්ත රණසිංහන් රචනා කළ ගීය සංගීතවත් කළේ ප්‍රේමසිරි කේමදාස, TM ජයරත්න, ගායනා කළ ලතා වල්පොල සමඟ.

0: බවින් පෙර තමයි ගායනා කළේ සංගීතවත් කරමින් මේ ගීතය රචනා කළේ ප්‍රේම කීර්ති දල්විස්. එනිස් බිරන් මසු රේඩියෝ ෂෝ අතරයි ඔබ අපි.
1: දුව මේ බලන්න.
2: පිනිවැටුණු අලුත්ම හරී ලස්සනයි අම්මා.
3: අප්පා මෙතන කුරුල්ල කූඩුවක් හදනවා.
4: මීනා ඉඟ වාගම්ම අපේ ලුණු පාටිය අත දළු දාලා.
3: අඹගහේ මලුත් පිපිලා.
4: වසන්ත කාලම් වරුදු පොළ.
1: දෙවියන්ගේම පිහිටයි.
2: අප්පා කොහෙන්ද?
4: මෙතන NSB බැංකුවට.
1: අන්න රට ඉඳන් සල්ලි එවලා.
5: දැන් NSB U Trust හරහා ළඟමැති ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් හෝ ළඟමැති තැපැල් කාර්යාලයෙන් ඔබේ ආදරණීයන් එවන පිටරට මුදල් ලබාගත හැකි නිසා දැන් හැම රටක්ම ගෙදරට ළඟයි. NSB U Trust අපි ඔබට ළඟයි.
6: මම ලොකු වුණාම කොහොම හරි හඳට යනවා යනවමයි.
7: මගේ ටාගට් එක අනාගතේ මගේම කම්පැනි එකක් පටන් ගන්න එක.
8: අපේ සිල්වර් ජුබිලි ඇනිවර්සරියකට මට ඕනි යුරෝප් ට්‍රිප් එකක්.
7: ලොකු ලොකු හේන දකින අපි හැමෝටම තැන්පත් කරන මොහොතේම සහතික කළ ප්‍රතිලාභයක් NSP වෙතින් ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුවෙන් දිගුකාලීන ආයෝජන අවස්ථාවක්. දැන් පොඩිත්තන්ට ප්‍රාර්ථනා, වැඩිහිටියන්ට ප්‍රාර්ථනා ප්ලස් NSP ඔබේ ප්‍රාර්ථනා සැබෑ කරයි.
0: ලූෂන් බුලත් සිංහලයන් ලියූ පද පෙළ සංගීතවත් කළේ විශාරද ගුණදාස කපුගේ. විශාරද මාලනී බුලත් සිංහල සමග ගයන්නේ විශාරද ගුණදාස කපුගේ.

0: டிஜிட்டல் பெறகமன டேக் வண்ண NSB டிஜிட்டல் பேங்கிங் ஒப்ப வெனுவின் இதிரேன்.
1: NSB First Home Owner යං කාලෙම යං ගේකට First Home Owner නිවාසනය දැන් තරුණ ඔබට NSB First Home Owner වෙතින් වාර්ෂික පොලිය 6.75ක අඩුම පොලියකින් ඇරඹෙන නිවාස ණයක් දෙමාපියන් සමග එක්ව මෙම නිවාස ණය සඳහා අයදුම් කළ හැකි. ගේ තරුණයි, ඔයත් තරුණයි, යං කාලෙම යං ගේකට. වැඩි විස්තර සඳහා ළඟම ඇති NSB ශාඛාවෙන්.
2: දහය විනාඩි 15යි දැන් NSB රන්මසු රේඩියෝ ෂෝ අතරයි දයඹර දෙස් විදෙස් මිතුරු මිතුරියනි ඔබ අපි මෙල්රෝයි ධර්මරත්න සූරින් ලියා සංගීතවත් කළ ගීය ගායනා කරන්නේ ඇන් රෝස්.

0: All NSB IM account holders enjoy internet banking, online payments via debit card, ATM access, as well as a host of digital banking facilities. NSB IM, a plan for your dream.
1: කාන්තා ඔබට NSB ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී විවාහයේදී දරුවපතකදී සහ 25 වන විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ. මාසිකට රුපියල් 12,500 පැකේ නෙතරි කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙයකි. දිරිය ස්ත්‍රී වෙතින් සහනදායි පොලි අනුපාතයන් යටතේ උසස් අධ්‍යාපනික ණය, ව්‍යවසායක ණය, රන් සහන ණය සහ NSB එකෝ ණය දහසක් හැගීම් හඳුනාගත් NSB ස්ත්‍රී.
2: ටියුඩර් ජයශාන්ත ගායනා කරනවා තමයි ඔබ මේ ගීතය අහලා තියෙන්නේ. හැබැයි අද ගායනා කරන්නේ ජී.ඒ. මිල්ටන් පෙරේරා.

0: all NSB IM account holders enjoy internet banking, online payments via debit card, ATM access, as well as a host of digital banking facilities. NSB IM, a plan for your dream.
1: NSB First Home Owner යං කාලෙම යං ගේකට First Home Owner නිවාස ණය දැන් තරුණ ඔබට NSB First Home Owner වෙතින් වාර්ෂික පොලිය 6.75%ක අඩුම පොලියකින් ඇරඹෙන නිවාස ණයක් දෙමාපියන් සමග එක්ව මෙම නිවාස ණය සඳහා අයදුම් කළ හැකි ගේ තරුණයි ඔයත් තරුණයි යං කාලෙම යං ගේකට වැඩි විස්තර සඳහා ළඟම ඇති NSB ශාඛාවෙන්

NS රේඩියෝ ෂෝ 4:10:26 දැන් අබේවර්ධන බාලසූරිය සමග මේ නිරංජලා සරෝජනී.

நிலாரின் காசிம் ரச்சனாக்களை கீய சங்கீத பத்கலே சமந்த பெரேரா என்எஸ்பி ரன்மசு ரேடியோ ஷோ தாயாய் வினாடி திஹாய் தேன் මේ ගීය පිළිබඳව පොඩ්ඩක් කියන්නටම ඕනි. මේ ගීතය මේ උපාලි බණ්ඩාර වීරසේකර තමයි රචනා කරන්නේ. ටිෂාන් සේනාරත්න සංගීතවත් කරන්නේ. ලිප්ටන් වටරවුම ගැන තමයි ගායනා කරන්නේ. ලිප්ටන් වටරවුමේ පැවැත්වුණු උද්ඝෝෂණ ගැන. හරි අපූරු පදපෙළකින් මේ කතාව කියනවා. සමහර විට මේ සම්බන්ධයෙන් ලියවුණු මුල්ම ගීයද දන්නේ මේ. මගේ මතකේ හැටියට නම් එහෙමයි. අපි හමු ගායනා කරන්නේ දුමින්ද ලක්මාල්.

0: උතුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: හලෝ, මේ අපේ NSB මහත්තයන්. මහත්තයන් හන්දියෙන් වැවපාරට හැරලා කිලෝමීටරක් විතර එද්දී වමට පාරක් තියෙනවා. ඒක දිගටම ආවම එතනින් දකුණට තියෙන ගුරුපාරේ වම් පැත්තේ ඉස්කෝල ඉස්සරහා අපේ වැඩපළ.
2: හරි, මම පැය කාලෙන් ඔතන. හැමෝම ලැස්ති නේද?
1: වැඩපොලේ හැමෝම බලාගෙන ඉන්නේ මහත්තයා එනකන්.
3: ඔබ රටේ කොතැනක සිටියත් පහසුවෙන් මෙතිරි කරන්න ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් NSB Reach. ඉතුරුමට හොඳම ආරක්ෂාව. තැන්පත් කළ මොහොතේ සිටම පොලිය ඉතුරු කිරීමේ පහසුම පහසුව. අමතන 2372162.

ඔබේ ආදරය එදා වගේම අදත් ප්‍රියාදර ගායන ශිල්පී ප්‍රියා සූර්යසේන කෙරෙහි එලෙසම රැඳී පවතිනවා. ඒ ගී එක පෙළට එක දිගට බොහෝ වෙලා අහන්නට පිළිවන්. ඔව්, NSB රන් මසු රේඩියෝ ෂෝ අතරයි දෑබර දෙස් විදෙස් මිතුරු මිතුරේනි ඔබ අපේ.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමන ටේක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: NSB First Home Owner යං කාලෙම යංගේකට First Home Owner නිවාසනය දැන් තරුණ ඔබට NSB First Home Owner වෙතින් වාර්ෂික පොලිය 6.75% අඩුම පොලියකින් ඇරඹෙන නිවාස ණයක්. දෙමාපියන් සමග එක්ව මෙම නිවාස ණය සඳහා අයදුම් කළ හැකි. ගේ තරුණයි, ඔයත් තරුණයි, යං කාලෙම යංගේකට. වැඩි විස්තර සඳහා ළඟම ඇති NSB ශාඛාවෙන්.
2: වැටුණු අලුත්ම හරිය ලස්සනයි අම්මා.
3: අප්පා, මෙතන කුරුල්ල කූඩුවක් හදනවා.
4: මීනා, ඉඟ වාගම්ම. අපේ ලුණු පාටිය අද දළු දාලා.
3: අම්බගහේ මලුත් පිපිලා.
4: වසන්ත කාලම වරුදු පොළ.
5: දෙවියන්ගේම පිහිටයි.
2: අප්පා කොහෙන්ද?
4: මෙතන NSB බැංකුවට.
5: අන්න රට ඉඳන් සල්ලි එවලා.
6: දැන් NSB U-Trust හරහා ළඟමැති ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් හෝ ළඟමැති තැපැල් කාර්යාලයෙන් ඔබේ ආදරණීයන් එවන පිටරට මුදල් ලබා ගත හැකි නිසා දැන් හැම රටක්ම ගෙදරට ළඟයි. NSB U-Trust අපි ඔබට ළඟයි.
7: එනිස් බිරන් මසු රේඩියෝ ෂෝ අතරට මේ ඇන්ටන් සේනානායක.
2: වැටුණු අලුත්ම හරි ලස්සනයි.

0: NSB රන්මසු රේඩියෝ ෂෝ එකයි දැබර මිතුරු මිතුරීනි, ඔබ අපි හරියටම විනාඩි 11ක කාලයක් තියෙනවා රාත්‍රී 11 වන්නට.
1: මම ලොකු වුණාම කොහොම හරි හඳට යනවා යනවමයි.
2: මගේ ටාගට් එක අනාගතේ මගේම කම්පැනි එකක් පටන් ගන්න එක.
3: අපේ සිල්වර් ජුබිලි ඇනිවර්සරියකට මට ඕනේ යුරෝප් ට්‍රිප් එකක්.
2: ලොකු ලොකු හේන දකින අපි හැමෝටම තැන්පත් කරන මොහොතේම සහතික කළ ප්‍රතිලාභයක් NSP වෙතින් ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුවෙන් දිගුකාලීන ආයෝජන අවස්ථාවක්. දැන් පොඩිත්තන්ට ප්‍රාර්ථනා, වැඩිහිටියන්ට ප්‍රාර්ථනා ප්ලස්. NSP ඔබේ ප්‍රාර්ථනා සැබෑ කරයි.
4: All NSB IAM account holders enjoy internet banking, online payments via debit card, ATM access, as well as a host of digital banking facilities. NSB IAM, a plan for your dream.
0: විපුල් ධර්මප්‍රිය ජයසේකර අප හිතාදර මිත්‍රය ලියූ බොහොම අගේ ඇති ගීයක්. රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට මේ ගයන්නේ කරුණාරත්න දෙවුල්ගනේ.

0: අලුත්මා හරි ලස්සනයි අම්මා.
1: අප්පා මෙතන කුරුල්ල කූඩුවක් හදනවා.
2: මීනා ඉඟ වාගම්ම අපේ ලුණු පාටිය අත දළු දාලා.
1: අම්බ ගහේ මලුත් පිපිලා.
2: වසන්ත කාලම වරුදු පොල.
3: දෙවියන්ගේම පිහිටයි.
0: අප්පා කොහෙ යන්නද?
2: මෙතන NSB බැංකුවට.
3: අන්න රට ඉඳන් සල්ලි එවලා.
4: දැන් NSP U Trust හරහා ළඟමැති ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් හෝ ළඟමැති තැපැල් කාර්යාලයෙන් ඔබේ ආදරණීයන් එවන පිටරට මුදල් ලබා ගත හැකි නිසා දැන් හැම රටක්ම ගෙදරට ළඟයි. NSP U Trust අපි ඔබට ළඟයි.
5: ජාතික ඉදිරි කිරීමේ බැංකුව ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය.
3: NSB එකට යන්න වෙනවා. තාත්තට සල්ලි හදිසියා.
6: මේ වගේ මෝටරයක් දැන් ගෙනාවොත් නම් හදලා දෙන්න පුළුවන්. එහෙම නොවුනොත් නම් රෑට මූදු යන්න බැරි වෙයි.
3: ඔය විලට මේ රුපියල් 62000 එකතු වෙන්න ඕනේ.
4: ඔබේ රන් භාණ්ඩවල වටිනාකම වෙළඳපළ අගයට වඩා බොහෝ වැඩි බව අප දනිමු. ඒ නිසාම රන් භාණ්ඩ පළදු නොකොට ඉතා ආරක්ෂාකාරී ලෙස තබා ගන්නා අතරම අය කරන්නේ අඩු පොලියකි. NSB රන් සහන සේවාව මුදල් හදිසියකට රත්තරන් විසඳුම.

රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට ගායනා කළේ සංගීත විශාරද දීපිකා ප්‍රියදර්ශනී පිරිස්. මේ ගීතය ලිව්වේ සුනිල් ආර් ගමගේ.

0: ඉන්ද්‍රාණි සේනාරත්න එදා ගායනා කළ ගීය තමයි ඔබ මේ ආකාරයෙන් NSB රන්මසු රේඩියෝ ෂෝ අතරින් අහන්නේ. ඉතින් ආචාර්යජන්ත රණසිංහ මේ ගීතය ලිවූ බව මතක් කරන්නට මූලී. ඒ වගේම ආචාර්ය දයාරත්න රණතුංගයන් තමයි සංගීතවත් කළේ.
1: එතෙර මෙතෙර ගාකරෙන සතියේ සුන්දර දෙහෝරාව NSB රන්මසු රේඩියෝ ෂෝ.
2: සෑම සඳදාවකම රෑ 10 සිට මධ්‍යම රාත්‍රී 12 වනතුරු
1: බැංකු කරණී නැවුම් තොරතුරු මියුරු ගී වසපිරි කතන්දර දැනුම හා විනෝදය එක්තැන් කෙරෙන වින්දනීය ඉසව්ව NSB රන්මසු රේඩියෝ ෂෝ.
2: This විදෙස් මිතුරු මිතුරියනි NSB රන්මසු රේඩියෝ ෂෝ ඔබ වෙනුවෙන්මයි.
3: කාන්තා ඔබට NSB ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී විවාහයේදී දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ. මාසිකට රුපියල් 12,500 පැකේ නැතර කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙයකි. දිරිය ස්ත්‍රී වෙතින් සහනදායි පොලි අනුපාතයන් යටතේ උසස් අධ්‍යාපනික ණය, ව්‍යවසායක ණය, රන් සහන ණය සහ NSP 1 ණය දහසක් හැගීම් හඳුනාගත් NSP ස්ත්‍රී.

0: බන්දුල විජේවීරයන් එදා මැවූ යාදරණීය සුන්දර පසුබිම අපට සිහිපත් වෙනවා. එනිස් බිරන් මසු රේඩියෝ ෂෝ එකයි දාබර මිතුරු මිතුරේනි ඔබ අපි.
1: දුව මේ බලන්න.
2: පිනිවැටුණු අලුත්ම හරී ලස්සනයි අම්මා.
3: අප්පා මෙතන කුරුල්ල කූඩුවක් හදනවා.
4: මීනා ඉඟ වංගම අපේ ලුණු පාටිය අත දළු දාලා.
3: අඹ ගහේ මලුත් පිපිල.
4: වසන්ත කාලම වරුදු පොළ.
1: දෙවියන්ගේම පිහිටයි.
2: අප්පා කොහෙන්ද?
4: මෙතන NSB බැංකුවට.
1: අන්න රට ඉඳන් සල්ලි එවලා.
5: දැන් NSB U Trust හරහා ළඟම ඇති ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් හෝ ළඟම ඇති තැපැල් කාර්යාලයෙන් ඔබේ ආදරණීයන් එවන පිටරට මුදල් ලබාගත හැකි නිසා දැන් හැම රටක්ම ගෙදරට ළඟයි. NSB U Trust අපි ඔබට ළඟයි.

0: එදා ධර්මදාස වල්පොල සමග ලතා වල්පොල ගායනා කළ ගීය ඔබ ඇහුවේ. අමිත් වල්පොල සමග කලාශෝරි ලතා වල්පොල ගායන ආකාරය ඉන්දස් පිරන් මසු රේඩියෝ ෂෝ අතර 11 විනාඩි 11යි. දැන්
1: දුව මේ බලන්න,
2: පේන වැටුණු අලුත්ම හරිය ලස්සනයි. අම්මා
1: අප්පා, මෙතන කුරුල්ල කූඩුවක් හදනවා.
3: මීනා ඉගේ වංගම අපේ ලුණු පාටිය අත දළු දාලා
1: අඹ ගහේ මලුත් පිපිල
3: වසන්ත කාලම වරුදු පොල
4: දෙවියන්ගේම පිහිටයි.
1: අප්පා කොහෙන්ද
3: මෙතන NSB බැංකුවට?
4: අන්න රට ඉඳන් සල්ලි එවලා.
5: දැන් NSP U Trust හරහා ළඟම ඇති ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් හෝ ළඟම ඇති තැපැල් කාර්යාලයෙන් ඔබේ ආදරණීයන් එවන පිටරට මුදල් ලබා ගත හැකි නිසා දැන් හැම රටක්ම ගෙදරට ළඟයි. NSP U Trust, අපි ඔබට ළඟයි.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමන ටේක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: NSB First Home Owner යං කාලෙම යං ගේකට First Home Owner නිවාස ණය දැන් තරුණ ඔබට NSB First Home Owner වෙතින් වාර්ෂික පොලිය 6.75%ක අඩුම පොලියකින් ඇරඹෙන නිවාස ණයක් දෙමාපියන් සමග එක්ව මෙම නිවාස ණය සඳහා අයදුම් කළ හැකි. ගේ තරුණයි ඔයත් තරුණයි යං කාලෙම යං ගේකට වැඩි විස්තර සඳහා ළඟම ඇති NSB ශාඛාවෙන්.

0: සංගීත විශාරද නීලා වික්‍රමසිංහ. නීලා වික්‍රමසිංහ ආදරණීය ගායිකාව ඉතාලියේදී තමයි අපෙන් සමුගත්තේ. ඉතුමේ පිළිබඳ මතකය අපේ හිතේ හැමදාම තියේවි. ආදරණීය නීලා වික්‍රමසිංහයි ඒ.
1: දුව මේ බලන්න.
2: පිනි වැටුණු අලුත්ම හරිය ලස්සනයි අම්මා.
3: අප්පා, මෙතන කුරුල්ල කූඩුවක් හදනවා.
4: මීනා, ඉඟ වංගම අපේ ලුණු පාටිය අත දළු දාලා.
3: අඹ ගහේ මලුත් පිපිලා.
4: වසන්ත කාලම වරුදු පොළ.
1: දෙවියන්ගේම පිහිටයි.
3: අප්පා කොහෙන්ද?
4: මෙතන NSB බැංකුවට.
1: අන්න රට ඉඳන් සල්ලි එවලා.
5: දැන් NSB You Trust හරහා ළඟම ඇති ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් හෝ ළඟම ඇති තැපැල් කාර්යාලයෙන් ඔබේ ආදරණීයන් එවන පිටරට මුදල් ලබාගත හැකි නිසා දැන් හැම රටක්ම ගෙදරට ළඟයි. NSB You Trust, අපි ඔබට ළඟයි.
0: ආචාර්ය අජන්තා රණසිංහ සූරීන් ලිව්ව මේ ගීය සංගීතවත් කරමින් ගායනා කරන්නේ ආචාර්ය වික්ටර් රත්නායක.

0: පැණි වැටුණු අලුත් මල් හරිය ලස්සනයි අම්මා.
1: අප්පා, මෙතන කුරුල්ල කූඩුවක් හදනවා.
2: මීනා, ඉඟ වංගම අපේ ලුණු පාටිය අත දළු දාලා.
1: අඹගහේ මලුත් පිපිලා.
2: වසන්ත කාලම වරුදු පොළ.
3: දෙවියන්ගේම පිහිටයි.
0: අප්පා කොහෙන්ද?
2: මෙතන NSB බැංකුවට.
3: අන්න රට ඉඳන් සල්ලි එවලා.
4: දැන් NSB You Trust හරහා ළඟම ඇති ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් හෝ ළඟම ඇති තැපැල් කාර්යාලයෙන් ඔබේ ආදරණීයන් එවන පිටරට මුදල් ලබා ගත හැකි නිසා දැන් හැම රටක්ම ගෙදරට ළඟයි. NSB You Trust අපි ඔබට ළඟයි.
5: NSB රන්මසු රේඩියෝ ෂෝ අතරට දැන් ඇනස්ලි මාලේවන.

0: දුව මේ බලන්න.
1: පිනිවැටුණු අලුත්මා හරිය ලස්සනයි අම්මා.
2: අප්පා, මෙතන කුරුල්ල කූඩුවක් හදනවා.
3: මීනා, ඉඟ වංගම අපේ ලුණු පාටිය අත දළු දාලා.
2: අඹ ගහේ මලුත් පිපිලා.
3: වසන්ත කාලම වරුදු පොළ.
0: දෙවියන්ගේම පිහිටයි.
1: අප්පා කොහෙන්ද?
3: මෙතන NSB බැංකුවට.
0: අන්න රට ඉඳන් සල්ලි එවලා.
4: දැන් NSB You Trust හරහා ළඟම ඇති ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් හෝ ළඟම ඇති තැපැල් කාර්යාලයෙන් ඔබේ ආදරණීයන් එවන පිටරට මුදල් ලබා ගත හැකි නිසා දැන් හැම රටක්ම ගෙදරට ළඟයි. NSB You Trust අපි ඔබට ළඟයි.
5: 11 විනාඩි 36යි දැන්. NSB රන්මසු රේඩියෝ ෂෝ දෙස් විදෙස් ආදරණීය මිතුරු මිතුරේනි, සඳුදා දවසේ ඔබත් එක්ක ගත කරන පැය දෙකක කාලේ තමයි මේ අපි ගත කරන්නේ. තෝරගත්ත ගීය දැන් ග්‍රේෂන් ආනන්දගෙන්.

පෙර ගමන ටේක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්. එනිස් බිරන් මසු රේඩියෝ ෂෝ එකයි ඔබ අපි දෑබර මිතුරු මිතුරෙනි මේ ෆීලික්ස්

0: මම ලොකුණාම කොහොම හරි හඳට යනවා යනවමයි.
1: මගේ ටාගට් එක අනාගතේ මගේම කම්පැනි එකක් පටන් ගන්න එක.
2: අපේ සිල්වර් ජුබිලි ඇනිවර්සරියකට මට ඕනි යුරෝප් ට්‍රිප් එකක්.
3: ලොකු ලොකු හේන දකින අපි හැමෝටම තැන්පත් කරන මොහොතේම සහතික කළ ප්‍රතිලාභයක් NSP වෙතින් ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුවෙන් දිගු කාලීන ආයෝජන අවස්ථාවක්. දැන් පොඩිත්තන්ට ප්‍රාර්ථනා, වැඩිහිටියන්ට ප්‍රාර්ථනා ප්ලස් NSP ඔබේ ප්‍රාර්ථනා සැබෑ කරයි.
4: හලෝ, මේ අපේ NSB මහත්තයන්. මහත්තයන් හන්දියෙන් වැවපාරට හැරලා කිලෝමීටරක් විතර එද්දී වමට පාරක් තියෙනවා. ඒක දිගටම ආවම එතනින් දකුණට තියෙන ගුරුපාරේ වම් පැත්තේ ඉස්කෝලේ ඉස්සරහ අපේ වැඩපළ.
5: හරි, මම පැය කාලෙන් ඔතන. හැමෝම ලැස්ති නේද?
4: වැඩපොලේ හැමෝම බලාගෙන ඉන්නේ මහත්තයනකන්.
6: ඔබ රටේ කොතැනක සිටියත් පහසුවෙන් මෙතිරි කරන්න ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් NSB Reach. ඉතුරුමට හොඳම ආරක්ෂාව. තැන්පත් කළ මොහොතේ සිටම පොලිය ඉතුරු කිරීමේ පහසුම පහසුව. අමතන 2372162.
7: NSB රන් මසු රේඩියෝ ෂෝ අතරට දැන් මේ අනුර සේනානායක.

ජනක සහ මංජු චිත්‍රපටය ඇතුළත් වූ අගේති ගීතයක් සංගීතඥ ප්‍රේමශ්‍රී කේමදාසයන් තමයි සංගීතවත් කළේ. ඉතින් මේ ගීතය ගායනා කළා එච්.ආර්. ජෝතිපාලයන්, දර්ශනී පෙනී හිටි ජයන්ත දාස් පෙරේරා බව ඔබට මතකයි. අපි හමු ගීතේ.

0: ම් ඉතුරු මිතුරුව කවුන්ට එක ්‍රීම් එකට ප්ලෑන් එකක්.
1: මම ලොකුණාම කොහොම හරි හඳට යනවා යනවමයි.
2: මගේ ටාගට් එක අනාගතේ මගේම කම්පැණ එකක් පටන් ගන්න එක.
3: අපේ සිල්ව ජුබිලි අනිවසරයකට මටෝනි යුරෝප් ට්‍රිප් එකක්.
2: ලොකු ලොකු හේන දකින අපි හැමෝටම තැන්පත් කරන මොහොතේම සහතික කළ ප්‍රතිලාභයක් NSP වෙතින් ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුවෙන් දිගුකාලීන ආයෝජන අවස්ථාවක්. දැන් පොඩිත්තන්ට ප්‍රාර්ථනා, වැඩිහිටියන්ට ප්‍රාර්ථනා ප්ලස් NSP ඔබේ ප්‍රාර්ථනා සැබෑ කරයි.
4: NSP රන් මසු රේඩියෝ ෂෝ අතරින් සමුගන්නටයි සූදානම. දයබර දෙස්විදිස් මිතුරු මිතුරියනි, ඔබත් එක්ක ගත කළ කාලේ ගෙවී ගිහින් අපි අපූරු ගීතාවලියක් වින්ද ඩන්ස්ටන් ගක්කානත් මගේ මිත්‍රයා මම පද්මසිරි ගුණවර්ධන දයබර ඔබත් එක්ක මේ සබැඳියා ආපහු ගොඩ නැගෙන්නේ ලබන සඳුද කියලා ඔබ දන්නවා. ඉතින් එතෙක් නොව හැමදාමත් ඔබට ජයම ප්‍රාර්ථනා කරන්නේ අපි. ඉතින් හෙට අඟහරු අද දවසේ ඔබේ කටයුතු බොහොම යහපත් ලෙස ඉටු කරගන්නට හැකියාව, ධෛර්යය, ශක්තිය, වාසනාව ලැබේවා කියලා අපි ඔබට ප්‍රාර්ථනා කරන ගමන් NSB One මසු රේඩියෝ ෂෝ අතරින් සමුගෙන යන්නට අපි තිළිණ කරනවා මෙන්න මේ ගීය. මේ MS ප්‍රනාන්දු නිර්මාණය කළ ගීයක්.

0: නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට ආදරෙන් අහන් ඉන්න හැමදාම රෑ 12ට හිත එල්ලන සිටි
1: රෑ පුරාම ඔයා එක්කම

ආයි බොහෝ වෙන්න ප්‍රාර්ථනය කරනවා අපේ ආදරණීය හිතමිතුරු ඔබ හැම දිනාටම. හිත පිරෙන්න ගියහන්න එන්න පුරා හොර තුනක් අපි ඔබ ළඟම. සිටි FM හිත ඉල්ලන සිටි. ඉතින් කොහොමද යාළුවනේ ජීවිතේ අලුත් තොරතුරු මොනවද මේ දවස්වල කරන්නේ? ඉතින් දවස පුරාම වෙහෙස මහන්සි වෙලා වැඩ කරලා රාත්‍රී කාලයේ තරමක් විවේකී සුවයෙන් ඔබ ඉන්නවා වෙන්නත් පුළුවන්. එම නැත්තම් තාමත් වැඩ කරන නිදිවර්ජිත වැඩ කරන ගොඩාක් දෙනා අපි වහන් ඉන්නෝ විවිධ කර්මාන්ත ශාලාවල ආයතනවල. ඉතින් මේ හැමමත් එක් කරගෙන හිතේ තියෙන ආදරය, සතුට, ප්‍රේමය, විරහව මේ හැම දෙයම ඒමේ අත දෝලණය කරන්න පුළුවන් සංගීතයට, ගීතයට නේද? ඉතින් නිසා හිත කැමතිම ගීත අහන්න ඔබේ ආදරණීයයන් එකතු කරගෙන සූදානම් වෙන්න. ඉක්මනින් අපි ඔබේ නම් ගම් සහිතවම ඔබ කැමතිම ගීත ඔබට තිරණ කරනවා. සිටි FM හිත ඉල්ලන සිටි අලියම තුන වෙනකන්.

0: නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට හිත එල්ලන සිටි
1: එලි වෙනකන් අහන් ඉන්න දැම්ම කතා කරන්න 0112 69992 WhatsApp කරන්න 0776 89 6 89 8
0: 89.6 89.8 දිවයින පුරා
2: සිටි FM
3: හොඳයි. දැන් ගීතහන ගොඩාක් අපිට කතා කරනවා මේ 2.69.92 දුරකථන අංකයේ ඔස්සේ. ඉතින් නලි මුදලහයි විනාඩි 16 වන විට අපි එකරගන්න රත්තරන් කතා කරපු රේණු ඇතුළු පිරිස පවුලේ හැමදෙනාම එක් කරගන්න කියලා කිව්වා. ලස්සන ගීතයක් අහන්න අපිවත් එක් කරගන්න කියලා. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා ගීත අහන්න. හිරත්නෙන් කතා කළා අපිට අනුර දෙතිස් පුතා එක් කරගන්න කිව්වා. ඒ වගේම මහේෂ් කාලමල්ලි අතර පිරිසක් ඉන්නවා ගීත අහන්න කියලා කිව්වේ. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා මහ ඉලු පල්ලමේ අමිලත් කතා කරලා ගීතයක් අහන්න ඕනේ කියලා කිව්වා. ඒ වගේම කහවත්තට අපි යනවා, කහවත්තේ ෆාතිමා කතා කළා. මහත්මයා ජමල්ඩීන්, එවගේම අජිත්, රනිල්, කැලුම් සමගින් බදුල්ලේ රුයිනා එක් කරගන්න කිව්වා. ලස්සන ගීතයක් අහන්න අපිවත් එකතු කරගන්න කියලා තමයි මේ අය මතක් කරේ. ඉතින් අපි ඔබ කැමති හැම ගීතයක්ම ටිකෙන් ටික ලබා දෙන්න බලනො. පළමු ගීතය ඉල්ලීම අපි ලබා දෙන ඔබ පිරිස අතරින් ඉල්ලපු ක්ලරන්ස් විජයවර්ධනන් ගානා කළ ලස්සන ගීතයක් අහන්න ඕනේ කියලා කිව්වේ.
2: City FM.

0: සොඳුරු ගිහන ගායන ශිල්පිනිය නිරෝෂා විරාජනීගෙන් මධ්‍යම රාත්‍රී 12 විනාඩි 24යි.
1: නොනිදන net එක කතා කරන හිත්වලට හිත එල්ලන සිටි
2: ජවතු ජවමේ අබ හොනේ දෙහල්ලා
3: එලි වෙනකන් අහන් ඉන්න දැම්ම කතා කරන්න 0112 69992 WhatsApp කරන්න 0776 89 6 89 8
0: හොඳයි, දැන් මිලා ගීත අහන්න අපි එක්කරගන්න මෙන්න මේ හිතවතුන් පිරිස. උඩුබද්දාවෙන් කතා කරපු ජයන්ත සමරනායක පෞලි හැමෝමත් එක්කරන ගීතයක් අහන්න කැමතියි කියලා කිව්වා. ඒ වගේම බද්දකමින් කතා කරපු ලලිත්, චාමින්ද, සුනිත්, නයන, දිවංක ඇතුළු පිරිසත් ඉන්නවා ගීතයක් අහන්න. ඒ වගේම තමයි අපි එක්කරගන්නවා තවත් පිරිසක්. මේ පිරිස අපි කතා කළේ කටුබැද්දෙන්, මොරටුව කටුබැද්දේ ඉඳලා ශාන්ත කතා කළා ගීතයක් අහන ආදරණීය බිරිඳ එක් කරගන්න කුවා නිමාලි. ඒ වගේම දරුවන් ඇතුළු පවුලේ හැමදෙනාමත් ජයන්තගේ පවුලේ එන්න හිතවතුන් පිරිසක් ඉන්නවා කියලා කිව්වා. මේ පිරිසෙන්නේ රත්ගම ගාල්ල කියලා කිව්වේ. ඉතින් එයාත් එක් කරගෙන අහන්න කැමතිම ගීතය අපිට තෝරලා දුන්න. මේ අහින්නේ ඔබ කැමතිම ගීතය. ගීත ගයන්නේ දයාරත්න පෙරේරා.

0: City FM නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට ආදරෙන් අහන් ඉන්න හැමදාම රෑ 12ට හිත එල්ලන සිටි
1: අලිමු 12 විනාඩි 30යි වෙලාව හරියටම දැන් මාතර නඳුන් අපි වහගෙන නේ දෙන්නේ. එතෙන් මේලාවේ ප්‍රිය සම්භාෂණයකට එක් වෙලා ඉන්නවා කියලා ගොඩාක් අය සිටි FM හිතමිතුරන් ලස්සන ගීතයක් අපිට අහන්න කියලා මතක් කරලා දුන්නා. ඔබ ඇතුළු පිරිස අපි එක් කරගන්න. ඒ වගේම මතක් කරන්නකෝ බේරුවල ඉන්න පියල් අයියා ඇතුළු පවුලේ හැමදෙනාමත්. ඒ වගේම කඩවත නැන්දා ඉන්නවා කියලා කිව්වා නිරෝෂි. නැන්දත් ආදරණීය ජයන්ත මාමත් එක් කරගන්න ගුවා ලස්සන ගීතයක් අහන්න. ඒ වගේ මේ ගීතය අහන්නත් අපි එක් කරගන්නවා මෙන්න මේ හිතවතුන් පිරිසත්. අපිට කතා කළේ බියගමින් කතා කරලා තියෙනවා චාමර, සුමේද, ලලිත්, නයන, තාරා ඇතුළු පිරිසත්. ලස්සන හින්දි ගීතයක් අහන්න තමයි මේ හැමෝගෙම කැමැත්ත තියෙන්නේ. අපි හමු මේ ලස්සන ගීතය.

ලස්සන ගීතයක් අහන්න අපිවත් එක්කර ගන්න ගන්න කියලා ගොඩාක් අය අපිට කතා කරනවා. ඉතින් අපිට කතා කරන හැමෝටම අපි අවස්ථාවක් දෙන්න බලන කොහොමාර ගීතයක් අහන්න ඔබ කැමතිම ගීතය කෙසේ හෝ ලං කරලා දෙන්න. අපිට කතා කළා දියමුල්ලේ රත්සිරි මහත්මයා ගීතයක් අහන්න කරගන්න කිව්වා යමුනා තිලංක එවගේම තිලංකා ඇතුළු පිරිසත් ඉන්නවා කියලා කො ගීතය අහන්න. එවගේම හලාවත මැක්සිත් ගීතයක් අහන්න මග බලාගෙන ඉන්නවා. අපි ආදරෙන් එක් කරගන්නවා මැක්සිවත්. ප්‍රේමනාත් කතා කළා අපිට ගීතයක් අහන්න වද්දුවෙන් පවුලේ හැමදෙනාමත් ආදරණීය බිරිඳ මේ වෙලාවේ බණ්ඩාර වෙලේ ඉඳන් මග බලාගෙන අහගෙන ඉන්නවා කියලා කිව්වා කුමාරී. ඉතින් මේ හැමෝම එකතු කරගෙන අපි අහමු මිල්ටන් මල්ලවාරච්චු ගායන මේ සුන්දර ගීතය.

0: සොඳුරු ගීහන ගායන ශිල්පිනිය ඉන්ද්‍රාණි පෙරේරාගෙන් මධ්‍යම රාත්‍රිය 12:45 දැන්
1: නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට ආදරෙන් අහන් ඉන්න හැමදාම රෑ 12ට හිත ඉල්ලන සිටි
2: රෑ පුරාම ඔයා එක්කම.

හොඳයි දැන් අමුතුම් ගලාගෙන එනවා අපිට. ඉතින් අපි කොහොම කොහොම හරි මේ හැමෝටම කැමතිම ගීතය අහන්න ඉඩක් සලසන්න බලනු. එතෙන් දවස පුරාම වැඩ කරලා නේද? සමහර රාත්‍රී තාමත් වැඩ. විශේෂයෙන් අපේ බේකරි කර්මාන්තේ ඉන්න අය, කර්මාන්ත ශාලාවෙලා ඉන්න අය ගොඩාක් අපිට කතා කරනු. ඉතින් ඒ අතරින් අපි යනවා තවත් ගීතයක් ඔබට තිළන කරන්න හඟුරංකෙත පැත්තට. හඟුරංකෙතෙන් අපිට පණිවිඩයක් ඉවරත වෙනවා. හඟුරංකෙත කොට්ටල ගීතයහන්න ඉන්නවා ප්‍රදීපා, ඒ වගේම ගෙත්මිනී දුව, රවින්ද පුතා සමගින් අපේ පූජිත මිත්‍රා ඉන්නවා. ඉතින් ලස්සන ගීතයක් අහන්න අපි ඔබත් එක් කරගන්නවා මේ හොරාවේ හිත ඉල්ලන සිටි අතරින්. ඒ වගේ මේ ගීතයහන්න අපි එක් කරගන්නවා චාමර, නිතුක, දයාන්නතුළු පිරිසත් ඉන්නවා ගීතයහන්න බණ්ඩාරවලින් අපිට කතා කළේ. ඉතින් ඔබ සම වෙනුවෙන් මේ ගීතය HR ජෝතිපාලයන් ගායන්නේ.

0: 89.6 89.8 Divayana Pura City FM
1: අලුයම එකට තවත් විනාඩි 10 ඉතුරුව තිබෙන්නේ. තියෙන ලස්සන ගීත අහන්න ගොඩාක් අය අපිට කතා කරනවා. ඒ අතරින් අපිට හම්බන්තොට පැත්තෙන් කතා කළා. හම්බන්තොට අම්බලන් තොටින් මාලනී එයා අපිට කිව්වා මේ ගෙවුණු දවසේ 4 වෙනිදා චමිත් ගිම්හාන්ගේ උපන්දිනය තිබුණා කියලා පුංචි පුතාගේ. සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා අපි සිටි FM පවුලෙන් ඔබට. ඉතින් නිරෝගීව ඉන්න ලැබෙන ලස්සන උපන්දිනයක් වෙන්න කියලා. ඒ වගේම ගීතයක් අහන්නත් පවුලේ හැමෝම එක් කරගන්නවා බොහොම ආදරෙන්. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා ගීතයක් අහන්න. කෑගල්ලෙන් අපිට කතා කරපු චාමික, උදේසිරි, නන්දික ඇතුළු පිරිස ඉන්නවා ගීත අහන්න. ඒ වගේම ආදරණීය නැන්දා ඉන්නවා කියලා කිව්වා. නැන්දත් ලොකු මාමත් එක් කරගන්න කියලා කිව්වා අලුත් ගමින්. අපි මේ පිරිසත් මතක් කරනවා. ගායන ශිල්පිනිය විශාරද නන්දා මාලනිය ගයන මේ ගීතය තමයි අහන්න කැමතියි කියලා අපිට කිව්වේ. ජීවිතේ හැටි සමහර ගීත අපිට කියා දෙනව නේද? කොච්චර ආදරය කරත් ලබා ගන්න බැරුණාම, ආදරය කරලා අත්හැරලා ගියාම, ආදරය කරලා කරලා ළඟට ගන්න පුළුවන් වුණාම, ඉතින් එහෙම ගොඩක් දේවල් ගීත ලස්සනට අපිට පෙළ ගැස්සලා තියෙනවා. අහලා බලන්නකෝ.

0: සොඳුරු ගිහන විශාරද ගුණදාස කපුගේගෙන්. අලුයම එකට තවත් විනාඩි එකයි.
1: නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට ආදරෙන් අහන් ඉන්න හැමදාම රෑ 12ට
0: හොඳයි. දැන් ගීතහන ඉන්න තවත් හිතවතුන් පිරිසක් අපි එක් කරගන්නු. එතෙන් ගීතහන වගේම සමහරු තාමත් රාත්‍රී කාලේ වැඩ අඛණ්ඩව වැඩ කරනවා. විශේෂයෙන්ම මේ බේකරි කර්මාන්තවල ඉන්න අය හෙට උදේට නිදියලා නැගිටලා කෑම හොයන අයට නේද ඉක්මනට අවශ්‍ය හොඳ කෑම ටික දෙන්න නිදිවරජිතව ඉන්න ගොඩාක් අය වැඩ කරනවා. ඒ වගේම තමයි සියලුම මේ අපේ ආරක්ෂක අංශ නිලධාරීන් ගොඩාක් අය රාත්‍රී කාලේ වැඩ කරනවා. එදින අපි වුණත් මතක් කරන්නට ඕනේ මේලා ගීතයන් අපි කරගන්නවා. මේ වෙලාවේ අලුත්ගම මීගම මංජුරුවන් අපිට කතා කළා ගීතයක් අහන්න ඕනේ කියලා. ඒ ඇතුළු හිතවතුන් පිරිස එක් කරගන්නවා. ඒ වගේම සියලුම ආරක්ෂක නිලධාරීන් සමගින් කුලියාපිටිය

0: නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට ආදරෙන් අහන් ඉන්න හැමදාම රෑ 12ට හිත එල්ලන සිටි
1: ලස්සන ගීතයක්න් අපිවත් ආදරෙන් එක්කර ගන්න කියලා අපිට මල්ෂා කතා කළා. රමාවෙන් කතා කළේ මල්ෂාත් ආදරණීය ස්වාමිපුරුෂය ඉන්නවා ජයන්ත. එවගේම පවුලේ හැමදෙනාමත් එක්කර ගන්න කියලා කිව්වා. එවගේම නුවන් අපිට කතා කළා ගීතයක් අහන්න මාතර තෙලිච්ච පිළින්. පවුලේ හැමෝමත් යාළුවෝ ගොඩක් ඉන්නකෝ නම් කියන්න ගියොත් කට්ටිය තරහ වෙන්නත් ඉඩ තියෙනවා කියලා කිව්වා. ඉතින් ඒ නිසා සියලුම යාළුවෝ එක්කර ගන්න කියලා කියන්න ගොඩක් යාළුවෝ අහගෙන ඉන්නවා කියලා කොමං එක්ක දැන් පොඩි පාටියක ඉන්නවා කියලා කිව්වේ. එවගේම අපට නාරද කතා කළා. නාරද ඉන්නේ කැස්බෑවේ. එතෙන් යාළුවෝ ඔක්කොම එකතු කරගෙන මේ ගීතය අහන්න කැමතියි කියලා කිව්වා. ප්‍රියසූර්ය සේන ඔබ කැමතිම ගීතය ගයන්නේ.

0: ජාතික FM නාලිකාව සිටිය FM 89.6 89.8 දිවයින පුරා නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට හැමදාම රෑ 12ට හිත එල්ලන සිටි
1: රයිට් හොඳයි දැන් හලුවේ මේකයි විනාඩි 17යි වෙලා වෙදින් රාත්‍රිය කියලා වෙනසක් නැහැ දැන් ලෝකෙ දියුණු වෙන්නේ නේද 10වල රාත්‍රිය වගේ වෙලා තියෙන්නේ එනස රාත්‍රිය ආර්ථිකය ගොඩක් පුළුල් එනස ඔක්කොම වැඩ කරනවා ගොඩක් තැන්වල අපි වහනවා අපිට කතා කරනවා යන එන මගතොට ඉන්න ඔබත් අපි බොහොම ආදරයෙන් මතක් කරනවා එතෙන් ලස්සන ගීතයක් අහන්න අපි කරගන්න කියලා අපිට සුරංජි කතා කළා කටුනායක ඉදලා කතා කළේ ගීතය අහන්න කටුනායක ඉන්න පවුලේ හැම දෙනාමත් වගේම දෙබරවව ඉන්න ලොකු මාමා චන්ද්‍රසිරි ඇතුළු පවුලේ හැම දෙනාම එක් කරගන්න කිව්වා ආදරෙන් සකුන්තලා එක් කරගන්න කියලා කිව්වා හේතුවක් නම් කිව්වේ නෑ හැබැයි ආදරෙන් එක් කරගන්න කියලා දෙපාරක්ම කිව්වා පොඩ්ඩක් හිතලා බලන්න ඕන කවුද කියලා ඒ නේද ඇයි ඉන්නේ දෙමට කොට කියලා තමයි කිව්වේ කොමනමුත් හිත ඉල්ලන සිටි අතරින් අහන්න කැමතිම ගීතය මෙන්න මෙහෙමයි අපිට මතක් කරලා දුන්නේ සංගීත නිපුන් මහාචාර්ය ස්තනත් නන්දසිරි ඔබ ප්‍රියතම ගීතය ගායන්නේ මල්කාන්ත නන්දසිරිත් සමඟ

0: නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට ආදරෙන් අහන් ඉන්න හැමදාම රෑ 12ට හිත
1: මේ ලස්සන ගීතය අහන්න කැමතියි කියලා අපිට කතා කරපු හිතවතුන් පිරිසක් ඉන්නවා ගීතය අහන්න අපේ කරගන්නම් බොහොම ආදරෙන් හිතෙන් මේ අය තමයි අපිට කතා කරලා කිව්වේ විශේෂයෙන්ම අපිට කතා කළා රාජකරුණ මහත්මයා ගීතයක් අහන්න ඕනේ කියලා රාජකරුණ මහත්මයා ඉන්නේ උඩුබද්දාවේ හිතෙන් මේ වෙලාවේ තිසංක නයනමාලි අයෝධ්‍යා ජයසේකර මාමා ඇතුළු පවුලේ හැම දෙනාමත් එක්ක කරගන්න කිව්වා ආදරෙන් මේ ගීතය අහන්න. ඒ වගේම රොෂාන් අපිට කතා කළා කතා කළේ මාතලේ ඉඳලා මාතලේ තමයි කතා කළේ. එතෙන් රොෂාන් එක්ක ඉන්නවා ගොඩාක් යාළුවෝ මේ වෙලාවේ පාටි එකක ඉන්නේ කියලා කිව්වා. හැබැයි කොහේ හිටියත් අපි සිටි අහගෙන ඉන්න කියලා මතක් කරන්න කියලාම කිව්වා. ස්තුතියි ආදරේ සතුටින් හැමදාම අපි එක්ක ඉන්න. අපි ආදරේ ඔබ අපිත් එක්ක හැමනිතරම ඉන්න තරමට. එතෙන් ඔබ අතට පිරිසත් අහන්න කැමති ගීතය අපි මෙලෙස ඔබට තිලන කරනවා. රුකාන්ත චන්ද්‍රලේඛා.

ගානශිල්පී රෝයි පීරිස් ගීතය ගැන කළේ අලුම එකයි විනාඩි 39යි වෙලාව දැන්. අපට චමෝත් කතා කලා ගීතයක් අහන නාවල පිටියෙන් මේ වෙලාවේ චමෝත්ගේ ආදරණීය පෙම්වතියෙක් කරගන්න කියලා කිව්වා. නයනිව වෙන කවුරුවත් ඕන්න නයනයක තමයි මේ ගීතය අහන්න කියලා කිව්වේ. ඉතින් අපි ඔබ ආසම ගීතය ඔබට ලබා දෙනවා. මේ ගීතය ගන්නේ සෝමසිරි මැදගදට සමගින් චන්ද්‍රලේඛා පෙරේරා. City FM.

0: ZDFM නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට ආදරෙන් අහන් ඉන්න හැමදාම රෑ 12ට හිත එල්ලන සිටි
1: රෑ පුරාම ඔයා එක්කම

හලේ මේකයි විනාඩි 44යි වෙලාව. දැන් ගීතහන් අපි එක්කර ගන්න මෙන්න මේ හිතවතුන් පිරිස. මේ වෙලාව ඉන්නවා වැලිමඩ සුමති පාල මහත්මයා ඉන්නවා. එවැගේම සුරණිමල මහත්මයාත් ඉන්නවා වැලිමඩෙන් ගීතයක් අහන්න. එවැගේම සේදුවේ රාණි අපිට කතා කළා. ජෝසප්, දනුෂ්ක, විශාරා, යශානි ඇතුළු දූලා පුතාලා මහත්මයා ඇතුළු ඔක්කොමත් නිමාශයත් එක්ක කරගන්න කිව්වා. බේරුවල ධම්මි කතා කළා, ගීතයක් අහන්න ඕනේ කියලා අපිට රණවිරුවන් සියලු දෙනාම එක් කරගන්න ඔබ මාදරෙන් මතක් කරන්න කියලා කිව්වා. එවගේ වැඩිහිටි නිවාසවල ඉන්න සියලුම දෙනා මේ ගීතය අහන්න එක් කරගන්න කිව්වා. ඊට පස්සේ මොනරාගලින් කතා කළා, ගුණෝදි මහත්මයාත් ලස්සන ගීතයක් අහන්න අපිවත් එකතු කරගන්න කියලා තමයි මතක් කළේ. ඉතින් ඔබ සමවිනුවෙන් මොහිදින් බෙක් ගායන මේ ගීතය.

අලිම එකයි විනාඩි 49යි දැන්. ගීතයන් එක් කරගන්න මිලකට තිමිරිගස්සයාය නැවට කතා කළා සිඩ්නි මහත්මයා ගීතයක් අහන්න ඕනේ කියලා. ඒ වගේම සිඩ්නි මහත්මයාත් එක්ක ගීතය අහන්න ඉන්නවා කියලා කිව්ව ආදරණීය බිරිඳ සැන්ඩ්‍රා එක් කරගන්න කිව්වා. ලීන් සමග ජීන් ආදරණීය දූලදින්නත් ඉන්නවා කිව්වා. ලස්සන ගීතයක් අහන්න. එතෙන් අපිට අහන්න කැමතිම කියලා තෝරලා දුන්නු ගීතය තමයි ඇන්ටන් ජෝන්ස් ගායන මේ ගීතය.

0: City FM.
1: අලි මේකයි විනාඩි 55යි වෙලාව දැන් මේ ගීතය අහන්න මග බලාගෙන ඉන්න පිරිසක් ඉන්නෝ. අපි එක් කරගන්නවා ගීතය අහන්න අපිට කතා කරපු අසේල. අසේලත් එක්ක ඉන්න රන්දිමා ගීතය අහන්න. මේ දෙන්නම ඉන්නේ දකුණු පයාගලෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් අපිට කතා කළේ. එතෙන් ආදරණීය තාත්තා ජයනති එක් කරගන්න කියලා මතක් කළා. මේ වගේම තිවංක, රසිඳු, අයේෂා අතර පිරිසත් මේ ගීතය අහන්න එක් කරගන්න කිව්වා. ඔබ කැමතිම ගීතය සේනානායක වේරළියද්ද ගයන්නේ?

0: නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට ආදරෙන් අහන් ඉන්න හැමදාම රෑ 12ට
1: හලියමු 12 ඉඳලා මධ්‍යම රාත්‍රියේ 12 ඉඳලා දැන් හොරා දෙකක් එක්ම ගිහිලා තියෙනවා. ඉතින් ලස්සන ගීත අහන්න වැඩ කරන ගමන් යාළු මිත්‍රයින් එක්ක ඉන්න ගමන් ඔබ අපිට කතා කරන්න. ඉතින් මිලා ගීත අහනත් අපි එක්ක කරගන්න තවත් පිරිසක්. අපිට මේ පිරිස කතා කළේ පානතුර හිරණ ඉඳලා කතා කරපු ජය සුමන මහත්මයා. පවුල හැමදෙනාම එක් කරගන්න කිව්වා ආදරෙන් ගීත අහන්න. මේ වෙලාවේ බලන් ඉන්න ඔක්කොම නම් ගම කියන්න බැරුණත් සතුටු සිත් ඇතිව මතක් කරලා මතක් කරා කියලා කියන්න කිව්වා. එතෙන් හිතරම් ආදරයක් තියෙනවා අපේ හැම කෙනාටම. එතෙන් ඒකත් මතක තියාගෙන අපි මේ ගීතය ඔබට දෙන්න කරනවා. කලශුරි ලතා වල්පොල ගායනා කරන ගීතයක් තමයි ඔබ අහන්න කියලා අපිට තෝරලා දුන්නේ. මෙයා හින්නේ හිත ඉල්ලන සිටි අතරේ ඔබ කැමතිම ගීතය.

අලිම දෙකයි විනාඩි හතයි වෙලාව ප්‍රිය හිතවතුනේ. එතෙන් සිටි FM හිත ඉල්ලන සිටි අතරින් ගීතයක් අහන්න අපිටත් ඉඩක් ලබා දෙන්න කියලා අපට රොෂාන්ත කතා කළා මේ ගම ඉඳලා. රොෂාන්තත් මේ වෙලාව එක් කරගන්නකො යාළු ගොඩක් ඉන්නවා කියලා කිව්වා. කැලුම්, තිසංක, නයන ඒ වගේම චරිත් පොඩිමල්ලි එක් කරගන්න කොහොම ආදරෙන් මතක් කරන්න කියලා කිව්වා. එතෙන් පවුලේ හැම දෙනාමත් ඔබ අතුළු පිරිසත් එකතු වෙලා ලස්සන ගීතයක් අහන්න තමයි මග බලාගෙන ඉන්නේ. එතෙන් හැමදාමත් වගේම සිටි FM ළඟම ඉන්න ඔබට පුළුවන් සුපැහැදිලිව අපි අහන්න. එතෙන් ඒ වගේම හිත කැමැතිම ගීත ඉල්ලන්න මේ පැත්තට කතා කරන්නත් පුළුවන්. එමනම් ඉතින් අපි දැන් යන්නේ ඔබ අපිට තෝරලා දුන්නු මේලා ගීතය අහන්න. එතෙන් අපි බලමු මේ ඇහෙන ගීතය ඔබ වඩාත්ම ප්‍රිය කරන ගීතය වෙන්නත් පුළුවන්. එතෙන් ලක්ෂ්මණ හේවාවිතාරණ තමයි ඔබ කැමැතිම ගීතය ගායන්නේ.

City FM。අලියම දෙකයි විනාඩි 13යි. Felix Anton

මානල්ලේ සුගත් කතාගලා මේ ගීතය අහන්න පවුල හැමදිනාමයි කරගන්නක ආදරණීය යාළුවෝ ගොඩක් ඉන්නකො මේ ගීතය අහන්න ඔවුනුත් එක් කරගන්නවා. City FM.

0: 89.6 89.8 දිවයින පුරා
1: City FM
0: නොනිදන net එක කතා කරන හිත්වලට ආදරෙන් අහන් ඉන්න

අලියම දෙකයි විනාඩි 23යි වෙලාව දැන් ගීතයක් අහන්න කවුද මේ වෙලාවේ කරගන්නේ? චින්තක ඉන්නවා ගීතයක් අහන්න. චින්තක අපිට කතා කළේ මැද මහනුවර. එතෙන් චින්තකත් එක්ක පවුලේ ගෙදර ඉන්නවා, ගොඩාක්ම ඉන්නේ යාළුවෝ කියලා තමයි මතක් කළේ. එතෙන් එයාත් එක්ක කරගන්නවා. චානුක, ප්‍රශාන්, අමන්ත, ඒ වගේම නිසංක අතර පිරිසත් ඉන්නවා මේ ගීතය අහන්න. එතෙන් ඔබ සැම ආදරය කරන සුන්දර ගීතයක් අහන්න තමයි අපිට ඔබ කතා කළේ. මේ ඇහෙන්නේ ඔබේ පැතුම් මිටුවන ගායන ශිල්පියා TM ජයරත්න ඔබට ගයන්නේ.

0: 89.6 89.8 දිවයින පුරා
1: City FM
2: නොනිදන net එක කතා කරන hit වලට ආදරෙන් අහන් ඉන්න හැමදාම රැදලහට හිත එල්ලන සිටි
3: රැපුරාම ඔයා එක්කම

වෙලාවදී නළුවෙ ඔබ 2:37 ප්‍රේ මිතුරුනේ. එතෙන් අපේ තුන්වෙනි හෝරාවේ අවසන් විනාඩි කීපයට අපි ඇවිල්ලා ඉන්නේ. අසන ගීත අහන්න අපි බොහොම ආදරෙයි. එනිසා අපිවත් එක් කරගන්න කියලා අපට සුමුදිපාල මහත්මයා කතා කළා රත්ගමෙන් ගාල්ලෙන්. එතෙන් ගීතයක් අහන්න එක් කරගන්න කිව්වා පුංචි පුතා යෙනුක, එවැගේම තුසරි නාලලි මහත්මයත්, එවැගේම නන්දා මහත්මයත් එක් කරගන්න කිව්වා. ෆ්‍රෙන්ඩ්ස් උදේ ප්‍රියන්ත ගායන ශිල්පියා ගායනා කළ ගීතයක් තමයි අහන්න කැමතියි කිව්වේ.

0: නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට ආදරෙන් අහන් ඉන්න හැමදාම රෑ 12ට හිත එල්ලන සිටි
1: රෑ පුරාම ඔයා එක්කම

හරිම දෙකයි විනාඩි 20:45 වෙලාව ගීතයක් අහන්න අපිට ඉඩක් ලබා දෙන්න හයිය කියලා කියනෝ. එතෙන් චාමින්ද අපිට කතා කරනවා දැන් හැමතුම් දෙකක් අතර අපිට ආවා දුන්නා ගීතයක් අහන්න ඕනේ කියලා. එතෙන් මේ පිරිසෙන්නේ ඇඹිලි පිටියෙන් මොණරාගලේ ඉන්න බාප්පත් පුංචි අම්මා අතර පිරිසත්, ඒ වගේම රෂාන් සාරංග අතර පිරිසත් එක් කරගන්න කිව්වා. කඩුගන්නාවෙන් මේ පිරිසේ කරන් ලස්සන ගීතයක් අහන්න ඕනේ කියලා කිව්වේ. එතෙන් අපට තෝරා දුන්න ගීතයක්, ඒ ගීතය තමයි අපි ඔබට දැන් ලබා දෙන්නේ. ඔබ අහන්න කැමතිම ගීතය ඔබ අපිට තෝරලා දුන්නු. එතෙන් මේ ගීතය ගයන්නේ කිංස්ලි පීරිස්. ඔබ වෙනුවෙන් ඔබ ආසම ගීතය ගුවනට මුසු කරනවා අපි. හිත ඉල්ලන සිටි අතරින්.

0: නොනිදන නෙත් එක්ක කතා කරන හිත්වලට ආදරෙන් අහන් ඉන්න හැමදාම රෑ 12ට.
1: හොඳයි, ඉතින් රෑ 12 දන්න උදේ අලෙම 3 වෙනකම් හිත කැමතිම ගීත පෙළක් ඔබට තිනලා කරලා දැන් සමුගන්න කාලය වෙලා තිබෙනවා. හිතෙන් අදත් අපි සමුගත්තත් හෙටත් අපි හමු වෙනවා ඔබ කැමතිම ගීත ඔබට ලබා දෙන්න හිත ඉල්ලන සිටි අතරින්. එවනම් සමුගන්න අවසරයි. මම සංජය මදුසංක මුතුමුණි. ලස්සන සුබ දවසක් ආදරණීය ඔබ සැමට අපේ ප්‍රාර්ථනාවයි.

මාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරි ප්‍රවීණ ගාන ශිල්පියා ගීත ගානක් කළේ 89.6 89.8 ඔබ සමන් දෙන්නේ ඔබේ හදබැඳි සිටි FM සමගින්. සිටි FM වෙලාව අලුයම 3:00.

මහා මංගල සූත්‍රය දෙවියන් සහිත ලෝකයේ ඒ ඒ කාලවල පස්වැදෑරුම් කෝලාහලයක් ඇතිවන බව දැක්වේ. එනම් කල්ප කෝලාහලය, සක්විති කෝලාහලය, බුද්ධ කෝලාහලය, මංගල කෝලාහලය. මංගල යනු කුමක්දැයි විමසීම නිසා ඇතිවන කෝලාහලය මංගල කෝලාහලයයි. උභය ලෝකාර්ථ උදෙසා මහා මංගල සූත්‍රය මේ හිමිතිරි උදෑසන ඔබේ යහපත පිණිස මෙලෙස දේශනා කොට වදාරමු.

සූරිය පිරිත බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙවුරම් විහෙර අනේපිඩු මහා සිටුන්ගේ ආරණ්‍යයේහි වැඩවසන කල්හි සූර්ය දිව්‍ය රාජ තෙමේ රාහු අසුරේන්ද්‍රයා විසින් අල්ලා ගන්නා ලදී. එකල්හි හිරු දෙව්පුත් බුදුරජුන් සිහි කරමින් ගාථාවන් සජ්ජායනය කළේය. තථාගත වචනය ඉක්මවා යාමට බලයක් නොමැති හේයින් රාහු අසුරේන්ද්‍රයාණන් සූර්ය දෙව්පුත් අතහැර බියට පත්විය.

ධ්වජග්ග සූත්‍රය සුර අසුර යුද්ධය අවස්ථාවේ සක් දෙවිඳුන් තවතිසා වාසී දෙවියන් අමතා බියක් තැතිගැන්මක් වූ ලොමු දැහැගැනීමක් උපදින්නේ නම් සිය දජය දෙස බලන ලෙස පැවසීය. ආරණ්‍යයකට හෝ රුක්මුලකට ගියා වූ යම් කිසි අයෙකුට බියක් ලොමු දැහැගැන්වීමක් ඇතිවන්නේ නම් රාග ද්වේෂ මෝහයන්ගෙන් විනිර්මුක්ත වූ තථාගතයන් වහන්සේ ශ්‍රී සද්ධර්මය සහ මහා සංඝරත්නයේ ගුණ සිහි කිරීමෙන් සියලු බිය පහව යන බව මේ සූත්‍රයේ දේශනා කොට තිබේ. කලෙක දීඝවාපී මහසෑයේ පිළිසකර කටයුත්තක් කරමින් සිටි භික්ෂූන් වහන්සේ නමක් අනතුරකින් ඇතිවැටිද්දී දජග්ග සූත්‍රය සිහිපත් කිරීමත් සමග කිසිදු අනතුරකින් තොරව ආරක්ෂා වූ බව ජනප්‍රවාදයන්හි සඳහන්ව තිබේ. දෙව්මිනිස් වාසීන්ගේ බිය දුරු කිරීම පිණිස දේශනා කොට වදාළ සූර්ය හා දජග්ග පිරිත ශ්‍රවණය කොට තවසේ වැඩ කටයුතු අරඹන්න.

ජලනන්දන පිරිත කුඩා දරුවන්ට ඇතිවන රෝග වැළැක්වීමට භූත දෝෂ ස්වප්න දෝෂ දුරු කිරීම පිණිස මහා ජලනන්දන යන්ත්‍රය ජන සම්මතයෙන් භාවිත කළා. අමනුෂ්‍ය උවදුරු අනවින කොඩිවින බන්ධන දුරුකොට ගෙවතු ඉඩම් ආරක්ෂාවට ව්‍යාපාරික ස්ථාන සඳහා යසස කීර්තිය උදාකරදීම පිණිස මහානුභාව සම්පන්න ජලනන්දන පිරිත දිනපතා ශ්‍රවණය කරන්න.

සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දසනමකගේ අනන්ත වූ බුදුගුණ බලයෙන් ඔබට ආරක්ෂාව සැලසේවා. ලෙඩදුක් කරදර දුරුවේවා. මේ උතුම් වූ දසදිසා පිරිත ඒ සඳහා මහෝපකාරී වේවා.

අභිසම්බිධානයේ පිරිත බාලකිරි දෝෂයට නපුරු රෝගාදියට නපුරු සිහින තැකීමට සහ වෙනත් ස්වප්න රෝග ඇස්වහ කටවහ ආදී දෝෂයන් වැළැක්වීමට අභිසම්බිධානයේ පිරිත මේ හිමිතිරි උදෑසන සැමට ආශිර්වාද පිණිස ශ්‍රවණය කරමු.

ජය පිරිත් දේශනය සියලු රෝගාබාධ දුරවීම පිණිසද යක්ෂ දෝෂ හා ග්‍රහ දෝෂ සඳහා ආරක්ෂක සම්පත්තිය උදාවීමටත් සියලු පාරමිතා ආනුභාවයෙන් ඔබට ජය හා සෙත උදා වේවා. ඔබට ජය හා සෙත උදා වේවා.

ජයරාජ නවගුණ සාන්තිය හෙවත් නවග්‍රහ පූජාව. ඉපැරණි පුස්කොළ පොතකින් උපුටා ගන්නා ලද මෙම නවග්‍රහ සාන්ති ජයරාජ නවගුණ වර්ණනාව අපට බලපාන රවිචන්ද්‍ර බුද්ධ ගුරු සිකුරු රාහු කේතු ආදී ග්‍රහයන්ගින් වන අපල උපද්‍රවයන්ද භූත පේත දෝසාදියද ධූරී භූත කිරීමට සමත් වන්නේය. ඔබට එම ආශ්චර්යමත් නව අරහාදී බුදුගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවයත් කරන කරවන සියලු කටයුතුවල සමෘද්ධියත් උදාවී සතුට සහනය සැනසිල්ල උදාවේවා.

සීවලී පිරිත. අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ හිමි වූයේ සීවලී මහරහතන් වහන්සේටයි. උන්වහන්සේ පූර්ණය කරන ලද්දා වූ ඒ මහා පාරමිතා බලයෙන් ඔබට සිතක් ශාන්තියක්ම වේවා.

රතන සූත්‍රය ස්වකීය ආරක්ෂාවටත් න්‍යායන්ගේ ආරක්ෂාවටත් අමනුෂ්‍යාදීන්ගෙන් වන අනතුර වළක්වා ගැනීම පිණිසත් අතීතේ විසාලා මහනුවර පැවති මහා තුන්බිය දුරලන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මහානුභාව සම්පන්න රතන සූත්‍රය ඔබගේ සියලු ආරක්ෂාව පිණිස දෙවියන්ගේ ආශිර්වාදය පිණිසම මෙලෙස ගෙන එන්නෙමු.

සර්ප ජාතීන් කෙරෙහි මෛත්‍රිය පැතිරවීමෙන් තමන්ගේ පංචස්කන්ධය පිළිබඳ ආරක්ෂාව සලසා ගැනීමට කරණීය මෙත්ත සූත්‍රයට පසුව කඳ පිරිත සජ්ජායනය කරනු ලැබේ. මෙම මහානුභාව සම්පන්න සූත්‍රය භාවිත කිරීමෙන් ආරණ්‍යවාසී යෝගාවචරයන් වහන්සේලා සර්පයන්ගෙන් කිසිදු ගැහැටක් නොලබා ඝන වනාන්තරවල සැරිසරති.

චන්ද පිරිත. එක් සමයක චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් අල්ලා ගන්නා ලදී. ඉක්බිති චන්ද්‍ර දිව්‍ය පුත්‍ර තෙමේ එසැනින් බුදුරජාණන් වහන්සේ සිහි කරමින් ගාථාවන් සජ්ජායනය කළේය. එවිට රාහු අසුරේන්ද්‍රයා බියපත්ව චන්ද්‍ර දිව්‍ය රාජයා අතහැර දෙමිය.

0: City FM Megahertz 89.6 89.8
1: ආයුබෝවන් City FM නාලිකාවේ උදැසන විකාශය දැන් ආරම්භ වෙනවා. FM 89.6 සහ FM 89.8 City FM නාලිකාව දිවයින පුරා ඔබට ශ්‍රවණය කළ හැකි. දැන් City FM LK Facebook පිටුවෙන් City FM LK YouTube channelෙන් සහ City FM TikTok account එක හරහාද අපි ඔබට තවත් සමීප වන්නෙමු. දවස පුරා අපහා රැඳී සිටින ශ්‍රාවක ඔබ අපගේ වටිනාම වත්කමයි.
2: The mix comes in all custom music design, is organized CD, by style by and category, designed by music professionals for broadcast.
3: The Pioneer FM broadcaster in Sri Lanka.
4: විකාශන කටයුතු ආරම්භයට පෙර පන්සිල් සහ සෙත් පිරිත්
5: අපි දැන් පන්සිල් සමාදන් වීමට සූදානම් වෙමු. අවසරයි ස්වාමීන්. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.

0: City FM දවසේ වැඩ කටයුතු ආරම්භයට තෙරුවනි ආශිර්වාදයේ රැගත් ආශිර්වාදාත්මක තෙරුවන් ගුණ වන්දනාව
1: තිලෝවති ලෝ ගුරු සම්බුදු සමිඳුට නමස්කාර කරමි නමස්කාර වේවා බුදු හිමි වදහල ශ්‍රී දම්රුවනට

බුද්ධශ්‍රාවක මහසංගරුවනට නමස්කාර කරමි.

0: මේ මගේ මාතෘභූමියයි.
1: ලස්සන උදෑසන
2: City FM.
3: ඔබේ අහපත් පැතුම් ඉටුවේ